0: Pantura. Siapa Pocket Money?
1: දිනන්න ඕන වෙන්නේ උත්සාහය. ඒ වගේම සැලැස්මක්. හොඳ සැලැස්මක් තියෙනවා නම් උත්සාහවන්ත වෙනවා නම් ඔයාගේ ජයග්‍රහණේ කාටවත් වළක්වන්න බෑ මාෂි. Good morning ධනුජි වාසනා. මාතර ඉඳලා තමයි අද ලෑස්ති වෙන්නේ පොකට් මනි පළවෙනි ජයග්‍රහණිකාව වෙන්න.
2: Good morning.
3: Good morning.
2: ධනුෂි, ඉතින් ප්‍රශ්න හතරක් ඔන්න අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයාට තියෙන්නේ මේ ප්‍රශ්න හතරට උත්තර දීලා රුපියල් 5000ම දිනා ගන්න. තරගේ කොන්දේසි ටිකක් ඉක්මනට මතක් කරන්න. පළවෙනි ප්‍රශ්න රුපියල් 250ක් හම්බ වෙනවා. ඊට පස්සේ උත්තර දෙන හැම ප්‍රශ්නකදීම පොකට් මනී ආට දෙගුණයක් කරගන්න අවස්ථාව තියෙනවා. ඊට පස්සේ බෝනස් ප්‍රශ්නකුත් තියෙනවා. බෝනස් ප්‍රශ්නෙදි තමයි පොකට් මනී ගාන 5 ගුණයක් වෙනකම් වැඩි වෙන්නේ. මේ තමයි ධනුෂි අපි ආට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාස විෂයෙන් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. පළමු වන විමල ධර්ම සූරිය රජු ක්‍රිස්තු වර්ෂ 1592 සිට 1604 දක්වා උඩරට පාලනය කළේය. ඔහු බුදු සසුන නගා සිටුවීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨතම රජ කෙනෙක්. මෙන ප්‍රශ්නය, විමල ධර්ම සූරිය නමින් උඩරට රජ වූයේ 1. යමසිංහ බණ්ඩාර, 2. කොනප්පු බණ්ඩාර.
2: ධනුෂි වගේ උත්තරේ හරි රුපියල් 250කුත් ඔයා දිනා ගන්නවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: ඔන්න ධනුෂි, විද්‍යාව පාඩමින් තමයි මේ ප්‍රශ්නය සැකසෙන්නේ. අයිස්ක්‍රීම් ප්‍රවාහනයේදී සිසිල්ව තබා ගැනීමට වියලි අයිස් භාවිතා කරනවා. මෙය සාමාන්‍ය අයිස් මෙන් දේවී ජලය බවට පත් නොවී කෙලින්ම වායුව බවට පත්වනවා. මෙන්න ප්‍රශ්නය, මේ අතරින් වියලි අයිස් ලෙස භාවිතා කරන්නේ 1. ඔක්සිජන්, 2. කාබන් ඩයොක්සයිඩ්.
2: ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා තියෙන්නේ. තව ඒ වගේම ප්‍රශ්න දෙකක් තියෙනවා ධනුෂි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: පුරාවිද්‍යා අධ්‍යාපනයේ විෂයෙන් මේ ප්‍රශ්නය සැකසෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය යනු කණ්ඩායමේ හෝ සාමූහිකයාගේ සියලු දෙනාගේ අදහස් යෝජනාවලට ගරු කරමින් තීරණ ගන්නා නායකත්ව ක්‍රමයක්. මෙන්න ප්‍රශ්නය, ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු සතු ගුණාංගයක් වන්නේ 1. පක්ෂග්‍රාහී නොවීම, 2. ඒකමතික තීරණ ගැනීම.
2: ප්‍රශ්න තුනකට උත්තර තෝරලා රුපියල් 1000ක් මේ වෙද්දි ධනුෂි අතේ තියෙනවා. දැන් ධනුෂි බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
3: හා.
1: ලෝක ජල දිනය 1922 සිට එක්සත් ජාතීන්ගේ වාර්ෂික සැමරුමක් ලෙස සමරනවා. මෙම දිනය යෝජනා කරනු ලබන්නේ 1922 වසරේ සිටයි. මෙන්න ප්‍රශ්නය, ලෝක ජල දිනය කවදාද? නොවැම්බර් 22, සමාවෙන්න නොවැම්බර් 10, මාර්තු 22.
2: ධනුෂි වාසනා රුපියල් 5000ක් ඔන්න පොකට් මනී දිනා ගන්නවා.
1: ඉතින් ධනුෂි, දැන් 11 වසරේ ඉන්නේ නේද? ඔලෙවල් විභාගයටත් ලෑස්ති වෙනවා ඇති. ඔලෙවල් විභාගයෙන් පස්සේ ඒලෙවල් මොන විෂය ධාරාවෙන්ද හදාරන්න බලාපොරොත්තු වෙන්නේ? අනාගත හීන. එතකොට හරි, ඔයාගේ හීන හැම එකක්ම සාර්ථක වෙන්න කියලා ඔන්න අපි ප්‍රාර්ථනා කරනවා. ආය දවසක පොකට් මනි දිනා ගන්න කතා කරන්න.
4: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 982 984 දැන්ම වට්සප් කරන්න.
0: පොකට් මනි අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: දැන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්න පොඩ්ඩන්ට හිණයක් තියෙනවා. හොඳට ඉගෙනගෙන අනාගතේ ලොකු මහත්තෙක් වෙන්න.
2: මොනවද
1: අපි කියන්නේ නේද? එතකොට අම්මලාට හිණයක් තියෙනවා. පොඩ්ඩන්ට හොඳට උගන්නලා එයාගේ අනාගතේ කොහොම හරි සාර්ථක කරන්න. ඉතින් මේ හැම හිණයක්ම හදාගන්න පුළුවන් වෙන්නේ හොඳ සැලැස්මක් තිබ්බොත් විතරයි. හොඳම සැලැස්ම තමයි ජීවිතේ අනාගතය ගැන අවශ්‍ය කරන දේවල් අද ඉඳලා පටන් ගන්න එක. කවදාරි දවසක ජීවිතේ අපි දන්නවා අපිට ඉස්සරහදී ලොකු ලොකු දේවල් සඳහා විශාල වශයෙන් මුදල් ඕන වෙනවා. ඉතින් අපි දන්නවා පොඩ්ඩෝ වගේම අම්මලා තාත්තලාත් පුළු පුළුවන් විදිහට තමන්ට හැකි අයුරින් ඉතුරු කරනවා. ඉතුරුම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ අනාගතේ දිනන්න. ඒ වෙනුවෙන් ආයෝජනයක් ඕනේ. සාමාන්‍යයෙන් බැංකු ගිණුමක මුදල් දානවට වඩා ඒ මුදල් ටික එකතු කරලා ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න පුළුවන් නම් ඒකේ පොලිය වැඩි. ඔන්න දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලියක් ලබා දෙන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ලෑස්ති. අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවකට මුදල් දැම්මුත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 15%ක පොලියක් දෙනවා 11.84%ක වාර්ෂික සබල පොලියකට යටත් වෙලා. අවුරුදු 5ක් සල්ලි දාලා තියන්න ඕනේ. 15%ක පොලියක් එතකොට හම්බ වෙනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 11.84%ක වාර්ෂික සපල පොලිය අනුපාතයක් යටතේ. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් කතා කරන්න 13:19 වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔයාගේ අනාගතෙත් සාර්ථක කරගන්න අදිනම් මේ අදහස් ඔළුවේ තියන් ඉන්න. එහෙම අදහස් තිබ්බාම තමයි ජීවිතේ අපිටත් නොදැනීම දිනාගන්නේ. 5:44 ආගෙන ඉන්න අපි ඊළඟ පොඩ්ඩත් එක්ක කතා කරන්න ලෑස්ති මේ සින්දුවෙන් පස්සේ.

0: Theater.
1: සෙනසුරාද උදේ අටට
2: දුනුගෙයියා අදත් ලේට් නේද?
3: මේක නිසා අද මගේ පස්සෙන් බොයි කෙනෙක් ආවා.
2: ඉතින් මං අහන්නේ ඇයි ලේට් උනේ?
3: මේක නිසා එයා හරිම හිමින් සැරේනේ ආවේ.
2: ඈ?
4: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
0: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
5: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
6: මන්නම් හිතන්නේ නැත.
0: දකින්න හින පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
7: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
8: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
0: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
9: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
10: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: උදේ පහයි විනාඩි 53යි මාෂි දැන් වෙලාව ලිතුක පුතා ඉන්නවා මේ වෙලාවේ අපිත් එක්ක පොකට් මනී දිනන්න සූදානම් වෙලා. ගුඩ් මෝර්නින් ලිතුක. ලිතුක ඉන්නේ නාරහින් පිට නේද? ඩඩ්ලි සේනානායක විද්‍යාලයට තමයි ස්කෝලේ යන්නේ.
1: ඔව්.
0: හරි නේද? ලිතුක ක්‍රීඩාවක් විදිහට කරාතේ ක්‍රීඩාව කරන කෙනෙක්. මම අහුවා ඇයි මේ ක්‍රීඩාව තෝරගත්තේ කියලා. එයා ලස්සන උත්තරයක් දුන්නා. එයා කියනවා තමන්ගේ ආත්ම ආරක්ෂාව සලස ගන්න මේ වගේ ක්‍රීඩාවක් කරන එක හොඳයි කියලා. බලන්න නේද? ඉතින් තමන්ගේ අනාගතය වෙනුවෙන් තමන්ට ශක්තිමත් අත්දැකීමක් හදාගන්න පුංචි කාලේ ඉඳලම මේම හිතන එක හරි වැදගත්.
2: ලිතුක එහෙනම් අපි තරඟ කරමු නේද? රුපියල් 5000ක් ඔයා වෙනුවෙන් ඔන්න වෙන් කරලා තියලා තියෙන්නේ. ඔයාගේ අතට මේ 5000 ගන්න නම් අපි අහන ප්‍රශ්න හතරට උත්තර දෙන්න ඕන. අපි ඔයාට තප්පර 5ක් දෙනවා එක ප්‍රශ්නකට හරි උත්තරේ තෝරන්න. ඒ වගේම උත්තර දෙකක් දෙනවා. මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
0: හයස් ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි ලිතුක මේ ප්‍රශ්නය හැදෙන්නේ. මේ පළවෙනි ප්‍රශ්නය සිංහල භාෂාව හදාරනකොට සමාන පද, විරුද්ධ පද, යුගල පද අපි ඉගෙන ගන්නවා. මෙන්න ප්‍රශ්නය. ද්වාරය කියන වචනයට සමාන අර්ථය දෙන වචනය මොකක්ද? එක කවුළුව, දෙක දොර. ප්‍රශ්නය නැවතත් කියන්න කියලා කියනවා. ද්වාරය කියන වචනයට සමාන අර්ථය දෙන වචනේ මොකක්ද? එක කවුළුව, දෙක දොර. ලිතුක දැන් ප්‍රශ්නෙකට හම්බ වෙන්නේ තප්පර 5ක කාලයක්. ඒ නිසා හොඳට ප්‍රශ්නය අහගෙන ඉඳලා ඊළඟ සැරේ උත්තරේ දෙන්න ඕනේ. හරිද?
2: මේ තමයි ලිතුකට අපි දෙන දෙවෙනි ප්‍රශ්නය.
0: ශ්‍රී ලංකාවේ ලී කැටයම් කලාව පුරාණ රාජධානි යුගයේ සිට පැවතෙන දේශීය උරුමයක්. මෙයින් හෙළ කලාකරුවාගේ නිර්මාණශීලීත්වය, ඉවසීම සහ දක්ෂතාවය පිළිබිඹු වෙනවා. මෙන්න ප්‍රශ්නය. කලාත්මක ලී කැටයම් නිර්මාණ දක්නට ලැබෙන ස්ථානයක් වන්නේ එක ලංකාතිලක විහාරය, දෙක ඇම්බැක්කේ දේවාලය.
2: ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා මේ වෙලාවේ රුපියල් 500ක් පොකට් මනි අතේ තියෙනවා ලිතුක. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: පුරවැසි අධ්‍යාපනයේ විශේෂයෙන් මේ ප්‍රශ්නය සැකසෙනවා ලිතුක. මහජනයා විසින් මහජනයා උදෙසා පවත්වාගෙන යන පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හඳුන්වනවා. මෙම පාලනයේදී පාලකයන් තෝරාගනු ලබන්නේ බහුතර ජනතාවගේ කැමැත්ත මතයි. මෙන්න ප්‍රශ්නය. ප්‍රජාතන්ත්‍රවාදයේ නිජ බිම ලෙස හඳුන්වන රට මොකක්ද? එක මහා බ්‍රිතාන්‍ය, දෙක ග්‍රීසිය.
2: ප්‍රජාතන්ත්‍රවාදයේ නිජ බිම කියලා හඳුන්වන රට මොකක්ද කියලා තමයි ප්‍රශ්නේ ඇහුවේ. හරි උත්තරේ ග්‍රීසිය.
0: ග්‍රීසිය ඇතැන්ස් සහ ස්පාටා කියන පෞර රාජ්‍යයන්ගෙන් තමයි ප්‍රජාතන්ත්‍රවාදය ලෝකයට දායාද වුණේ මාෂේ.
2: අතේ දැන් රුපියල් 500ක් පොකට් මනි තියෙන නිසා ඔයාට අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන් ලිතුක. යමුද බෝනස් ප්‍රශ්නෙට?
0: සිංහලේ රාජාණ්ඩුව පාලනය කළ 180කට අධික රජවරුන් අතර සිංහලේ රැජිනියන් හිටියේ 4 දෙනයි. ඉන් දෙදෙනෙකු අනුරාධපුර යුගයේද අනෙක් දෙදෙනා පොළොන්නරුව යුගයේද රාජ්‍ය පාලනය මෙහෙවා තිබෙනවා. මෙන්න ප්‍රශ්නය. ලංකාව පාලනය කරපු පළමු රැජිනිය කවුද? එක ලීලාවතී රැජින, දෙක අනුලා රැජින.
2: අතේ තිබ රුපියල් 500 පස්කුණේකින් වැඩි වෙලා පොකට් මනි රුපියල් 2500ක් ලිතුක දිනා ගන්නවා.
0: මොකද හිතෙන්නේ පුතා ඔයාට? සතුටුයිද? හරි, හය දවසක් ඉතු වෙලා රුපියල් 5000ම අපි පොකට් මනි දිනා ගමු. මේ වගේ පොඩ්ඩ අපි වහගෙන ඉන්න ඇති මාෂ් නේද? කොහොමද එයාට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ අපිත් එක්ක?
2: ඉතින් හරිම පුංචි වැඩක් කරන්න තියෙන මැසේජ් එකක් එවන්න 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. මැසේජ් එකක් එවලා තියන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා පොකට් මනි දෙන්න.
0: පොඩ්ඩන්ට විතරක් නෙමෙයි අම්මලටත් පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා පොකට්මනේ දිනන්න. ඉතින් තව පොඩ්ඩු දෙන්නෙක්ට ඔන්න අවස්ථාව තියෙනවා. අද දවසේ අපිත් එක්ක පොකට්මනේ දිනා ගන්න 6:30ට කලින් මෙසේජ් එකක් එවුවොත් ඔන්න ඔයාටත් පුළුවන් ඉක්මනට මේ ගේම් එකට සෙට් වෙන්න. වෙලාව මතක් කරන්නම්. දැන් වෙලාව උදෑසන 6යි.
1: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 98 2 98 4ට දැන්ම WhatsApp කරන්න.
3: සියතා පොකට් මනි. අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: දැන් වෙලාව උදෑසන 6යි.
4: වේලාව ඔබ වෙත ගෙනාවේ
5: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 01114700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: මීගමුවේ ගැටුමට හේතුව හෙලිවේ. බිත්තර මිල ඉහළට. නොරොච්චෝලේ නිලධාරීන් ගල්ලඟුරු කොමිසමට. පාපන්දු ලෝක කුසලානේ පළමු අවසන් පූර්ව ගැටුම අත.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: 98.2 98.4 දිව

0: Good Money. උදේහයි විනාඩි 7යි. දැන් වෙලාව හොන්න මේ පැයි. අපිත් එක්ක පොකට් මනි දිනන් එකතු වෙන පළවෙනි ජයග්‍රාහකයා. ඒ කියන්නේ අපේ තුන්වෙනි තරගකරු. Good morning.
1: Good morning.
0: කොහොමද? මොකද්ද ඔයාගේ නම? හරි. ඉස්කෝලේ කී පන්තියේද පුතා ඉන්නේ?
1: 8
0: හරි. එහෙනම් ලෑස්තිද පොකට් මනි දිනන්න?
1: ඔව්.
2: හරි, ඔයාලට ප්‍රශ්න හතරක් තියෙනවා. උත්තර දුන්නොත් රුපියල් 5000ක් අපි පොකට් මනි දෙනවා. මේ තමයි අපි ඔයාලට දෙන පළවෙනි ප්‍රශ්නය.
0: විද්‍යාව විෂයෙන් තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. ජලය හරහා පරාගණය සිදු කරගන්නා මල් වර්ග ජලකාමී පුෂ්ප වේ. වැව්, පොකුණු හෝ ගංගාවල වැවෙන මේවා පරිසර පද්ධතියේ සමතුලිතතාවයටද මහඟු දායකත්වයක් සපයයි. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් ජලකාමී පුෂ්පයක් වන්නේ 1. වැලිස්නේරියා, 2. කදුරු. උත්තරේ 1ද පුතා 2ද? වැලිස්නේරියා.
2: රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්නවා. දෙවමිනි තව චුට්ටක් සද්දට අපි උත්තරේ දෙමු. හොඳද? මේ තමයි වට අපි දෙන දෙවනි ප්‍රශ්නය.
0: සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. සිංහල භාෂාව ලස්සන කරන්න යොදා ගන්නා වැදගත්ම අංග දෙකක් විදිහට උපමාව සහ උපමේය හඳුන්වන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය. ඇගේ මුහුණ සඳක් වැනිය. මෙහි මුහුණ යනු 1. උපමාවයි, 2. උපමේයයි.
2: රුපියල් 500ක් ඔන්න පොකට් මනි දිනා ගන්න. එතකොට උපමාව තමයි සඳ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: මේ ඉතිහාසයේ විශේෂ නිර්මාණය වන ප්‍රශ්නය 550 ජාතක කතා පොත බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්ම භවයන් හා සම්බන්ධ කතා පුවත් වලින් සමන්විතයි. සිංහල සාහිත්‍යයේ විශිෂ්ටතම සාහිත්‍ය මූලාශ්‍රයක් ලෙස එය සැලකෙනවා. ප්‍රශ්නය. පාලි භාෂාවෙන් ලියා තිබූ 550 ජාතක කතා පොත සිංහලට පරිවර්තනය කිරීම සිදු වූයේ කුමන රාජධානී යුගයේද? 1. කුරුණෑගල, 2. කෝට්ටේ.
2: ප්‍රශ්න තුනකට හරි උත්තර තෝරලා මේ වෙලාවේ ඔන්න පොකට් මනි රුපියල් 1000ක් අතේ තියෙනවා. දෙවුමිනි, අපි බෝනස් ප්‍රශ්නට යමුද?
0: දුරදක්නය යනු දුර බැහැර ඇති වස්තුන් නිරීක්ෂණය කරන්න භාවිතා කරන උපකරණයයි. දුර ඇති වස්තුන් විශාල කර පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගැනීම එමගින් සිදු වේ. මෙන ප්‍රශ්නය. දුරදක්නය සොයාගනු ලැබුවේ කවුරුන් විසින්ද? 1. ජේම්ස් වොට්, 2. ගැලීලියෝ ගැලිලි.
2: ප්‍රශ්න හතරයි, රුපියල් 5000යි. දෙවමිනි, රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා.
0: මොකද හිතෙන්නේ පුතා?
1: ගොඩක් සතුටුයි.
0: හරි, ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් එනම් පොකට් මනි ගැන කියන්න ඕනේ. හරිද?
1: හා. Thank you.
3: දනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, කමයි, වසරයි 0711 982 984 ට දැන්ම WhatsApp කරන්න.
4: සියතා පොකට් මනි. අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: බේබී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.

0: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000 NIBM The City University The place to be.
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance We Help.
2: කාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. Percussion එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය. රකිත වික්‍රමරත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලූ නූතන ප්‍රවේණියේ කිනි පුපුර. ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකේට ගෙන යන මහා සිහින දකින්නාගේ කතාව. රිද්මන්ත්‍ර මන්ත්‍ර ජුලි 20 ලයිනන් වෙන් කලාගාරයේදී. ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක්. මාධ්‍ය අනුග්‍රහය සියත.
3: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theater Voice of Family. Talent එකට විතරක්ම place එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට sing කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන Theater Voice of Family. ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට Theater TV තුලින්. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
4: 98.2 98.4

0: Good money.
1: ඔන්නවාශි මේ වෙද්දි පොඩ්ඩ තුන්දෙනෙක් පොකට් මනේ තියනලා ඉවරයි. අද දවසේ අපිත් එක්ක තරඟ කරන්න සම්බන්ධ වෙන
2: අවසාන තරඟකාරිනිය.
1: Good morning.
3: Good morning.
2: තෙහස්නා නේද?
3: ඔව්.
2: එහෙනම් ඔන්න ප්‍රශ්න හතරක් අරන් ඇවිල්ලා තියෙනවා තෙහස්නා ඔයාට. ඔයාට තියෙන මේ ප්‍රශ්න හතරට හොඳටම උත්තර දීලා රුපියල් 5000ම ඔයාගේ අතට ගන්න. තප්පර 5ක් අපි ඔයාට දෙනවා එක ප්‍රශ්නකට හරි උත්තරේ තෝරන්න. ඒ වගේම උත්තර දෙකක් දෙනවා. මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: පළවෙනි ප්‍රශ්නය සැකසෙන්නේ ඉතිහාසයේ විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් විසින් ගද්‍ය හා පද්‍ය වශයෙන් ලියන ලද කෘති දේශීය සාහිත්‍ය මූලාශ්‍රයි. මේ මූලාශ්‍ර වංශ කතා, පාලි හා සිංහල අටුවා සහ ඓතිහාසික ග්‍රන්ථ ලෙස වර්ග කරනවා. අපි අහන්නේ ශ්‍රී ලංකාවේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර වඩාත් පැරණිතම කෘතිය මොකක්ද? එක දීපවංශය, දෙක මහවංශය.
2: දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර වඩාත් පැරණිතම කෘතිය තමයි දීපවංශය. දීපවංශය ක්‍රිස්තු වර්ෂ 4 සීවසේදී තමයි රචනා කරලා තියෙන්නේ. කමක් නැත, ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. මතුපිට අර්ථය ඉක්මවා වෙනත් අර්ථයක් හඟවන සමාවෙන්න. මතුපිට අර්ථය ඉක්මවා වෙනත් අර්ථයක් හඟවන්න රූඩ්වලට පුළුවන්. ප්‍රශ්නය, හමස් පෙට්ටියට යාම. මේ රූඩෙන් අදහස් වෙන්නේ මොකක්ද? ක්‍රියාත්මක නොවී තිබීම, විනාශය ලං වී තිබීම.
2: හමස් පෙට්ටියට යෑම කියන රූඩියෙන් අදහස් වෙන්නේ ක්‍රියාත්මක නොවේ තිබීම. තව එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තර දුන්නොත් ඔයාට බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යාව විශ්වෙන් තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. ප්‍රෝටීන, ඇමයිනෝ අම්ල ධාමයන්ගෙන් හැදුණු කාබනික සංයෝගයක්. ප්‍රෝටීන 90ක සෑම විටම මූලද්‍රව්‍යයන් 4ක් අඩංගු වෙනවා. මේ අතරින් ප්‍රෝටීනවල සෑම විටම අඩංගු වන මූලද්‍රව්‍යයක් වන්නේ 1 සල්ෆර්, 2 කාබන් ඩයොක්සයිඩ්. සමාවන් 1 සල්ෆර්, 2 හයිඩ්‍රජන්.
3: සල්ෆර්.
2: අපි ප්‍රශ්න තුනක් අහනවා. ඒ ප්‍රශ්න තුනට උත්තර දුන්නොත් තමයි බෝනස් ප්‍රශ්න තෝරගන්න වෙන්නේ. හැබැයි අපි ආයෙමත් දවසක උත්සාහ කළා. රුපියල් 5000ම දිනා ගමු. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට.
1: ඔන්න පොඩ්ඩ පොකට් මනී දිනලා ඉවරයි මාෂි. දැන් අපි ලෑස්ටි වෙන්නේ නිවුස් සෙග්මන්ට් එකෙන් පස්සේ මමීස් පොකට් මනී, අම්මලට පොකට් මනී බෙදන්න. ඊට කලින් මතක් කරන දෙයක් තියෙනවා. සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් ඔබ අනිවාර්යෙන්ම අහලා ඇති. මේ දවස්වල සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් ඔන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පතු සඳහා 15%ක පොලියක් ලබා දෙනවා. අවුරුදු 5ක කාලෙකට අතේ තියෙන මුදල සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකට අරන් ගිහිල්ලා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළොත් 15%ක පොලියක් ගන්න පුළුවන්. වගේම 11.84%ක වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත් වෙලා ඔන්න ඔබට පුළුවන් මේ අවස්ථාවෙන් අනාගතය දිනන්න. දවසක දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න, ගේදොර ලස්සනට හදාගන්න විතරක්ද කාටත් වරක් වෙන්නේ නැතුව තමන්ගේ විශ්‍රාම ජීවිතය සුව පහසුවට ගත කරන්න මේක තමයි හොඳම දේ. ලෝකෙ ආයෝජන ගොඩාක් ජාති තියෙනවා. හැබැයි ඒ හැම එකකටම වඩා රිස්ක් එක අඩුම ආයෝජන ක්‍රමය තමයි ස්ථාවර තැන්පත්. මොකද අවුරුදු 5ක කාල සීමාව පුරාම මේ එකඟ කරගත්ත පොලිය ඒ විදිහටම ලැබෙනවා. ඉතින් යන්න ගිහිල්ලා කතා කරන්න සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්. 13:19 තමයි ඔන්න ෂණික ඇමතුම් අංකේ. මොකද ටිකක් දවල් වෙලා 13:19 කෝල් එකක් දීලා අහන්න මොකක්ද මේ FD ප්ලෑන් එක, කොහොමද අපිට ඒක ඉන්වෙස්ට් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔබටත් පුළුවන් කරදරයක් නැතුව ඔබේ අනාගත හීනවලට යන්න. ඊළඟ නිවුස් සෙග්මන්ට් එකක් තියෙනවා. මේ නිවුස් එකෙන් පස්සේ පොකට් මනී දිනන්න කවුද දෙකතු වෙන වාසනාවන්ත අම්මා කියලා බලමු නේද?
0: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 982 984 ට දැන්ම WhatsApp කරන්න.
4: සියතා පොකට් මනි. අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: දැන් වෙලා උදෑසන 6:30.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මේක මොයේ ගැටුමට හේතුව හෙළිවෙයි. බිත්තර මිල ඉහලට. නොරොච්චෝලේ නිලධාරීන් ගල්ලඟුරු කොමිසමට. ඇමරිකාව ඉරාන වරායන් යළි අවහිර කරයි. ස්පානය පාපදු ලෝක කුසලානයේ අවසන් මහතරගයට.
0: දේශීය සේත ලෝකල් නිවුස් ඔන් සේත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මේකමුව බන්ධනාගාරයේ ගැටුමට සම්බන්ධ සැකකරුවන් ඉදිරියේදී නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය මේකමුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරමින්, සිදු ඇති මරණ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරී යොමු කළ කෙටි මරණ පරීක්ෂණ වාර්තා තුනක්ද අධිකරණයට ඉදිරිපත් කළා. බරපතල ලෙස කළ පහර දීම්, වෙඩිවැදීම් සහ විවෘත තීන්දුව සම්බන්ධයෙන් එහි තොරතුරු ඇතුළත්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ පසුගිය පසුවනදා පෙරවරුවේ ඇති වූ සිද්ධියක් ගැටුමට මූලික වී ඇති බවයි. බන්දරාගාරයේ A1 යන වාටුවේ රඳවා සිටි සුරේෂ් පුෂ්පකුමාර නොහොත් කටුඇල්ලේගම සුරේෂ් නැමැත්තාට ව්‍යායාම කිරීමට ලබා දුන් කාලය ප්‍රමාණවත් නොවන බව පවසමින් නිලධාරීන් සමග කලහකාරී ලෙස හැසිරී තිබුණා. එබැවින් ඔහු යොමු කර තිබුණේ බන්දරාගාරයේ එල් වාටුව වෙතයි. එම ස්ථානයේදී යළිත් ගැටුමක් ඇතිවීම හේතුවෙන් රඳවියා නැවත A1 වාටුවට යොමු කර තිබුණා. එම ස්ථානයේදී ඇති වූ ගැටුමෙන් රඳවියන් දෙදෙනෙකු මියගොස් 36 දෙනෙකු තුවාල ලබා තිබූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එහි නිලධාරීන් පැවසුවේ තත්ත්වය පාලනය කිරීමට යාමේදී රඳවියන් විසින් සම්පූර්ණ බන්දරාගාරයේ පාලනය ඔවුන් සතු කරගෙන තිබූ බවයි. පවතින තත්ත්වය හමුවේ සිදිය පිළිබඳ මිගමුව පොලිසියට සහ මිගමුව අපරාධ කොට්ටාසයට වාර්තා කර තිබුණා. අපරාධ ස්ථානය පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන්ට ඇතුළු වීමට අවස්ථාව ලබා දී නොමැති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පසුදා දක්වා රඳවියන් සතුව බන්දනාගාරයේ පාලනය තිබූ බැවින් කොළඹ සිට කැඳවා ඇති බන්දනාගාර පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 89ක්. එම අවස්ථාවේදී බන්දනාගාරයේ රඳවියන් 2417 දෙනෙකු සිට ඇති අතර ඉන් 162 දෙනෙකු සිරකරුවන්. රක්ෂිත බන්දනාගාර ගත කර සිටි සංඛ්‍යාව 2255ක්. පසුගිය 6 වනදා රඳවියන්ට උදැසන ආහාර ලබා දීමට ගිය අවස්ථාවේදී රඳවියන් සඳහන් කර ඇත්තේ නිලධාරීන්ට පැමිණීමෙන් බලකින ලෙසයි. එදින පෙරවරු 10:30 10:50 අතර නොසන්සුන්තාව නැවත ආරම්භ වුණා. රඳවියන් විසින් මීගමෝ බන්දනාගාර නිලධාරීන්ට පහර දී ඇති අතර ඔවුන් බන්දනාගාර යකඩ කෙට්ටුව අසලට පැමිණීම හේතුවෙන් පහර දීම් වලට ලක්වීමෙන් වැළකී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගැටුම සමතයකට පත්කිරීමට පැමිණි බන්දරාගාර පොලිස් නිලධාරීන්ට පිටතට පැමිණීමට නොහැකි වැත්තේ යකඩ දොර පිහිටි දිශාව පිළිබඳ අවබෝධයක් නොමැතිවීම හේතුවෙන්. බන්දරාගාරය තුළ සිර වූ නිලධාරීන්ට රඳවියන් විසින් මිය යන තෙක් පහර දී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. රඳවියන් අවිගබඩාවේ පැවති ගිනි අවි පැහැර ගැනීමෙන් පසු වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණා. ඉන් පසු නිලධාරීන් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බන්දනාගාරය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් T56 වෙඩි උණ්ඩ සහ mm9 ප්‍රමාණයේ හිස් උණ්ඩ 271ක් සොයාගෙනුණා. හානි පිළිබඳ තක්සේරුවක් ලබා ගැනීමට තක්සේරු දෙපාර්තමේන්තුව නියෝගයක් නිකුත් කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේ. බන්දනාගාරයේ ආරක්ෂිත කැමරා සවිකර ඇත්තේ යුද හමුදාව මගින්. ඒවායේ අන්තර්ජාලය තුළ පටිගතව ඇති දර්ශන ලබා ගැනීම සඳහා යුද හමුදා සංඥා බලකායට නියෝගයක් නිකුත් කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. නිලධාරීන් ඉල්ලා සිටි සියලුම නියෝග මහේස්ත්‍රාත්වරය නිකුත් කරනු ලැබුවා. මේකමෝ බන්දනාගාර ගැටුමෙන් මියගිය සමස්ත බන්දනාගාර නිලධාරීන් සංඛ්‍යාව 10ක්. පසුගිය 5 සහ 6 යන දිනවල මේකමෝ බන්දනාගාරයේ ඇති වූ ගැටුමෙන් රඳවියන් 21 දෙනෙකුද මිය ගියා. ඒ අනුව මෙවර විට බන්දනාගාර ගැටුමෙන් මියගිය සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 31ක්. මේකමුව බන්දනාගාරයේ ගැටුම වළක්වා ගැනීමට අධිකරණ අමාත්‍යවරයා නිසි පියවරගෙන නොමැති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොජිබ රහමාන් පවසනවා. ඔහුමේ පව සඳහන් කළේ මාධ්‍යහමෝකටෙක් වෙමෙන්.
3: දැන් මේ කියන කතාදයා බැලුවම ඔහු මුල පටන්ම මෙමනි තත්ත්වය පිළිබඳව අවබෝධයකින් හා අවශ්‍ය ක්‍රියාමාර්ග අරන් නැහැයි කියන එක ඉතාම පැහැදිලිව පේන්න තිබෙනවා. ගැටලුවට තිවෙච්ච මේ ප්‍රශ්නයට මුල්වෙච්ච රැඳවියන්නේ ඉටියනම් ඒ ප්‍රචන්ඩාකාරී ලෙස ඇසිරච්ච රැඳවියන් ඉන්නවන්නම් ඔවුන්වත් අඳුනගෙන එදා සවසම ඉවත් කරගත්තනම් පහුවෙනිදා මේ තත්ත්වය ඇති නොවෙන්න බොහෝ දුරට ඉඩකඩ තිබුණා.
1: අධිකරණ අමාත්‍යවරයාට ගැටලුවලින් පලායා නොහැකි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත සඳහන් කළේ.
4: ඇමතිවරයා මං හිතන්නේ ඉල්ලා අස් වෙනවද නැත්නම් අස් නොවි තවදුරටත් මේක විනාශ කරනවද කියන එක ඇමතිවරයා ගන්න ඕන තීන්දුවක්. විවිධ ජවනිකා විකට ඇඳුම් තරඟ වගේ නිකන් පොඩියය කරන පුංචි පුංචි නිකන් සම්දර්ශන දාලා මේන් බේරිලා යන්න හැකියාවක් කොහෙත්ම ලැබෙන්නේ නැහැ.
1: රාජ්‍ය පාලනය පහසු කටයුත්තක් නොවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ.
5: ආවට පස්සේ තමයි මේකේ සින්දුව තියෙන්නේ. ඒ අභියෝගය තියෙන්නේ දුෂ්කරතා මතුවෙන්නේ ආවට පස්සේ. යුද්ධයේ මේ පැත්තෙන්, ඩෙංගෝ මාර්යා මේ පැත්තෙන්. ඉතින් කොහොමද පෝසත් කරන්න රට? ජනතාව පෝසත් කරන්න බැරි නම් එහෙනම් රට පෝසත් දුනයි කියන එක අපිට බාරගන්න බෑ.
1: විපක්ෂය කැළඹීමට පත්ව සිටින බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ.
6: ඒගොල්ලෝ කලබලයිනේ කොහොමද? ඒකාබද්ධ කියලා කිව්වට ඒකාබද්ධතාවයක් නැහැ නේ ඒගොල්ලෝ. තැන් තැන් වල හරි යනවා, මෙහෙ යනවා, එක එක්කෙනා එක එක්කෙනාට හිතන දේවල් කරනවා. ඉතින් මට හිතෙන්නේ රටේ නීතිය ක්‍රියාත්මක නොවන කියලා දැනিলা තියෙන කොටත් කලබලයිනේ. හිටපු ගම එකට ඉන්න කට්ටිය උසාවිය යනවා. සමහරව ඇතුළට යනවා. ඉතින් එතකොට කලබල වෙන්න එපා.
1: මේ අතර කටාර් රාජ්‍ය හිටපු නායකයා වන ෂේක් හමාඩ් බින් ඛලීෆාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කටාර් රාජ්‍ය බලාපිටත්ව ගොස් තිබෙනවා. ඒ දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය සනිටුහන් කිරීමේ අරමුණෙන් ඩෙංගු මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් 8000කට ආසන්න සංඛ්‍යාවකට බෙවර විට නඩු පවරා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සංස්කාරක අනුර තිලකසිරි පැවසුවේ නිවාස පරීක්ෂා කිරීමට යාමේදී ඇතැම් නිවසියන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරීවලට බාධා සිදු කරන බවයි.
7: මේ දිනවල නිවාසවල අපි පරීක්ෂා කිරීම කටයුතු සිදු කිරීමේදී නඩු පැවරීම කටයුතු සිදු කිරීමේදී යම් යම් විරුද්ධතා තත්ත්වයන් මතුවෙනවා, අකමැත්ත ප්‍රකාශ වෙනවා යම් යම් ස්ථානවල. ඒ නිසා අපිට යම් යම් බාධා කිරීම තත්ත්ව නැති වෙනවා. නමුත් මේ අපි ඩෙංගු මර්ධන වැඩසටහන කරන්නේ ඔබගේ දහස් ගණන ජීවිත ආරක්ෂා කරගන්න, ඔබගේ ආදරණීයන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න සහ ඔබගේ ආදරණීයන් මරණවලින් වැළකීම සඳහා තමයි අපි මේ කටයුතු සිදු කරන්නේ. ඒ නිසා ජනතාවගේ ඒ සහය අපි දිගින් දිගටම බලාපොරොත්තු වෙනවා.
1: ඩෙංගු මරණ සංඛ්‍යාව මෙවර විට 48ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය පිරිස අතරින් 30 දෙනෙකු කාන්තාවන්. වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 69,951ක්. බිත්තරයක මිල රුපියල් 40,42 අතර අගයකට ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ බිත්තරයක නිෂ්පාදන පිරිවැයද ඉහළ ගොස් ඇති බවයි.
8: මේ අවස්ථාවේ අපි බිත්තර නිෂ්පාදනයේ වේදන් වලට විශාල වශයෙන් මං හිතන්නේ බලපාන අමුද්‍රව්‍ය හිඟයක් පවතිනවා. ඊට සාපේක්ෂව බිත්තර වල නිෂ්පාදනයේ වේදන් වැඩි වෙනවා. පාරිසරික තත්ත්ව වෙනස් වීම නිසා අධික උෂ්ණත්වයන් නිසා කිකිලියන්ගේ බිත්තර දාන ප්‍රමාණය අඩු වෙමින් පවතිනවා. ඉතින් මේ හේතුව නිසා බිත්තර වලට ලැබෙන ඉල්ලුම සහ නිෂ්පාදන ඉල්ලුම සලකලා බැලීමේදී වෙළඳපොළේ බිත්තර මිල මේ වෙනකොට රුපියල් 40,42ක් තත්ත්වයට පත් වෙලා තියෙනවා.
1: මේ අතර වී අලෙවි මණ්ඩලයේ ගබඩා වෙත වී මිලදී ගැනීම අදත් ක්‍රියාත්මකයි. රජ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන මෙවන විට සිදුවනුයේ අම්පාර සහ මනකලපුව දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්. මේ අතර ජාතික ගොවිජනක පුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේ ආණ්ඩුව නිසි සැලසුමකින් තොරව වී මිලදී ගන්නා බවයි.
9: මේක ඔහේ කරන්නම් වාලේ කරේ කිසිදු සැලසුමකින් තොරව කිසිදු වැඩපිල්ලක් නැතුව තමයි කරේ. හැබැයි පම්පෝරි නංගානෝ මයික් ඉස්සරහට ඇවිල්ලා කියනවා මෙච්චරයි මෙච්චරයි ධාරි තගල ඇත වසන් කරන ගොවියගෙන්.
1: ගබඩා පහසුකම් මත වී මිලදී ගැනීම සඳහා බාධා ඇති නොවන බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
10: වෙළඳපොළේදී සහල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් මේ සියල්ල සැලකිට අරගෙන තමයි මේ ගන්න ඉදිරිපත් කළ තිබෙන්නේ. දැන් මේ ගබඩා 148 ඉඩ පහසුකම් ප්‍රශ්නයක් නිසා මිලදී ගැනීමේ කටයුතු අඩපණ වෙන්නේ නැහැ. පාරේ ගබඩා 3ක්ම තිබෙන්නේ පෞද්ගලික අංශයෙන් අපි තාවකාලිකව ගතවත් එහෙම අරගෙන හරි ඒ වී ගබඩා කරගන්නවා.
1: රටේ සමස්ත වියස්වැන්න රජයට මිලදී ගත නොහැකි බවයි හෙක්ටර් කොබ්බැකඩුව ගොවි පරිශ්‍රණ මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී AL සන්තික සඳහන් කළේ.
11: වෙළඳ පොලේ වීමිලා අධික ලෙස පහළ යාම වළක්වන්න තමයි වී අලෙවි මණ්ඩලය මැදිහත් වෙන්නේ. නමුත් රටේ නිෂ්පාදනය වන සියලුම වී ටික රජයට මිලදී ගන්න බෑ. ඒ සඳහා අතරමැදියෝ නිෂ්පාදකයෝ මැදිහත් වෙන්න ඕන.
1: ගල්ලඟුරු ගැටලුව සම්බන්ධයෙන් සෝබැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවට අද නොරොච්චොලේ ලක්විජය විදුලි බලාගාරයේ නිලධාරීන් කැඳවා තිබෙනවා. ඔවුන්ගෙන් සාක්ෂි ලබා ගැනීමට නියමිත බවයි කොමිසමේ ලේකම් පීවී බන්දුලසේන සඳහන් කළේ. මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන්ගෙන් අද සාක්ෂි ලබා ගැනීමට නියමිතයි. මෙම ආයතන දෙක නියෝජනය කරමින් අද සාක්ෂි ලබා දීමට නියමිත සංඛ්‍යාව පහක්. ගල්ලඟුරු ගැටලුව සම්බන්ධයෙන් කොමිසමට පැමිණි ලිඛිත පුද්ගලයින්ගෙන් මෙන්ම සිද්ධිය පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ පුද්ගලයින්ගෙන්ද සාක්ෂි ලබා ගනු ඇති. ජනාධිපති කොමිසම වෙත පැමිණිලි 28ක් ලැබී තිබුණා. ගල්ලඟුරු ආනයනය ආරම්භ කළ දා සිට සිදු වූ අක්‍රමිකතා පිළිබඳ සාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුකෙතා ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව පත් කරනු ලැබුවා. ඉරාන වරායන් වෙත යන සහ එම වරායන්ගෙන් පිටවන නෞකා අවහිර කිරීම යළි ක්‍රියාත්මක කළ බව ඇමරිකානු මාධ්‍යම හමුදා විධානය පවසනවා. එම විධානය නිවේදනය කළේ වාණිජ නෞකා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ ඉරානයේ හැකියාව තවදුරටත් දුර්වල කිරීම සඳහා තවත් ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බවයි. ප්‍රහාරවලින් ඉරානයේ කිෂ්තූපතේ පිහිටි බලාකාරයකටද හානි සිදුවුණා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා සිටියේ ඉරානයේ නැවත සාකච්ඡා සඳහා නොපැමිණියහොත් ඉදිරි සතියේදී ඉරානයේ විදුලි බලාගාර සහ පාලම් ඉලක්ක කර දැඩි ප්‍රහාර එල්ල කරන බවයි. ගිවිසුමකට නොපැමිණියහොත් ඉරානයට කිසිවක් ඉතිරි නොවන බවටද ට්‍රම්ප් අනතුරු අඟවා සිටියා. ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාසිම් ගරිබා බාඩි ප්‍රකාශ කළේ පසුගිය මාසයේ ඇමරිකාව සමග ඇතිකරගත් ඉස්ලාමාබාද් අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ඉරානයට තවදුරටත් කිසිදු බැඳීමක් නොමැති බවයි. එම ගිවිසුමේ ප්‍රධාන අරමුණ වූයේ යුද්ධය නතර කිරීම බවත් ගිවිසුම බිඳවැටීමට වගකිවිය යුත්තේ ඇමරිකාව බවත් ඔහු සඳහන් කළා. එබැවින් හොමු සමුද්‍ර සන්ධිය නැවත නෞකා ගමනාගමනය සඳහා ව්‍යවෘත කිරීම වැනි වගකීම් ඉරානයෙන් බලාපොරොත්තු වීම පදනම් බෙරහිත බවද ගරිබාබාඩි පැවසුවා. ඉරානය කිසිසේත්ම ඇමරිකාව සමග සාකච්ඡා ඉල්ලා නොසිටින බවත් හමුදා පීඩනය යෙදවීම මගින් ඉරානය සාකච්ඡාවට ගෙන්වා ගත හැකි බව ඇමරිකාව සිතන්නේ නම් එය බරපතල වරදක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා. මේ අතර හොමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කරන සියලු භාණ්ඩ සඳහා 20% ගාස්තුවක් අය කරන බවට කළ තර්ජනය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉවත් කර තිබෙනවා. ට්‍රම්ප් ප්‍රකාශ කළේ පර්සියානු ගල්ෆ් කලාපයේ අරාබි රටවල නායකින් සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව එම තීරණයට එළඹි බවයි. අදාළ රටවල් ඇමෙරිකාව තුළ සිදුකරන දැවැන්ත වෙළඳ සහ ආයෝජන ගිවිසුම් මගින් එම ගාස්තුව අය කිරීමේ අරමුණ ඉටු කිරීමට එකඟ වූ බවද ට්‍රම්ප් පැවසුවා. මීට පෙර ට්‍රම්ප් නිවේදනය කර තිබුණේ හොමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සැපයීම වෙනුවෙන් ඇමෙරිකාවට වැයවන වියදම් පියවා ගැනීම සඳහා වාණිජ භාණ්ඩ ප්‍රවාහනයේදී මෙම ගාස්තුව අය කරන බවයි. ජාත්‍යන්තර මුහුදු මාර්ගයක ගාස්තුව අය කිරීම ජාත්‍යන්තර නීතියට පටහැනි බව ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ රාජලේකම් මාකෝ රුබියෝ මීට පෙර ප්‍රකාශ කර තිබුණා. වරතල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව මෙවන විට බැරලයක මිල පවතින්නේ ඇමරිකානු ඩොලර් 85.83 ලෙසයි. වරතල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව මෙවන විට බැරලයක මිල ඇමරිකානු ඩොලර් 80.2 ලෙස සටහන් වුණා.
12: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: 2026 පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤය සමත් වුණා. ඒ ප්‍රංශයට එරෙහි අවසන් පූර්ව තරගයේදී ගොල 2-0 ලෙස ජය වාර්තා කරමින් එංගලන්තය සහ ආර්ජෙන්ටිනාව අතර දෙවන අවසන් පූර්ව තරගය හෙට පැවැත්වෙනු ඇත. යලි සිරස්තල මීකමුවේ ගැටුමට හේතුව හෙළිවෙයි. බිත්තර මිල ඉහළට. නොරොච්චොලේ නිලධාරීන් ගල්ලඟුරු කොමිසමට. ඇමරිකාව ඉරාන වරායන් යළි අවහිර කරයි. ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගයට. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත බිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එද ක්‍රඳි සිටින්න පෑන් පෑපුවත් සමක.
0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: අද මොකද කරන්නේ ලංකාවේ දින්නේ?
1: ලංකාවේ ඉන්නේ මගේ අලුත් ඉන්ස්ටිටියුට් එකයි රෙස්ටෝරන්ට් එකයි මැනේජ් කරන්න මම ඇවිල්ලා දැන් අවුරුද්දක් විතර වෙනවා. ඒ ඉන්ස්ටිටියුට් එක හොඳටම දියුණු වෙනවා. ඒකේ දැනට ගොඩක් දෙනා ස්ටඩි කරනවා. මගේ රෙස්ටෝරන්ට් එක සිංගින් ෂෙෆ් රෙස්ටෝරන්ට් එකක් ජනප්‍රිය වෙමින් යනවා. ඉතින් බොහොම සතුටුයි ලංකාවේ ගත කරපු කාලේ.
2: අපි නොහිතපු ෆීල් දෙකක් ඔයා එකට එකතු කළානේ. මොකද්ද ඒ ගැන හිතෙන්නේ?
1: මම බොහොම සතුටින් ජීවිතය ගත කරනවා. මම එදා ඉඳලා ගුරුදැත්තම ආහාර සහ සංගීතය කියන දෙකක් නෙමෙයි එකක්. ඉතින් ඒ දෙකේම ගත කරන කාලය ජීවිතය වගේ තමයි දකුණ වම වගේ තමයි ඇස් දෙක වගේ කන් දෙක වගේ අත් දෙක වගේ කකුල් දෙක වගේ ජීවිතය ගත කරමින් යනවා.
0: දැන් ලංකාවින් එකේ අලුත් සින්දුවක් එමහන්න පුළුවන් වෙයි.
1: අනිවාර්යෙන් පුළුවන්. දැන් මේ දවස්වල ගීත කීපයක් නිර්මාණය කරමින් යනවා. ඒවත් එක්ක මම බලාපොරොත්තු වෙනවා ඒ ගීත ඉක්මනින්ම ඉදිරිපත් කරන්න.
3: Talk of the town.
2: Mission Impossible series එකෙන් ලෝකේ බේරපු Tom Cruise මේ පාරේන්නේ action hero කෙනෙක් විදිහට නෙවෙයි.
0: Powerful billionaire කෙනෙක්ගේ සම්පූර්ණයෙන්ම වෙනස්ම character එකකින්. Digger. ඒ තමයි මේ දවස්වල මුළු ලෝකෙම කතා කරන Tom Cruise ගේ අලුත්ම movie එක.
2: හැබැයි trailer එකට වඩා හැමෝම කතා කරන්නේ Tom Cruise ගේ මේ අලුත්ම පෙනුම ගැන.
0: Tom Cruise ම කියලා තියෙනවා Digger Rockwell කියන මේ billionaire ගේ character එක තමයි තමන්ගේ career එකේ හම්බුණු challenging ම character එක කියලා.
3: Talk of the town.

0: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ. පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ. මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, එල්එම්ජී. ආ, තේකබඩුවල ලස්සන.
1: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
0: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙන්දම මාගෙදර ගියා. අපට ඇත්තටම විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
2: ඉතිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසී ප්‍රමුඛයා.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
4: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න.
2: අපොස සාමාන්‍ය පිළිම් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: සෙනසුරාද උදේ 8ට
2: දුනුකෙයියා, අදත් ලේට් නේද?
3: මේකනේ ෂෙෆ්, අද මගේ පස්සෙන් බොයි කෙනෙක් ආවා.
2: ඉතින් මං අහන්නේ ඇයි ලේට් උනේ?
3: මේකනේ ෂෙෆ්, එයා හරිම හිමින් සරේනේ ආවේ.
2: ඈ

0: දශම දෙකෙන් 98.4 න් සියත දිවයින පුරා
1: මමීස් පොකට් මනි
2: නිවුස් බ්‍රේකින් පස්සේ මාෂි අපි ලෑස්ති වෙනවා අදත් මමීස් පොකට් මනි සෙග්මන්ට් එක පටන් ගන්න. අපි අර නුවර පැත්තට ගුඩ් මෝර්නින් ගීතිකා.
3: මමීස් පොකට් මනි සෙග්මන්ට් එකට ගීතිකා දැන් සම්බන්ධ වෙලා ඉන්නවා. රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න. ගීතිකා මම තරගේ කොන්දේස් ටිකක් ඉක්මනට මතක් කරන්න. රුපියල් 250න් තමයි අපි වැඩේ පටන් ගන්නෙ. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම ඔයාගේ අතේ තියෙන පොකට් මනි ගාන දෙගුණයක් කරගන්න ඔයාට පුළුවන්. ඒ විතරක් නෙමෙයි බෝනස් ප්‍රශ්නකුත් තියෙනවා. බෝනස් ප්‍රශ්නේදී පොකට් මනි 5 ගුණයකින් වැඩි කරගෙන රුපියල් 5000ම දිනා ගන්නත් ඔයාට පුළුවන්. මේ තමයි ගීතිකා අපි ඔයාලට දෙන පළවෙනි ප්‍රශ්නය.
2: ගීතිකා, සාක් සංවිධානය ගැන අහලා තියෙනවද? දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානය කියලත් සාක් සංවිධානය හඳුන්වනවා. ඔන්න පළවෙනි ප්‍රශ්නය සාක් සංවිධානය ගැන. 1985 බංග්ලාදේශයේ ඩකා අගනුවරදී සාක් සංවිධානය බිහි වුණා. ආරම්භයේදී රටවල් 7ක් එහි සමාජිකත්වය ලබා ගත්තා. ප්‍රශ්නය, 2007 සාක් සංවිධානයට එක් වූ 8 වැනි සමාජිකයා කවුද? 1. නේපාලය, 2. ඇෆ්ගනිස්තානය.
3: ගීතිකා හරි උතුරේ වෙන්න ඕනි ඇෆ්ගනිස්තානය. නේපාලේ කත්මණ්ඩුවල තමයි 1987 ඉඳන් සාක් සංවිධානයේ මූලස්ථානය පිහිටලා තියෙන්නේ. කමක් නෑ, අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
2: ගීතිකා, ෆිල්ම්ස් බලන්න කැමති කෙනෙක් දොයා? ඔන්න එහෙනම් ඔයාට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්. අපි දෙවැනි ප්‍රශ්නය අහන්නේ ලංකාවේ සිනමා කර්මාන්තය ගැන. සිලෝන් තියටර්ස් සිනමාස් වැනි සමාගම් ලංකාවට විදෙස් චිත්‍රපට ගෙන්වා ප්‍රදර්ශනය කළා. 1947 කඩවුණු පොරොන්දුව සිංහල සිනමාවේ නිල ආරම්භයයි. ප්‍රශ්නය, ජාත්‍යන්තර සම්මානයක් දිනාගත් පළමු සිංහල චිත්‍රපටය වන්නේ? 1. රේඛාව, 2. ගම්පෙරළිය.
3: ගීතිකා හරි උතරේ වෙන්න ඕනි ගම් පෙරලිය. 1956 කෑන් සම්මාන උළෙලට රේඛාව තේරුණත් සම්මානයක් ලැබෙන්නේ නැහැ. ගීතිකා, තව එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනවා. මේ ප්‍රශ්නෙට හරියට උත්තරේ තේරුවොත් ඔයාට බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. මේ තමයි අපි ඔයාට දෙන 3 වැනි ප්‍රශ්නය.
2: ගීතිකා, අපේ රට ජාත්‍යන්තරයට අරංගිය කුළුබඩු වර්ගයක් තමයි කුරුඳු. සිලෝන් සිනමන් කියුවහම මුළු ලෝකෙම දන්නවා. අපේ 3 වැනි ප්‍රශ්නය කුරුඳු ගැන. කුරුඳු පුරාණ ඊජිප්තු ජාතිකයන් මමීකරණයට පවා යොදාගත් බවට සාක්ෂි සහිතයි. සිලෝන් සිනමන් ලංකාවට ආවේණික නිෂ්පාදනයක් බවට යුරෝපා සංගමය පවා සහතික කොට ඇත. ප්‍රශ්නය, සිලෝන් සිනමන් සඳහා ජාත්‍යන්තරයේ අධික ඉල්ලුමක් ඇතිවීමට බලපා ඇත්තේ 1. පැණි රස සහ මෘදු සුවඳ, 2. ඝන පොත්ත.
3: ගීතිකා 3 වැනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා දැන් ඔයාට බෝනස් ප්‍රශ්න තෝරගන්න අවස්ථාව තියෙනවා. අතේ රුපියල් 250ක් තියෙනවා. අපි බෝනස් ප්‍රශ්න තෝරගෙන ඔය රුපියල් 250 5 ගුණයකින් වැඩි කරගමු.
2: දන්නවද ගීතිකා, අද වෙනකොට ඇමරිකාව ලෝකෙ පුරා යුද්ධ කළත් දෙවන ලෝක යුද්ධයට ඇමරිකාව ඍජුව සහභාගී වුණේ නැහැ. හැබැයි ජපානය පර්ල් වරායට බෝම්බ දාපු නිසා ඇමරිකාව දෙවන ලෝක යුද්ධයට එකතු වුණා. අපේ බෝනස් ප්‍රශ්නය දෙවන ලෝක යුද්ධය ගැන. පර්ල් වරායට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ඇමරිකානු සෙබළුන් 2400ක් පමණ මිය ගියා. එයට ප්‍රතිචාරයක් ලෙස ඇමරිකාව ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරයන්ට පරමාණු බෝම්බ හෙළුවා. ප්‍රශ්නය, ඇමරිකානුවන් නාගසාකි නගරයට හෙළූ බෝම්බය නම් කළේ? 1. ලිටල් බොයි, 2. ෆැට් මෑන්.
3: ගීතිකා බෝනස් ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා අතේ තිබ පොකට් මනි ගාන ඔයා 5 ගුණයකින් වැඩි කරගෙන රුපියල් 1,250ක් දිනා ගන්නවා.
4: කලින් අපේ අයියගේ පුතාත් ඒකට සම්බන්ධ වුණා.
3: තැන්කියු ගීතිකා අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
2: දරුවන්ට වගේම අම්මලටත් එහෙමනම් අද දවසට අපි පොකට් මනිය දුන්නා. අතේ සල්ලි ටිකක් වැඩිපුර තියෙනවා නම් අපි කරන්නේ බැංකුවකට ගිහිල්ලා ඒක තැන්පත් කරන එක. ඔය 17 වැනි සියවසේදී තමයි යුරෝපේ බැංකුවලින් අලුත් ක්‍රමයක් විදිහට ස්ථාවර තැන්පතු හොයාගත්තේ. ඉතින් ගොඩාක් කට්ටිය ගිහිල්ලා මේකේ ආයෝජනය කරන්න පටන් ගත්ත හේතුව රිස්ක් එක අඩුයි, ලැබෙන පොලිය වැඩි. හැබැයි එකම කොන්දේසිය, ඒ අදාළ කාලය වෙනකන් ඒ මුදල් ආපහු ගන්න බෑ. ඔන්න එදා ඉඳලා අද වෙනකන් විශ්වාසයක විදිහට රැකපු ස්ථාවර තැන්පතු කියන මේ ආයෝජන ක්‍රමයට ආපහු වතාවක් අලුත් පණක් දීලා තියෙනවා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයකට ආරම්භ කරන ස්ථාවර තැන්පතුවලට 15%ක පොලියක් 11.84ක වාර්ෂික සඵල පොලිය අනුපාතයක් යටතේ ලබා දෙනවා. කතා කරන්න අදම 13:19ට පටන් ගන්න FD එක. දවසක ඔයාගේ දරුවෝ පිටරටකට යවලා උගන්න ගන්න, ගෙවල් දොරවල් ලස්සනට හදාගන්න, පුංචි වාහනයක් ගන්න, මේක තමයි හොඳම මාර්ගය. 13:19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔබේ හීනයට අනිවාර්යෙන්ම උදව් කරනවා.
3: උදේ 5 කාලේ ඉඳලා අපි පොකට් මනි දුන්නා වගේම හෙට දවසෙත් ඒ විදිහටම අපි එන්න ලෑස්ති. මෙසේජ් එකක් කියවලා තියන්න 0714 151 151 කියන අපේ WhatsApp නම්බර් එකට.
2: එහෙනම් හෙටත් උදේ 5 කාලට පොකට් මනි දිනමු. මම නිශාන්.
3: මම ආශි.

0: Good morning. දැන් වෙලාව උදේ 7:01.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: brand new උනත් registered උනත් 3 wheel එකක් ගන්නව නම් asset line finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න asset line finance 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: නොදන්න මෙඩිසිනේ.
1: ඔබ නොදන්න මෙඩිසිනේ.
2: මොනවා කළත් බර අඩු වෙන්නේ නැද්ද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: සිරුරේ බර වැඩි වෙලා ඉන්න බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි බර අඩු කරගන්න ගියාම මොන දේ කළත් එකවර බර අඩු නොවීම. කොපමණ ආහාර පාලනය කළත් දිනපතාම හොඳින් ව්‍යායාම කළත් සමහරුන්ගේ බර එකවරම අඩු වෙන්නේ නැහැ. මේ සඳහා හේතු කිහිපයක් බලපාන්න පුළුවන්. මුලින්ම කියන්න ඕන කාරණාව තමයි ඔබගේ බර අඩු කරගන්න ඔබට හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ කියන කාරණාව. ඒ සඳහා කාලයක් ගත වෙනවා වගේම ඔබට ඒ සඳහා හොඳ කැපවීමක් තියෙන්න ඕනේ. ආහාර පාලනය වගේම දිනපතා ව්‍යායාම කිරීමත් හොඳ නිින්දක් ලබා ගැනීමත් ඔබට ඇතිවන මානසික පීඩාකාරී තත්ත්වයන් හොඳින් පාලනය කරගන්න ඔබ අනිවාර්යයෙන්ම කරන්න ඕන කාරණා කීපයක්. ඒ වගේම ඔබ ආහාර පාලනය කරන විට ඔබ ගන්න ආහාර ප්‍රමාණයට වඩා ඔබ ගන්න ආහාරවල තියෙන කැලරි ප්‍රමාණය ගැන සැලකිලිමත්කමක් දක්වන්න ඕනේ. සමහර විට ඔබ වැඩිපුර හිතන්නේ නැතුව ගන්න පුංචි පුංචි ආහාර වලින් ඔබට වැඩිපුර කැලරි ප්‍රමාණයක් ලැබෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ පැය ගණන් වරු ගණන් කරන ව්‍යායාම වලිනුත් ඔබගේ කැලරි දහනය වෙන ප්‍රමාණය ඔබ හිතන තරම්ම සිදු නොවනවා වෙන්න පුළුවන්. ඒ නිසා බර අඩු කර ගැනීමේ ක්‍රියාවලියේදී ඔබ තනියම කරනවට වඩා ඒ ගැන දැනුමක් ඇති කෙනෙකුගෙන් උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්. සිරුරේ බර අඩු කරගන්නවා කියන්නේ ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමග.
1: සතුට රස ගුණ මුසුමන කැමවල රස සුරකිනා.
2: කුකු ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
3: මුළු පවුලටම මගේ ගානටම.
4: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV
6: අරියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන.
9: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
10: කඩුවෙල නගරයේ මැද New Bypass Road එකේ ඉදවන Tallest and Safest Apartment Experience එක OZ නිවාස ඒකක 351ක්. ශ්‍රී ලංකාවේ විශාලතම rooftop garden එක සහ lifestyle facilities රසක් සමග 2 and 3 bedroom apartment එකක් මිලියන 35 සිට ඉහළට. පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග. වැඩි විස්තර සඳහා 0701 347 7777 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතන්න.
11: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIBM the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 0111 832 1000. NIBM the City University, the place to be.
12: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance Free Help.
13: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
14: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අම
15: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අදම එන්න අදම ආරං යන්න. අමතන්න 0111 400 700.
16: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
17: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගය.
18: නවතම විශේෂාංග රසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236cc 4 valve engine, idle start and stop switch, full digital dashboard, handle එමත් ඇතිරිවස් ගියරය. brand new Bajaj ත්‍රිරෝද රථය David Pierce Motor Company.

0: සල්ලි තියෙන්න
1: ඕනේ.
0: අපේ මේ තියෙන ගාන තවරසියට 25කින් වැඩි වුණොත් අපිට තියෙන ප්‍රශ්න වලින් 75ක් විසඳ ගන්න පුළුවන්.
1: ඒක විසඳලා දෙන්නකෝ අරවින්ද.
0: අපිට දැන් අතට හම්බෙන ගාන 125කින් වැඩි වුණොත් අපිට මේ වෙලාවේ තියෙන ප්‍රශ්න වලින් 75ක් විසඳ ගන්න පුළුවන්. බලන්න අපි ලොකුවට ප්‍රශ්න ඉතලත් නෑ ඇත්තටම.
1: පොඩ්ඩයි අපිට
0: ඕනේ නේද? 125ක් වැඩි වුණාම 75ක් විසඳ ගන්න පුළුවන්. අර මං 125ක් කිව්වේ නිකන් අර ඒක නිකන් කෙරෙන ගානක්.
1: හරි ඕකේ.
0: කාගවත් පඩි 150කින් වැඩි වෙන්නේ
1: නැහනේ.
0: හ්ම් නැවුනේ. 150කින් වැඩි වෙනවා නම් අපේ ප්‍රශ්න 150ක් විසඳ ගන්න පුළුවන්.
1: එහෙනම් අපිට ප්‍රශ්නයක් නෑ ඇත්ත වශයෙන්ම කිව්වොතේ.
0: පඩි 150කින් වැඩි වුණොත් එහෙම අපේ තියෙන ප්‍රශ්න 150කින්. ඒ කියන්නේ ඊළඟට එන්න තියෙන ප්‍රශ්නත් විසඳ ගන්න. සිරා.
1: පඩි 100කින් වැඩි වුණොත්
0: තව ප්‍රශ්න 100කින් වැඩි වෙන්න පුළුවන්.
1: අනුන්ගේ ප්‍රශ්නත් විසඳනවා එහෙම කර.
0: ඉන්වෙස්ට්මන්ට් ගැන හිතන්න.
1: හරි.
0: පඩිය වැඩි වුණාට ප්‍රශ්න ඉවර වෙන්නේ නැති හේතුවක් තියෙනවා. මොකද අපි හැම වෙලාවෙම පඩිය ගැන මම කියන්නේ ලැබෙන පඩියෙන් අපි කරන්න ඕන දේවල් ටික හදා ගන්නවා. ඒක කොහොමත් අපේ තියෙන සල්ලි වලට වඩා තව පොඩ්ඩක් එහයින් තමයි අපේ අවශ්‍යතාවය සෙට් වෙන්නේ.
1: ඒ කියන්නේ කොච්චර වැඩි කරත් ඒ ගානට සෙට් වෙනවා. Yes.
0: මුලදි අපි පඩියට තමයි සෙට් කරගන්නේ ඔක්කොම. හැබැයි ටික කාලයක් ගියනට අපි ඒක පොඩක් ඒ බඩවල ගණන් වැඩි වෙනවා. එතකොට ආයි අපේ පඩියට වඩා පොඩ්ඩක් ඉස්සරහෙන් තමයි අපේ රික්වයර්මන්ට් එක තියෙන්නේ. ඔහොම තමයි මේ කියන්නේ ආයෝජන කරලා ඔබට වියදම් කරන්න බැරි තරම් සල්ලියක් හොයන්න. ඔබට වියදම් කරලා ඉවර කරගන්න බැරි තරම් සල්ලියක් හොයනවා.
1: හරි.
0: එහෙම තමයි මේ පෝසත් පොරවල්ලා කරලා තියෙන්නේ. ඉලොන් මස්ක්ලා එහෙම ඉන්නේ. මොකෝ වියදම් කරලා ඉවර කරගන්න බෑ ඔය සල්ලි. උගේ කොහෙ තියෙන සල්ලිද කියන්නේ කොයි රොකට් වලට පුච්චන්නේ.
1: ඒකනේ නේද?
0: මිලියන් ගණන් පුච්චනවාද? ඒක අවුරුද්දකට. ආ ඒ සල්ලි වලින් මොනතර රිස්ක්ස් ගන්නවද කියලා බලන්න. ලෝකේ හිටපු පළවෙනි ට්‍රිලියනපතිය වෙනවා මෙයා. ඉලොන් මස්ක්.
1: Yes.
0: මේ මාසයක් ගන්න කලින් ආපහු බිලියනපතිය වෙනවා. පොඩි ගාණක් අඩු වෙලා. අර මොකක් හරි එකට යටගල්ල එක මොකක් හරි වුණා. එහෙම ලොකු යුද්ධයක් යනවා. ඔබට දවසක හිතෙලා නැද්ද ඩොලර් බිලියනයක අයිතිකාරයෙක් වීමේ සතුට මොන වගේද කියලා බලන්නවත්. එහෙම නිකන් හිතලවත් නැද්ද? ඩොලර් බිලියනයක අයිතිකාරයෙක් වීමේ සතුට කොයි වගේද කියලා. ආ ඩොලර් බිලියන කොනේ රුපියල් බිලියනයක අයිතිකාරයෙක් වීමේ සතුට කොයි වගේද? ඒ අපිට හිතෙලා නැද්ද? රුපියල් කෝටි 100ක් ඔබ ගාව තියෙනවා. කෝටි 100ක් ලොතරැයි වලින්ම හදන්න පුළුවන් ඕන්න.
1: අවු නේද?
0: ලොතරැයි හදුණොත් දෙක තුනක්. ඔබ මාර ඉක්මනට යනවා මේ කෝටි 30-40 ගණන් මාකට් එකේ මූ වෙලා තියෙනවා NLB ලොතරැයි වලට. ඔබට මතක ඇති මන්ද?
1: මතකයි. කොහොම අමතක කරන්නද?
0: අපි දන්නවනේ කෝටියක් කියන්නේ මිලියන කීයද? මේව දැනගන්න ඕනේ. කෝටියක් කියන්නේ මිලියන කීයද? මිලියන කීයක්ද කෝටියක්? يعني මිලියන 10ක් කෝටියයි. මිලියන 10ක්. බිලියනයක් කියන්නේ මිලියන කීයද?
1: මිලියන
0: 1000යි. කෝටි නම් 100යි. අඩුවතරමේ අපි ඒක දැනගෙන ඉන්න ඕන. නැත්නම් අපි දන්නේ නැහැ මොකද්ද හම්බ කරන්න යන්නේ කියලා.
1: ඒකනේ.
0: ඔබ දන්නවද මේ එකත්? මිලියන 10 කියන්නේ කෝටියයි. මිලියන 1000 කියන්නේ බිලියනයයි. බිලියනය කියන්නේ කෝටි 100යි. ආ. ඉතින් දැනගෙන ඉන්න ඕන. රයිට්. ඕන බලන්න සල්ලි තියෙනවා නම් ප්‍රශ්න විසඳන ක්‍රමය දැන්. අපිට දැන් මේ යුද්ධේ මේ හොමුස් එක වහගෙන මේ කරන යුද්ධේ මේක දැන් අපිට වමන යන්න වෙනවා මේකට දැන්.
1: ඇති වෙලා තියන්නේ.
0: අප්පිරියයි. මේකට සම්බන්ධ වෙච්ච උන්ගිඳලම අප්පිරියයි අපිට. උන්ව අප්පිරියයි දැන් අපිට. මේ අතු ගානවා කියනවා, හැඳි ගානවා කියනවා. ගහපු හැන්දකුත් නැහැ, කරපු අතුවකුත් නැහැ. අපිට කණ්ඩත් නැහැ, අපිට පාඩුවේ ඉන්නත් නැහැ. නිවුස් ගහලා ඉවරෙකුත් නැහැ. මේගොල්ලන්ට මේ කයිය ගැහුවට ඉවර කරගන්නත් බැහැ.
1: ඒකනේ නේද?
0: අතින් පයින් නෙමෙයි කටින්නේ ගහගන්න. නේද? ඉරානෙත් ලෝකෙට ගහන්න කතාව. අරුන්දල ගහලා දවස් දෙක තුනකට පස්සේ මේ රෑ එක පාට මතක් කළා ආ මේ මිසයිල් ටික ටිකක් තිබ්බ ගහන්න බැරි වුණා නේද ඒ ටික ගහමු
1: අහල පහල රටවල් ටිකට ඒ ටික
0: දාලා බලලා ඉතින් දවස් දෙක තුනකට පස්සේ මිසයිල් ගහනවා දැන් මේ යුනයිටඩ් අරබ් එමිරේට්ස් කියන්නේ මොකද්ද අරාබි එක්සත් අරාබි එමීර් රාජ්‍ය එක්සත් අරාබි එමීර් රාජ්‍ය මේක හැදිලා තියෙන්නේ පොඩි පොඩි රාජ්‍ය හතකින්නේ.
1: හරි.
0: මේකේ ලොකුම කෑලිය ඔබට මතකද දන්නේ නැහැ. අබුඩාබි තමයි ලොකුම කෑල්ල. එතකොට අබුඩාබි තමයි ලොකුම කෑල්ල ඔය හතේ. අබුඩාබි තමයි ඔය හතේම කැපිටල් එක වෙන්නේ. අබුඩාබි ඇතුලේ තමයි අබුඩාබි කියලා වෙනම කෑල්ලක් තියෙනවා. ඒ තමයි කැපිටල් සිටි එක. අපිට පැටලෙනවා වවා. එතකොට ඔය හත ඇතුළෙමයි ඩුබායි තියෙන්නේ.
1: හරි.
0: ඩුබායි වල කැපිටල් එකත් ඩුබායි. බර්ජ් ඛලීෆා යෝමේ ඔක්කොම තියෙන්නේ
1: ඩුබායි වල.
0: ඩුබායි වල. ඔය එමිරේට්ස් හත එක එක දේවල් වලට. දැන් ඇත්තටම එක්සත් අරාබි එමීර් රාජ්‍ය හදවත වගේ තියෙන ඩුබායි. චූටි උනාට. ඒක පොඩි. ලොකුම එක අබුඩාබි. ඒ හතේම ලොක්කත් අබුඩාබි ලොක්කම තමයි.
1: යස්.
0: ඒ හතේම කැපිටල් එකත් අබුඩාබි වල තියෙන අබුඩාබිම තමයි. හ්ම් හ්ම්. නමුත් ඩුබායි තමයි අපි.
1: කියන්නේ සල්ලි වැඩිපුරම ගැවසෙන.
0: සල්ලි වැඩිපුරම ගැවසෙන ඒගොල්ලෝ ටූරිසම් වලට ආපු නිසා. හ්ම් හ්ම්. ඩුබායි තමයි ලෝකෙත් එක්ක highly connected තැන.
1: හරි, okay.
0: ඊට අමතරව තව සාජා ඔහොම ඔහොම කියලා වාට නිකන් මේ මිරිත් සතුම ගැන දැනගන්න ඕනේ.
1: ඔව් මට දැනගන්නවා.
0: ඩුබායි, අජ්මාන්, සාජා, ෆුජෛරා, අබුඩාබි. අල් කොයින් රාස් අල් කයිමා රාස් අල් කයිමා ඒ අපි කතා
1: වෙන්නේ
0: අපි සිතියමෙත් නෑ ඒවා ඔය සමහර ඒවා මවුන්ටන් ටූරිසම් පැත්තට බලයි අබුඩාබි තමයි ඇත්තරම මේක ඉන්ජින් එක සල්ලි හදන්නේ ඒගොල්ලෝ ඩුබායි තමයි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය ලෝකෙත් එක්ක සම්බන්ධ කරන්නේ ටූරිසම් ආරා. ඒ එක එක්කෙනාට පැවිරිච්ච එක එක රාජකාරි තියෙනවා.
1: හරි.
0: මේක මකරු හත් දෙනෙක් එකතු වෙලා වැඩ කරන පොඩි අමුතු මැච් එකක්. හරි. ඕක නෙමෙයි වැඩේ. දැන් මේගොල්ලෝ බලනවානේ මේ මේ හොමුස් මේ මේ මේ මේ මේ මේ මගුල ඉවර වෙන ඉවර වෙන ගන්නේ.
1: ඒකනේ අනේ නේ.
0: ඔව්. මේ මේක හරි. දැන් මේක සම්බන්ධව ප්‍රෙඩිකෂන්ස් තියෙනවා. මේක නිකන් ඕම ඕම ඔද්දල් වෙවි, ඔතෑණි වෙවි, වැනි වැනි වෙරි වෙච්ච මිනිහෙක් වගේ ඇදි ඇදි ලබන අවුරුද්දෙත් මැද හරියක් වෙනකන් යයි වගේ අදහසක තමයි දැන් යුද විශ්ලේෂකයෝ ඉන්නේ නිකන් හිතන්නකො මොන කරුමයක්ද කියලා
1: නේද ලබන අවුරුද්ද මැද වෙනකන්
0: ඈ මොකෙක් කට මේ කయ్య විතරනේ හලෝ කయ్య විතරනේ ගහලා ඉවර කරන්නත් බෑ කතා කරලා ඉවර කරගන්නත් බෑ පේනව නේද අර කියනවනේ ආදරයයි යුද්ධයයි එක වගේමලු පටන් ගන්න පුළුවන් ඉවර කරන්න බැරි ආදරය සහ යුද්ධය පටන් ගන්න නම් පුළුවන් ඕන කෙනෙකුට ඉවර කරගන්න ලේසි නැහැලු කෙනෙකුට. ඉතින් මේ ලෝක තෙල් වෙළඳ නෞකාවලින් පහෙන් එකකට බලපාන හොමුස් ප්‍රශ්නෙන් වැඩිපුරම බැටකන රටවල් තමයි ඔය එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල්. විවිධ යෝජනා තිබුණා. දැන් සෞදි අරාබියෙන් ලොකුම කෑල්ල. එක්සත් අරාබි එමීර් රාජ්‍ය වගේ කී ගුණයක්ද සෞදි
1: අරාබිය.
0: ඉතින් තෙල් වැඩියම තියෙන ඇයලේ ගාවනේ. ඔය මුලදීම තිබුණා බටලයින් දාලා රතු මුහුද මධ්‍ය දරණී මුහුදට වෙනකන් ඒ බට දිගේ තෙල් අරගෙන ගිහිල්ලා පල්ලැහෙන් තෙල් ටික එළියට ගන්න.
1: හරි.
0: හොමෝ සමුද්‍ර සන්ධිය හරියා ඒකේ නටන්නේ නැතුව. හ්ම්
1: හ්ම්.
0: ඔකට ඊශ්‍රායලෙත් පොඩි සම්බන්ධයක් තිබුණා. දැන් ඒ සම්බන්ධකම් ඉවරයි. මොකද මැද පෙරදිග රටවල් වල ටික ටික තේරෙමින් ඉන්නවා මේ ඕන්නෙත් යුද්ධයකට ඒගොල්ලෝ මැදිහත් උනේ කියලා. ඒ ඇමරිකාවත් එක ලොකු ඇයි හොඳයි යක් අරගෙන ගිහිල්ලා ඉතින් ඇමරිකාව ලෝක බලවතා කියලා ඒගොල්ලොත් එක හිටියා කියලා අන්තිමට තේරුමක් උන්නේ
1: නෑනේ ඒකනේ නේ අන්තිමට ඒගොල්ලෝ
0: අන්තිමට අහක ඉඳලා නිකන් කණ්ඩ උනානේ මේගොල්ලන්ට
1: හ්ම්
0: දැන් ඒක ගැන ඒගොල්ලෝ හිතනවා මුලදී ඔය තෙල් අරගෙන යන බට ලයින් ඊශ්‍රායලෙත් ක්‍රොස් කරලා තමයි යන්න තිබුණේ මැද දරණී මොහොතට
1: හරි
0: දැන් එහෙම කතාවක් නෑ දැන් ඊශ්‍රායලයේ මග ඇරලා යන ලකුණු තමයි දැන් තියෙන්නේ
1: හ්ම්
0: මොකද එක්සත් අරාබි රාජධානිය වගේ රටවල් දැන් හිතනවා නෑ මේවට ඊශ්‍රායල් මේවට ඇමරිකාවල් සම්බන්ධ කරගත්තාම අපිට කලාපේදී කරදරයි මොකක් හරි වුණොත් උන්ට ගහන්න බැරි වුණොත් උන් අපිට තමයි
1: ගහන්නේ
0: ඒ කරදර වැඩක් මේක ඔය එකක් ඊට අමතරව අපේ ප්‍රධාන මාතෘකාව වුණේ එක්සත් අරාබි එමීර් රාජධානිය අපි දැනගන්න බෑ මේක අපිට බලපාන ප්‍රශ්නයක් මේක අපිට බලපාන ප්‍රශ්නයක්. ජීවිත කාලේ පුරාමනත් බලපාන පුළුවන් ප්‍රශ්නයක් මේක. මේ හොමෝස් ප්‍රශ්නේ. ඔන්න බලන්න සල්ලි තියෙනවනම් කරන්න පුළුවන් වැඩ. එක්සත් අරාබි එමීර් රාජ්‍ය තීරණය කළා තියෙනවා. ඒගොල්ලෝකින් මේ තරම් කාලයක් ප්‍රසිද්ධම වරාය වෙලා තිබුණේ පර්ෂියන් බොක්ක ඇතුලේ තියෙන ජෙබල් අලි කියන ඩුබායි වලට අයිති පෝට් එක ජෙබල් අලි. දැන් මේගොල්ලෝ කල්පනා කරනවා මේ හොමෝස් අරිනවා වහනවා, පොඩ්ඩ බැරි වුණොත් ගහනවා, නැවකට යනවද රන්න එපාද කියලා හිතාගන්න බැරි මට්ටමක්. ජෙබල් අලි පෝට් එකෙන් වැඩක් ගන්න බෑ. මොකද ඒක තියෙන්නෙම හොමුස් සමුද්‍ර සන්ධියට මෙහා ඇතුලේ. ඔතනින් තෙල් අරන් යනවනම් හොමුස් පහු කරන් යන්න ඕනේ. සිතියම අරන් බලන්න ජෙබල් අලි තියෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වම් අත පැත්තට වෙන්න. දැන් මේගොල්ලෝ කියනවා රයිට්, අපි අලුත් වරායවල් තුනක් ජෙබල් අලි වලට එහා දියුණු කරනවා. ඒවා තියෙන්නේ හොමුස් වලින් එළියේ අනිත් පැත්තේ. ඔන්න වාසිය.
1: ඕකේ.
0: ෆුජෛරා, ඩිබ්බා, කෝර්ෆකාන්. ෆුජෛරා, ඩිබ්බා, කෝර්ෆකාන්. මේවා තියෙන්නේ ගල්ෆ් ඕමාන් වෙරළේ. ඒ කියන්නේ සිතියම ගත්තොත් වම් අත පැත්තේ හොමුස් වලට ඇතුලේ නෙමෙයි දකුණු අත පැත්තේ හොමුස් පන්නලා.
1: ගොඩනේ.
0: ඔන්න. සල්ලි තියෙනවනේ. විසිකල්ලා ගේම ගහන්න යන්නේ.
1: හරි.
0: මොකද මේ බලන් ඉන්න බලන් ඉඳිල්ලෙන් කාටවත් සෙතක් නැහැ. ඇත්ත. මේගොල්ලෝ ෆුජෛරා, ඩිබ්බා, කෝර්ෆකාන් කියන පෝට්ස් තුන පටන් ගත්තොත් ආපහු හොමෝස් හරහා බඩ ගෑමක් නැහැ. බට දාලා තෙල් ටික ගත්ත ඔය වරාය තුනට එතනින් නැව්වලට පැටෙව්වා. කෙලින්ම රට පුරා ලෝකෙ පුරා පිටත් කළා යව්වා. මේක තමයි දැන් අලුතෙන් මේගොල්ලෝ හිතන ප්ලෑන් එක. සල්ලි තියෙනවනේ. කාලේ ඉතාම අඩුවෙන් අරන් කරන්න පුළුවන්. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ ඉරාන් ඒ වරායල් වලටත් ගහයිද කියන එක තමයි. ඉතින් ඒ වරායවල ආරක්ෂාව තහවුරු කරගෙනම ඕනේ මේක කරන්න.
1: ඕනේ.
0: නැත්තං ඉරාන් වලට තේරුණොත් එහෙම මේ කරන්න යන වැඩෙන් ඒගොල්ලන්ගේ ටෝටල් ඔපරේෂන් එකම කිසිම තේරවන්නේ නැති තත්ත්වයකට වැටෙනවා කියලා. එතකොට ඉතින් ඉරාන් වල තියෙන තෙල් ටික විතරයි එළියට යවා ගන්න බැරි වෙන්නේ. හොමුස් ප්‍රශ්න විසඳනකම් අනිත් රටවල් තමන්ගේ තෙල් ටික ඩුබායි වල අලුත් වරායවල් තුන හරහා එළියට තල්ලු කරලා දායි කියලා තමයි හිතෙන්නේ. ඉතින් මේක ප්‍රශ්නයකට විසඳුමක් වෙයිද, තව නැති ප්‍රශ්නයක් ඇති කරන වැඩක් වෙයිද කියන එක බලාගන්න වෙන්නේ කරලම තමයි. ඒ වුණාට අපි මේවා දැනන් ඉන්න ඕනේ. මොකද මේක ඉවරයක් වෙන්නේ නැති තාක්කල් අපේ ඩීසල් පෙට්‍රල් ගැනත් හරි හමං වචනයක් ගන්න බෑ. දැන් ආණ්ඩුවටත් කියන්න එකක් තියෙනවා. ඔන්න දැන් ආයිත් පාරක් බොරතෙල් මිල වැඩි වෙලා තියෙනවා. ආණ්ඩුවට කියන බලා දැන් ඔබලා අඩු කරන්නේ මේ වැඩි වෙලා පේනවනේ තත්ත්වේ.
1: අපරාධ අපි අඩුත් කරා.
0: අඩුත් කරා බලන්න 20කින් අඩු කළා දැන් 50කින් වැඩි කරොත් එහෙම කොහොමද? ඔය 20කින් වගේ නේද අඩු උනේ?
1: මොකුත් කියන්නත් බෑනේ
0: අර නේද වැඩි වෙලා.
1: කේස් නේ ඉතින් ඒකනේ.
0: පේනවනේ. සල්ලි තියනවා නම් ඉතින් වරායවල් හදන්නේ. ප්‍රශ්න විසඳගන්න.
1: ඒකනේ. අපිට ඉතින් සල්ලිත් නෑ සනීපත්

0: තෙල් ප්‍රශ්නයට නම් පොඩි විසඳුමක් හොයාගන්න පුළුවන් අපිට. දැනට අපිට කියන්න පුළුවන්නේ බජාජ් වීගෝ ත්‍රීවිල් එක ගැන. මේක තනිකරම ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එකක්නේ අරවින්ද. ඉතින් එතකොට අපිට තෙල් ප්‍රශ්නෙන් අපුව මිදෙනව නේද? අපිව මිදෙනවා.
1: තෙල් මිදෙනවා දෙසැම්බර් කාලේ.
0: What do you think? Vigo ත්‍රීවිල් එකක් ගත්තා නම් ඒ ප්‍රශ්නෙට උත්තරේ හරි.
1: ඔය ඉතින් හැමෝම ත්‍රීවිල් එකක් ගන්න නැහැ එහෙම කියලා.
0: ඔව් ඒක හරි ඉතින්.
1: ඔව්. දැනට ත්‍රීවිල් එක වෘද්ධිය කරන් ඉන්න අය ඉන්නවනේ. හ්ම් හ්ම්. එයාට මේක ප්‍රශ්නයක් නේ.
0: ඔව් අන්න ඒකනේ.
1: දැනට වීල් එකක් දුවාගෙන ගානක් හම්බ කරගෙන එහෙම දුනා ඉන්නවා. ට්‍රාන්ස්පෝර්ට් කැල්ලක් ගහගෙන මැච්චක් ගහනා ඉන්නවා.
0: මේ මිනිස්සුන්ට හරියට ගානක් කියා ගන්න විදියක් නැහැ. තෙල් ගණන් වැඩි වෙනවා අඩු වෙනවා වුණාම මේ මිනිස්සුත් ඒගොල්ලන්ගේ ලයිෆ් එකේ හිර
1: වෙනවා. කමක් නැහැ. ගාන වැඩි වුණාම ගාන වැඩියෙන් කියන්න පුළුවන් නේ.
0: හරි ඔකේයි.
1: ඒක නෙමෙයි වැඩේ. හිටි ගමන් සප්ලයි චේන් එකේ මොනව හරි ප්‍රශ්න ආවොත්
0: ආ
1: පොඩ්ඩක් හරි ගණන් එහෙම එහෙම වෙනවා කිව්වහම පෝලිං ආවොත්
0: යස්
1: ඒක ත්‍රිවිල් එකෙන් සල්ලි හම්බ කරන මිනිහෙකුට ලොකු ප්‍රශ්නයක්.
0: හ්ම් හ්ම් ඩෙෆිනිට්ලි.
1: මොකද එයාගේ එක පාටම මේ මහරෑ එයාගේ ජීවිතේ වෙනස් වෙනවා.
0: හ්ම්
1: හ්ම්. එක එක ආරංචි යනවනේ ඒ කාලෙට. තෙල් ගැන විවිධ ආරංචි යනවා. කොයි එකද ඇත්ත කොයි එකද බොරු කියලා හොයාගන්න බැරි වෙනවා. ඒතකොට දැන් ඔළුවේ වැඩ කරන්නේ වෙන වැඩක්. හෙට දවසේ රෝල ගහන්න නම් කොහොම හරි තෙල් ටික ගහ ගන්න ඕනේ දැන්.
0: ආ
1: පෝලිමකට යනවා නම් ඒක දැන් කරන්න මොනවාරි තීරණයක් ගන්න වෙනවා. මොන මිනිහද කියන්නේ කොහම හරය ඔය ඔක්කොම පැත්තක දාලා පෝලිමකට ගිහලා තෙල් ටිකක් ගහගෙන ඉන්න එක කරන මිනිස් ඕන් තරම් ඉන්නවා. ඒ වුණාට මොන කරදරයක්ද නේද?
0: ඒ කියන්නේ මාර වදයක් නේ ඒක.
1: හැම වෙලාවෙම නිඋත්සාහගෙන ඉන්න ඕනේ ඉතින්. ගහන්නේ හොමුස් වලට. ප්‍රශ්නේ තියෙන්නේ උන් උන් අතර.
0: ඔව්.
1: ඒ වුණාට දුක තියෙන්නේ අපිට. يعني අපේ මුළු සාමාන්‍ය ජන ජීවිතයම වෙනස් වෙන්න පුළුවන්.
0: ෂෙඩ් එකක වාහන දෙකක් නවත්තලා තිබ්බොත් ඔන්න හිතට සැකයි.
1: හිතට සැකයක් මේ අපි දන්නේ නැති ආරංචියක් මොනවා හරි මෙතන වෙනවද?
0: ආ ඒකනේ නේ.
1: ඉතින් දැන් ඒක දැනගන්න ඕනේ. යන හයර ගියා ගන්නත් බෑ. අන්න ඔබ එහෙම හිතනවා නම් ඔබ ඒකට කැමති නැත්තම් ඉස්සරම ඔබ ඒකට කැමති නැති වෙන්න ඕනේ. අනේ මට බෑ මේ කතා කරන කියන කරන අර මේ හැම සැරයක් ගන්නම ෂෙඩ් හොයන් දුවන්න.
0: හරි.
1: මට බෑ ෂෙඩ් වල පව පහක් කරගෙන පෝලිං වල තල්ලු කර කර ඉන්න. අන්න එතකොට තමයි බජාජ් වීගෝ ත්‍රිවිල කියන්නේ. දැන් මේක ඇවිල්ලා ජූලි මාසෙ. මේක ජූලි වාසි තියෙන මාසයක්. උදාහරණයක් විශේෂ වට්ටම් එකක් නෙමෙයි වට්ටම් ගොඩක් එක්ක.
0: හරි.
1: වැසි ආවරණ කට්ටලයක් නෙමෙයි. මේක වැසි ආවරණ කට්ටලේ නෙමෙයි අපි මේ කියන්නේ. වැසියාවර කටරේ කියන්නේ මේක එක එක පොඩි ටැග් එකක්.
0: ඔව්.
1: ඒක නෙමේ ටැග්.
0: හරි.
1: ඒක නෙමේ. ඔබව සර්ප්‍රයිස් කරන්න අපි මේ වැසියාවරන කට්ටලයක් පෙන්නලා නැහැ. ඒක නෙමේ. තව වාසි ගොඩක්. වට්ටම් ගොඩක් තියෙනවා. ඔබ මේ මාසේ බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකක් ගන්න. මේක කම්ප්ලීට්ලි 100%ම මේක ඉලෙක්ට්‍රික්. මේකට ආපහු පෙට්‍රල් ගන්න. පොඩ්ඩක් මුලදී ස්ටාර්ට් කරන්න පෙට්‍රල් වුඩ් පොඩ්ඩක් ඕනි. එහෙම ගන්න නැහැ. එහෙම එකක් නැහැ. ප්ලග් එකකට ගැහුවා චාර්ජ් කරා එහෙමම දුවන්න තමයි ඔබට තියෙන්නේ. ගෙදරදී චාර්ජ් කරගන්න පුළුවන් එක තමයි ලොකුම achievement එක. ඉස්සර මාපු ඉලෙක්ට්‍රික් වාහනවල ප්‍රශ්නයක් තිබුණා. ඒවා චාර්ජ් කරන්න පුළුවන් විශේෂිත චාර්ජින් සෙන්ටර්ස් වල විතරයි. ගෙවල් වල කියන්නේ ඩොමෙස්ටිකල් නිකන් පැය දෙකකට තුනට චාර්ජ් කරන්න පුළුවන් ක්‍රමවේදයක් තිබුණේ නැහැ. නමුත් ඒවා ඉතාම ඉක්මනට මාකට් එකට ආවා. Vigo 3 wheel එක ගෙදරදී චාර්ජ් කරගන්න පුළුවන්. යන ඕන තැනක ඒ ඉන්න තැන කවුරුහරි මිනිස්සු අවසර දෙනවා නම් වෝල් සොකට් එකට නිකන් මේ ෆෝන් එක චාර්ජ් කරන්න ගහන සොකට් එකට ගහලා ත්‍රී වීල් එක පැය කීපකින් චාර්ජ් කරගන්න පුළුවන්. ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 100
0: ෆුල් චාර්ජ් එක 170 ගානක් නේද?
1: හරියට කියන්න බෑ නැත්තම්. විතර ටික අපිට කරේ තියලා තමයි ගිහින් දෙන්නේ නැත්තම්.
0: මේ අපේ ඔෆිස් එකෙත් පල්ලෙහා තියනා නේද අර ප්ලග් පොයින්ට් එක.
1: ඔව්.
0: ඒතර චාර්ජ් කරන්න පුළුවන් නේ.
1: මට මේ ඉලක්කම මතක තිබුණා. මට ඉලක්කම
0: ඒක මාත් රිව වුණානේ.
1: මේ ඉලක්කම කියන්නේ බයයි වගේ නිකන් ඒක හරියටම බලන්න නැතුව. හොඳ ගානක් දුවනෝනේ මේක. හරි කොමාරි. ආ කිලෝමීටර 150යි. කිලෝමීටර 150කට වැඩිය දුවන්න පුළුවන් කියලා කියන්නේ සිංගල් චාර්ජ් එක.
0: හරි ඔකේ.
1: ගණන් හදලා බලලා තිනවා දැන් අපිට බලන්න වෙන්නේ පෙට්‍රල් ඩීසල් ගණන් වලින් නෙමෙයිනේ. දැන් මේකේ බජාජ් වීගෝ එකේ ගාන හදා ගන්න ඕන. මේ ඉලෙක්ට්‍රිසිටි යුනිට්ස් වලින් හදන්න ඕන. දැන් ඇවිල්ලා තියෙනවා ඉලක්කම මේ අලුත් ඔක්කොම මේ වැඩි වෙච්ච ගාස්තු සේරම ගණන් හදලා ඔබට කිලෝමීටර එකට රුපියල් 3ක වගේ වියදමක්. දැන් එහෙම කියලා ඔබ හයරකට ගන්න ගාන අඩු කරනවද?
0: නැත ස්වාමීනි.
1: දැන් පෙට්‍රල් ගහලා දුවන 3 wheel එකකට මං හිතන්නේ රුපියල් 4 5 4 හෝ ඊට වඩා පොඩ්ඩක් වැඩි වියදමක් යනවා ඇති. නේද? 4කට නම් කොහොමත් වඩා වැඩි. ඒ වුණාට ඔබේ Vigo 3 wheel එකකින් හයර එකක් ගියාම ඔබ අඩුවෙන්ද charge කරන්නේ? නැත්තම් මාකට් එකේ තියෙන ගානමද කියන්නේ චාර්ජ් කරන්න?
0: මාකට් එකේ තියෙන ගාන?
1: අනේ ලක්ෂණයි. මාකට් එකේ තියෙන ගාන තමයි චාර්ජ්.
0: ඔව්, ඉතින් ඒක බිස්නස් එකක් නේ, ව්‍යාපාරයක් නේ.
1: ඉතින් අවුරුදු 40කට වැඩිය හොඳ සර්විස් එකක් අපිට දීපු ඩේවිඩ් පීරි සමූහයේ විශ්වාසයත් එක්ක තමයි අපි මේවා ගන්නෙ. අපිට බය නැහැ. බජාජ් වාහනයක් ගන්න අපිට ඕන තරම් හදන් තැන් තියෙනවා, ඕන තරම් නියෝජිත ඉන්නවා ලංකාව පුරා. අපි ඒ නිසා බය නැහැ.
0: ඕකේ.
1: මේ කතාව ඔබ අහලා තියෙනවද කියලා බලන්න මේ මේක බොහොම සිල්වත් කියලා ප්‍රසිද්ධ හාමුදුරුවෝකට ගෝලෙක් කිරියා වුණා. ඉතින් එයාගේ පැහැදිලා තමයි මේ මේ ගෝලයා පන්සලට. ඇත්තටම පන්සලේ මුලින් ඇබිත්‍යා වාගේ ඉඳලා
0: පස්සේ
1: පැහැදිලා මේ ඉතින් එයාටත් එක දවසක ඉතුරු නෑ මමත් මහාන වෙන්න ඕනේ කියලා. ඉතින් දැන් ගෝල හාමුදුරුවනම තමන්ගේ ගුරු හාමුදුරුවොත් එක්ක ඉතින් එහෙම යනවා. ඔය එකපාරක් මහා විශාල වැස්ස කාලයක්.
0: හරි.
1: ඕන් දැන් එනවා මේගොල්ලෝ එනකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ ඔය පන්සලට එන පාරේ මැද හරිය තියෙනවා ගඟක්. හරිද? මේක සාමාන්‍ය නිකන් ඔය දනිස් ඇටේට විතර වගේ තමයි වතුර තියෙන්නේ. ඒ හරියට සිවුර පොඩ්ඩක් ඔසගත්තාම ඒ වතුර බහැලා එන්න පුළුවන්.
0: එන්න පුළුවන්. හරි.
1: නමුත් ඔයා කියන්නේ මේ කොහේ හරි වැඩලා මේ ගුරු හාමුදුරුවෝ ගෝල හාමුදුරුවෝ දැන් එනවා. ඔයා කියන්නේ ගඟ ටිකක්
0: සරයි.
1: ඔබ සරයි.
0: හා,
1: ඔකේ. හැබැයි ඉතින් මේ ගුරු හාමුදුරුවෝ නිකන් පුරුද්ද තියෙනවනේ. ගුරු හාමුදුරුවන්ට හිතනවා නෑ මේකෙන් එහා පැත්තට යන්න බෑ. ටිකක් වතුර පාර සරයි. වතුර ටිකක් උඩට දාලා නිකන් ඉනෙන් උඩටත් පොඩ්ඩක් වගේ දාලා තියෙනවා. ඉනෙන් ටිකක් උඩට දාලා තියෙනවා පේන්න තියෙනවා නිකන්. අපිට එහෙම හිතා ගන්න පුළුවන්නේ පාලමේ කණුවලට කොච්චර වතුර දාලාද, කණ්ඩිය කොච්චර යට වෙලාද, වතුර වාන මේ හරිය වාගේ ඇති කියලා. ඔන්න මේ ඉතින් මේ ගුරු හාමුදුරුවෝයි ගෝල හාමුදුරුවෝයි පොඩි නම් අපිට යන්න පුළුවන් මේකේ නේද? එහෙම එහෙමයි අපේ හාමුදුරුවෝ දැන් එහෙම යනවා වැඩි. ඒ අතරම මේ කවුද කාන්තාවක් දැන් ඇවිල්ලා අනේ ඉතින් එහා පැත්තට යන්න විදියක් නැති. ගෑනු කොහොමත් බයයි නෑ.
0: ඌ අනේ ඒකනේ.
1: ගෑනු කොහොමත් බයයි.
0: හරි.
1: ඉතින් මේ ගෑනු එක්කනත් වෙලා අනේ අපේ හාමුදුරුවනේ මේ යන්න විදියක් නෑ වාගේ නේද කියලා එහා පැත්තට දැන්. දැන් එහා පැත්තට ගොඩ වෙන්න විදියක් නෑ වාගේ කියලා. ඉතින් හාඳුරෝ ලොකු හාඳුරෝ ගෑනු කියන මේ ඔය බබලත් තැනත්ති මේ නගින්නකො මගේ මේ කරට ගොඩ වෙන්නකො. කරට ගොඩ වෙන්නකො මං එහා පැත්තෙන් තියන්. අන්න පුතා ගෝල හාමුදුරුවෝ ගැස්සුනා මේ කතාවට.
0: හරි, ඕකේ.
1: මොකද්ද මේ අපේ ලොකු හාමුදුරුවෝ කරන්න හදන්නේ?
0: ඕ ඒකනේ.
1: මේ කොහොත් යන මේ ගෑණිකෝ කරේ තියාගෙන මේ ගඟෙන් එකඩු කරන්න හදන්නේ? මං මේ සිල්වත් කෙනෙකුට යුතුයකමක් ත මේක මෙහෙම කරන්න මේක හොඳ දෙයක්ද මේක ඇවැත් වෙනවද දන්නෙත් නෑ මේක ඇවැතක්ද වරදක්ද මොකද්ද දන්නේ නෑ අනේ අර ගෑනු එක්කෙනා ඉතින් අනේ අපේ හාමුදුරුනේ එහෙම කමන්නේ කමක් නෑ ඉතින් ඔබතුමියත් යන්න එපා දැන් එහා පැත්තට එහෙම නේද අනේ ඌ යන්න ඕනේ මේ ගෙදර කවුරුවත් ඇත්තෙත් නෑ මේ කොච්චර මේ වැස්ස කොයි උච්චර වෙනකම් පායයිද දන්නෙත් නෑ මේ වතුර බහැලා යන්න කොච්චර කල්යයිද දන්නෙත් නෑ එහෙමත් තියෙනවනේ.
0: ආ
1: ආ. ඉතින් කොහොම හරි හාමුදුරන්ගේ කරේ නැග්ගා.
0: හරි.
1: අර ගෑනු එක්කෙනා. නැගලා දැන් ගෝල හාමුදුරු තන් ටෝටලි අවුට් ඈ. ගෝල හාමුදුරු ටෝටලි අවුට් මේ වැඩේ. ලොකු හාමුදුරු කරේ තියාගත්තා අර ගෑනු එක්කෙනා. හිමින් ගියා ගෝල හාමුදුරුත් ඉතින් අර සිවුරු පාත්‍ර අරගෙන පිටිපස්සෙන් ගියා. ඊළඟ ගෑනු එක්කෙනා මෙහා පැත්තෙන් තිබ්බා.
0: හරි.
1: තියලා එහෙමනම් අපි ගිහිල්ලා එන්නම්. කියලා දැන් යනවා. දැන් ගෝල හාමුදුරුව පස්සෙන් වැටිගෙන යනවා. ගෝල හාමුදුරුවන්ගේ හිත කලබලයි. ගෝල හාමුදුරුවන්ගේ හිත කලබලයි. මොකද්ද මේ කරේ? මොකද්ද මේ අපේ හාමුදුරුවෝ කිසිම මේ යුතුයකමක් නැහැ එහෙම කරන්න.
0: සුදුසු
1: වැඩක් නෙමෙයි මේ කරේ. මේක තාම හොඳ නැහැ මට නම්. මම මේ මුන්වාංශ ගැන මම ගොඩාක් බලාපොරොත්තු මම තියාගෙන හිටියා. දැන් මේම හිතනකොට ටික ටික ගුරු හාමුදුරුවෝ සහ ගෝල හාමුදුරුවෝ අතර පරතරය වැඩි වෙනවා.
0: හරි.
1: දැන් ගෝල හාමුදුරුව හිත හිතන ඉන්නේ.
0: ඔව් ඒකනේ හිතන්න කාලයක් යනවා ගෝල හාමුදුරුව ස්ලෝ වෙනවා.
1: ස්ලෝ වෙනවා ස්ලෝ වෙනවා. කොහොම පොඩ්ඩක් යනකොට ගුරු හාමුදුරුව නතර වුණා.
0: හරි.
1: නතර වෙලා ගෝල හාමුදුරුව දිහාට හැරුණා.
0: ටිකක් ඈත ඉන්නේ දැන්.
1: පොඩි නම මොකද? මම නම් අර බවලත් තැනතිව ඉවුරගාවෙන් බස්සලා ආවා. පොඩි නම හැබැයි තාම කරේ තියාගෙන වාගේ නේද ඉන්නේ කියලා ඇහුවා. මම නම් ඒ ගෑනු කෙනාව ඉවුර තියලා ආවේ පොඩි නම. පොඩි නම තාම කරේ තියාගෙන නේද ඉන්නේ.
0: ඇත්තනේ තින්නේ.
1: ඒක ලස්සන සෙන් කතාවක්.
0: හරි.
1: කරලා අතාරින්න පුළුවන් නම්
0: හරි
1: ගෑවෙන්නේ නැත්තං ඇගේ පතේ ප්‍රශ්නයක් නෑ ඉතින්.
0: ඕ ඉතින් නේද
1: අපිට වෙලා තියෙන්නේ අපි අවුරුදු කීයක් පරණයව තාමත් ඔළුවේ තියාගෙන ඉන්නවද කියලා බලන්නකෝ.
0: ඇත්ත ඇත්ත.
1: පොඩි මතකයක් තියෙන මූ මට මෙහෙම තමයි කරේ. දවසක් මේ යකා මෙන්න මෙහෙම කතාවක් කිව්වා. බැලුවොත් අවුරුදු 5-6කට කලින්. තාම මතකයි. අපි තාම ඒවා කරේ තියාගෙන තමයි ඉන්නේ. කරේ ගියා.
0: කරේ නගර කියන්නේ ඒවටනේ.
1: කරේ ගයා. ඉතින් සමහර මිනිස්සුන්ට මේවා ඉවුර ගාව තියලා ඉන්න පුළුවන් වුණාට.
0: හරි.
1: සමහර ඒවා අපි තාම කරේ තියාගෙන ඇවිදිනවා නේද?
0: බිමින් තියන්න.
1: නැත්තම් මෙයාගේ කරේ තියන්න. හරි දක්ෂයි ඒව කරේ තියන් යන්නේ.
0: මට හොඳ මතකයක් තියෙනවා.
1: ඔව්. අපිට කරේ මෙහෙමනේ මතකද එදා කියපු කතාව?
0: ඒකනේ.
1: නේද?
0: අද මේ පණ නෑ නැත්තම්.
1: පණ නෑ.
0: මම
1: පණ තිබුණා නම් එතන පරණ ඔක්කොම කුණු කන්දල් ටික ඇදලා ගන්නවා.
0: හරි ලස්සනයි නේ කතාව ඇහුවම නිකන් හිත පොඩ්ඩක් නිදහස් වුණා වගේ. Thank you Aravind. Thank you.
1: Yo, welcome.
0: Okay.
1: You're welcome.
0: 7:44.

0: අයියා මට ඇපල් මලක් දෙන්න.
1: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
0: අයියා මට මල් ගොඩාක් දීලා.
1: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සු.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත්

0: ගීතයට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානට
0: ඉදිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාර්ගික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් e-mobility වෙත. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් ලුනේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයිනපුරා
3: හරි හතයි විනාඩි 49 වෙලාව අද අපි කතා කරනවා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් හඳුන්වලා දෙන බේක් ගැන බයික් කියනවා බේක් කියනවා හරිද ඉතින් ගොඩක් විස්තර ටිකක් තියෙනවා ඔබත් එක්ක ෂෙයා කරගන්න මේ දවස්වල වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න සුප්‍රී භාණ්ඩේ හරිද බේක් එක බයික් එක බේක් එක ඕකේ ඊළඟට අපි ලංකා ටයිල්ස් වල අලුත්ම ටයිල් එක ගැන මතක් කරනවා කූල් රූෆ් ටොප් ටයිල් එක ගැන ඒ ගැන වැඩි විස්තර කියන්න මේ ඔක්කොමත් එක්ක අපි ඔබ මේ දවස්වල ටිකක් දැනුවත් කරනවා තෙල් පොල් තෙල් තෝරගන්නකොට කොහමද හරි පොල් තෙල් එකක් තෝරගන්නේ කියන එක ඉතින් ඒකට අපිට උදව් කරනවා කොකෝ ෆ්‍රයි මොකද කොකෝ ෆ්‍රයි කියලා කියන්නේ RBD ෆිසිකලි RBD කරලා තියෙන හොඳම හොඳ පොල් තෙල් එක කොකෝ ෆ්‍රයි ඊට පස්සේ සිංගර් ෆ්‍රිජ් ගැන සිංගර් එකට ගිහිලා ඕන ෆෝන්ස් ගන්න එක ගැන ගන්න එක නෙමෙයිනේ වැඩේ මෙතන ගෙවන්න ගන්න දෙන එකනේ වැඩේනේ පොඩි ගාණක් මාසෙකට ගෙවලා ඔබට ඒ ඉලෙක්ට්‍රොනික භාණ්ඩය ගෙදර අරගෙන යන්න පුළුවන් සිංගර් එකෙන් ඒක කතා බහ කරගන්න ඊට පස්සේ රයිනෝ අලුතින් හඳුන්වලා දෙන රයිනෝ ප්‍රීමියර් ගැනත් අපි ඒ ෂීට් එක ගැනත් අද දවසේ කතා කරනවා සහ පැල්වත්ත කිරි ගැන මතක් කරන්න ඕනි ඒගොල්ලන්ගේ බටර් එක ගැන ගී එක යෝගට් අයිස්ක්‍රීම් මුදවපු කිරි ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් ගණනාවක් තියෙනවා ඉතින් ඒ ඔක්කොම ශ්‍රී ලංකාව ඇතුලේ තමයි නිෂ්පාදනය කරන්නේ ඒ නිසා තමයි ගාන පොඩ්ඩක් සාධාරණ විදියට ඒගොල්ලන්ට දෙන්න පුළුවන්කම ලැබෙන්නේ අර ටැක්ස් මේ ටැක්ස් අරවා මේවා ගොඩක් ගෙවන්න නැහනේ පිටරටින් නම් ගේනවා වගේ නෙමෙයිනේ ඉතින් ඒ නිසා ඒ වාසිය පාරිභෝගිකයට හම්බ වෙනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට රහකට අපි පුරුදු වෙලා තිනවනේ බටර් එකක් කනකොට කිරි එකක අපි රස දන්නවනේ ඒ රස ඒ විදියට තිනවා පැල්වත්ත හරිද ඉතින් ඒ නිසා ගානත් සාධාරණ වෙලා අනිත් එක නිෂ්පාදනයත් හරිම නැවුම් ඉතින් ඒ ඔක්කොම ටික බැලුවාට පස්සේ පැල්වත්ත ගන්න එක තමයි හොඳම නේද එක දවසක් ට්‍රයි කරලා බලන්නකෝ ඉතින් ඒක වගේම තව ගොඩක් නිෂ්පාදන ඔබට ගන්න යන්න පුළුවන් කාගීල්ස් එකට මේ දවස්වල ඕගලන්ට කාගීල්ස් එකෙදී බිල් වයිප් අවුට්ස් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන එක පාරම ඔගොලු බිල් එක ගෙවන්න ගියාම කාගිල්ස් එක කියනවා නෑ නෑ නෑ ඔගොලු ගෙවන්න ඕන නැහැ මිස් මේක අපි මෙහෙම මෙහෙම වෙලා වයිප් අවුට් වෙලා තියෙන්නේ කියලා එතකොට ඒ මොහොතේ දැනෙන සතුට ආයි ඉතින් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ තියෙන්නේ කාගිල්ස් ෆුඩ් සිටි එකේදී තමයි පොඩි පොඩි දේවල් ටිකක් කරන්න තියෙනවා අපි ඒ වැඩ මොනාද කියලා ඔගලන්ට මතක් කරන්නම් කලර් අප් ස්ට්‍රිප් සීලින් ගැන මතක් කරන්න ඕනි ඒ වගේම බජාජ් පල්ස බයික් එක ගැන තමයි අපි මේ දවස්වල කියන්නේ වැඩි විස්තර කියන්නේ හොඳ ස්පෝර්ටි ලුක් එකක් තියෙන බයික් එකක් හොයනවා නම් ඒකට ගැළපෙනම බයික් එක තමයි බජාජ් පල්ස කියලා කියන්නේ NLB ලොටරිස් ගැන අපි උදෙන් කතා කරා ඉතින් ලොතරැයි ගන්න මිනිස්සු තමයි දිනන්නේ ඒ නිසා ලොතරැයියක් ගන්න අමතක කරන්න එපා NLB එකේ ලොතරැයි තියෙනවා බයි ඉතින් 100 ගානට තියෙනවා ජාති හරිද ඉතින් ඒකෙන් කැමති ජාතියක් තෝරගන්න කෝටිපතියෙක් වෙන්න ලක්ෂපතියෙක් වෙන්න ලොතරැයි අරගෙන තමයි මිනිස්සු දිනලා තියෙන්නේ නැත්තම් ඉතින් මේ නිකන් බල බල ඉඳලා එක එක්කෙනාට ඇද හොය හොය ඉඳලා එහෙම නෙමෙයි ලොතරැයි ගත්ත මිනිස්සු දිනලා තියෙන්නේ ඒ නිසා ඔය ගන්නේ නැතුව බොරුවට අයියෝ වැදෙන්නේ අර

මේකයි කියන්න එපා, අරගෙන බලන්නකෝ. ඊට පස්සේ ඉතින් අපි වෙනම කතා කරමු. හරිද? අපි එහෙනම් එන්නම්. ඔගලගේ ගෙදර කෝටිපති ගෙදර ඇවිල්ලා තේ එකක් බීලාම අපි කතා කරමුකෝ. ලොතරැයි ගත්තම තියෙන වාසිය කොයි වගේද කියලා නේ. රෝස කහට ගැන මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ පාටට රැවටෙන්න එපා කියලා රෝස කහට මතක් කරනවා. හේතුව තමයි සමහර තේ ජාති තියෙනවා ගෙදර ගිහිල්ලා අපි දැම්මම දිය කරාම ඒ මොහොතෙම මෙහෙම තප්පර 5-10 යනකොට පාට ඇවිල්ලා. ඉතින් එතකොට ඔබට හිතෙන්නේ නැද්ද මේක ස්වභාවිකව මෙච්චර ඉක්මනට පාට එන්න පුළන්ද කියලා? නිකන් හිතිලා නැද්ද කියන්නකො? මට නම් එහෙම හිතිලා තියෙනවා. තේ එකකට පාට එන්න නියමිත කාලයක් තියෙනවා. මොකද මේක තියෙන්නේ තේ කොළනේ නේද? ඉතින් එතකොට ඒක හරියට තැම්බිලා කරලා නියමිත පාටට එන්න පොඩි කාලයක් ගන්නවා. ඉතින් ඒ කාලෙට කලින් ඔබ ගන්න තේ කොළයකේ පාට එනවා නම් එතන ප්‍රොබ්ලම් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා පාටට රැවටෙන්න එපා. හරිම තේ එක තෝරගන්න. ඉතින් සාමාන්‍යන රෝස කහට එකක් ගත්තොත් ඉතින් ඒක විනාඩි 1-2 දෙකක් අතර හරි පදමට එන්න තඹ ගන්න ඕනේ. රෝස කහට ටික දාලා උණු වතුර දාලා ඒක ටිකක් තැම්බෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ තමයි නියම තේ රස ඒකේ තියෙන්නේ. හරිද? ට්‍රයි එකක් දීලා බලන්න. එක දවසක් රෝස කහට අරගෙන ගිහිල්ලා බලන්න. ඊට පස්සේ අපි ආයි ඔබට මතක් කරන්න ඕනේ රෝස කහට ගන්න. රෝස කහට ගන්න එක අපිට ආයි කියන්න ඕනේ නෑ. මොකද ඊට පස්සේ ඔබ ගන්නේ රෝස කහට තමයි. 7:53 දැන්.

0: Theater.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
2: අරිගේ හරිම තැනට ගිහින් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන
4: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා
1: හොඳ ළමයා 100%ක් පිරිසිදු කකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක්
5: වෙනවා හොඳදී අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරු කිරිය මාතලේ නානම්මල ගණේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න
6: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩි අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න දිනන්න
7: හා කොහෙද මේ දෙන්න උදේවන්ද
8: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩෙසිව්ස් කීම් කෝඩ් වෝටර් ප්‍රූෆින් පේන් බඩු සේරම ගන්න යනවා දැන් කීයකට කියලා යන්නද
7: අයියෝ මොකටද වටේ යන්නේ අර ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ
1: දැන් ස්විස්ටෙක් ගාවෝයි සේරම තියෙනවද
7: නෑ හැබැයි ස්විස්ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරිමිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්
8: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස්ටෙක් දීලා ගාවට යමු වැඩේ හරිනේ
9: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම
10: තීරණය. 20 and upgrade 20 and upgrade.
9: අලුත් සොංග් එකක්ද?
10: නෑ, දැන් සිංගර් එකකින් ASUS HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
11: Upgrade වෙන laptops ගන්න. සිංගර් එකට අදම එන්න.
12: අපොස සාමාන්‍ය පිළි පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0.11 544,500 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
13: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0.115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
14: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝටීවී
15: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
17: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Vehicle

0: සියත දෙවයින පුරා
1: හරි අපි මේ දවස්වල LOLC ෆයිනෑන්ස් එක එකතු වෙලා රත්තරන් ආරංචියක් ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. ඒ තමයි LOLC රන්සවි රන්නය සේවාව. වැඩි විස්තර කියන්නම්. වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් ගැන අද දවසේ අපි කතා කරනවා. ඒගොල්ලන්ගේ ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෝඩ් ප්ලේස් වල තියෙන කොළඹ 7. ඒගොල්ලන්ගේ ෂෝරූම් එකට ගිහිල්ලා පොඩක් එක්ස්පීරියන්ස් කරලා බලන්නකෝ. ඊට පස්සේ ඔයගලන්ට ගොඩාක් ඐඩියාස් එයි. මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම මම කස්ටමයිස් කරලා ගන්නවා කියලා ඔබේ ඐඩියා එක වගේම එතන ඔබට නිර්දේශ කරන ක්‍රමවේදත් ෆලෝ කරලා ඔබ මැට්‍රස් එකක් ගත්තා කියලා කියන්නේ ආයි ඉතින් ඔබට සුපිරියටම නිින්ද යනවා කියන එක. හරිද? අපි ඇලුමෙක්ස් ගැනත් මතක් කරන්න ඕනේ. ඇලුමෙක්ස් විශේෂයෙන්ම කියන්න ඕනි කාරණාව තමයි ඔබ බාලා ඇලුමිනියම් එකක් පාවිච්චි කරෝතින් නිතර අලුත් වැඩියා කිරීම කරන්න වෙනවා. ඇලුමිනියම් එකේ මොකක් හරි කලර් එකක් දාලා නම් තියෙන්නේ, පවුඩර් කෝටින් කරලා තියෙනවා නම් ඒක දුර්වර්ණ වෙන්න ගන්නවා, පුතු ගැලවෙන්න ගන්නවා, දොර ජනෙල් නිසි ආකාරයෙන් ක්‍රියා කරන්න නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා බාල ඇලුමිනියම් එකක් දාලා දුක් විඳින්නේ නැතුව ඇලුමෙක්ස් ඇලුමිනියම් දාන්න කියලා මතක් කරනවා. ඉතින් ඒගොල්ලන්ගේ ෂෝරූම් එකට ගියොතින් ඔයගලන්ට ඇලුමෙක්ස් බිල්ඩින් සිස්ටම් එකම බලාගන්න පුළුවන්. අපි මේ දවස්වල භූමි රියලිටි හෝල්ඩින්ස් ඔබ වෙත ඉදිරිපත් කරන ඕසි ප්‍රොජෙක්ට් එක ගැන තමයි කතා කරන්නේ. ඕසි කියලා කියන්නේ සුපිරිම සුපිරි අපාර්ට්මන්ට්. 351ක් තියෙනවා යුනිට්. දැනට 100කටත් වඩා වැඩි ප්‍රමාණයක් විකිණිලා අවසානයි. ඉතින් ඒ නිසා තමයි මෙච්චර අපි ඔගලන්ට මේක බල කරලා වගේ කියන්නේ. කඩුවෙල තියෙන උසම තැන තෝරගෙන තියෙනවා. සහ මේක හරි විශේෂයි. සවුත් ඒෂියන් largest rooftop garden එක තියන්නේ මෙන්න මේ ඕසි ප්‍රොජෙක්ට් එකේ. හරිද? ඉතින් හරි ආඩම්බරෙන් ඉන්න පුළං, කාටුණත් කියන්න පුළං. දැන් දන්නකො දැන් අපේ ගෙවල් පැත්තේ මොකද්ද ආඩම්බරෙන් කියන්න තියෙන්නේ? අර බේකරියක් තියෙනවා, ඕක තමයි. හැබැයි ඕගොල්ලෝ ඉන්න තැන ඕසි ප්‍රොජෙක්ට් එකේ ආඩම්බරෙන් කියන්න පුළං දේ මොකද්ද? අපිට තමයි තියෙන්නේ සවුත් ඒෂියාවල තියෙන ලොකුම රූෆ්ටොප් ගාර්ඩන් එක තියෙන අපිට කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ විතර නෙමෙයි, හරි හොඳ ඉඩ. අපි ඒ ඉඩ ගැන විශේෂයෙන් කතා කරමු. දැන් සාමාන්‍යයෙන් 2-bedroom apartment එකක් ගත්තොත් වර්ග අඩි 828ක් තියෙනවා. සාමාන්‍ය එකක් ඊට වඩා හරි පොඩි සාමාන්‍ය ඔය තියෙන apartments. හැබැයි මේකේ ඕසි එකේ ලොකුයි. ඕකේ, ඕසි ලොකුද? ඔව් ලොකුයි. කතා කරන්න අපේ ඕසි ප්‍රොජෙක්ට් එකට භූමි රියලිටි හෝල්ඩින්ස් කියලා කියන්නේ ප්‍රයිම් ගෲප් එකේ අනුබද්ධිත ආයතනයක්. ඉතින් ඒකට කතා කරන්න 07.1.34.77.77 කියන නම්බෙකට. ඊළඟට අපි මතක් කරන්න ඕනි කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් ආයක මං කිව්වනේ බිල් වයිප් අවුට්. ඒක අපි තව චුට්ටක් ඉස්සරහට වැඩි විස්තර කියන්නම්. හජ් 15 පැකේජ් එක ගැන ඔබත් එක්ක කතා කරන්න තියෙනවා. වැඩි ගණන් වියදම් කරන්න එපා. ඩේටා වලට රුපියල් 1199ට වැඩේ ෆිනිෂ් කරලා දාගන්න පුළුවන් හජ් 15 දාගත්තොත්. තවමනාද ඔබේ ඉසුසු ලොරිය දාන්න ඕනි තැන අපි මතක් කළනේ තියෙන්නේ. ඒ තමයි සතුසු මෝටර්ස්. හරිද? වෙන වෙන තැන්වල දාන්න එපා කියන හේතු කිහිපයක්ම තියෙනවා. හේතුවක් එකක් මම කියන්නම්. දැන් සාමාන්‍යයෙන් සතුසු මෝටර්ස් කියලා කියන්නේ ඉසුසු ලොරි ලංකාවට ගෙන්නන බලලත් නියෝජිතය. ජපානේ ඉඳන් ලංකාවට ගෙන්නන බලලත් නියෝජිතය. අයාගාව තමයි මේ ඉසුසු ලොරි එක තියෙන වැරදි ටික හොයාගන්න පුළුවන් තියෙනනි පොඩි සිස්ටම් එකක්. ඒ සිස්ටම්ස් තියෙන ඒගොල්ලෝ ගාව. ඊට පස්සේ ඉසුසු ලොරියේ හැම පාට් එකක්ම ගලවන්න පුළුවන් ටූල්ස් තියෙනවා. ඒ ටූල්ස් තියෙන්නේ සතුසු මෝටර්ස් ගාව. ඉතින් ඒ නිසා නිකම්ම නිකම් ගරාජ් එකකට දාලා ලොරිය සවුත්තු කරගන්න එපා. ඔබ ආස නැහෙනි ලොරියට කවුරු හරි දොර හරි හයියෙන් වැහුවොත් කේන්ති. ඉතින් එහෙම ඔබ පාවිච්චි කරන ලොරිය කවුරු හරි ගරාජ් එකක නිකම් ගල්ලිනි දාලා මේවා කරලා ඇනලා කරලා ඇන මුරිජි ගලවන්නට ඔබ කැමතිද? නැහෙනි. ඉතින් ඒ නිසා සතුසු මෝටර්ස් වලට ඔබේ ඉසුසු ලොරිය දාන්න කියලා අපි මතක් කරනවා මොකක් හරි රෙපෙයා එකකට. හරි නේද විස්තර? කමර්ෂල් බැංක් එක ගැන මතක් කරන්න ඕනේ. ඔබත් ෆ්‍රීලාන්සර් කෙනෙක් නම් ඔබ පිටරටත් එක්ක ගනුදෙනු කරලා සල්ලි හම්බ කරන ඩොලර් ලංකාවට ගේන පොරක් නම් හරිද? ඔබට අපි විශේෂයෙන් මතක් කරනවා මෙච්චර කල් ගනුදෙනු ටික කරගන්න හරිහමං ක්‍රමයක් තිබ්බේ නෑනේ. දැන් ඔන්න හරිහමං ක්‍රමයක් හම්බ වෙලා තියෙනවා. මේ තමයි කොම් බැංක් ගිග් ප්ලස් account එකක් ඕපන් කරන්න. ඔයගලන්ට කොම් බැංක් එකේ වෙබ්සයිට් එකට ගියොත් ගිග් ප්ලස් account එක ඕපන් කරන විදිහ හරිම සරලව කරගන්න පුළුවන්. ඉතින් ඒ වැඩේ චුට්ටක් අවධානය යොමු කරන්න පොඩ්ඩක් ගිහලා බලන්නකෝ වෙබ්සයිට් එකට ගිහලා බලන්නකෝ මොකද්ද මේ ගිග් ප්ලස් කියලා කියන්නේ කියලා. වෙලාව උදේ 8:01 අපි පත්තරේ බලන්නයි යන්නේ.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
3: සියත පත්තරේ විත්හසා.
4: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන් 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්.
1: Hi Hasa, good morning.
5: Good morning Ashtarya. ඉක්මන් කරන්න ඕනේ නේද? දැන්
1: පත්‍රටි
5: කරගව අදේ තරම් නිවුස් පැත්තෙන් පත්‍ර සරු දවසක් නෙවෙයි වගේ තමයි පේන්නේ. කොමින් හරි අද පත්‍රයේ විස්තරය අරන් එන්න අපිත් එක්ක ස්විස්ටෙක් ඉන්න බව අපි මතක් කරන්න ඕනේ. ටයිල් ඇඩසිව්, ටයිල් ග්‍රවුට්, ස්කිම් කෝට්, වෝටර් ප්‍රූෆ් වගේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ නිෂ්පාදන ගණනාවක් ඔබ හමුවට ගෙන එන ස්විස්ටෙක්. ස්විස්ටෙක් වල විශේෂ කාරණාව අපි සඳහන් කරන්න ඕනේ. මේ ඒ ක්ෂේත්‍රයේ, ඒ කියන්නේ ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තියෙන අනිත් සන්නාම වගේ ගොඩක් වෙලාවට මේ يعني පැකට් එකේ ඇත්ත මුදලට වඩා ලොකු මුදලක් ප්‍රින්ට් කරලා ඊට පස්සේ නිකන් ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා වගේ හරිමිලට විකුණන එහෙම පොඩි මෙතඩ් එකක් තියෙනවා. මේකට හරියට අහු වෙනවා මිනිස්සු. මොකද පැකට් එකේ ගහලා දෙන ලොකු ගාණක් ලොකු ඩිස්කවුන්ට් එකක් එක්ක තමයි තමන්ගේ අතට භාණ්ඩය හම්බෙන්නේ. ඉතින් මිනිස්සු කැමති වෙනවනේ ඒකට. හැබැයි ස්විස්ටෙක් එහෙම සැබෑ මිලට වඩා ඉහළ වටිනාකමක් පැකට් එකේ ගහලා බොරුවට ලොකු ඩිස්කවුන්ට් දෙනවා වගේ පෙන්වන්න හදන්නේ නැහැ. ඒ වෙනුවට සැබෑ මිල, හරි මිල, සාධාරණ මිල පැකට් එකේම සඳහන් කරලා හරි මිලට ඔබේ අතට ප්‍රොඩක්ට් එක ලබා දෙන්න තමයි ස්විස්ටෙක් උත්සාහ කරන්නේ. ඔවුන් පාරිභෝගිකයන් සමග ගොඩනගා ගන්න විශ්වාසය ඒක. ඉතින් ඇත්තටම ස්විස්ටෙක් නිෂ්පාදන විකුණන අපේ ස්විස්ටෙක් ඕතරයිස්ඩ් ඩීලර්ස් අපේ ජාලයක් ඉන්නවා ස්විස්ටෙක් ලගේ, බලේලත් අලවි නියෝජිත ජාලය. මේ අය ඇත්තටම ලොකු ඩිස්කවුන්ට් පෙන්නලා කස්ටමර් රවට්ටන්න නැතුව තමන්ගේ බිස්නස් එක හරියට කරන ජෙනුයින් ව්‍යාපාරිකයෝ. ඉතින් ඔබේ ස්විස්ටෙක් වෙළඳ සන්නාමයෙන් එන ඉදිකිරීම් නිෂ්පාදන විතරක් නෙවෙයි, ස්විස්ටෙක්ලා නිෂ්පාදනය කරන්නේ නැති වෙන මොකක් හරි ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ දෙයක් ගන්න වුණත් ඔබට විශ්වාසය තියන්න පුළුවන් ස්විස්ටෙක් බලේලත් අලවි නියෝජිතයන් ගැන. මොකද ඒ අය ඔබේ විශ්වාසය රකින්නවා කියලා ෂුවර්. ඒකයි අපි නිතර නිතර කියන්නේ ස්විස්ටෙක් කියන්නේ ගන්න ඕන හොඳම තීරණය කියලා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අදත් අපිත් එක්ක ඉන්නවා. කාලාන්තරයක් තිස්සේ ලංකාවේ ජනතාවත් එක්ක දැඩි විශ්වාසයක් ගොඩනගා ගත්ත ආයතනයක් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් කියලා කියන්නේ. අවුරුදු 64ක සබැඳියාවේ ඒ විශ්වාසයේ තරම කොච්චරද කියනවනම් මේ වෙනකොට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් රුපියල් බිලියන 247ක ජීවිත රක්ෂණ අරමුදලකට හිමිකම් කියනවා. රුපියල් බිලියන 275ක දැවැන්ත වත්කම් සම්භාරයකට හිමිකම් කියනවා. ඒ ශක්තියම ඇති ඔබට ඔබේ සුරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් විශ්වාස කරන්න. පියකුමෙන් මවකමෙන් ඔබ රකින ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් 2025 වසරේදීත් අති දැවැන්ත බෝනස් ප්‍රතිලාභයක් තමන්ගේ ජීවිත රක්ෂණ උපහිමියන් වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඉලක්කමින් කිව්වොත් රුපියල් කෝටි 1460කට වැඩි බෝනස් ප්‍රතිලාභයක් පහුගිය වසරේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් කස්ටමර්ස්ලට හම්බෙනවා. රත්තරන් අයදින ඉස්තරම්ම තැන CDB රන් අය අඩුම පොලියට ඉහළම අත්තිකාරමක් පිරිනමන ගමන් ඔබේ ජලවිදුලි දුරකථන බිල්පතට රන් සහනයක් ලබා දෙන්නත් කටයුතු සූදානම් කරලායි තියෙන්නේ. මේ දිනුම් මැදීම පිළිබඳව වැඩි විස්තර දැනගන්න දිනුම් මැදීමට ඇතුල් වෙන්න ළඟම CDB ශාඛාවට යන්න. එහෙම නැත්නම් ඔබට 01117388 කතා කරලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. රයිට්, ආශ්චර්ය, මම එනවා ලංකාදීප පුවත්පතට. විනිසුරු විශ්‍රාම වයස අමාත්‍යංශයෙන් වාර්තාවක් ඇඳලා විනිසුරු විශ්‍රාම වයස සම්බන්ධයෙන් කතාබහක් මතුවෙලා තියෙනවා මේ දවස්වල. විනිසුරුගේ විශ්‍රාම කාලයේ වසර දෙකකින් දීර්ඝ කරන්න රජයේ යෝජනාවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් විරෝධය දක්වමින් ඉන්නවා. අමාත්‍යංශයෙන් මේ පිළිබඳව වාර්තාවක් හැඳවන්න කැබිනට්ටුවේ කතාබහ වුණා කියලා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා. විනිසුරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ ඉදිරිපත් කරන වාර්තා සහ තොරතුරු සැලකිල්ලට ගනිමින් ඉදිරි පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කරලා තියෙනවලු. කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වෙච්ච බව කියනවා කැබිනට් ප්‍රකාශකතුමා. එතුමා පැහැදිලි කරන විදිහට විනිසුරු වරුන් නැවත බඳවා ගන්න. කියන්නේ මහේස්ත්‍රාත්වරුන් 50 දිනක බඳවා ගන්න ආණ්ඩුව උත්සාහ කළත් ඇත්තටම ඒ සඳහා ඉදිරිපත් වෙලා හිටියේ 33යි කියලා කියනවා. මෙරට අධිකරණ පද්ධතිය තුළ වසර ගණනාවක් තිස්සේ නඩු ගොඩ ගැසී ඇති බවද, ඒ පිළිබඳව සහ තවත් කරුණු රැසක් පිළිබඳව කැබිනට් මණ්ඩලයේ කතාවෙද්දී තමයි මේ විනිසුරුවරුන්ගේ විශ්‍රාමවයස දීර්ඝ කිරීම පිළිබඳව කතාබහ මතු වෙලා තියෙන්නේ. විනිසුරුවරුන්ගේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයට වගකීම පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද ඔහු කීවේ. ඒ අනුව අධිකරණ අමාත්‍යාංශ වාර්තා සැලකිල්ලට ගනිමින් ඉදිරි පියවර ගන්නා බවද නලින්ද ජයතිස්ස ඇමතිවරයා පැවසීය කියලා තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි සාමාන්‍යයෙන් මේ ගැන අපි පෞගේ සතියේත් කතා වුණා. හුඟ දෙනෙක් මේකට විරෝධය දක්වමින් හිටියට රජයේ පැත්තෙන් ආණ්ඩුව පැත්තෙන් ඇයි මේ විශ්‍රාමවයස් දීර්ඝ කිරීම සිද්ධ කරන්න කියලා පැහැදිලි කිරීමක් ඇවිල්ලා නැහැ කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් දකින්නේ මොකක් හරි ඉස්සෙල්ලා ප්‍රශ්නයක් ගැන කතා කරනවා. මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තරේ ඊට පස්සේ යෝජනාවක් හිටියනවා. මෙන්න උත්තරේ. ඒ උත්තරේ මොකද හොඳද කියලා කතාවට ඊට පස්සේ. දැන් අපි මේ සිද්ධියෙන් දකින්නේ උත්තරයක් ඇවිල්ලා තියෙනවා. ඒ උත්තරයට කට්ටියක් විරෝධතාවය දක්වනවා. දැන් මං හිතන්නේ අධිකරණ අමාත්‍යාංශයට තියෙන්නේ මේ යෝජනා කරන උත්තරයට ගැළපෙන ප්‍රශ්නයක් ඇනලයිස් කරන්න. ඒ උත්තරයට හරියන ප්‍රශ්නේ තමයි මෙන්න මේක. මේ ප්‍රශ්නේ හින්දා තමයි ඒ උත්තරේ අපි යෝජනා කරන්න කියලා කියමු වගේ එකක් තමයි මට ඇහෙන්නේ. කියන්නේ අපිට උත්තරයක් ඇවිල්ලා තියෙනවා. ඒ උත්තරේට සමහරු කැමති නැහැ. දැන් අධිකරණ අමාත්‍යාංශයට කියලා තියෙනවා ඒකට හේතු දක්වන්න කියලා. දිවයින පත්‍රයට මං එනවා. ව්‍යායාම කිරීමට කාලය මදි කියා කටුවැල්ලේගම සුරේෂ් ගැටුම පටන් ගත්තා. පසුදා වනතුරුම මීගමෝ හිරගෙදර පාලනය තිබුණේ රැඳවියන් අතේ. පොලිසියට ඇතුළට යාමට ඉඩ නොදීම නිසා කොළඹින් බන්ද පොලිස් 89ක් ගෙන්වාගෙන මීගමෝ බන්ධනාගාරය තුළ පොලිස් හදිස්සි උපක්‍රමික බලකායේ නිලධාරීන් 10ක් සහ රැඳවියන් 21ක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 287 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා කියලා තියෙනවා. ඒ පිළිබඳ දීර්ඝ විස්තරයක් අද පුවත්පත්වල දැක්වෙනවා. කටුවැල්ලේගම සුරේෂ්ඨ එයාව පස්සෙන්ද උදේ කාලේ තමයි මේ සිද්ධිය සම්බන්ධයෙන් මුල් සිදුවීම වෙලා තියෙන්නේ. බන්ධනාගාරයේ A1 යන වාට්ටුවේ රඳවා සිටි සැකකරු අංක 44-23 කියන්නේ සුරේෂ් පුෂ්පකුමාර එහෙම නැත්නම් කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තාට ව්‍යායාම කිරීමට ලබා දුන් කාලය මදි කියලා නිලධාරින් එක්ක කලහකාරී ලෙස හැසිරලා තිනවා. ඊට පස්සේ L වාට්ටුවට දාලා තිනවා. එතනදී ආපහු ගහගෙන තිනවා. ඒ නිසා නැවත A1 වාට්ටුවට දාලා එතනදී ගහගෙන තමයි මුල් අවස්ථාවේ රැඳවියන් දෙදෙනෙක් මිය ගිහිල්ලා 36ක් තුවාල ලබන්නේ. ඊට පස්සේ පහුවෙනිදා නිලධාරින් ආවහම උදෑසන ආහාර ලබා දෙන වෙලාවේදී මෙතන සර්ලා එන්න එපා, මෙතෙන්ට එන්න එපා, ඉක්මනට මෙතන යන්න කියලා රැඳවියන් කිව්ව බව කියනවා. ඒ වෙලාවේ තමයි 10:00 උදේ 10:50 අතර නැවත මේ සිද්ධිය ආරම්භ වෙලා තියෙන්නේ. මේ නිගම බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කමිටු වාර්තා අධිකරණයට ඉදිරිපත් කරමින් තමයි මේ කරුණු කාරණා කියලා තියෙන්නේ. ඔය අතරේ අපි හැමදාම දවස් දෙක තුනකට සැරයක්වත් මතක් කර කර මතකයෙන් ගිලිහා නොදී තියාගත යුතු කාරණේ මේ දවස්වල ඩෙංගු රෝගීන් ගණන දැන් 70,000ට ලං වෙලා මරණ ගණනත් 50කට ආසන්න වෙලා තියෙනවා. ඉතින් ඔබේ පරිශ්‍රය පිරිසිදුව තබා ගන්න, ඒ ඔබේම ජීවිතේ, ඔබේ නිවැසියන්ගේ ජීවිත, ඔබේ ආදරණීයන්ගේ ජීවිත රැකගැනීම වෙනුවෙන් දරන මහන්සියක් බව සිතන්න. අරුණ පත්‍රයට මං ඊළඟට එනවා. මුද්‍රණ සංස්ථාවෙන් ප්‍රශ්න පත්‍ර එවා නැහැ. වයඹ පළාතේ වාර විභාගය හදිස්සියේ නවතී කියලා පුවතක් තියෙනවා. වාර විභාගයේ අතරතුර දවස් 3ක් විතරක් වාර විභාගයේ තියලා නවත්තන්න සිද්ධ වෙලා තියෙනවා. 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න හා පිළිතුරුපත් නියමිත වේලාවට නොලැබිච්ච නිසා වයඹ පළාතේ. නිධන් යනු මිත්‍යාවක්, නිධන් වදුල හිතලුවක්. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමයි මෙහෙම කියන්නේ. නිධන් කියන්නේ මිත්‍යාවක් බවත්, මහනුවර යුගයේ නිධන් වදුල හිතලුවක් පමණක් බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් වික්‍රමසිංහ පැවසුවා කියලා අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. නිධන් තිබෙනවා යයි පවසමින් ඇතමුණු දුවන්නේ මිත්‍යාවක් පසුපස බව තමයි මේ මහත්මයා කියන්නේ. අතීතයේදී රජ කෙනෙකු හෝ ප්‍රභූවරයෙකු හෝ වෙනත් කෙනෙකු විසින් පසුව ගැනීමේ අභිලාෂයෙන් තැන්පත් කරන ලද වස්තුවක් කිසිම ස්ථානයක නැති බවද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කීවේ කියලා තමයි මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අදාළ ඉහළ නිලධාරීන් කීප වතාවක් මේ ප්‍රකාශය මාධ්‍යවලට කරලා තිනවා. මේ නිදන් නිදන් කියලා බොරුවට හාරණ්ඩයි ගල්පු පුරණ්ඩයි පුරාවිද්‍යා ස්ථාන හාරලා විනාශ කරන්නයි එපා. ඒක හිතලුවක්, ඒක මිත්‍යාවක්. නිදන් පස්සේ ලොවන අය මිසක් නිදන් ගත්ත අය කවුරුත් නැහැ. සමහරු නිදන් හම්බුණා කියලා බොරු කියන අය ඉන්නවා. මොකද ඒගොල්ලන්ට සල්ලි හම්බෙච්ච විදිය ගැන ඇත්ත ඒගොල්ලන්ට කියන්න බැරි නිසා. ඔන්න ඔයි අද දවසේ වාර්තා වෙලා තියෙන. ගිහිල්ලා එන්න හෙටත්.
1: සුබ දවසක්.
5: සුබ දවසක්.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
3: සියත පත්තරේ විත්හසා.
4: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන් 2025 SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින් අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
1: වෙලාව උදේ 8 විනාඩි 13යි.
6: වේලාව ඔබ වෙත ගෙනාවේ
7: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අදම එන්න, අදම අරන් යන්න. අමතන්න 011 7400

0: थिएटर टॉप स्टोरी।
1: डिस्ट्रिक्ट कहाई को उनसुम यहलटा ඩිස්ත්‍රික් සහායක උණුසුම අද ඉහළ යා හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මුලතිව් වවුනියාව මඩකලපුව අම්පාර ත්‍රිකුණාමලය සහ මොනරාකල දිස්ත්‍රික්කවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු වට්ටමක පවතින බවයි. අද දිනේ එම දිස්ත්‍රික්කවල ජනතාව වැඩි වශයෙන් හිරුවැලියට නිරාවරණය වුවහොත් දැඩි වෙහෙසකාරී බවක් හටගනු ඇති. තවදුරටත් ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් විජලනය සහ මස් පිඩු පෙරලීම්ද සිදුවිය හැකි බවයි සෞඛ්‍යංශ සඳහන් කළේ. ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවනැති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් ජනතාවට දැනුම් දී සිටිනවා. දැන් විදෙස් පුවතක්. බෙල්ජියමේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 10 දෙනෙකු අතුරුතන්. මෙලෙස මියගොස් ඇති බෙල්ජියමේ බ්‍රසල්ස් හි ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක පිහිටා ඇති විදුලි සෝපානයක සිරවි සිටි පුද්ගලයින් පිරිසක් ගින්න පාලනය කර ගැනීමෙන් අනතුරුව සෝපානය සිටි පිරිසගේ මල සිරුර සොයාගෙන තිබෙනවා. බ්‍රසල්ස් කම්කරු අභිචෝදක කාර්යාලයේ ප්‍රකාශකවරයා සඳහන් කළේ අදාළ ගොඩනැගිල්ලේ හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා පවයි.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඔන්න හිටියා ලොකු ගෝන්නු කණ්ඩායම. විශාල අන්තට්ටු තියෙන. ආසයිනේ
1: ආසයි ආසයි අං ආසයි.
0: අං ආසයි නේද?
1: නැත් ආසයි අං ආසයි.
0: කුර?
1: කුර එච්චර ආසන.
0: කුර ආසනද? අං ආසද?
1: අං ආසයි.
0: හොඳයි.
1: අං දෙකක් තිබ්බනම් කියලා හිතන අවස්ථාව ගොඩයි මේ ෂෝ එකේ ඉන්නකොට.
0: එනගෙන එනගෙන යන්න.
1: හරි ගෝන්නු ලොකු අං.
0: ඔයා දැකලා තියෙනවද ලොකු වලව්වල අන්තට්ටුවත් එක්කම ගහලා තියෙනවා බිත්තියේ? එහෙනම් එච්චරයි.
1: හරි.
0: කල්පනා කරලා තියෙනවද මේ මූණයි අන්තට්ටුවයි කොහොමද බිත්තියට ගියේ කියලා?
1: පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.
0: පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.
1: හරි.
0: කොහොමද අන්තට්ටුව බිත්තියට ගියේ? එනගෙන එනගෙන යන ආසයි කියවනේ.
1: නෑ නෑ එච්චර ලොකු ආසාවක් නෑ.
0: මේ ගෝණ මේ ගෝණ කණ්ඩායමේ හිටියා මහත දෙහෙත ගෝණ.
1: හරි.
0: ඌවදී નિરાයාසයෙන්ම කණ්ඩායමේ නායකයා විදිහට සලකන මග පොඩි තත්ත්වයක් තිබ්බා.
1: ඕකේ.
0: විශාල ගෝණු කණ්ඩායම. මේ ගෝණ දවසක් ගල් ගොඩක් උඩට නැගලා කතාවක් පවත්වනවා. මගේ සීලම ගෝණු ප්‍රජාවගෙන් අවසරයි.
1: ගෝණුනි.
0: ගෝණුනි.
1: ගෝණුනි.
0: මගේ තියන්නේ එක නීතියයි. මගේ තියෙන්නේ එක නීතියයි. එකම නීතියයි. කැනහිලුන් අපිව වටකරගත්ත වෙලාවට අපි අපේ අන්තට්ටුව පාවිච්චි කරලා උන් පසුපස දිගටම එළවනවා. උන් මේ පලාත අතෑරලා යනකම් ඔච්චරයි ඔච්චරයි. ගොඩා ගෝන්නු පිරිසක් එකම නීතියයි
1: තියෙන්නේ.
0: මොකද නීතිය? කැනහිලුන් ආපු වෙලාවට. කවුද මේ කියන්නේ? හයිනාවන්ට තමයි කැනහිල්ලු කියලා
1: කියන්නේ. හරි. I know I know.
0: කැනහිලුන් ආපු වෙලාවට අපි අපේ මේ අම්තට්ටුව පාවිච්චි කරලා උන්ව චාර්ජ් කරනවා. ඒ කියන්නේ එළෝගන යනවා උන්ට අනින්න. මෙච්චරයි අපේ නීතිය. එච්චරයි අපේ කණ්ඩායම ඇතුලේ පවතින එකම නීතිය. ඒක විතරයි අපි කරන්නේ.
1: හරි.
0: මාර චියර් එකක් ගියේ විශාල ගෝන්නු පිරිසක්.
1: හරි ඔකේ.
0: ඉතින් දැන් කාලේ ගත වෙලා යනවා. ඔහම යනවනේ දවසක් මේ ඔහම ගිහලා කැනහිල්ලු ආවනේ. ගොඩක් කල් ආවෙ නැති වුණාට.
1: හරි ඔකේ.
0: එක දවසක් කැනහිල්ලු පැක් එකක්ම ආවා.
1: ඊට පස්සේ
0: 15 කිස්සක් හිටියා පැක් එකේ. උන් දැන් මෙහෙම මෙහෙම ටික ටික ගෝන්නු රැළ දිහාවට ලං කරනවා. මහ ගෝණ මේක දැක්කා. හැරුණා ඉතුරු ගෝන්නු දිහාවට. බලට මතකද? එච්චරයි විධානේ.
1: හරි.
0: එච්චරයි කිව්වේ. ඔළුව මෙහෙම පාත් කරගත්තා. අන්තට්ටුව දික් කරගත්තා. මෙන්න මෙයා මහ ගෝණ දුවනවා. කැනහිල්ලු එන පැත්තට දුවන්නේ. කැනහිල්ලු නැවතුණා. කොහොමද? අයියේ අයියේ අයියේ ගාලා කැනහිල්ලු ඇරුණා.
1: අයියේ අපි ඉවරයි අයියේ.
0: දැන් කැනහිල්ලු දුවනවා. ගෝණ එක හැල්ම එලවනවා.
1: හරි.
0: ටික ටික ගෝණට දුවන ගමන්ම තේරෙනවා දැන් කැනහිල්ලු දුවනවා. කැනහිල්ලු දුවනවා. හැබැයි ගෝණට තේරෙනවා කැනහිල්ලු දුවන වේගය පොඩ පොඩ අඩු වෙනවා කියලා. එකතනක එකපාරටම කැනහිල්ලු ඔක්කොම නැවතුණා.
1: ඒ මොකද?
0: ගෝණ දස බ්‍රේක් පාරක් ගහලා නැවතල බැලුවා. වෙන එක ගෝණෙක් ඇවිල්ලා හිටියේ නෑ ඔහුගේ පස්සේ.
1: අර නායකයා විතරයි දුවලා තියෙන්නේ.
0: නායකයා විතරයි දුවලා තියෙන්නේ. මෙච්චර වෙලාවක් කැනහිල්ලු පස්සේ මේයකා තනියම එලවලා
1: තියෙනවා.
0: එක රූල් එකයි තිබුණේ. කට්ටියම එකතු වෙලා කැනහිල්ලුන්ට අනින්න යන්න ඕනේ. එච්චරයි නීතිය
1: තිබුණේ.
0: නීතිය තිබ්බනේ. ඉතින් මේ කැනහිල්ලු පස්සේ වුණාට එළෝගෙන ඇවිල්ලා තියෙන තනි එකානේ.
1: ඒක නෑනේ.
0: අනිත් එකෙක් එන්න හිතලවත් නැහනේ.
1: ඇයි එහෙම උනේ?
0: ගෝණ එක කල්පනා කරන අතරේ තමන්ගේ ඉස්සරහා තියෙන නියත දෛවයට මෝණ දෙන්න තීරණය කරා.
1: හරි.
0: දැන් කැනහිල්ලු 20ක් විතර වට කරගත්ත තනි ගෝණෙක්ගේ කතාවක් වුණා මේක. මතක තියාගන්න කවුරු කවුරුත්. මතක තියාගන්න. ඉංග්‍රීසියෙන් හරි ලස්සනට මේක කියනවා. The crowd behind you is not the same as a team beside you. A crowd behind you is not the same as a team beside you. මොකද මේ කියන්නේ? ඔබේ පිටිපස්සෙන් වැටලා හුරේ දාන crowd එකයි වැඩකදි ඔබත් එක්ක ඉස්සරහට එන කණ්ඩායමයි කියන්නේ එකක් නෙමෙයි දෙකක්.
1: Yes.
0: රැවටෙන්න එපා. ඔබේ වැඩ දිහා බලලා හුරේ දාන කණ්ඩායම දිහා, පිරිස දිහා, crowd එක දිහා බලලා ගේමකදී ඔබත් එක්ක එකට උරිනුර ගැටලා වැඩ කරන්න කණ්ඩායමක් එතන ඉන්නවා කියලා. ඒක දෙකක්.
1: Right.
0: ඔබේ crowd එක select කරගන්න. ඔබේ ඒ මහ විශාල crowd එකෙන් ඔබේ කණ්ඩායම select කරගන්න. හුඟක් අය තමන්ගේ කණ්ඩායම කියලා හිතලා තමන්ගේ පිටිපස්සේ හුරේ දදා ඉන්න crowd එකට අහු වෙලා තියෙනවා.
1: ඔව් නේ.
0: crowd එකේ හුරේ පාරට, බල්ටියට විසිල් පාරට මැච් ගහන්න, ගේම් ගහන්න යනවා. ඔබ තනියම ඉන්නේ මිත්‍රයා. වහාම ඔබේ කණ්ඩායම select කරගන්න. වහාම ඔය විසිල් ගහන ඔක්කොම ඔබේ කණ්ඩායමේ උන් නෙවෙයි.
1: යා ඕකේ.
0: විසිල් ගහන්න, බල්ටි ගහන්න ඕනෙකට පුළුවන්. ගොඩක් අයට වරදින තැනක්. ඒක කලාව වේවා, ඒක දේශපාලනීය වේවා, ඒක මොකක් හෝ වේවා, සුබ අලුත් අවුරුද්දක් වේවා.
1: හරි. ඕන දෙයක් වේවා, ඒක පරම සත්‍ය.
0: crowd එකයි team එකයි පටලව ගන්න එපා. ගොඩක් අය crowd එකට රැවටෙනවා team එක කියලා හිතලා.
1: Yes.
0: ඇත්තට මෙතන team එකක් නැහැ සමහර අයට.
1: මම වාගේ team එකේ නේද? crowd එකේද team එකේ?
0: හිතරිද්ද ගන්න එපා.
1: ආ, ඒ කියන්නේ team එකේ. මට තමයි හැම එකටම ඔළුව දෙන්න වෙන්නේ. හරි.
0: ඔළුව දෙන්න වෙන්නේ. මිනිහ තියන දෙයක් එපා දෙන්න. තියන දෙයක් දෙන එකක් ගැන කතා කරා.
1: මමත් select කරගන්න ඕනේ මගේ crowd එක මොකද්ද, මගේ team.
0: විහිළුවට ගන්න එපා.
1: නෑ නෑ නෑ,
0: මම විහිළුවට ආන් විහිළුවට ආන්.
1: නෑ නෑ නෑ, මම serious.
0: ඔයාලට කවදාහරි වෙන්නෙත් ඔය ටිකම තමයි ඔයාලට වෙන්නේ.
1: නෑ, මට ඕක වෙලා තියෙනවා.
0: නෑ, ඔයාලට වෙලා නෑ තාම.
1: ඇයි දවසක් මම දෙන්න අත්පොළ සන්නාදයක් කියලා අර දෙනකොට හුරේ කියලා මම විතරයි අත්පොළ සන්නා. පිටිපස්සෙ ඉතු මිනිස්සු ටික ගිහිල්ලා.
0: හලෝ, තමසලට crowd එකවත් නැහැ. team එක දාපල්ලකෝ පැත්තක.
1: ඒක තමයි මම.
0: crowd එකක් වන්නේ නැති කෑනේ. මොකද්ද ඉතින් මේ කතා කරන්නේ? මම කියන්නේ සමහර මිනිස්සුන්ට crowd එක ඉන්නවා. team එකක් නැහැ.
1: හරි හරි.
0: team එකක් නැහැ. ගොඩාක් අයට වෙලා තියෙන එක තමයි මට දැන් පෙනී යනවා මේ අවස්ථාවේ. දුකත් හිතෙනවා.
1: මොකද කරන්නේ?
0: දුකත් හිතෙනවා. ප්‍රවේශමෙන් හොඳේ. විසිල් වලට නම්, බල්ටි වලට, හූ වලට නම්, ඒ වට නම් අහුවෙන්න එපා. ඔය හුරේ දානවා, උන් හුරේ දානවා ඕන කෙනෙකුට.
1: ඔව්, ඒක හරි.
0: දන්නවද? මං උන්දලා ගැටි දන්නවා. උන් හුරේ දානවා ඕන කෙනෙකුට.
1: රැවටෙන්න එපා.
0: වැඩේට බහින්නකෝ. වැඩේට බහින්නකෝ කී දෙනාද කියලා බලාගත්ත හැකි. සමහර වෙලට එකෙක් හොයා ගන්නත් නැති වෙයි. හරිනේ?
1: Got it, got it.
0: crowd එකයි, team එකයි පටලව ගන්න එපා. ඒක දෙකක්. ඒක එකක් නෙවෙයි.
1: හරි, අද මම මැදිරියට අරගෙන අවිලා තියෙනවා තේකෝප්ප තුනක්. මම මේ තේකෝප්ප තුන අරගෙන අවිලා තියෙන්නේ පොඩි පරීක්ෂණයක් කරන්න. අරවින්ද, ඉතින් මගේ මේ අතේ තියෙන රෝසා කහට පැකට් එකක් ඔයාලට පේනව ඇති. මම පළවෙනි තේකෝප්පෙට, මේක වීදුරු තේකෝප්ප.
0: ඔය රෝසා කහට කියලා නිකන් ඔය කිව්වට ඔයා නිකන් දැන්
1: තේකෝප්ප පරීක්ෂාව කරන්න.
0: ඔයා තේ ෆැක්ටරි එකට ගිහලා තියෙනවද?
1: Yes.
0: ගිහලා තියෙනවද?
1: ගිහලා තියෙනවා.
0: සම්පූර්ණම ප්‍රොසෙස් එක බලලා තියෙනවද?
1: එහෙම බලලා තිනවා. පොඩි කාලේ ට්‍රිප් එකක් ගිහිල්ලා. හැබැයි දැන් ලොකුවට ඔළුවේ ප්‍රොසෙස් එකම නැහැ.
0: මොකද ඉතින් ඔයා බලලා තිනවා කියලා කියන්නේ මොකද්ද අපිට?
1: බලලා තිනවා ඉතින්.
0: මයික මේ අර තහඩු ගහලා එහෙම නිකන් අර පෙට්ටිය වාගේ තියෙන එක තමයි බලලා
1: තිනවා. ට්‍රයි කරනවා දැකලා තිනවා. ඊට
0: පස්සේ මොනවා කරනවද?
1: ඒක වේලනවා දැකලා තිනවා. මැෂින්ස් වලට දාලා ඒක
0: වේලනවා
1: කරනවා දැකලා තිනවා. ඊට පස්සේ තියෙන
0: ඔය හිතලා නේද කියන්නේ?
1: නෑ නෑ, මම දැකලා තිනවා, ගිහිල්ලා තිනවා.
0: වේලනවා කියන්නේ මොකේ, කොහොමද වේලන්නේ?
1: මැෂින් එකක දාලා වේලනවා.
0: අනේ,
1: ඩ්‍රයර් එකක.
0: ආ, කෙලින්ම ගෙනියා ඩ්‍රයර් එකේ දාලා වේලුවා.
1: අනේ, හිම මතක නැහැ ඉතින්. ඒක අවුවේ දාලා වේලලා ඊට පස්සේ ඩ්‍රයර් එකට
0: දාලා අවුවේ දාලා වේලනවා.
1: අනේ, මම ගෙදර යනවා.
0: මැෂින් එකේ දාලා වේලනවා.
1: ඌ
0: මට හිතන ඔය අව්ව දාලා වේලලා මැෂින් එකේ දාලා වේලන්න ඔයා
1: බලන්න. හරි. මොකද්ද කොහොමද කරන්නේ? කලින් ප්‍රොසෙස් එක. අකියන්ට බලන්න ප්‍රොසෙස් එක.
0: තේ ෆැක්ටරි එක හැම වෙලාවෙම බලන දෙයක් තමයි තේ දැල්ලේ ස්වභාවික ගතිගුණ ආරක්ෂා කරන එක.
1: හරි.
0: ඒකට තමයි ඔච්චර වෙලාවක් යන්නේ. නැත්තම් මැෂින් එකක දාලා දරබඩස් කාලා වේලලා කුඩු කරලා ගන්න නම් ඔච්චර දඟලන්න ඕනේ නෑ. මද පවන ඉස්සෙල්ල වේලෙන්න අරිනවා මේ යුක්තිය දැල්ල.
1: හරි, ඕකේ.
0: ඊට පස්සේ තමයි මැෂින් ප්‍රොසෙස් එකට ඕක ගෙනියන්නේ. ඒ මැෂින් ප්‍රොසෙස් වලත් දාගෙන අඹරන්නේ. හරි ස්ලෝ ඇඹරිල්ලක් තමයි අඹරන්නේ. මොකද ඕනාට වඩා රත් උනා වැඩි වුණොත් තේ දැල්ලේ තියෙන රහ නැති වෙලා යනවා. ඉතින් එච්චර ගේමක් දීලා තමයි ඔය තේ දළු ටික එළියට ගන්න.
1: ඔව් නේද?
0: පවුඩර් කරලා. ඕක ඔය විදිහට ඔය පැකට් එකක දාලා ඩ්‍රයි ෆෝමැට් එකට ආවට ඕකේ ස්වභාවික තේ දැල්ලේ ගුණය එහෙම පිටින්ම වගේ බේරගෙන තමයි අරගෙන ඇවිල්ලා
1: තියෙන්නේ.
0: එතකොට ඒ තේ දැල්ල එක තැනකට ඇමරුණාට පස්සේ මේකට වතුර දාපු ගමන් හරි වෙලාව තිබ්බොත් මේකේ රහ සම්පූර්ණයෙන්ම එළියට එනවා.
1: Yes.
0: ඒක තමයි කියන්නේ මේ ස්වභාවික තේ දැල්ලේ තියෙන රහ එළියට ගන්න නම් රෝසකහට කියනවා විනාඩි දෙකක් උණු වතුර දාලා වහලා තියන්න.
1: හරි, ඕකේ.
0: එතකොට තමයි අර අඹරපු තේ දැල්ලේ තියෙන රහ එළියට එන්නේ.
1: ඒ කියන්නේ පදම එළියට එන්නේ එතකොට තමයි.
0: ඒකට පොඩි වෙලාවක් යනවා.
1: Yes, definitely.
0: ඩයි දාපු එකක් නෙවෙයි නම් වතුර දාපු ගමන් පාට එන්නේ නැහැ. ඩයි දාලා නම් හදලා තියෙන වතුර දානකොටම පාට
1: එනවා. මගේ පරීක්ෂාව තමයි දැන් කරන්න ගියේ.
0: නැත්තම් විනාඩි දෙකක් තියන්න ඕන.
1: Yes.
0: ස්වභාවික රහ පාට එළියට එන්නේ අන්න එතකොට. තේවලට ආවේනික විච රහක් තියෙනවා. සමහර විට ඒක ඔබ ජීවිත කාලෙම අඳුනගෙන නැතුව ඇති. හැමදාම තේවලට රහට උඩින් ඔබ පුළුවන් තරම් සීනි දාලාද දන්නේ බීලා තියෙනවා.
1: ඒකනේ නේද?
0: දැන් අද මතක තියාගෙන අනිවාර්යෙන්ම මේ රෝස කහට එකක් අරන් යන්න.
1: හරි.
0: අරගෙන ගිහිල්ලා ජීවිතේ පළවෙනි වතාවට හරි කමන්නේ ඒ පදමට වෙලාව දෙන්න. විනාඩි දෙකකින් ඉතින් ඔය හැටි මොනව කරන්නද? විනාඩි දෙක දෙන්න තේ එක පැහෙන්න. තැම්බෙන්ද හොඳට නටන උණු වතුර තමයි දාන්නේ. හොඳට නටන උණු වතුර දාලා තේ කොළ හැන්දක් දෙයක් දාලා වහලා විනාඩි දෙකක් තියලා බීලා බලන්න. ෆස්ට් ටයිම් වෙන්න ඇති. ඔබ තේ කොළවල රහ බලන්න යනවා දැන්.
1: හරි, ඕකේ.
0: බලන්නකෝ මේ චීන්නු මෙච්චර මේකට කැමති උනේ ඇයි කියලා. මොකද්ද මේකේ මේ තියෙන මේ තරම් තියෙන රහ?
1: අනිතික දැන් මුළු ලෝකෙම මෙච්චර කැමති ඇයි මේකටනේ?
0: අර තේ එකක් බීපුවාම ඔබ මොකක් හරි දෙයක් බලාපොරොත්තු වෙනවනේ, පොඩි නිකන් පිබිදීමක්.
1: Yes.
0: ඒ කියන්නේ සීනි වලින් නෙවෙයි. ඒ කියන්නේ ඔය තේ දැල්ලේ තියෙන දේවල් වලින් එන්නේ. ඉතින් ඒක එළියට ගන්න විදිය තමයි ඒ සාත්‍රයේ තමයි මේ අපිට රෝස කහට කියලා දෙන්න හදන්නේ. එකපාරක් කර හිම බීලා බලන්න.
1: දැන් 9 ඔයගලන්ට අර විනාඩි දෙක ඔයගලන්ට මොකද කරන්න කියලා හිතනනම් අපි අර වීඩියෝස් තියෙනවනේ 90 seconds. ඒ වීඩියෝ එකක් දාන්නකෝ. විනාඩියයි තප්පර 30ක්.
0: ඔව්.
1: තව චූටි වෙලාවයි ඉවසන්න තියෙන.
0: අපේ තියෙන පොඩි තප්පර 90 පොඩි session එකක් තියෙනවා.
1: පොඩි වීඩියෝස් තියෙනවා TikTok
0: එකේ. ඔව්.
1: ඒක
0: 90 seconds පොඩි වීඩියෝස් තියෙනවා. ඒකක් දාගන්න.
1: ඔව්.
0: උණු වතුර දාලා ඒකෙන් වහලා ඒ විනාඩි එකම ආර තියෙනකොට තේ එක හන්ද පදමට ඇවිල්ලා
1: තියෙනවා. Yes, definitely.
0: ආන්න.
1: ඕකේ, දැන් ඊයේ මැචස් ඊයේ නෙමෙයි අද උදේ මැච් එකක් ඉවරුණානේ. ෆුට්බෝල් මැච් එකක් තිබුණේ ප්‍රංශය සහ ස්පාඤ්ඤ අතර මැච් එක.
0: ස්පාඤ්ඤ දිනුව ඒගොල්ලෝ අවසන් මහා තරගයට දැය යනවා.
1: ඊට පස්සේ එංගලන්තේ
0: සහ ආජන්ටිනාව අතර දෙකෙන් කොයි එකද එළියට එන්නේ කියන එක බලලා ඊට පස්සේ තුන්වෙනි ස්ථානයේ සඳහා තරගය පවත්වලා
1: හරි ඕකේ
0: අවසාන මහා තරගයට
1: දැය.
0: අවසාන මහා තරගයට ස්පාඤ්ඤ කොහොමත් යනවා.
1: යා කවුරුද නයිත් දන්නානේ ආජන්ටිනා එයි කියලා ගොඩක් කටි විශ්වාස කරනවා.
0: ඒවා
1: කියන්න බෑ. අපි හිතන දේවල් නෙමෙයි නියුන්නේ. ඉතින් මැච් එකක් බලන වෙලාවට පොඩි පොඩි දේවල් කෑම පොඩි පොඩි දේවල් හදාගන්න එක සාමාන්‍ය පුරුද්දක් නේ. ඉස්සර ඉඳන්ම අපි කරන දේ තමයි ෆ්‍රයිස් ටිකක් ගෙනල්ලා, එහෙම නැත්නම් නගට්ස් නැත්නම් ওই පොඩි පොඩි තියනවානේ බයිට්ස් අනම්මනම් ගෙනල්ලා පොඩ්ඩක් ෆ්‍රයි කරලා ඩීප් ෆ්‍රයි කරලා ගන්නවා. ඉතින් ඉස්සර අපිට තිබ්බ ප්‍රශ්නයක් අරගෙන එහෙම ගත්තම අපි හැමතිස්සෙම අම්මිගෙන් අහනවා, අම්මි මේ නගට් නිකන් පොල් තෙල් රහයිනේ අම්මා කියලා අපි හැමතිස්සෙම අහනවා. හේතුව දැන් තමයි තේරෙන්නේ. අම්මා ඒ වෙලාවට කියන්නේ මේ කන්න කන්න කියලා අම්මා මුකුත් කියන්නේ නැහැ. අම්මා කන්න කන්න කියලා දැන් තමයි තේරෙන්නේ. අම්මා ගිහිල්ලා ගන්නේ අර බූලියෙන් තෙල්. අර තියෙන මොකද්ද? බැරල් එකෙන් තෙල් අරගෙන එන්නේ.
0: ආ ඔගොල්ලෝ ලූස් තෙල්ද පාවිච්චි
1: කරන්නේ? ලූස් තෙල් තමයි අපි අම්මි පාවිච්චි කරලා
0: තියෙන්නේ.
1: ඒක තමයි මං කොච්චරවත් ඒකනේ මේ අම්මයි තාත්තවයි හදන්නේ මෙච්චර.
0: අම්මයි තාත්තයි හදන්නේ.
1: ඕ.
2: ගොඩක් අය හදනවා අම්මයි තාත්තවයි හදන්නේ.
1: ඔව්ද ඇයි වැරදිනේ අඟලු
2: කරන්නේ?
1: මම අම්මගෙන් දවසක් අහුවා අම්මා කියනවා අම්මෝ පුතේ මේ ওই බෝතල් වල සමහරක් ඒවා තියෙනවා RBD කර අම්මෝ අම්මෝ ගන්න. මං පැහැදිලි කළා කිව්වා.
2: ඒකද ඔයගලන් අම්මා RBD කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. RBD 20යි කියලා වගේ තමයි අම්මගේ ඔළුවේ තියෙන්නේ.
1: අම්මගේ ඔළුවට ගිහිල්ලා තියෙන වැරදි අදහස් අම්මගේ ඔළුවට දාලා තිනවා කවුරු හරි.
2: මම මිත්‍යා දෘෂ්ටිකයෝ සෙට් එකක් නේද?
1: අම්මගේ ඔළුවට අදහස් දාපු මිනිස්සුනේ. අනේ ඔව් ඇත්ත වශයෙන්.
2: නේ මම මිත්‍යා දෘෂ්ටිකයෝනේ.
1: මොකක්ද?
2: දැන් RBD කරපු තෙල් හොඳ නෑ වගේ එකක් ඔළුවේ තියෙනවා කියලා කියන්නේ.
1: ඔව්.
2: දැන් RBD නෙවෙයි නම් අපිට තෙල් එක්ස්පෝට් කරන්නවත් බෑ.
1: සීරියස්ලි?
2: ලංකාවේ පොල් තෙල් අපනයනය කරන්න බෑ මේ මොහු මේ කරදිය වලල්ලෙන් එහාට. ඒවා RBD කරලා නැත්තම් රිෆයින් කරලා බ්ලීච් කරලා ඩියෝඩරයිස් කරලා නැත්තම් අපේ තෙල් බාර ගන්නෑ වෙන රටවල් වලින්. මොකද පිරිපහදු කරන්න ඕනේ.
1: හරි ඔකේ.
2: ඒක තියෙන අනවශ්‍ය පාටවල් අයින් කරන්න ඕනේ. ඒක තියෙන අනවශ්‍ය සුවඳවල් සියල්ල අයින් කරන්න ඕනේ. මොකද හොඳ පොල් තෙල් එකක් කියන්නේ බදින ටෙම්පරාදු කරන මාධ්‍යයක් මිසක් හොඳ පොල් තෙල් එකක රහක් සුවඳක් පාටක් කෑමවලට යන්න බෑ. මට ඕන් තරම් ඇහිලා තියෙන මිනිස්සු කියනවා මේ හොඳ පොල් තෙල් සුවඳර තියෙනවා නේද
1: කියලා. ඔව් ඔව් එහෙම කියනවා.
2: ඒ හොඳ පොල් තෙල් සුවඳක් එනවා නම් ඔබේ කට්ලට් එකේ පැටිස් එකේ ඩීප් ෆ්‍රයි කරපු රෝල් එකේ
1: හරි
2: ඔබේ පොල් තෙල් එක හොඳ නෑ. ඉතින් කෑම සුවඳ නෙමෙයි එන්නේ පොල් තෙල් සුවඳ.
1: ඒකනේ.
2: කෑම රහ නෙමෙයි එන්නේ පොල් තෙල් රහනේ.
1: පොල් තෙල් ටිකක් අල්ලලා අරගෙන මේව කරන්නකො නේ. කන්නේ
2: නැතු එහෙම. ද වර්ජින් කොකනට් ඔයිල් කියලා වෙනම එකක් තියෙනවා. ඒක එඩිබල්.
1: හරි.
2: ඒක සාමාන්‍ය සලාඩ් එකට හැන්දක් දෙකක් මෙහෙම දාලා එහෙම ටච් කරලා කන්න පුළුවන්. අනිත් ඒවා ඔක්කොම බදින්න ටෙම්පරාදු කරන්න මාධ්‍යයක් හැටියට පාවිච්චි කරන එක. ඒ නිසා පොල් තෙල් රහට පොල් තෙල් පාටට පොල් තෙල් සුවඳට කැම වෙනවා නම් ඔබේ පොල් තෙල් එක හොඳ නෑ කියන එකවත් ඉස්සෙල්ලා ඉගෙන ගන්න. ඊට පස්සේ පුළුවන් මේ හොඳට RBD කරපු කොකෝ ෆ්‍රයි වගේ තෙල් එකක් පාවිච්චි කරලා බලන්න. ඔබට වෙනස දැනගන්න ඕන නම් ඔය ගෙදර දැන් තියෙන ඔය තෙල් බෝතලෙත් එක්කම ලූස් තෙල් හරි මොනවා හරිත් එක්කම කොකෝ ෆ්‍රයි එකක් අරන් ගිහිල්ලා ඒකේ තියෙන පොඩිම බෝතලේ අරන් ගිහිල්ලා එක දවසක් ගෙදර කෑම ටිකක් මොනවා හරි බදලා ටෙම්පරාදු කරලා බලලා තීරණය කරන්නකො RBD හොඳයිද නැද්ද කියලා. කොකෝ ෆ්‍රයි
1: කොකෝ ෆ්‍රයි
2: සේන මිල්ස් එකෙන් තමයි

0: මේ මං කල්පනා කරනවා.
1: හරි.
0: මම බයික් X55 එකට කැමති වුණොත් කැමති වෙන්නේ ඇයි? ඇයි මං කැමති වෙන්නේ? ඒක 1.5 ලීටර් ටර්බෝ එන්ජින් එකක් නිසාද මං කල්පනා කරනවා.
1: ඒක
0: 1.5 ලීටර් පෙට්‍රල් ටර්බෝ එන්ජින් එකක්. සාමාන්‍යයෙන් වාහන පාවිච්චි කරන අය දන්නවා පෙට්‍රල් වාහනයක කොහොමත් පර්ෆෝමන්ස් පැත්තේ පුලිං පව පැත්තේ වැඩ කිඩ ටික වැඩි. ඒක පෙට්‍රල් වල තියෙන විශේෂ ලක්ෂණය.
1: හරි.
0: ඒක 1.5 ලීටර් ටර්බෝ එන්ජින් එකක් වුණාම කොහොම ඇද්ද? ටර්බෝ එන්ජින් එකක්. තව එක්ස්ට්‍රා පව එකකුත් මේකට ඇඩ් වෙනවා. රයිට්? දැන් මේ අලුත්ෙන් එන වාහනවල ඒ වගේ ශක්තිය වැඩි කරලා බර අඩු කරලානේ හදන්නේ. දැන් ඉතින් 1.5 ලීටර් ටර්බෝ පෙට්‍රල් එන්ජින් එකක් මොනවා කරනවා ඇතිද කියලා බයික් X55 කියන වාහනේ. මේක දැන් වාහනේ පිටිපස්සේ බයික් කියලා ගහනවා ඉස්සර බීජින් කියලා ගහලා තියෙනවා නේ.
1: ආ එහෙම තමයි තියෙන්නේ නේ.
0: එවනේ මේක තියෙන්නේ. එතකොට මේ වාහනේ ලංකාවට ගෙන්නන එක සම්බන්ධව ආයතන දෙකක් සම්බන්ධයි. එකක් තමයි ඩේවිඩ් පීරිස් ඔටෝමොබිල්. අනිත් එක තමයි බීජින් ඔටෝමොටිව් ඉන්ඩස්ට්‍රි හෝල්ඩින් කම්පැනි කියන මේ දෙක එකතු වෙලා ලංකාවට මේ වාහනේ ගෙනහැල්ලා ලංකාවෙත් තව එකලස් කිරීම එකක් දෙකක් කරනවා. පොඩි ප්‍රමාණයක් කරන්නේ. වාහනේ බහුතර කොටස් එහෙදිම තමයි ඔක්කොම මේ නිමාවටපත් කරලා අරගෙන එන්නේ.
1: හරි.
0: ලංකාවට ඇවිල්ලා තව පොඩි වැලියු ඇඩිෂන්ස් කීපයක් කරනවා. ඒකේ මිලේ වාසිය ලංකාවේ මිනිසුන්ට හම් වෙලා තියෙනවා. සම්පූර්ණම වාහනේ ගෙන්නන්න ඕන තරම් පුළුවන්කම තිබුණ බීජින් ඔටෝමොටිව් ඉන්ඩස්ට්‍රියකින්. නමුත් ලංකාවට ගෙනහැල්ලා තව කෑලි කීපයක් මේකට එකලස් කිරීම නිසා ලංකාවේ මිනිස්සුන්ට ප්‍රයිස් එකේ වාසිය ඇවිල්ලා තියෙනවා. මම නිකන් කියන්නම් ප්‍රයිස් එකේ වාසිය. ඔබට පර්මිට් එකක් තියෙනවා නම් මේක මිලියන 11.995කට ගන්න පුළුවන්.
1: වාව්.
0: මිලියන 11.995කට ඔබට ගන්න පුළුවන් මේ වාහනේ. හිතන්නවත් බැරි ගාණක්. බලන්න මාකට් එකේ තියෙන අනිත් වාහන. මේ පර්ෆෝමන්ස් වලින් අරික්කාලක් නැති වාහන තියෙනවා මීට වඩා වැඩි ගණන් වලට මාකට් එකේ. ඔබේ ඩිසිෂන් එක මාර විදිහට ස්මාර්ට් වෙන්න ඕනේ. ඉන්නකෝ දැන් කියන්නේ මම හේතු හොයනවා. මේක 7 ස්පීඩ් DCT නිසාද මම ගන්නෙ? එහෙම නැත්නම් මේකේ වෙන්ටිලේටඩ් සීට්ස් තියෙන නිසාද මම ගන්නෙ? එහෙම නැත්නම් මේකේ බොෂ් රාඩාර් එකක් තියෙන නිසාද මම ගන්නෙ? අල්ට්‍රාසොනික් සෙන්සර්ස් 8ක් තියෙන. අල්ට්‍රාසොනික් සෙන්සර්ස් 8කින් වාහනේ කන්ට්‍රෝල් වෙනවා. 360 degree high definition 3D view එකක් වාහනේ බලා ගන්න පුළුවන් වාහනේ ඇතුළේ ඉඳලම ඔබට.
1: ආ නියමයි නේ.
0: වාහනේ පැත්තෙන් උඩින් යටින් හැම තැනින්ම ඔබට වාහනේ පේනවා. මේක මාරම වැදගත් වෙන්නේ වාහනේ අයින් කරලා නතර කරන වෙලාවට. වාහනේ රිවර්ස් එකක් ගන්න වෙලාවට. වාහනේ ටයිට් කෝනර් එකකින් එලියට ගන්න වෙලාවක. බැහැලා බලන්න ඕනේ නැහැ කවුරුවත්. සෙන්සර්ස් වලින් ඔබට පෙන්වන ඔබ කොච්චර දුරකින්ද මේ තියාගෙන ඉන්නේ වාහනේ ඊළඟ ඔබ්ස්ටකල් එක ගාවේ. ඔබට පෙන්වනවා මේක වදිනවද නැද්ද? වදිනව නම් තව කොච්චර ඉඩ තියෙනවද කියලා කැමරා වලින් පේනවා. මිනිස්සුෙකුට බලන් ඉන්න මිනිස්සුකට උණ හැදෙන ගැනිල්ලක් ඔබට මෙතනින් ගන්න පුළුවන්. කෙනෙක් වෙන වාහනයක දාන්න හිතන්නේ නැති ටයිට් කෝණයකට වාහනේ රිවර්ස් කරගන්න පුළුවන් මේකේ. මේක මාර දෙයක්.
1: අනිතික
0: පවර් ටේල් ගේට් එක. ඉතින් මම ඉන්න මාසයක් තමයි පිටිපස්සට ගිහලා වාහනේ බැලලා බූට් එක අරින්න දෙන එක මට මහා විශාල කරදරයක්.
1: යස් බඩු ගොඩක් අතේ තියාගෙන ආවම එපා වෙනවා.
0: දැන් එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේක පවර් ටේල් ගේට් එකක් තියෙන මේක ඉලෙක්ට්‍රිකලි තමයි කොහොමද කියන්නේ මේක ඉලෙක්ට්‍රොනිකලි කියලා කියන්නේ නේද? මේ ඉලෙක්ට්‍රොනික දොරක් නෙමේ තියෙන්නේ. බූට් එකට දීලා තියෙන්නේ. වාහනේ ඩ්‍රයිවර් සීට් එකේ ඉඳලා මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. පිටිපස්සෙන් ආවත් මේක ඔබට යතුරෙන්ම කන්ට්‍රෝල් කරන්න පුළුවන්.
1: හරිම පොෂ් නේ.
0: හරිම පොෂ් ඉතින්. ඉතින් ඩේවිඩ් පීරිස් ඔටෝමොබිල් නේ ලංකාවට ගෙන්නන්නේ. බයික් ගෙන්නන්නේ.
1: හරි.
0: දැන් බයික් කියොම ඔබ දැනගන්න ඕනේ මේ කියන්නේ සමහර අය බේයික් කියනවා. නමුත් ඇත්තටම ලෝකේ පාවිච්චි වෙන නම බයික් BAIC. මේ කියන්නේ බීජින් ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රි හෝල්ඩින් කම්පනිය ගෙන්නන ඩේවිඩ් පීරිස් ඔටෝමොබිල් ලංකාවට ප්‍රයිවට් ලිමිටඩ් ලංකාවට ගෙන නඳුන්වල දීපු ලංකාවේ ඕනම තැනක සර්විස් එකට රෙඩි ලංකාවම ආවරණය කරලා තියෙන සර්විසින් පාර්ට් එක කොලිෂන් රිපයර් වලට දැන්වා දකින්නනේද පාරේ අලුත් වාහන ගොඩාක් තියෙන එක එක වර්ගයේව දොරවල් තැලිලා ඇඹිලා වැදිලා ඇඹරිලා අදටත් හදාගන්න බැරුව ඔයාට දොර තැලිච්ච වාහනේ ඔයාට හැමදාම හම්බෙනවා ඇති. හැමෝම එකම වෙලාවට වගේ නේ ගෙවලුන් හැමදාම අර දොර වැදිච්ච වාහනේ. ඔයා දැන් මාස ගානක් තිස්සේ දකින්න ඔය දොර වැදිච්ච වාහන.
1: හදාගෙන නැහැ.
0: ඔයා බලන්න මේ ඔයාට කව දාවත් මේ බයික් X55 SUV එකක් ඔයාට දකින්න හම්බෙන් නෑ පාර දොරත් තැලිල ඇමිල ලේසියකට. ඇයි ඒව රෙපයා කරන්න ඒව රිප්ලේස් කරන්න ඒවට සර්විස් එක දෙන්න ඕන කරන සමස්ත නෙට්වර්ක් එකම මේ වෙනකොට හදල ඉවරයි. ගොඩක් අයට අලුත් වාහන ගෙන්නපු ගොඩක් අයට තාමත් කරගන්න බැරිවෙච්ච වැඩක්. අදටත් මේ වාහනේ ඔබට කම්පනට දාන පුළන් සර්විස් එකට කම්පනට දාන පුළන් රෙපෑකට මේන්ටෙනන්ස් වලට කොලිෂන් රෙපෑකට කම්පනට දාලා කරගන්න පුළුවන්. ඕන කරන සියලු පහසුකම් ඕන කරන සියලු දැනුම ඒව ගලවන්න හයි කරන්න ඕන කරන සියලුම යන්ත්‍ර සූත්‍ර උපකරණ ඒ ටූල්ස් ඔක්කොම ඩේවිඩ් පීරිස් ඔටෝමොබිල් ගෙනහැල්ලා තමයි වැඩේට බැස්සේ.
1: නියමයි. හිතේ නිදහසින් ගන්න පුළුවන් වාහනයක්.
0: ඉතාම වැදගත්. ගොඩක් අර තියෙන ප්‍රශ්නයක් තමයි මේ අලුතෙන් ආපු වාහනවලින් කීයක් මේ රටේ රැඳෙයිද කියන එක. කැට තියලා කියන්න පුළුවන් X55 එක බයික් X55 එක It's here for good. මේ ඉන්ඩාපු බඩු තමයි මේවා.
1: Definitely.
0: හරිනේ.
1: ඔකේ මගේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොම ලෙඩ ටික දාලා මම ChatGPT ගෙන් ඇහුවා මම මොකක් වෙයිද මම ජීවත් වෙයිද මෙහෙමද කියලා. මට යා ලස්සනට විස්තරය කළා. අන්තිමට මට කියලා තියෙනවා ડોක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා වැඩි විස්තර දැනගන්න කියලා දාලේවල තියෙනවා.
0: හොඳ කියන්න ඕනේ. ඒක ඉතින් මට කිව්වේ.
1: හරික ඔබටි වෙලාවකට ChatGPT නේ.
0: මම අසනීපයක් කිව්වම ගිහිල්ලා දොස්තර කෙනෙක් කමලා හලෝ බෙහෙත් ටිකක් ගන්න ඕක කියලා ChatGPT ගෙන් අහ ගන්න ඕන මට. ඕවද ChatGPT ගෙන් අහන්නේ?
1: කාලයක් තියෙයි
0: ડોක්ටර් කෙනෙකුගෙන් අහලා කරන්න.

0: තකේතක් ගත්තාම ඒ බේතේ මොනවද අඩංගු වෙලා
1: තියෙන්නේ?
0: ඒක හොඳයි. ඒකේ සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා නම් ඒ මොනවද?
1: Yes.
0: මොකද දැන් මේ දෙන සමහර බෙහෙත් මාරම ස්ට්‍රොංග්.
1: ඕ ඒකනේ නේ.
0: මම නම් ওই ඉපරෙද බිබීරු බෙහෙත අතහැරලා දැම්ම. ඒ බෙහෙත ඒ තරම් ස්ට්‍රොංග්. මට තේරෙන්නේ දොස්තරලත් ආවොත් වරෙන් ගියොත් ඵලයන් කියලා බෙහෙත් දෙනවද කියලා සමහර වෙලාවට. ඉතින් මේ ඒ නිසා මේ මම මේ ડોක්ටර් කෙනෙක් වඩා හොඳට මම වැඩි හොඳට දොස්තර හම්බෙලා බෙහෙත් ගත්තා. එක වේලෙන් ඇඳෙන් බහින්න දෙන්නේ.
1: හරි.
0: මම දන්නේ ඒ ඒ මේ කවර ආකාරයේ බෙහෙත් දීම නවත්ද කියලා.
1: සමහර කිනානි දොස්තරලා වන් ෂොට්.
0: ඔව් දැන් එහෙම නම් හැදිලා තියෙනවා. වන් ෂොට්. මේ ගියා මේ බෙහෙත් ගත්තා මේ බිව්වා ඇඳෙන්නේ මලවුන්ගෙන් නැගිට්ටා වගේ නැගිට්ටා. මෙන්න ආපහු වැඩ.
1: හරිම හයියක් කැඟට එනවා.
0: ඕනේ මට තුන් දිනක විතර හයිය තියෙනවා ඊට පස්සේ. මම දන්නේ. ඉතින් අන්න ඒ වගේන හොයන්න එහෙම මම chat GPT පාවිච්චි කරනවා. කොහොමද එහෙම උනේ? එක පාටම මට මේ යෝධ බල යෝධ හයියාවි කොහෙන්ද මොන බෙහෙතෙන්ද ඒක ඒවයි සයිඩ් ඉෆෙක්ට්ස් මොනවද මොකද්ද ඕනෝ පෙත්තක් බීලා මට නිින්ද යන්න නැතුව ගියා.
1: හරි.
0: ඒක ලියලම අන්තිම බලනකොට අපි අර චූටි අකුරු තියෙන අර ඇතුළේ තියෙන කොලේ කියවන්නේ නැහනේ.
1: එහෙම කොලයක් තියෙනවද?
0: ඔව් තියෙනවනේ. ඒ කියන්නේ ইনফরমේෂන් කොලයක් ඇතුළේ තියෙනවනේ. ඒවා කියවන බොරවල නෙමෙයිනේ. ඒවැය ලියලා තියෙන ඒවා තියෙන නම් බෙහෙත් බොන්නේ නැහැ මිනිත්තු. ඒවැය ලියලා තියෙන තීරම කියවොත් එහෙම. බලවම කියනවා මෙන්න මෙහෙම නිින්ද යන්නේ නිකන් පපුවේ නිකන් පපුවේ සද්ද වැඩි වෙන්න පුළුවන් වේවුලන ගතියක් ඇති වෙන්න පුළුවන් ඔබට නිතරම බඩගිනි ගතියක් එනවා වෙන්න පුළුවන් ඔළුව කැක්කුම ඇති වෙන්න පුළුවන් එහෙම ඒවා තියෙනවා ඒවා මම බලන්න chat GPT එක බය නැහනේ ඩේටා ගැන බය නැහැ මොකද අපි පාවිච්චි කරන්නේ ඩේටා වලට දැන් දන්න කාලෙක ඉඳලා hot 15
1: yes
0: අපි පාවිච්චි කරන 99%ක්ම විතර ඇප්ස් ටික මේ hot 15 එකෙන් කවර් කරලා තියෙනවා. ඕකේ මගහැරනොත් මගහැරන්නේ කෙනෙකුට උප්පරිම ඇප් එකක් දෙකක් තමයි. මම දන්නේ නැහැ ඒකත් මට හරි අමාරු හිතාගන්න. ඔය අපිට දීලා තියෙන
1: ඇප්ස් ටිකත් එක්ක
0: බලන්න. 15 ඇතුළට අයිති වෙන්නේ නැති අනිත් මිනිස්සු පාවිච්චි කරන අමතර ඇප්ස් මොනවද කියලා.
1: මම නම් Google Maps.
0: එහෙමද?
1: එච්චරයි මට නම් තියෙන්නේ. අනිත් ඔක්කොම
0: Google Maps වලට දීලා නැහැ. අනිත් නම් ඔබ හිතන ඕනම එකකට ඔය 15 ඇතුළේ ඔබ හිතන ඕනම ඇප් එකක් තියෙනවා. ඊට අමතරව තව GB 30 ගණක් වැඩිපුර හම්බෙනවා.
1: ඉතින් ඒතර අතුරු වැඩ ටික කරගන්න පුළුවන්නේ.
0: රුපියල් 100ක ෆ්‍රී ලෝඩ් එකක් හම්බෙනවා. මේ ඔක්කොටම රුපියල් 1199යි චාර්ජ් කරලා තියෙන්නේ. ඒක ඇතුළේ ටැක්ස් ගහන ඒවා, තව ඔය තියෙන ලෙවි සරවම මේ ඔක්කොම ඔය 1199 ඇතුළේ තියෙනවා. ඒ කියන්නේ ඔබට අමතර වීදම නැහැ කියන එක. ඔබේ data bill එක ඔබ 1199 පරිනවන නම් ඔබ කනගාටු වෙන්න ඕනේ. ඇයි 1199 පණින්නේ ඔබට? මෙච්චර හොඳ පැකේජ් එකක් තියෙද්දි.
1: ඒගනි බ්‍රෝ.
0: නේද data වලට ඔබ තාම පරණ ලෝකයක ජීවත් වෙන්නේ. data වලට මිනිස්සු එහෙම සල්ලි විඳන් කන්නේ නැහැ දැන්.
1: ඇස්සරලා බලන්න.
0: ඔව්. ඔබ කොහෙදින් තාම ආහාර පන්දා විඳන් කරනවද?
1: ඔබ නිදි. ආ හරිනේ.
0: ඒ සමහර මිනිස්සුන්ගේ බිල් එක මම අහුවෙන ඇවරේජ් බිල් එක රුපියල් 5000 අතර. මේක 1199. ඉතින් වැඩිපුර සල්ලි තියෙනවා නම් සිංගරකින් අර අලුත් ෆ්‍රිජ් එක ගන්නකෝ. වාරිකේ රුපියල් 5000 ගන්නක්. එතකොට ඔබ වෙනදා ඩේටා බිල ගේපු සල්ලි වලින් හච් 15 පැකේජ් එක දාලා 1000 ගන්නට ඒකත් කරගෙන ඉතුරු සල්ලි වලින් ඔබ සිංගරකේ අලුත්ම ෆ්‍රිජ් එක අරන් යනවා. 50% විදුලිය ඉතුරු කරන ඩිජිටල් ඉන්වර්ටර් එකක් තියෙන අවුරුදු 20ක් වරට දෙන කොම්ප්‍රෙසර් එකක් තියෙන ලීටර් 276ක ලොකු ඩබල් ඩෝ ෆ්‍රිජ් එකක් ලේටස්ට් ටෙක්නොලොජි R600A ගෑස් ඒක තමයි ලෝකේ තියෙන පරිසර හිතකාමීම කාර්යක්ෂම ගෑස් එක කියලා දැන් ලෝකෙ අඳුනගෙන තියෙන.
1: ඒකනේ.
0: ඉතින් මේ දෙකම කරගන්න පුළුවන් නේ.
1: දැන් විදුලියත් 50% ඉතුරු කරනවා නම් ඕගලන්ට පුළුවන් ඒ සල්ලි වලින් ඔන ෆෝන් එකක් ගන්න සිංහයකට ගිය වෙලාවේ.
0: ඔව්. ඊට පස්සේ කාලයක් ගිහලා ගෙවල ඉවරුණාට විදුලිය ඉතුරු කරන කිවර වෙන්නේ
1: නැහැ. ඒකනේ.
0: මේ ෆ්‍රිජ් එක ගෙදර තියනකම් වෙනද ෆ්‍රිජ් එකට ගිය කරන්ට් එකෙන් 50% ඔබට ඉතුරු කළ දෙනවා. මොකක්ද දෙකින් කරන්නේ?
1: ඔන ෆෝන් එකක් ගන්න.
0: ඔන ෆෝන් එකක් ගන්න.
1: ඒකනේ ඔන ෆෝන් එකක් ගන්න.
0: කොහොමද? අපි කියන දේ තමයි කරන්න අපිට වෙනඩක් කරන්න නෑ.
1: දැන් ඔන ෆෝන් එකක් ගත්තම තියෙන විශේෂත්වය තමයි මේ X9D ෆෝන් එක කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි ෆෝන් මාරු කරන්න හේතුව ඇයි? ෆෝන් මැටෙනවා, ස්ක්‍රීන් එක යනවා, ඩැමේජ් වෙනවා, තැලෙනවා, තැනකට ගිනියන්න අමාරුයි, කැතයි. ඕකනේ අපිට තියෙන ප්‍රශ්න. හැබැයි ඔන X9D ෆෝන් එක ලස්සනට ගත්තා වගේම ගත්ත දවස වගේම ලස්සනට පාවිච්චි කරන්න පුළුවන්. වැටුණාට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ.
0: මං ඔන ෆෝන්ස් ගැන පොඩි දෙයක් කියන්නම්. ඔබ දන්නවද මේ ලෝකේ තියෙන ලොකුම යුද්ධ තියෙන තෙල් වලට නෙවෙයි. මේ ලෝකේ තියෙන ලොකුම යුද්ධ තියෙන්නේ
1: චිප් වලට.

0: පේනවා නේද? එහෙන් මෙහෙන් අහගෙන ඉඳලා ලියාගෙන ඉඳලා ඔන්න ඔහොම තමයි. ඔහොම තමයි ඔය ඔය ඔය අපේ තියෙන මීටින් වලත් සමහරවිට මේ ලොක්ක මගෙන් අහන් මේ අර බින්ද අපි මේ සටිපල් සටිපල්
1: පැල පැල සර්විස් කියන්නේ වඩා
0: කාගේ හරි කමන්නේ, කාගේ හරි කමන්නේ නේද? නේද නේ? ඒක නේ මං කියන්නේ. කාගේ හරි කමන්නේ නේද? කාගෙන් හරි අහුලගත් එකක් හරි කමන්නේ පෙන්නලා ලකුණක් දෙකක් දා ගන්න පුළුවන් නම් ආය ඒ වඩන් උගන්නන්න ඕනේ නේද? ඈ
1: ලෙඩ මතින් නැගිටින්නේ
0: වල
1: මලුන් ගෙන
0: නිකන් නිකන් හිතනොත් එහෙම අම්මෝ දැන් මූ ලකුණු දාගනී මට කිසිම දෙයක් නැති වෙයි ටිප් ටිප් ටිප් ටිප් ටිප් ටිප් ගායනා දෙන්න හිතනවා ඉතින් හොඳ දෙකේ දෙකේ මට්ටම් පොල්ලක් කරන්
1: වෙයි ඉතින් ඒක හරිනේ
0: මල ගේ වගේ හිටියේ
1: හරිනේද
0: ඈ
1: හරිනේද
0: ගරා යකා වගේ හූ කියාගෙන ආවේ ටිප් කියලා යන්න ටිප් එළියන
1: අපෝ
0: ආවා මෙතන ටිප් තමයි දැන් ලෝකේ තියෙන ලොකුම යුද්ධය ලොකුම වෝෆෑක දවසක පටන් ගන්න දැනටත් පටන් අරන් තියෙන්නේ
1: හරි
0: දැනටත් පටන් අරන් තියෙන්නේ චිප්ස් වලට තමයි චිප්ස් වලට ප්‍රොසෙසර්ස් වලට ඔය සිලිකන් වේෆර් එකට ඕකට තමයි ලොකුම වලිය යන්නේ දැන් ලෝකේ තියෙන සද්දන්ත පෙළේ ඔය දුරකථන නිෂ්පාදන සමාගම් මේ කාලේ මොහොන දෙමින් ඉන්න ප්‍රශ්නයක්
1: තියෙනවා
0: අවශ්‍ය ප්‍රමාණයට දියුණු කරපු චිප්ස් සපයා ගැනීම ප්‍රශ්නයක් හොමුස් නෙමෙයි පුතා ප්‍රශ්නේ. ඒ චිප්ස් වලට තියෙන ලොකු වෝ එකක්. මේ සම්බන්ධයෙන් ලොකු කොටසක් චීනේ, ඒගොල්ලන්ගේ මහදන චීනේ ඇතුලේ කරගෙන යනවා. ඒකේ වාසිය එනවා ඔනර් ෆෝන්ස් වගේ බ්‍රෑන්ඩ්ස් වලට. දවසක හොඳමම ටෙක්නොලොජි එක නතර වෙන තැන් තමයි මේවා. ඔනර් කියන්නේ බොහොම හිමින් තම බාරසාර ගමනක් යන කම්පැනි එකක්. ඒකයි යන යන රටේ දන්නෙම නැතුව කාලයක් ඇද්දි මිනිස්සු වැඩියෙන්ම ගන්න ෆෝන් එක බවට ඔනපත් වෙන්නේ. සද්ද වහලා පටන් ගත්තට අද ලෝකේ ඔන කියන නම තියෙන වෙන තැනක. අපි හිතපු නැති ඒරියාස් වලින් ඒගොල්ලෝ ඔන කියන නම එළියට අරගෙන ආවිල්ලා තිනවා. අපි ෆෝන්ස් දිහා බලාගෙන ඉනකොට ඔන ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක අරගෙන මේ ඉලෙක්ට්‍රොනික ඉන්ඩස්ට්‍රි එක දික්විජය කරලා තියෙනවා. ඒවා ඉතින් හිමින් ඔබට ඉස්සරහදී දැනගන්න පුළුවන් වෙයි. ඉතින් අපි ප්‍රෙඩිකට් කරපු දේවල් වෙමින් තියනවා කියලා මම ඔබට මතක් කරනවා. ඔබ ගාව ඔන X9D ෆෝන් එකක් තියෙන එක දවසක හැමෝම මතේ ඔන ෆෝන් එකක් තියෙන එක ඒක පුදුමයට කාරණයක් නෙමෙයි ඊළඟ අවුරුදු පහේදී.
1: Yes of course.
0: ඊළඟ අවුරුදු පහේදී අපි හැමෝම මතේ එක ෆෝන් එකක් හරි ඔන එකක් තියෙන එක ඒක ඇත්තට පුදුම වෙන්න ඕන කාරණයකුත් නෙමෙයි කියලා තමයි මං
1: හිතන්නේ.
0: ඒක ඒ තරම් වේගෙන් ජනප්‍රිය වෙනවා. ටෙක්නොලොජි පැත්තෙන් උඩටම යනවා. ප්‍රයිසින් පැත්තෙන් පුළුවන් තරම් මිනිස්සුන්ට ළඟ ප්‍රයිසින් වලට එනවා. ඔන්න මැච් එක. ඔම තමයි ඉතින් දවසක ඔන ලෝකෙම හොලවන්නේ.

LCDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ෝල්සයකෙන් එලෝන්න එක් ගත්ත
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕන්න
3: එල්ෝල්C ෆනන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතා
4: කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
5: මුළු පවුලටම මගේ ගානටම
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
7: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
5: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable යපදිංචි මුල් සමාගමකි
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතර

0: දෙදහස් විසි පවසර SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්
1: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ්සිටි විතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරි රුපියල් 450යි. සාරාස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 170යි. මිරින්ඩා ඉතිරි රුපියල් 105යි. ඊවා ඩ්‍රයි ටෙක්ස් වින්ග්ස් ඉතිරි රුපියල් 130යි. කාගිල්ස් ෆුඩ්සිටි
2: බජාජ් වීගෝ ජූලි වාසි බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.

0: හරිගියේ හරිම තැනට ගිහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University The place to be.
5: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
6: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
9: ඒක හරිම අපූරු ලෝකයක්.
10: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
9: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
11: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
9: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
12: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
13: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
14: අද කාලේ හොඳම ආයෝජනය Brand New Bajaj 3 රෝද රථය. මාසික වාරිකය රුපියල් 22,000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ නීලවරු
15: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය Development Finance ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය Development Finance. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම්කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.

0: අපි ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් මාර්ග.
1: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: ස්වභාවික රසගුණය එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක් කරන සතුට රසය.
3: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාස 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
6: කඩුවෙල නගරයේ මැද නිව් බයිපාස් රෝඩ් එකේ ඉදවන ටෝලස්ට් ඇන්ඩ් සේෆස්ට් අපාර්ට්මන්ට් එක්ස්පීරියන්ස් එක OZ නිවාස ඒකක 352ක්. ශ්‍රී ලංකාවේ විශාලතම රූෆ්ටොප් ගාඩන් එක සහ ලයිෆ්ස්ටයිල් ෆැසිලිටීස් රසක් සමග 2 and 3 බෙඩ්රූම් අපාර්ට්මන්ට් එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග. වැඩි විස්තර සඳහා 0701 347777 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතාරි
7: ගියේ හරිම තැනට ගියේ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
10: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
11: කොල්ලෝ කොල්ලෝ

0: ඔරිජිනල් ක්වොලිටි බාගෙට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග පියෝටෙක් සොලියුෂන්ස් වෙතින් ඇස්ටා ටෝනර් HP කැනෝන් බ්‍රදර් එප්සන් සිරොක්ස් ඇතුළු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා ඇස්ටා ටෝනර් ඔරිජිනල් වගේම ක්වොලිටි වියදම 150ක් දක්වා අඩු කරගන්න දැන් මම තන්න 0777 133.21 ඇස්ටා ටෝනර් print smart save more
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න LOLC General Insurance Free Help.
0: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111544500 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111788 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Sri Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමේ.
3: අනුවටයි දශම දෙකෙන් දිවයින පුරා.
4: උදේනා වෙයි විනාඩි 7යි.
5: වේලාව ඔබ වෙත ගෙනාවේ
6: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝද රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: यह था टॉप स्टोरी।
1: ඉන්ධන මිලදී ගැනීමට රුසියානු සමාගම් දෙකක්. ඉන්ධන මිලදී ගැනීම සඳහා රුසියානු සමාගම් දෙකකින් මෙවර විට ටෙන්ඩර් කැඳවා ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කර්මනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර පැවසුවේ අඩුම ටෙන්ඩර් මිල ගණන් යටතේ ප්‍රමිතියෙන් යුතුව ඉන්ධන ලබා දිය හැකි සමාගමක් ඒ අතරින් තෝරා ගැනීමට නියමිත බවයි. ඉදිරියේදී තවත් සමාගම් කිහිපයක් මගින්ද ටෙන්ඩර් කැඳවනු ඇති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා පැවසුවේ.
2: අපි පෞගිය මාසයේ අලුතෙන් රුසියානු සමාගම් දෙකකුත් අපේ ටෙන්ඩර් ප්‍රොසෙස් එකට රෙජිස්ටර් කරගත්තා. එතකොට දැන් ටෙන්ඩර් ප්‍රොසෙස් එකට සහභාගී වෙන ප්‍රමාණය වෙනදට වැඩිය වැඩි ප්‍රමාණයක්. ඒ වගේම මේ වෙනකොට වැදගත් යුද්ධය කියන එක කොහොමද නැව් සහ ඉන්ෂුරන්ස් සමාගම් කොහොමද ක්‍රියා කරන්නේ කියන එක පිළිබඳ හුරු වීමක් තියෙනවා. ඒකින්ද බොහෝලා ටෙන්ඩර් වලට වැඩි පිරිසක් සහභාගී වෙනවා. තුන්වෙනි මාසෙදි වගේම ගැටලුවක් නැහැ. තුන්වෙනි මාසෙ වගේ වෙද්දී එතන පොඩි ගැටලුවක් ඇතේමින් තිබුණා. සමාගම වැඩිපුර සහභාගී වෙන්නේ නැහැ. නමුත් එහෙම ප්‍රශ්නයක් දැන් නැහැ.
1: දැන් විදෙස් පොතක්. ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව තවත් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. ඇමරිකානු මධ්‍යම හමුදා විධානය පැවසුවේ හොමුස් සමුද්‍ර සන්ධිය සහ වෙරළබඩ ප්‍රදේශ අසල හමුදා ඉලක්ක රැසකට ප්‍රහාර එල්ල කළ බවයි. ඒ සඳහා ඇමරිකාවට අයත් ප්‍රහාරක ගුවන් යානා, ඩ්‍රෝන් යානා සහ නාවික යාත්‍රා යොදාගෙන තිබුණා. ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව අඛණ්ඩව එල්ල කළ සිවවන ප්‍රහාර මාලාව මෙයයි. ඉරාන වරායන් වෙත යන සහ එම වරායන්ගෙන් පිටවන නෞකා අවහිර කිරීම යළි ක්‍රියාත්මක කළ බව ඇමරිකානු මධ්‍යම හමුදා විධානය ඊයේ රාත්‍රියේදී ප්‍රකාශ කළා.
0: සියතා ටොප් ස්ටෝරි.
3: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
5: සියත දිවයින පුරා

0: දෙදස් විසි දෙකේලු බජාජක මුලින්ම පල්ස කියෙන මොඩ්ලක අඳුරලා දෙන්න. දැන් මිනිස්සු කතා කරන්නේ බජාජ් පල්ස N160 ප්‍රීමියම් කියෙන බයික් කැටගරිස් දෙක ගැන.
1: හරි.
0: ඒක පොපියුල වෙන්ඩ පුද්දුම හේතුවක් වුණා ඒ බයික් එක ඩිසයින් එක. එක හරිම මස්කියවල බයික්කය. ඒකැන් අපි ඔය බයික්ස්වලත් අපි සුප කැටගරිස් තියෙනවනේ. මස්කියවල බයික්ස් තියෙනවා. ඒවයි ෆ්‍රේම් එක විතරක් නෙමෙයි ඒ බයික් එකට වෙන පෙනුමක් වෙන හැඩයක් ඇවිල්ලා තියෙනවා ඒ බයික් එකට පාවිච්චි කළ සමහර තියෙන බොඩි සෙට්ස් නිසා. දැන් ඔයා N160ක් බජාජ් පල්ස 160 ඔයා දැක්කාම ඔයාගේ ඉස්සෙල්ලාම ඔයාගේ ඔයාගේ ඇහැ යන්නේ බයි ෆංක්ෂනල් LED ප්‍රොජෙක්ට හෙඩ් ලෑම්ප් එකට. ඒක ඒක රොබොටික් මූණක් තියෙන්නේ. තනි ලයිට් එකක් ලෝබීම් එකයි හෙඩ් බීම් එකයි දෙකම ඒ තනි බෝලයක් වගේ ලයිට් එකෙන් තමයි ප්‍රොජෙක්ට්
1: කරන්නේ.
0: ඒ බල්බ් එක ඒ ලෑම්ප් එක ලොකු නෑ. ඒ වුණාට ඒක මාර පවර්ෆුල්. ඒකට උඩින් තියෙනවා ඒකට කියන වොල්ෆ් අයිඩ් LED DRLS කියලා. මේ ඩේ ටයිම් රනින් ලයිට්ස් තමයි මේ සෙට් දෙක. වුර්ගේකුගේ ඇස් දෙකක් වගේ. ගොඩක් අය ගත්ත ගමන් කරන පළවෙනිම දේ තමයි ඒ ලයිට්ස් දෙක මොඩිෆයි කරනවා. රෑකට ඇත්තටම වුර්ගේක් රතුපාට ඇස් දෙකක් වගේ පේන විදිහට ගොඩක් අය බයික් එකේ ඩේ ටයිම් රනින් ලයිට්ස් මොඩිෆයි කරලා තියෙනවා.
1: අවු!
0: මොකද අවු ගන්නේ?
1: අවු! අර ටීන් වොල්ෆ් මතක.
0: අවු! ඉතින් මොනව දන්නවටද නේ ඉතින් මේ හිටියට
1: හිතට ගන්නවා
0: ඉතින් මේ ඉතින් මොනවා ඉතින් මම මේ සමහරවිට කල්පනා කරනවා මම මේ කියනේ වහගෙන මොනවා හිතාගෙනද කියපල්ලකෝ ඉතින් මේ අව් ගානවා හව් ගානවා ඉතින් ඕව තමයි ඉතින් මේ කරන්නේ
1: මනසින් බයික් එක මම නිර්මාණය කරගන්නවා
0: මනසින් තමයි ඊළඟ එක
1: හරි ඔකේ
0: මේක තියෙනවා 37 mm upside down front forks. මේක සාමාන්‍ය බයික් එකකට වඩා ලොකු ශක්තියක් බයික් එකට අදලා දීලා තියෙනවා. විශේෂයෙන්ම බ්‍රේක් වදිනකොට වංගු ගන්නකොට ඉස්සරහා රෝදේ ඉතාම හොඳට කන්ට්‍රෝල් කරගන්න. බයික් එකක එන්ජිමට පස්සේ ලොකුම අවධානය දාන්න ඕන තැන තමයි බයික් එකේ තියෙන සිකියුරිටි එක.
1: යා ඔකේ.
0: ඊළඟට බයික් එකේ පර්ෆෝමන්ස් වලට බලපාන එක තමයි මේකේ 5 forward gear system එකක් තියෙන්නේ. බයික් එකේ එක එක ස්පීඩ්ස් වලට ටික ටික ටික ටික මේක වැඩි වෙනවා අඩු වෙනවා. ඒ හැම ස්පීඩ් එකේදීම හදිස්සියක් වුණොත්
1: හරි.
0: උඩරිම ටෝක් එක ජෙනරේට් කරගන්න ඕනේ ඕවර්ටේක් කරන්න වගේ වෙන තැන්වලදී. බයික් එක අඬන්න බෑ.
1: කෙඳිරි ගන්න බෑ.
0: ඕවර්ටේක් කරන්න යන අවස්ථාවක නුඟක් කරලාට ක්‍රූෂල් තැන. ඉතින් ඕවර්ටේක් කරනවද ඕවර්ටේක් කරගන්න පුළුවන් වෙයිද මගදී මට මේකේ ටෝක් එක මදි වෙයිද නිකන් නෝන්ඩි වෙයිද නෝන්ඩි වෙන එකටත් වඩා ඒ වගේ තැනකදී ඕවර්ටේක් කරන්න ගියාම ඕවර්ටේක් කරන්න හිතුවනම් ඕවර්ටේක් කරන්න පුළුවන්කම තියෙනවා අන්න ඒ පර්ෆෝමන්ස් මේ බයික් එකේ ඕන වෙලාවක තියෙනවා දැනට ලංකාවේ තියෙන බයික්ස් වලින්

0: වැඩියම මොඩිෆිකේෂන් සල්ට යන බයික් එක මේක. ඒ කියන්නේ ඔය බයික්යක් ගන්න ඕන මිනිස්සෙක්ගේ ඕනම රයිඩර් කෙනෙක්ගේ හිතේ තියෙන පොඩි ඩිසයින් සෙට් එකක් තියෙනවා.
1: හරි.
0: ලංකාවේ ගොඩාක් අය හැදිලා තියෙනවා ඒකට ඕන කරන එක එක පාර්ට්ස් ලංකාවට ගේන නිසා මේ බයික් එකේ මොඩිෆිකේෂන් වලට උදව් කරන්න. ඊළඟට මේකේ තියෙන අන්ඩර්බෙලි එක්සෝස් සයිලන්සර් එකක් තියෙනවා. ඒකෙන් බයික් එකට වෙනමම පෙනුමක් ඇවිල්ලා තියෙනවා. ඔය අපි ගොඩක් බයිසිකල් වල දකින කෙට්ටු වෙනම මේකේ නෑ. මේක රියල් ස්පෝර්ටි බයික් එකක් විදිහටම තමයි මේක පෙනුම අරගෙන තියෙන්නේ. මේක ප්‍රයිස් එකත් ඉතාම හොඳයි. සාමාන්‍යයෙන් ඒ වගේ ස්පෝර්ටි ලුක් එකක් තියෙන මස්කියුලර් බයික් එකක් ලේසි ගානකට ගන්න බෑනේ. නමුත් බජාජ් පල්සර් N160 එක වට affordable range එකේ තියෙන බයික් එකක්. ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම තමයි ලංකාවට ගෙනල්ලා අඳුනලා දීලා තියෙන්නේ.
1: හරි.
0: උණු කැවුම් වගේ කලර්ස් ටිකත් ඒ වගේමයි. හැම දෙයක් ගැනම මේ බයික් එක ගැන හිතලා තියෙනවා. මේකේ 1 මේක තියෙනවා CC 164.82 එන්ජින් එකක්. මේක සිංගල් සිලින්ඩර් ඔයිල් කූල්ඩ් EFI එන්ජින් එකක්. ටොප් ස්පීඩ් එක පැයට කිලෝමීටර් 120යි.
1: ඔකේ.
0: වෙඩිල්ලක් වගේ යන්න මේ බයික් එක හදලා තියෙනවා. ආසන දෙකක් ගන්න. ආසන දෙකක් කරා මොඩිෆයි කරන්න මිනිස්සුන්ට බයික් එක මොකද්ද කියලා හොයාගන්න බැරි වෙනවා. ඒ ගානට මේක මොඩිෆයි කරපු ඒවා තියෙනවා.
1: හරි ඔකේ. ලස්සන වීඩියෝස් ටිකක් තියෙනවා නේ.
0: මාර ලස්සනයි.
1: මාර ලස්සනයි.
0: මාරම ගති. TikTok වලින් පින්තූරු ටිකක් එම් බලා ගන්න පුළුවන්. මොඩිෆයි කරන එක එක කෙනාගේ එක එක අයිඩියාස් බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඒ ටික දැක්කම ඔබ මේක ගන්නවා. බයික් එකක් ගන්න ආසාවෙන් හිටියනම් ඔබ තීරණය කරන අද බැලුවා නම් මොනවා කළා හරි N160 එකක් ගන්නවා කියලා.
1: ඒ කියන්නේ අර තියෙනවනේ යකඩ හීන කියලා. දැන් බොයිස් ලාට තියෙනානේ. ඒ හීනට ගැළපෙනම බයික් එක තමයි මේක.
0: ඇත්තද?
1: Yeah, definitely.
0: මම දැනන් හිටියේ නෑ ඇත්තටම ඔය කියන. ඔය කිව්ව හොඳයි මම දන්නේ.
1: ඒකනේ මම කියන්නේ.
0: නැත්නම්
1: මට නොකියන්න.
0: යකඩ හීන. බයික් එකේ CC ගාන දන්නේ.
1: ඇයි කිව්වද? 100 ගානක් තියෙනවා.
0: ඕන එකක් 100 ගානක් තමයි තියෙන්නේ. 100 ගානට උණ හැදුණා නම් ඔයිට වඩා හොඳයි.
1: ඔය දන්නවද අරවින්ද දැන් ගෙදරක වටිනාකම වැඩි කරන පොඩි පොඩි කැලරි ටිකක් තියෙනවානේ. ගෙදරක ස්ට්‍රිප් සීලින් එකක් ගහලා තිනවා කියලා කියන්නේ ඩෙෆිනිට්ලි ගෙදරක වටිනාකම මාරු විදිහට වැඩි වෙනවා. නිකන් සාමාන්‍ය සිවිලිමක් හරි සිවිලිමක් ගහන්න නැතුව තියෙන හරි ගේකට වඩා ස්ට්‍රිප් සීලින් එක
0: සිවිලිමක් ගහලා නැතුව නම් කැතයි
1: කියලා. කැතයි කියන්නේ නිකන් මුකුත් නැහැ වගේ.
0: කරන්න බෑ නැත්තම් මොකක් හරි සීලිමක් ගහගන්න.
1: හරි ඔකේ.
0: සල්ලි ටිකක් වේදම් කරන්න පුළුවන් නම් ස්ට්‍රිප් සීවිලින් එකට යන්න. නැත්තම් ගෙදර එළියේ තියෙන පෙනුමගේ ඇතුළට ආපු ගමන් එළියෙන් දකින චිත්‍රය එහෙමම ඉවර වෙනවා.
1: සීරෝ වෙනවා.
0: කෙලින්ම ඔබේ පේන්නේ මේ ඇතුළට ගියාම වහලෙනම්.
1: ඕ අත අත.
0: වහලේ පේනවනේ එතන අවුල්. අනිවාර්යයෙන්ම ස්ට්‍රිප් සීලිමකට යන්න.
1: අන්න එතනත් ප්‍රශ්නයක් අපිට එනවා. දැන් අපි දන්නේ ස්ට්‍රිප් සීලින් ගහන්න පුළුවන් ලීවලින් කියලානේ.
0: එතකොට ලීවලින් ඉතින් දන්න කාණ ඉඳලා ගහන්නේ.
1: ගහන්නේ. එතකොට ප්‍රශ්නේ නෝ අබෝ මේවා ගුල්ලොකයි ඊට
0: පස්සේ. කනෝ.
1: ඇද ගහයි.
0: කයිද කියලා ගන්නෑ. ගුල්ලොකයිද. කයිද කියලා ගන්නෑ නේ ගුල්ලො කනවා.
1: ඇද ගහනවද කියලා එකක් නෑ. ඇද ගහනවා. ඉතින් අවුවට මේවා
0: වේයෝ. වේයෝ බහිද. වේයෝ බහිද සීලිමට.
1: මන්නේ.
0: බහිද. බයි.
1: බයි බයි.
0: අනිවාර්යෙන් බයි. හා බැස්සේ නැත්තම් කියන්නකෝ අපි මේවා කළේ. ඔව්. දැන් මේ ප්‍රශ්න වලින් ඔබට එළියට එන්න ඕනේ නම් ඔබට තියෙනවා මේ ස්ට්‍රිප් සිවිලිම මේ විදිහටම ලී පෙනුමටම ගහන්න පුළුවන්. හැබැයි ලී නොවන විකල්පයක්, ලී එක තියෙන කිසිම වීක්නස් එකක් නැති විකල්පයක් අඳුනලා දීලා තියෙනවා. කලර් අප්, ඒගොල්ලන්ගේ සයිට් එක colorup.lk.com. ඒක තියෙනවා ස්ට්‍රිප් සිවිලිමේ විස්තර. එතනින් බලාගෙන අපි මේ කියන නම්බරකට ඔබ කෝල් කරොත් ඔබට තව සෑහෙන හොඳ විස්තරයක් එකතු කරගන්න පුළුවන්. පළවෙනිම දේ ඒගොල්ලෝ ඇවිල්ලා සයිට් ඉන්ස්පෙක්ෂන් එකක් කරන්න ඕනේ. ඒක බලලා ඒගොල්ලෝ කියයි කොච්චර ප්‍රමාණයක් ඔබට ඕන වෙනවද. මෙන්න මේ නම්බර එක දාගන්න.
1: හරි, මම නම් එක කියන්නම්. 011155 748 738 කියන නම්බරකට කතා කරන්න. 011155 748 738. රයිඩ්. අපේ තාති මැසේජ් එකක් දාලා තියෙනවා අරවින්ද යාට සල්ලි වගේක් ඕනි කරනවා කියලා. මං තාතිට කෙලින්ම දැම්ම තාති අපේ ගෝල් තියෙනවනේ. බලන්න ගිහිලා කබඩ් එකේ මේක අරින්න. මොකක්ද අර සල්ලි දාන මේකට මොකද කියන්නේ?
0: නෑ ඉතින් ගෝල් තියෙන මිනිස්සු සල්ලි දාන
1: එකට කියන කතාව නෑ. අර අත්‍යවශ්‍යව දාලා තියෙන මේකට මොකද්ද කියන්නේ? අර කොටුවක් වගේ තියෙනවා පෙට්ටිය. ආ
0: මේක මේ රයිස් කුකර් එක.
1: නෑ නෑ.
0: අවන් එක?
1: පෙට්ටිය. මොන පෙට්ටියද? මනි බොක්ස් එක.
0: ආ මනි බොක්ස් එක.
1: ඒ තියන්නේ අර මේ තැන්වල තියන්නේ අර

0: සල්ලි දාලා ඒක අර නම්බරයක් මෙම කර කර
1: කර ගාන. දැන් අපිට අපිට තේරෙනවා කවුරු ගාවද සල්ලි තියෙන්නේ.
2: ගෝල් ගෝල් අපි ගාව සල්ලි.
1: කවුරු ගාවද ගෝල් තියෙන්නේ.
2: බිස්කට් තියෙනවා ගෝල් බිස්කට්.
1: බිස්කට්. ක්‍රීම් ක්‍රැකර් වෙන්නේ. ඈ? ඒ. ආ. මොනවාද බිස්කට් වේපස්ද?
2: නංගෝ වල අර කොහොමදක්ක? ඒ මම
1: පොස් වෙන්න ආස ඇති.
2: හරි.
1: පොස් වෙන්න ආස ඇති. එහෙම ආස හිතෙන්නේ පෙයි.
2: ලොබිය.
1: ලොබිය ලොබිය. ඊදර ලොබිය තමයි සල්ලි දාලා. ලඩිය ලඩිය. ඔයගලන් ගෙදර ගෝල් තියෙනවා. ඒබැ ඒවා ඔයගොල්ලෝ ලඩිය දාලා තමයි තියෙන්නේ.
2: සේප්පුව.
1: සේප්පුව. සේප්පුව. මේ සේප්පුව.
2: මලක්ුණා මගේ මොලේ.
1: බත් කුට්ටමත් ගලවලා සේප්පුව දාලා තියන්නේ.
2: ඉතින් අර සේප්පුවේ මං හඳුරුවා තාති සේප්පුව තියෙනවා.
1: අපි නංගන්නේ වොලට් එක කියලා එකට.
2: මං දන්නේ වොලට්
1: හරියට. දන්නේ නැණි ඉතින්. දන්නේ නැණි.
2: මගේ තාති සේප්පුවේ තියෙනවා ගෝල්ඩ් තියෙනවා මේවා තියෙනවා තාති කැමති තරමක් ගිහිල්ලා මේවා කරන්න පුතා එතකොට අපි ගන්න නිකන් අඩු ටක් සේරු කරයිද අපි මංගා තාත්තා ගෝල්ඩ් ආයෝජනය කළා තියෙනවා කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අපි ඒවා මේ සල්ලි අවශ්‍ය වෙලාවෙදී ගන්න තමයි අපි ඔය ගෝල්ඩ් කළා තියෙන කියන්නේ තාති what is this තාත්තා ලැජ් වෙන්නේ අනේ පුතා කවුරු හරි දකීද මේ මං මෙහෙම මේ මංගා තාති කලබල වෙන්න එපා ඔහා LLC finance යන්න එතන තියෙනවා රන් අය සේවාවක් right එතෙන්ට ගිහලා තිබ්බම ඔයාගේ පෞද්ගලිකත්වය අතිශයින්ම ආරක්ෂා කරනවා. එතන ඉන්න අනිත් වෙන කවුරුත් දන්නෙත් නෑ. ඔයා මේ රත්තරම් බඩුවක් තියන්න ආවා කියලා. ඒ තරම්
1: එතන ඉන්න මිනිස්සු දන්නෙත්
2: නෑ
1: අත්තමගේ. දන්න.
2: තාත්තා නිකන් ගියා ආවා. එහෙම නෙමෙයි අරවින්ද. තේරුම් ගන්නකෝ. ඒ කියන්නේ කවුරුත් දැනගන්නේ නෑ.
1: තේරුම් ගන්න කොහොමද? ඒකට සේප්පෝ කියලා කියන්නේ ඒක දැනගත්තත් මේ දැන්න කෙනෙක්ද?
2: ඒ වචනේ ආවෙ නෑ මම slow අද ඉතින්.
1: slow. gold. සේප්පුව
2: සේප්පුවේ
1: දාන්නම ගෝල්ඩ් මෙයාට
2: අපි ඒව අරගෙන තියාගන්න ඇත්තටම
1: සේප්පුවේ දාන්නම තියෙන ගෝල්ඩ්
2: මොකද
1: ඉමිටේෂන් අරන් යන්න එපා කියන්නේ ඒව ඒගොල්ලෝ චෙක් කරනවා ඒගොල්ලෝ ගාව තියෙනවා නවීන උපකරණ තියෙනවා මේවා රන් ආභරණ වලට මෙහෙම කියලා කිසිම ඩැමේජ් එකක් නොවී චෙක් කරනවා දැන් ඒව මාකට් එකේ අලුතෙන් ආපු දේවල් තේරෙනවද ඕගොල්ලෝ රත්තරන් හදපු විදිහ අපි දන්නවනේ තේරෙනවද රත්තරන් උඩින් ගාපු අරන් යන්න එපා. හිතරිද්දනේ ගන්න. මිස් මොනසිං කොහෙන්ද මේවා ගත්තේ? මේ ඔව්ද තරකින් අපි පාරම්පරික පාරම්පරිකව ඉමිටේෂන් ගන්නේ. අහුණා දෙක. ඔව් මිස් මොනසිං මේක ඉමිටේෂන් නේද? අපි රත්තරන් තමයි ගෝල්ඩ් මේවා කරන්නේ. ඉමිටේෂන් නට නන් දෙන්නේ. ඉමිටේෂන් නට ගන්නම බැරිද? ගන්න බෑ තේරුණා සේප්පුවේ දාන්න ඕනේ නෑ ඕවා
2: ඔවාගේ ඇස් දෙක දිහා බලන්න
1: ඕවා නිකන් මේ තුන තියලා තියන්න කම්බ හොරෙක්වත් ගෙනියන්නේ නෑ දැකලා
2: තාති ඔයා
1: මේ හොරු බල්ලා මේ මුං ඉමිටේෂන් දාන සෙට් එකක් නේද ඈ අර රේඩියෝ වල කතා කරන්න නම් කොහොමද අපිත් මදයි මේ ගෙවල් බිනින්න ආවා අයියෝ බලන්න වෙලාව අපරාදිනේ ඉතින් මේ වටවිල්ලා මේ ගුබ්බෑම් මේ මෙලට
2: right අනේ ඔයගලගේ ඇත්තම රත්තරන් තියනවා නම් මුදල් හදිසියක් තියනවා නම් අපි යන්න ඕනේ හොඳම තැනගෙන තමයි මතක් කරන්නේ LLC finance හේතු ගොඩක් තියෙනවා එහෙම කියන්න මොකද ඔබට ඔබ ඒ කියන්නේ ගන්න රත්තරන් වලට නියම වටිනාකම දෙන්න තැනක් තමයි LLC finance අර ඊට අමතරව ඒගොල්ලන්ගේ ඇප් එක හරහත් මොකද්ද අයියේ කිව්වා කරගන්න
1: පුළුවන් පුළුවන් දැන්
2: හා හා
1: පළවෙනි වතාවට තමයි ඔබ යන්න ඕනේ ඔබේ රත්තරන් අරගෙන හ්ම් හ්ම් රත්තරන් ඔබේනේ ඒවත් තියලා සල්ලි කරගන්න ලෝන් එකකට යන්න ඕනේ ඕවා ඔක්කොම වැඩ කරන්නේ නැත්තම් විතරයි. භාග විට ඔබ ගාව තියෙන රත්තරන් වලින් ඔබට මේ වෙලාවේ අවශ්‍ය ගාණ වගේ 3-4 ගුණයක් දැන් හොයාගන්න පුළුවන් වෙයි. ඒ තරම් ගාණක් පවුමට LLC finance එකකින් ගෙවනවා මේ පළවෙනි එක.
2: හරි.
1: මේ සීලුම විස්තර ටික ඒගොල්ලෝ ඇප් එකකට තමයි ඇතුළත් කරන්නේ. ඔබට ඉන්න තැනක ඉඳලා ආපහු බැංකුවට එන්නෙම නැතුව.
2: හරි.
1: ආයිත් පාරක් LLC finance එකට එන්න නැතුවම ඔබට පුළුවන් මේ අදාළ කරන පොලිස් සල්ලි වාරික සල්ලි මාර්ගගත ක්‍රමයට ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න
2: පුළුවන්.
1: ඔම කාලයක් ගෙවාගෙන නැද්දී ඔබට ආයිත් පාරක් තවත් අත්තිකාරමක් ඕන වෙනවා. දැන් මේ ලෝන් එකත් සෑහෙන කාලයක් ඔබ සර්විස් කරන්
2: ගිහිල්ලා.
1: මුද තත්ත්වයක් තියෙනවා.
2: හරි.
1: ඔබටම පුළුවන් ඔබේ ඇප් එක පාවිච්චි කරලා තව අත්තිකාරමක් ඔබටම අරගන්න. ඒ දීලා තියෙන ප්‍රොවිෂන් එක ඇතුලේ. ඔබ ආපහු LLC finance එකට එන්න ඕනෙත් නැහැ. ඒව ඔක්කොම ඇප් එකෙන් කරගන්න පුළුවන්. අන්න ඒ තරම් මොඩර්න් කරලා තියෙනවා මේ වැඩේ. එක වතාවක් ආවම ඔබට සෑහෙන දෙයක් තනියම කාලයක් යනකම් කරගන්න පුළුවන්. ඕන වෙලාවක LLC finance එකට එන්න ඒක වෙනම කතාවක්.
2: හරි ඔකේ.
1: නමුත් අපි හිත ඔබට වෙලා විතර කරගන්න ඕන නම් ඔබට ආපහු LLC

0: ෆයිනන් ශාකාවකට එන්නේ නැතුවම ඔබේ ලෝන් එක සර්විස් කරගන්න පුළුවන්. තව වැඩිපුර අත්තිකාරමක් ඒකට ගන්න පුළුවන්. කොච්චර ශෝක්ද බලන්නකෝ.
1: ඕ ඒකනේ කොච්චර පහසුද බලන්නකෝ.
0: හැම තිස්සෙම යනවා එනවා යනවා එනවා කියන්නේ සෙල්ලමක්ද?
1: ඒකත් අමතර වියදමක් නේ
0: නේද? ඔය ගොඩාක් දේවල් වලට අනිත් ඔය ලෝන් වැඩ වලට නම් ඇත්තටම LLC ෆයිනන්ස් එකේ නිලධාරින් ඔබ ඉන්න තැනට
1: එනවා.
0: දැන් gold වැඩේට ඔබ ඉන්න තැනට ඇවිල්ලා වැඩක් නැහැ නේ. ඔබ ගෝල් ටික අරගෙන එන්න ඕනේ.
1: එන්න ඕනේ. දන්නේ නැහැ නේද?
0: අනිත් කවද දන්නවද ඒගොල්ලෝ මාර වැඩක් තියෙනවා? මෙම නිකන් ගියා. ආ මට මේ රත්තරන් බේර ගන්න මං ආවේ. මට මේ රත්තරන් ටිකක් ගල් දෙන්න. ඔබේ රත්තරන්වත් එහෙම දෙන්නේ නැහැ. මොකද? ඒගොල්ලෝ විශ්වාස කරනවා gold එක මිනිස්සුන්ට තියෙන සල්ලිත් එක්ක තියෙන බැඳීමක් විතරක් නෙවෙයි. සල්ලි තියෙන කාලේ හදාගත්ත gold වගේම පරම්පරාවෙන් එන අම්මගෙන් හම්බ වෙච්ච දුවට දෙන්න හිතාගෙන ඉන්න.
1: හරි.
0: ඒ වගේ ඉමෝෂනල් වැලියුස් එක්ක සම්බන්ධ වෙලා තියෙන gold articles තියෙනවා.
1: Yes, හරි.
0: ඒවට වටිනාකමක් කියන්න බෑ. ඒ වගේ gold articles ඕන කෙනෙකුට ඕන වෙලාවක ඇවිල්ලා සේෆ්පු කරලා අරගෙන යන්න පුළුවන් මට්ටමේ තියෙනවටද ඔබ කැමති? කලින් දන්නව ලැබිලා ඒ ටික අරගෙන යන ක්‍රමයකටද ඔබ කැමති? මම නම් කැමති දෙවෙනි එකට.
1: මාත් කැමති දෙවෙනි එකට.
0: මොකද මොකක් හරි වුණාට පස්සේ නිකන් අපි නිකන් කතා පවත්තල වැඩක් වෙන්නේ
1: නෑ. නෑ, ගාල වැඩක් නෑ. ඇත්තටම.
0: රත්තරන් ටික බේරගන්න එනවනම් පොඩ්ඩක් කලින් ඉන්ෆෝම් කරන්න. එතකොට ඒගොල්ලෝ අදාළ බලධාරීන් කීප දෙනා එකතු වෙලා ඒ සේෆ් එක කරලා ඔබේ gold ready කරලා තියෙනවා. ඒක මං හිතනවා හොඳ වැඩක්. ඒක අපි හැමෝම වෙනුවෙන් කරන්න ඕන වැඩක් ඇත්තටම LLC ෆයිනෑන්ස් එක කරන්න.
1: අරවින්ද චූටි කාලේ මාව නිදි කරවන මාර ඉදිර අම්මල මහන්සි වෙලා තියෙනවා. උඩ දානවලු, කර කොනවලු, සින්දු කියනවලු, කෑ ගහනවලු.
0: එහෙම කරගිට ගමන් එන්නේ ඔය බෙල්ල අතපය හැම.
1: හරි මේව විසි මෙහෙම අර ඒ කියන්නේ හිමීට වනලා බෑ. අයියෙන් වනන්න ඕනිලු මාව මෙහෙම මෙම විසි වෙන්නවා.
0: ෂා දන්නවනම් මම බාර ගන්නවා ඒ වැඩේ.
1: හරිද දොයි දොයි ගාල උඩ කරලා මාව එහෙම වෙලා ගැස්සිලා වගේ තමයිලු.
0: මම විසි කරන ඇති.
1: විසි කරන. ඉතින්
0: ආය අරන් එනවා.
1: අම්මා කියනවා සමහර දවස්වල රැට අම්මිටයි තාත්තටයි නිින්දක් නැහැලු. මම ඉතින් කොයි වෙලාවෙත් ඇහැරිච්ච ගමන්මලු ඉතින් ඉන්නේ හරිම ස්ට්‍රගල් කරලා තියෙනවා. මට ඒ හැම මොහොතක මේ කතාව
0: කියන්නේ නෑ. පවුලට ඔයා බඩයක් වෙලා තියෙන මේ අදයියක ඉඳලා නෙමෙයි.
1: නෑ චූටි කාලේ ඉඳන් ඉපදිච්ච බඩේ ඉන්න කාලේ ඉඳන්ම
0: අයි
1: ගහනවලු මේව කරන හරිම අර
0: සමහර ලාට ඔව් අර එහෙම අර සංසාරගතව දරුවෝ හැටියට එනවනේ හතුරොත්.
1: හතුරො නෙමෙයි දඟ කෙල්ලෝ.
0: ඔව් නෑ හතුරු හතුරු. ඔවට ගැන හතුරු අපි නම් ගැන දඟ නෙමෙයි. ඔය ඇවිල්ලා හතුරු.
1: ඒක මම දන්නේ හතුරු.
0: ධම්මාන්තර හතුරු වෙනවලු දරුව හැටියට.
1: වෛරක්කාරයෝ.
0: මේ එහෙම අවස්ථාවක්.
1: ඒකවලද වෛරක්කාරයෝ
0: කියන්නේ. අන්න හරි.
1: ආහ්.
0: පස්සෙන්ම එනවලු පස්සෙන්ම එනවලු. බඩේ ඉඳලම පටන් ගන්නවලු.
1: පලිය. ඇත්තටම මම ගියාත්ම වගේ වෛරේ. මොකක් හරි වෛරක්කාරයෙක්ද දන්නේ නැලේ.
0: මේ මහගන්නේ. මේ මොහොතට අහගන්නේ වෙන්නත් ඇති
1: එන ආත්මේ සමරක් විතර ඔයාලට රිටර්න් එක හම්බ වෙයි
0: මම හම්බේ හම්බේ
1: ඩෙෆිනිට් ඉතින් කොහමරි මම්මි ওই කතාව ඉතින් කියනවා මේ දෝණි මෙහෙමයි මෙහෙමයි කිය geke එතකොට මට හැමතිස්සෙම මතක් වෙනවා අනේ ඒ කාලේ වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් තිබ්බා නං අම්මට ටග් ගාලා මම සමරගෙන නිදා ගන්න නැතුව ඇත්තේ මගේ නිකන් බෙල්ලට දාඩිය දාන හින්දා වෙන්න
0: පුළුවන් ඒ කාලේ තියෙන්නේ නැති ඉතින් උගලන්ට ඉතින් ගන්න පුළුවන් උනක් දන්නේ නැහැ
1: නේ අරවින්ද අරවින්ද අරවින්ද අරවින්ද අරවින්ද අරවින්දව දන්නවා මම මෙහෙම මේ ටෝන් එකට එන්නේ
0: මම දන්නේ ඇයි කියලා. ඇයි එහෙම එන්නේ?
1: අම්මර ගොඩක් කේති ගියා.
0: අනේ ඇත්ත.
1: අරවින්ද අර අස්කරයි.
0: ඉතින් අපිට පාන්ද?
1: අනේ දෙවියනේ මට බලය දෙන්නු කරවින්ද වස් කරන ගානට.
0: ඈ?
1: මට බලේ.
0: ඉතින් පාන්ද?
1: මට බලය දෙන්නු. අරවින්ද.
0: ඔය බලය නම් ගොඩාක් අයල්ලන
1: ඉතින්. සීරියස්? මටපා මට. මට මේ ගාන ඇති.
0: සීදි විනාස ගන්න යන්නේ පාර. දවස් දෙකක් ගෙදර ඉන්න හම්බුනේ.
2: හනේ ඉන්නද අක්කේ අයියා තේද බැරිද අක්කේ මෙතන මොනෝ වෙයිද දන්නේ අක්කේ ගාලේ.
0: දවස් දෙකක් ගෙදර ඉන්න බැරණේ අසනීප හොඳ වෙනකම් මට.
1: දවස් හතරක් හිටියා
0: ගෙදර. දවස් හතරක් කොහෙද හිටියේ මොන කටින්ද කතා කරන්නේ
1: මේ. දවස් හතරක් හිටියා වීකෙන්ඩ්ස් එක දවස්
0: පහයි. හිමීට මාන බලනවා. හිමීට මාන බලනවා නිකන් නැති ලෙඩ අරගෙන නැති ඇමරිලි ඇමරිලා බොරු කෝට් එනන් ඇවිල්ලා
1: දවසක් නිවාඩු වෙන පොඩි ට්‍රිප් එකක් යනවා ඒකත් ළඟ තියෙනවා
0: ඒවනේ හඳේ තමයි කියලා හිතාගත්තට කමක් නෑ ඌ.
1: රයිට් අපි කතා කරමුකෝ වැලන්ටිනෝ ඉතින්.
0: අසනීපම නෙමෙයි මේ වෙන වෙන වැඩසටහනක් තියෙනවා
1: නේද? නෑ දැන් අසනීප. මට ඒක තියෙන තව සති දෙකකින් නෑ. ඒකට නිවාඩුවක් ඉල්ලන්න විදියක් නෑ. මම දැන් අසනීප වෙලා නිවාඩු ගන්න.
0: කොයි එකටවත් නිවාඩු නෑ කියලා හිතාගන්නකො සරලයි.

0: ස්ගල් තමයි
1: ඔෆිස නොනේ ස්ගල්
0: සගල්
1: හරි අපි මාතෘ
0: කාටර දීල අයින්ෙන්න්නක මේ රෝගන්නක දැන්ගති කාටරි පුළුවන් හය හත්තිය තියෙන ලත්සන කෙල්ලෙකුට ප්‍රෝගම්මක දීලා ඉතින් මගේ නිවේදන කලාවේ මගේ වැඩසට හනී බරයි. ඉතින් දැන් මේ නිවේදන පුෘතියට දැන් මෙතනින් පස්සෙ හොඳ කලක්කයයි කියලා සමිතියක් කියලා සමුදීලා යන්න අපිත් ඔය විදුරු කට්ටලයක් මොනවද අරන් දෙන්න යනද එහෙම දාලා යන්නෙත් නෑ.
1: අපි වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ගැන කතා කරමු. ඇත්ත කතාව නින්ද යන්න ඇති හේතු තියෙනවා නිකමට සර්ච් කළ බලන්න සෑහෙන්න ප්‍රමාණයක්. අපි හිතන්නෙත් නෑ මට ඒහින්දද මේ ඇගේ උෂ්ණද පිට උෂ්ණති වැඩිහින්දද මට නින්ද යන්න ඇත හිතෙන්නෙත් නෑ. හැබැයි ඒව තමයි රීසන්. සමරගල අපි හිතන අපේ ස්ට්‍රෙස් එක ඔ ස්ට්‍රෙස් වෙන්නත් පුළුවන්. ඒ හැම එකටම සොලියුෂන් එකක් තියෙනවා වැලන්ටිනෝ ඉටලි ගාව. දැන් ස්ට්‍රෙස් එකට බලන එක නේද අර ජැකට් එකක් අඳින්න දීලා ඒක බලන්නේ ස්ට්‍රෙස් එකයි ඒවා හින්ද නේද නෙගටිව් සීන් එක තියනවාද
0: කියලා. මොනවාද මේ කියන්නේ?
1: ඒ තමයි මම කිව්වා මම කලින් ගෙදර අරින්න කියලා.
0: ඉතින් මම දැන් කිව්වේ මේ අස්සලා ගෙදරම යන්න කියලා.
1: එහෙමයි. ඉතින් ඔයා ආස් කරන්නනේ හදන්නේ නිවලුවක් කියලා.
0: ගෙදර යන්නෙත් නැහැ. මෙතන කෙරෙන වැඩක් දන්නෙත් නැහැ. වෙන මිනිහෙකුට ෂෝ එකට එන්න දෙන්නෙත්
1: නැහැ.
0: යාන්තම් කෙල්ලෙක් පණ ගහලා හැදීගෙන එනකොට මේන් බලිය වාගේ මේන් ඇවිල්ලා.
1: ලෙඩ වැඩි කරනවා නේ ඉතින්. සනසන්න කතා කරන්නකෝ. ඉඳගෙන.
0: දැන් මේ මොකක්ද අහනවා? ජැකට් එකක් අඳගෙන මොනවද කරන්නේ?
1: ජැකට් එකක් අඳලා මොකද ඒ කරන්නේ? වැලන්ටිනෝ ඉටලි අපි ගියාම ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වලට ගියාම අපිට බලනවනේ දර ජැකට් එකක් අඳලා තනි කකුලෙන් හිටගන්න කියලා පොඩි තල්ලුවක් දාලා අපේ බැලන්ස් එක අපිට තියාගන්න පුළුවන්ද කියලා බල පොඩි ටෙස්ට් එකක් කරනවා නේද? ඇයි ඒක කරන්නේ?
0: මන් දන්නේ.
1: අනේ කියන්නකෝ. ඒක බලන්නේ.
0: ඒකෙන් බලන ඔයාගේ බයෝ රිදම් එක හරියට තියෙනවද?
1: ආ බයෝ රිදම් එක. යස්.
0: දැන් අපි ගොඩක් ආයතන බයෝ රිදම් එක නැහැ.
1: හ්ම්.
0: කාලයත් එක්ක අපේ සියලු බයොලොජිකල් හැකියාවන් දුර්වල වෙලා ගිහලා තියෙනවා. අපේ ආටිෆිෂල් වෙලා
1: තියෙනවා. යා ඕකේ.
0: අපි ඉලෙක්ට්‍රොනිකස් ගොඩක් පාවිච්චි කරනවා. අපි නෙගටිව්ලි චාර්ජ් වෙලා
1: තියෙනවා.
0: අපේ ස්ට්‍රෙස් ලෙවල්ස් වැඩි. අපි නෙගටිව්ලි චාර්ජ් වෙලා තියෙනවා. මේවා එළියට දාගන්න කිසිම ක්‍රමයක් අපි ගාව නැහැ. නමුත් ඔබට පුළුවන් නම් ඔබ පැය 8ක් එක දිගට නිදාගන්න මෙට්ටෙට මෙන්න මේ හැකියාව දෙන්න ඔබට පුළුවන් ඔබේ බයෝ රිදම් එක ආයිත් පාරක් රීස්ටෝ කරන්න. ඔබට පුළුවන් ඔබේ නෙගටිව් ස්ටැටික් එනර්ජි එක සම්පූර්ණයෙන්ම එළියට දාන්න. හිතන්න ඒ වගේ දවසක් රැයක් එළි වෙනකොට අපි ගාව තිබිච්ච සියලුම නෙගටිව් එනර්ජි ටික එළියට ඇදලා දාපු.
1: හරි.
0: පැය 8ක් තිස්සේ අපිව ක්ලීන් කරපු. අපේ නැචරල් බැලන්ස් එක ආයිත් පාරක් රීස්ටෝ කරපු තත්ත්වයක අපි උදේ නැගිටිනවා. ඒක මොන වගේ දවසක් වෙන්න පුළුවන්ද ඔයා හිතන්නේ?
1: මට හිතෙනවා අලුතින් ඉපදුනා වගේ හැඟීමක් අපිට දැනේ කියලා.
0: පැය 8ක්.
1: යස්.
0: මට විනාඩි 5ක් මේ මැට්‍රස් එකේ නිදාගෙනත් ඒ ෆීල් එක ගන්නවා. මම හිත හිත එනවා පැය 8ක් මේ බයෝ රිද්මික් මැට්‍රස් එක නිදාගත්තොත්. පැය 8ක් මේ ග්‍රැෆීන් මැට්‍රස් එකක් උඩ නිදාගත්තොත් එයාලගේ. ආරෝග්‍ය මැට්‍රස් එකක නිදාගත්තොත්.
1: රොමාන්ස් මැට්‍රස් එකක.
0: රොමාන්ස් මැට්‍රස් එකක නිදාගත්තොත්. කූල මැට්‍රස් එකක නිදාගත්තොත්. කූල මැට්‍රස් එකක් කියන්නේ අයිස් ගොඩක් උඩ නිදාගෙන ඉන්නා වගේ සැපක් දෙන මැට්‍රස් එකක්. ඒගොල්ලන්ටම ආවේනික වෙච්ච විශේෂ පිලෝ ටොප්ස් තියෙනවා. මෙමරි ෆෝම්ස් තියෙනවා. ඒව නිකන් හරියට අහස උඩ නිදාගෙන ඉන්නා වගේ. ටිකක් වෙලා යද්දි ඔබට හිතෙන්නේ මෙට්ටේ ඔබ අතරේ මොකද්ද ඉන්විසිබල් ගැප් එකක් තියෙනවා. ඒකේ උඩ තමයි ඔබ ඉන්නේ කියලා ඔබට හිතෙනවා. මේ ටෙක්නොලොජි එකක් නෙමෙයි දෙක තුනක් වුණත් ඉන්ටිග්‍රේට් කරලා ඔබට ඔබේ මැට්‍රස් එක ටේලර් මේක් කරගන්න පුළුවන් ක්‍රමයක් ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකේ තියෙනවා. ඒගොල්ලන්ගේ වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් ඒවයි තියෙන ටෙක්නොලොජි එක ඔබට ගැළපෙන විදියට පාවිච්චි කරන්න. ඔබේ ඇඟේ බර ඩිස්ට්‍රිබියුට් වෙන විදිය, ඔබට නිදාගන්න බැරි වෙන්න හේතු වෙලා තියෙන ප්‍රශ්න, ඒව ඔක්කොම හොයලා තමයි ඒගොල්ලෝ සොලූෂන් එක දෙන්නේ. සතියක් ඇතුළත මැට්‍රස් එක ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න වැලන්ටිනෝ ඉටලියලට ඕනේ නෑ ඔබට මෙට්ට විකුණන්න. මෙට්ටයක් විකුණනවා කියන එක බිස්නස් එකක්. ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව ඔබට මෙච්චර කාලෙකට නැති වෙලා තිබිච්ච නිඳ ආපහු අරගෙන දෙන එක. ඒකේ මටීරියල් එක ප්‍රොඩක්ට් එක තමයි මැට්‍රස් එක. බලාපොරොත්තුව මෙට්ට නෙමෙයි, බලාපොරොත්තුව නිඳ.
1: නිදි.
2: නිදි.
0: අපත්තයා පොළවේ ගහලා වගේ ඉන්නේ
1: නේ මම මේ. Ladies and gentlemen. Cargill's foot city within Ogalanda bill wipeout පිරිනමන කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ජූලි මාසේ 31 වෙනකල් විතරයි තියෙන්නේ. ඒක මම ඔබට තව වතාවක් කියන ජූලි මාසේ 31 වෙනකම් විතරයි.
0: දැන් ටිකට මැරෙන්න වෙట్లా වගේ හිටියා.
1: තමයි. මේ මම නැති වෙනවා කිව්වා විතරයි. නැගිට්ටා.
0: බොරුවට මේ මෙහෙමයි කරදර වෙවි මේවැ ඉන්න ඕනේ මේවා කරන්න තව මිනිස්සු ඕන් තරම් ඉන්නවා.
1: මම හදිසියේ මම එන්නේ නැතුව හිටියොත් මම මොනහරි වුණත් ඔයා මේ ෂෝ එකට වෙන ගර්ල් කෙනෙක්
0: ගන්නවද? ගන්නවනේ එක දෙන්නෙක් ගන්න.
1: ඒතර මම මේ ඉඳගෙන ඉන්න පුටු එයාට
0: දෙන්න. ගන්නයි කෙල්ලෝ දෙන්න.
1: මේ ඉඳගෙන ඉන්න පුටු එයාට දෙන්න.
0: ඒ ඒව දෙනවා. ඔයාගේ ඇඳුම් පැලඳුම් පවා දෙන්න. ඒතර ඒ වෙලාව.
1: ඒතර මම මේ කතා කරන මයික් එක මේවා ඔක්කොම සිස්ටම් එක මේ ජැස්ලර් අරවා මේව ඔක්කොම
0: කන්සෝල් ඔක්කොම ඔක්කොම දෙයි දෙයි දෙයි දෙයි ඔක්කොම දෙයිම. ඒ මොකද කියන්නේ?
1: හැබැයි ඔයාට මොන හරි වුණත් නම් මම එහෙම කරන්නේ.
0: ඒ මට මොන හරි වුණත් මොකද ඔයා කරන්නේ?
1: මම ඒ කියන්නේ මං කාවත් එහෙම අරගෙන මේවා කරන්නේ. මං සමුදේ.
0: මේක විනාශ කරනවා.
1: තනිකර තනිකර බහිනවා සෝෂල් මීඩියා වල. තනිකර ප්ලැට්ෆෝම්ස් වල වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා
0: වැඩ කරලා කරයි.
1: මම කෙලින්ම මගේ තියෙනවනේ කොම්බැන්ක් ගිග් ප්ලස් එක. මං ඒ හරහා ලෝකෙම ඉන්න ක්ලයන්ට්ස් ලත් එක කතා කරලා මේවා
0: කරලා කතා කරනවා විතර වැඩක් නම් හම්බෙන්නේ නැහැ කරන්නේ
1: කරලා කොමර්ෂල් කරලා
0: මේ ඊට පස්සේ ආයෙත් දවස් හතර මේ රේඩියෝ ෂෝ එක කරනවා නෑ ඒක නම් කරන්නේ නැහැ ඒක මම අස් කරා
1: හරි
0: ආ එහෙනම් මේ පොකට අපි බිස්නස් කතාවන්නේ අව් එදිරට වෙන කාමරේ වහගන්න
1: කරලා මම හිට රැඩි ඉඳන් සල්ලි හම්බ කරනවා මම එතකොට ෆ්‍රීලාන්සර් කෙනෙක් වෙනවා අරවින් තනිකර මගේ ඔළුවේ තියෙන එක තමයි ඔයා මේ ලෝකෙන් මේවා වෙලා ගියොත් කවදා හරි දවසක ගිය දවසට මටත් අනාගතයක් තියෙන්න එපේ මම ෆ්‍රීලාන්සර් කෙනෙක් වෙනවා
0: මම නැත්නම් ඉතින් ඔයාලට ඉතින් අනාගතයක් නැහැ
1: එහෙම කියන්න එපා
0: එහෙම තමයි කියන්න
1: ලදී මම කියන ඕනට ලොකුට හිතන්න
0: ලොකුට හිතන්නේ නෙමෙයි මම මේවා ගැන හිතලා කියන්නේ
1: හරි මහන්සි කරන්න එපා මාව දැන් මං කවුද ෆ්‍රීලාන්සර් කෙනෙක්
0: ෆ්‍රීලාන්සර් කෙනෙක් අනාගතයක් නැහැ
1: නෑ
0: අනාගතයක් නැති ෆ්‍රීලාන්සර් කෙනෙක්
1: නෑ අනාගතයක් තියෙනවා අපි ඇත්තටම අපි සමහරක් වෙලාවට හිතනවා නේද අම්මලා තාත්තලා කියන දෙයක් නේද අම්මා මම ගෙදරින් නම් මේ වැඩ ටික කරන්න අම්මා මම මේක ඔන්ලයින් කරන වැඩක් මේක අම්මලා තාත්තලා කියනවා නේද වැඩක් නෑ ඔය වැඩේ කරලා කියලා ඕන තරම් මං අහලා තියෙනවා ඕගොල්ලෝ පටන් ගන්න කමර්ෂල් බැංක් එකේ ගිග් ප්ලස් account එක අම්මලා තාත්තලා
0: නේද ඔයා කරන වැඩේ හරි ලොකෝට අම්මලා තාත්තලා හිතන් ඉන්නේ
1: ඔව් ඒගොල්ලන්ට අඩම්බර
0: මෙලෝ සන්තාරක අදහසක් නෑනේ මේක මොකද්ද කියලා නේ
1: ඊට පස්සේ අම්මලට පෙන්වන්න මෙන්න අම්මා මම කොහොමද ඩොලර්ස් හම්බ කරලා තියෙන විදිය මෙන්න කියලා පෙන්වන්න ගිග් ප්ලස් එකේ නේද අරවින්ද
0: එතන අරවින්ද එන්න ඕනේ නේ ගිග් ප්ලස් එකේ පිටරටත් එක්ක සම්බන්ධ වෙන්න දැන් පිටරටත් එක්ක සම්බන්ධ වුණාම ඔබට තියෙන ප්‍රශ්නේ තමයි
1: yes
0: ගොඩාක් platforms තියෙනවා වැඩ කරලා සල්ලි හම්බ කරන්න පුළුවන් ඒව දක්ෂතා තියෙනවනම් එකම දේ තුන මෙච්චර කාලෙකට ලංකාවට සල්ලි ගෙන්න ගන්න විදියක් තිබ්බේ නෑනේ අපිට බෑනේ නිකන් ඩොලර්ස් එක account හදන්න. අන්නේ ඔක්කොම ප්‍රශ්න ටික විසඳලා කේක ජාතිය currency වලින් ඔබට ගනුදෙනු කරන්නත් පුළුවන් වෙන්න තමයි Combank Gig Plus එක commercial bank ඔය හදන්නේ. මේ කාලයක් තිස්සේ මිනිස්සු ගොඩාක් අයට content creators-ලට විශේෂයෙන්ම online වැඩ කරන්න පුළුවන් designers-ලට විශේෂයෙන්ම ඒගොල්ලන්ට හොඳ සල්ලියක් හම්බ කරගන්න තිබිච්ච අවස්ථාවල් ගොඩක් මගහැරුණා. දැන් අද මේ Gig Plus account එක නිසා LKR වලින් USD වලින් යුරෝ වලින් පවුම් වලින් ඕස්ට්‍රේලියන් ඩොලර්ස් වලින් ඔබේ account එකට සල්ලි ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට Fiverr, Upwork, freelancer.com වගේ sites වල වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. YouTube, TikTok, Meta, X වගේ social media platforms වල වැඩ කරලා සල්ලි හම්බ කරගන්න ඔබට දැන් පුළුවන්කම හම්බෙලා තියෙනවා. වැඩ නම් ඉස්සරත් කරන්න පුළුවන්. වැඩේ තියෙන්නේ කොච්චර වැඩ කරත් සල්ලි ගෙන්න ගන්න හරියමං ක්‍රමයක් තිබුණේ වැඩ කරන්න මොන පිස්සුවක්ද තියෙන සල්ලි හම්බෙන්නේ
1: ඒක නේ අනේ
0: දැන් මේ ප්‍රශ්නේ තමයි මේ විසඳලා තියෙන්නේ
1: හරි
0: combank.lk මේ සයිට් එකට ඔබ යන්න ගිහින් gig plus account එක ගැන විස්තර දැනගන්න account එක පටන් ගන්න ඔබට ඔබේ financial journey එක පටන් ගන්න පුළුවන්
1: yes
0: වෙනද නිකම්ම මොනවා හරි කර කර හිටියා දැන් හොඳ ෆයිනෑන්ෂල් බැක්බෝන් එකක් එක්ක හොඳ සපෝර්ටිව් සිස්ටම් එකක් එක්කම ඔබට ජර්නි එක පටන් ගන්න පුළුවන්. දැන් තමයි ඔයා දියුණුවෙන්න යන්නේ. මාර දියුණුවෙලක් දියුණුවෙන්න යන්නේ.
1: Congratulations. මම මේ බැලුවා ජූලි මාසය කියලා කියන්නේ මාර මාසයක් නේ. මම ඉපදුන මාසයේ හින්දාම කියනවා නෙමෙයි මාර මාසයක්. දැන් කාගේල්ස් ෆුඩ් සිටි එකත්
0: ඒක මොකක් කරදරයක් තියෙන මේ වනුත් තේපදලා අපිට
1: තෑගි වෙනවා. අනේ thank you ආගේ gift එකට. Thank you so much.
0: ඔය හැමදාම හරි අමුතු විදිහට බලන්නේ මේ මේ gift එකක් ගත්තාම හම්බොන්නේ.
1: මං එහෙම මේවා
0: බොරු කියන්නේ මම බොරු කියන්නේ පා ඉතින්. මම දැක්කනේ හැටි. එදා ඉඳලම තමයි මේ ඔක්කොම
1: අසනීප. මට පිටරට ටූර් එකක් මේව කරනවත් දන්නේ නැහැ මෙච්චර දවස් මුකුත් සද්දයක්.
0: කොහොම මේ මේ මේ මූණවල එහෙම හරිම නැහැ.
1: ජූලි මාසේ තවත් තියෙන ලොකු වාසියක් තමයි කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් දෙන මේ බිල් වයිප් අවුට්ස්. මේක අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු. දැන් ඔබ ෂොපින් කරනකොට රුපියල් 2000ක බඩු ගන්න කියන එක අමුතුවෙන් කියන දෙයක් නෑ. රුපියල් 2000ක වගේ බඩු ගන්නවා. ඒක සාමාන්‍යයි. ඔය අතරේ මතක තියාගන්න යුනිලීව නිෂ්පාදන තියෙනවා 20ක් විතර ඒගොල්ලෝ ලිස්ට් කරලා. එතන අපි නිතර ගන්න දේවල් රෙදි හොදන්න පාවිච්චි කරන දේවල් විම් තියෙනවා. රාමේවා ඒ જાති ටික තියෙනවා. ඒ අතරින් භාණ්ඩ තුනක් ඔයාගේ ලිස්ට් එකට ඇතුළත් කරගන්න. යන්න ගිහිලා බිල් එක පේ කරන්න. පේ කරනකොට හදිසියම ඔබට කියයි මිස් ඔයා සල්ලි ගවන්න ඕනේ නෑ. ඔයාගේ බිල් එක වයිප් අවුට් වුණා කියපු සැනින් ඔයාට ඉතින් පොඩි හිනාවක් කියයි. සතුටු සතුටු. ඉතින් ඒ වාසිය තියෙනවා ජූලි මාසේ 31 වෙනකල් මේ සඳහා රුපියල් මිලියන 20ක් වෙන් කරලා තියෙනවා කාගිල්ස් ෆුඩ් සිටි එක. රුපියල් මිලියන කීයක්ද?
0: දැන් මිලියන කීයක්ද කියලා කිව්වනේ
1: නේද? රුපියල් මිලියන 20ක්.
0: ආ. ඉතින් දැන් මොකද කරන්න කියන්නේ? මේ හයි හයි හයි හයි ගගා ඉන්නේ නැතුව මේ සින්දුවක් අහගෙන මේ ගහලා පිළිවෙලක් කරන්න තාම තේරුමක්
1: නැහැ. ඒකද මේ අතිපයින් කියන්නේ? මට තේරුන්නේ නැහැ. 9:44.

0: හරිගියේ හරිම තැනට ගිහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: Finishing වහලක් ලෙස color upflow වැජබෙනා.
6: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනු රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනු ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Hadunwadena Rhino Premier Roofing Sheet Fedwister Sandha 1396
9: am Navatama Visheshangrasak samagin Bajaj Trirodrataya 236cc 4 valve engine idle start and stop switch full digital dashboard handle hema athirivas gearaya brand new Bajaj Trirodrataya David Pierce Motor Company Private Limited
10: City Road Samajikan Sandha Cargills foot city within megawatt Honda Fat Spread itiriya rupiyal 200i Maliban Smart Cream Cracker itiriya rupiyal 115i Magic Nuga Saitha Butterscotch itiriya rupiyal CI Harpic 10X ඉතිරි රුපියල් 145යි. Cargills for City.
11: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
12: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය Parasitol අභියෝගයට අභියෝගයක්.
13: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
14: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක් නම් ඉස්තර.
16: කාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. Percussion එකේ රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය. රකිත වික්‍රම රත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලූ නූතන ප්‍රවේණියේ කිනිපුපුර. මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකයට ගෙන යන මහා සිහින දකින්නාගේ කතාව.

0: වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි, කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 111.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 114.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
4: චාර්ජ් එකෙන් කිලෝමීටර් 158 වඩා දුරක් යන්නත් පුළුවන්. ඕනම තැනකින් චාර්ජ් කරන්නත් පුළුවන් නේ.
5: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. ඩේවිඩ් පීරිස් e-mobility
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: අයියා මට ඇපල් මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
7: අයියා මට මල් ගොඩක් දීලා.
6: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
7: හච්
8: 15 පිස්සුවක්ම තමයි. අපොස සාමාන්‍ය පිළිම් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111544500 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
9: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් e-mobility වෙත.
10: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස්. අමතන්න 0111 400 IC.
11: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
12: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
13: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
14: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට් කෙයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
15: ඩෙංගු රෝගයේ ඇතිවන මූලික රෝග ලක්ෂණ තමයි තද උණ තත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවන කුම් තත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
14: ඩෙංගු මාරාන්තිකයි. මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
16: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
17: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
16: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
17: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
18: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය.

0: කැතයි කැතයි අමුතුම හැඩය කැතයි කැතයි කැතයි කැතයි
1: ලස්සනයි හොලන්ඩ් හෝල් මගේ දැන් හීරෝ එයාට.
2: ඉතින් මොකක්ද මෙතන අපි මොකක්ද කරන්න ඕනේද? හාලන්ඩ් ජෝක් එකට ගෙදර ගිහින් අර රෙකෝන් කෙනෙක්ගේ මොකද්ද එකකුත් අරගෙන.
1: එහෙම තමයි ඉතින්. එහෙම වෙනවා. එයාට අන්තිම ගෝල් එක ගන්න දුන්නේ නැහැනේ අර ඒගොල්ලන්ගේම ටීම්
2: එක. කවුද මමද?
1: නෑ එයා පාස් කරේ නෑනේ හාලන්ඩ්. එයා ඩිසපොයින්ට් වෙන. අන්න එතන තමයි එතන ඒ මැච් එකේ ටර්න් ඉන් පොයින්ට් එක. අපරාදේ
2: ටීම් එක එක පැත්තකට කී දෙනෙක් සෙල්ලම් කරනවා කියලාද දන්නවද?
1: ඒව වැඩක් නෑනේ.
2: එහෙනම් මොනවද වැඩක් තියෙන්නේ? නිකාම් බොරුවට කබරයා වගේ ඉඳගෙන ඔය කොහෙන් හරි කෑල්ලක් දෙකක් හාලන් හරි මෙච්චර කල් මේ හාලන් කතාව මේ හාල් කතාවක් තිබුණේ මේ මම ඊයෙ පෙරේද ඇවිල්ලා මේ හාලන් ගැන කිව්වහම මගේ ෆේවරිට් හාලන් අනේ මේ බෙලියට බහලා අස්තලා ගෙවල් වල යනවා යන්න ගිහලා වැඩක් බලාගන්න
1: ඔයා ඔෆිස් ආපු නැති දවස්වල මම හාලන් ගැන කිව්වා
2: උද්දුම කරදරයක් වුණානේ හාලන්
1: හාලන් කැමති
2: මෙතර කල් දැනගෙන හිටියේ මෙසියෙක් ගැන විතරයි. දැන්
0: ආදෙන් ආදෙන් මම ආදෙන් ආදෙන් තකන්නේ දුන්නේ නේනි ඒ කයියද ඉම වුනේ ඒ නිය නිය නිය
2: අනේ මේ තමුන් ඇහි මායි දන්න ෆුට්බෝල්
1: ඔයා දන්න නැති
2: නිකන් මේ තෙල්ලම් කරන්න හදන්න එපා. ආලන් ආලන්
1: මං හදලා ලස්සන
2: බඩ හාලන්ගේ පුංචම් මගේ දුව වගේ කතාව
1: හාලන් හාලන්ගේ ෆේස් එක වගේ ලස්සන බටර් කේක් එකක් හදනවා හොඳට පැල්වත්ත බටර් ඕල රසට හොඳට ඇතර ගෙදර බටර් කේක් එකක් හදුවා.
2: හැබැයි වාටත් හාලන්ගේ මූණ තියෙනවා.
1: මං ආසයි කමන්නේ යාල් පොඩ වෙනස් ඉට්ස් ඕකේ මම
2: දන්නවා ඒ සත පහ තැලුණු මූණ තියෙනවා.
1: අම්මා
2: සත පහ
1: එකක්
2: කියපල්ලා කියනකොට මිනිත්තුන්ට ජෝ ලයින් ඕවල් ෂේප් තුන හතර මේ නැන්නේ මනුස්සයෙක්.
1: අපි
2: දැන් මනුස්සයෙක් වගේ මූණ පෙන්නේ.
1: අපි දැන් යම් මාතෘකාවට ගෙදරදී බටර් කේක් එකක් හැදුවම තියෙන රස නෙක්ස් ලෙවල් නේද? මොකද අපි ඉතින් කොහොම හරි කරලා කීයේ වුණත් කමන්නෑ කියලා ඉතින් බටර් චුට්ටක් ගෙනල්ලා දානවනේ කඩවල් වල. ඉතින් ඔවච්චර දාන්නේ නැහැ නේ එක එක ඒගොල්ලෝ.
2: බටර් දාන්නේ ගොඩක් අය මාගරින්
1: දාන්නේ. ඉතින් අර
2: බටර් අම්මෝ බටර් දාලා බටර් කේක් හදන්නේ අපි.
1: ගෙදරදී හදනවා. හැබැයි ඉතින් දවස් 7ක් විතර නොකනෝබී තමයි ඉන්නේ එහෙම බටර් කේක් එකක් ගෙදර හැදුවට පස්සේ.
2: බටර් ගණන්නේ.
1: ගණන් ඒක තමයි රීසන් එක. හැබැයි පැල්වත්ත බටර් පාවිච්චි කළ බලන්නකෝ. ගාන සාධාරණයිනේ. හරි ගාන බටර් එකට අපි වියදම් කරන්න හිතනවනේ මෙන්න මේ ගාන තමයි බටර් ඒ ගාන තමයි පැල්වත්ත. හරි ගානට බටර් එක දෙනවා. අනිත් එක ඒක හොඳ රසට තියෙනවා. හොඳ කිරි රසට තියෙනවා.
2: රෑම 450ක කේක් එකක් හදාගන්න බටර් කොච්චර ඕනද? ඒ මොකද?
1: මගෙන් දහන්නේ.
2: නැතුව ඉතින් මේ කාගෙන් දහන්නේ මෙතන?
1: ආ මේ මගේ නෑ මගෙන් අහ. බටර් ග්‍රෑම් 250ක්.
2: මගෙන් ප්‍රශ්න අහන්න එපා මට උත්තර දෙන්න.
1: බටර් ග්‍රෑම් 250ක්.
2: බටර් ග්‍රෑම් 250. පිටි කොච්චර ඕනද එහෙනම්?
1: ඒ සමානව පිටි ගන්න.
2: ග්‍රෑම් 450ක කේක් එකක් හදාගන්න. හැමදේම දන්නවා වගේ ලෝකෙ ඉස්සරහ රඟපාන්න එපා. අපි දන්නවනේ ඇත්ත தත්ති. අස් වෙලා යන්න. දැන් ඉවරයි කාලේ. ඉවරයි කාලේ. පෙන්න එක්ස්පය වෙලා ඉවරයි. දැන් ඉවරයි. දැන් මේ කෝට් එක නම් වකුට වෙලා ඉඳලා වැඩක් නැහැ. මෙත්ත දේ වුණා.
1: අම්මේ මම එනවා ගෙදර.
2: අම්මේ මෙයා ගෙදර එනවා. මෙහෙන් අස්සලා යනකොට ගෙදරින් ගලා ඒ බත් කන්න එන්න එපා. ගෙදරින් උත් එමය බලන්න කොහට වෙනද? දැන්
1: ආසනසර
2: ගම් වෙන චැනල්ස් එක වෙන චැනල්ස් වලින් නම් කෝල් කරන්නේ වෙන චැනල් වලින් බැලුවා එහෙම තියාගන්න පයින් ගහලා එව යන්තිමු.
1: ඔපෝ ඔපෝ මේ ඔපෝ රොෆර් අම්මෝ මොකටද යන්නේ?
2: ඉපිය චන්දිය වගේ කරගන්න පුළුවන් වෙයි කියලා මට වැඩි හයියෙන් එනවා මෙන්න.
1: අනේ
2: මේ කතාව විවර කළා මට පොඩක් ඒකත් යාරී
1: ඉතර
2: අමාරුනේ. අනේ බොරු කියනකොට අමාරුයි. ඉන්නලා මම මේ කරලා පෙන්නන්න ලෝකෙට හොඳට පරකාසි කියලා. හොඳටම කරා පරකාසි ලෝකෙට. ඉතින් මෙතන දැන්
1: අපි බටර් ගැනනේ කතා කරගෙන ආවේ.
2: හොඳට බටර් දාලා උත කේක් එකක් හදන්න. බටර් යහමින් දාන්ඩ. ත බටර් යහමින් දාන්න හරියට කේක් එක හොඳට ගහන්න ඕනේ. බිත්තර දාන ගමන් කිරි දාන ගමන් දන්නවනේ. ඕනට වැඩිය ගහන්න නෑ කේක් එක. එහෙම ගොඩාක් ඔයා බීට් කරන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? කේක් එක ඕනට වඩා සැහැල්ලු වෙලා කේක් එක බහිනවා ඇතුළට.
1: රයිට් ඕකේ.
2: ඕනට වඩා සැහැල්ලුනාම කේක් එක කපන්න බෑ.
1: හා හා.
2: හැම දෙයකටම තියෙන ප්‍රමාණයක්.
1: යස්.
2: මම මගේ අම්මිට එකතු වෙලා කේක් හදපු කොල්ලෙක්.
1: වව්.
2: රෑ එළි වෙනකන් කේක් හදලා තියෙනවා මම.
1: එහෙනම් දන්නව ඔයා ඒ ගැන නේ.
2: ඒ නිසා බටර් හදන්න කුකීස් හදන්න ප්‍රශ්න තියෙනවා නම් මට කතා කරන්න.
1: ආ ඇත්තට බටර් කුකීස් හදන්නත් අපිට පුළුවන් පැල්වත්ත බටර් පාවිච්චි කරන්න.
2: බටර් කුකීස් හදනවනේ බටර් කුකීස් නෙමෙයි අපි චොක්ලට් චිප්ස් ටිකකුත් දාන්න ඕනේ. චොක්ලට් චිප්ස් කුකීස් හදන්න ඕනේ.
1: හා.
2: ඉතින් බේස් එක බටර් කුකීස් වලින් තමයි යන්නේ. ගිහිල්ලා චොක්ලට් පොඩක් මික්ස් කරලා ඒක දෙයකට විදියක් තියෙනවා. ඉතින් මට ඒක සමයෙන් දෙයක් කියන්න බෑ.
1: ඉතින් ඔය හැම දෙයකටම
2: මගේ ගුරු මුෂ්ටියත් මම මෙතන තියාගන්න ඕනේ. මගේ කොහොකකම ප්‍රදර්ශනය කරන්න ඕනනේ.
1: ඒකනේ. Thank you. Wow, ඔයා ඔයාගේ මේක ගැන කතා කරා.
2: මොකද්ද මේ?
1: කොහොකකම ගැන කියපු එකට. Thank you so much. හරි, දැන් අපි මේ බටර් කේක් බටර් ඔය
2: ඔක්කොම වට හරි ආසයි දැන් මම මගේ කොහොකකම ගැන කියපු එක ගැන.
1: නෑ ඉතින්.
2: තමන්ගේ තියෙන කොහොකකම ගැන කතා කරන්න මෙතන වෙලාවක් ඕනේ නේද මිස්ටර්? ඕනේ නෑ නේ. මං හැම වෙලාවෙම ගැන කතා කරන්නේ. ඕනේ ඕනේ ඕනේ.
1: ඉතින් මේ හැම එකකටම ප්‍රධානම ඉන්ග්‍රීඩියන්ට් එක තමයි බටර් කියලා.
2: බටරෝයි කොහොකකම.
1: ඒකම තමයි ගන්න.
2: ඔයාගේ කොහොකකම ටිකක් දාලා බටර් ටිකක් දාලා මොනවාරි කෑමක් හදලා ගන්නකෝ. බටර් කොහොකකම.
1: දැන්
2: හොඳට තියේ නේද?
1: දැන් enough නේ. දැන් enough.
2: යා. කොහොකකමට බොන්ද බටර් ටිකක් දාලා අන්නලා ගත්තා නම් යයි. ඔය තට්ටු කරාට යන්නේ නැහැ කියලා මං දන්නවනේ.
1: යෝගට් මුදවපු කිරි, එතකොට ඒගොල්ලන්ගේ ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් එක, නොන් ෆැට් එක ඔක්කොම ගන්න. නිෂ්පාදිත දිනේ අලුත්ම අලුත් සහ ගාන සාධාරණම සාධාරණයි පැල්වත්ත. මොකද්ද බලන්නේ? අපිට පෙන්වන්නකෝ මොකද්ද
2: නෑ නෑ මට බලා ගන්න ඕනේ. දැන් මේවා මං ඉගෙන ගන්න දේවලුත් තියෙනවා. අපි මොනවා හරි නිර්මාණයක් නිෂ්පාදනයක් කරපුවාම
1: හරි
2: ඒකට ඕන කරන සර්ටිෆිකේෂන්ස් ටික හරියට ගන්න ඕනේ. දැන් ලංකා ටයිල් එකළු කූල් රූෆ් ටොප් ටයිල් එකක් හැදුවනේ. ඇත්තටම ඒවා පරීක්ෂාවට භාජනය කරලා ඒවට අවශ්‍ය කරන සර්ටිෆිකේෂන් අරගෙන තියෙනවා. එහෙම නැතුව මේ කොහේ හරි මොකක් හරි ටයිල් එකක් හදලා ඒකට නමක් දාලා ඒකට මෙහෙම කරන්න පුළුවන් කියලා මේ නිකන් මේ මාකටිං ජාගන් එකක් නම් නෙමෙයි.
1: හරි.
2: අපේ රටවලලු කොච්චරවත් තියෙනවනේ රූෆ් ටොප්ස්. වැඩක් ඇතුව හරි නැතුව හරි මිනිස්සු තට්ටු දෙකට ගේ ගැහුවාම උගාක් වෙලාවට රූෆ් ටොප් එකට යනවා.
1: යස්.
2: සමහර අය රූෆ් ටොප් එක පාවිච්චි කරන්නත් පොඩි ඉතින් ප්ලෑන් එකක් හිතා ගන්නවා. පාවිච්චි වෙන්නෙත් නෑ ඉතින්. දැන් ඉතින් උඩට ස්ලැබ් එක දාලා වෙන දෙයක් කරෙත් නෑ, පාවිච්චි කරන්නෙත් නෑ. දැන් මේ වගේ කාලවලවල එල්නිනෝ ඈත පේනකොට අපේ ගෙවල් ගිනි ගන්න වගේ. රූෆ් ටොප්ස් නිසා මොකක්ද කරන්න පුළුවන්? එක එක කාලවලදී විවිධ සොලූෂන් ඇවිල්ලා තියෙනවා මාකට් එකට. පොඩි එක එක දේවල් කරන්න. සමහර ඒවා මිනිස්සු බැරිම තැන අන්තිමට පොඩි යකඩ ෆ්‍රේම් ගහලා තහඩු අරව මේවා දාලා හිවිල්ලලා එහෙමත් වහලා දාලා තියෙනවා අන්තිමට බැරිම තැන. රූෆ් ටොප් පැත්තක කරගන්න බෑ කියලා. රූෆ් ටොප් එකේ ලස්සන මේන්ටේන් කරන ගමන් ප්‍රශ්නෙත් විසඳ ගන්න තමයි අපිට සොලූෂන් එක මේ පාර අරගෙන ආවේ ලංකා ටයිල්ස් ඒගොල්ලන්ගේ කූල් රූෆ් ටොප් ටයිල් එක. මේක හදලා මේක පර්යේෂණ පවත්වලා අදාළ කරන සර්ටිෆිකේෂන් අරගෙන තියෙනවා. ඉරේ තියෙනවා එළිය, ඉරේ තියෙනවා තාප විකිරණ. මේ තාප විකිරණ තමයි අපිට හරවල යවන්න ඕන. අපේ ඉර එළියත් එක්ක අපිට සටනක් නැහැ. තාප විකිරණ තමයි හරවල යවන්න. මේ ටයිල් එක හදලා තියෙන්නේ විකිරණ ආපස්සට හරවල යවන්න. වෙනදා උනේ ස්ලැබ් එකට මේ තාප විකිරණ උරා ගන්නවා. පැයක් දෙකක් යනකොට උඩ කොහම වුණත් පල්ලෙහා ඉන්න බෑ. පල්ලෙහා ඉන්න බෑ. පුදුම රස්නයක්. ඒක නිවෙන්නත් රැට මාර වෙලාවක් යනවා. ඉර හවස 6ට 6 මාට බැහැලා ගියාට රූෆ් ටොප් එක නිවෙන්න තව පැය දෙක තුනක් යනවා. ඒත් ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මොකද කරන්නේ? AC එක 16ට දාලා දුවවන්නේ. කවුද බිල ගෙවන්නේ? ඒත් ඔබ. රූෆ් ටොප් එක ගහන්න වේදම් කරෙත් ඔබ. රූෆ් ටොප් එක රත් වෙන නිසා පල්ලෙය රත් වුණාම ඒක කූල් කරන්න AC දාගෙන නටන්නෙත් ඔබ, බිල ගෙවන්නෙත් ඔබ. මේක නිකන් විෂම චක්‍රයක් නිවරයක් නෑනේ. දාගන්න ලංක ටයිල් එකේ කූල් රූෆ් ටොප් ටයිල් එක මහ විශාල ගාණක් වෙන ටයිල් එකක් නෙමෙයි. හැබැයි අලුත් ටෙක්නොලොජි එකක් තියෙන්නේ. මේ ටයිල් එක අරන් අතුර ගන්න ඔබේ රස්නේ සෑහෙන ප්‍රමාණකින් කට් ඩවුන් කරගන්න ඔබට පුළුවන් වෙනවා ආය. කිසිම කතාවක් නෑ.
1: ඕකේ අරවින්ද, ඔගලන්ගේ ගෙදර විශේෂත්වයක් මොකක් හරි තියෙනවද කියලා අහුවත් කියන්න දෙයක් තියෙනවද? ඔගලෝ ඉන්න
2: අපේ විශේෂයි නේ. අපි
1: දැන් අපේ ගෙවල් අපේ පැත්ත ගත්තොත් අපිට
2: කියන්න විශේෂත්වයක් නැහැ.
1: කියන්න දෙයක් නැහැ. ගොඩක්
2: අය කියන්නේ අපිට පේනවා
1: ජනප්‍රියම නිවේදිකාව ඉන්න ගෙවල්. ඒක විතරයි.
2: එහෙමවත් නැහැ. එහෙම එකක්වත් නැහැ.
1: විශේෂ දෙයකට කියන්න
2: තියෙන. එහෙම එකක්වත් නැහැ. යාලපාල මිනිස්සු ඇවිල්ලා හෝ ජනප්‍රියම නිවේදිකාව කවුද අයියේ? කවුද
1: අයියා? මෙතන උල්පත ඉන්නේ මේ හරිය නේද? අවු
2: නිවේදිකාව නම් අපි දැකලා තියෙනවා. මං ඉතින් අහනවා අර නිවේදිකේ උල්පත අර එහෙම තියෙන
1: උල්පත දන්නවද?
2: උල්පත මහගම උල්පත මහ උල්පත ගම
1: නෑ, මට එහෙමක් තමයි කියන්නේ පැත්තේ. නිවේදිකේ උල්පත අපේ ඒගොල්ලෝ කවුරේ අපේ ගෙවල් පැත්ත කියනවනේ අර නිවේදිකේ උල්පත ඉන්න හරිය.
2: අර මේ උල්පත කවුරේ වහලා දාන්නකො.
1: එහෙම තමයි අපේ අඳුර ගන්න.
2: අර කරදරයක් කොලා මේ උල්පත.
1: දැන් ඔබ ඕසි අපාර්ට්මන්ට්ස් වලට ගියොත් ඔබට කියන්න ලොකු කතාවක් තියෙනවා. අපි වගේ මේ චූටි චූටි
2: දැන් මේ කඩුවෙලට යන්න හදන්නේ උල්පත.
1: හරිද, ලොකු කතාව. කොහෙද ඉන්නේ? මං ඉන්න තැන ගැන කිව්වොත් සවුත් ඒෂියන් ලාජස්ට් රූෆ් ටොප් ගාඩන් එක තියෙන්නේ අපේ අපාර්ට්මන්ට්. ඕ මයි ගොෂ්.
2: අනේ අපේ නංගේ වත් අපි කියන අපි ඕසි එකේ ඉන්නේ. අපි ඔච්චර ඒවා කියන්නේ
1: නැහැ.
2: අපිට මට ඕනේ මිනිස්සු තමයි කියන්නේ. ආ ඕසි අපි ආලා තියෙනවා. මේ සවුත් ඒෂියාවල තියෙන ලොකුම රූෆ් ටොප් ගාඩන් එක තියෙන්නේ ඔයගොල්ලන්ගේ මේ අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකේ. මට ඕනේ එහෙම. මේගොල්ලෝ එල අපි යන වගේ මේ පාරෙන් සවුත්
1: ඒෂියාවේ
2: අපේ ලොකුම හයි කරලා තියෙන්නේ. අපේ ලොකුම අන්තට්ටුව තියෙන ගෙදරනේ අපි.
1: ඒකට ඒගොල්ලෝ කියයි ආ ඔය රූෆ් ටොප් ගාඩන් එකේ නේද තියෙන්නේ අර ඉන්ෆිනිටි පූල් එක. එතකොට අර සාමාන්‍ය ඉන්ඩෝ අවුට්ඩෝ රෙස්ටෝරන්ට්ස් බාර් ඒරියා මල්ටි function hall ewa komedi nekene oh yes
2: kiya ganna ber
1: idawase
2: thama adu tarame tiyana facilities tika kiya ganna puluwan taraganna
1: yoga deck ekak tiyanone karaoke etukota gaming zone ekak tuition area ekak co working space makina yes yes of course mari kiyana thiyena yes kiyana ekak vitarai definitely meka hamoma katha bahata lak wena superim apartment ekak wena ekak arvinda oyata wat nawathanna ba
2: මම මොකටද නවත්තන්නේ?
1: මං කියන්නේ කාටද?
2: මම මොකටද නවත්තන්නේ?
1: නෑ, ඔයා
2: නවත්තන්නේ. නෑ නෑ, මට දැනගන්න මොකටද මම මේක නවත්තන්නේ?
1: නෑ, මම ගන්න ගියොත් ඔයා මොන හරි කරයිද දන්නේ නෑනේ. එහෙමවත්
2: නෑ, ඔයා ගන්න එපා.
1: ඇයි?
2: මොකද මේක බලාගෙනම හිටපු මිනිස්සු ඉන්නවා.
1: ඔළුව පැලෙන්නනවා කියන ඒවට.
2: ඔයා ගන්න එපා මේක. ඔයා ඔය බෝගාවිල තමයි ඔයාට හරියන්නේ. ඕක උල්පත බැරි නම් ඕක මොකක් හරි මහා උල්පත හරි කමන්නේ හදාගෙන බේකරියක් බැරි නම් ඕන එකක් දාගෙන ඔය ඉන්න දිහාටලා ඉන්න. මේ මේවට එන මිනිස්සුන්ට පිරියක් ඇතුව එන්න දෙන්න. ආසියාවේ ලොකුම රූෆ් ටොප් ගාඩන් එක හදලා දෙන්න තියෙන පහසුකම් ටික ඔක්කොම දීලා ඔයා මේ බෝගහවිල පාරේ දෙන ඕකට රින් ගන්න යන්න එපා
1: මම. මම ආසම අරවින්ද මෙතන තියෙන කොලම්බෝ සිටි ලයින් එක බලන්න.
2: මේක නවත්ත ගන්න බෑනේ ඉක්මනට. ඔගොල්ලෝ මේ අපාර්ට්මන්ට්ස් එක අරන් ඉවර කරන්න.
1: මේ 351ක් තියෙනවා යුනිට්ස්. දැනටම 100 ගානක් ගිහිල්ලා ඉවරයි. හරි බල බල
2: ඉන්න. අදම භූමියකට කියන්නේ මේ වාගේ නමින් වාගේ නිකන් වෙස්වලාගෙන ආවත් දෙන්න එපා කියලා. ඔගලන්ව වගේ අයට. මොකද?
1: ඒ
2: මොකද? මොකෝ කමං කවුද? ඒ මං කවුද කියලා දන්නේද?
1: ඔයා කවුද? මම එච්චර හන්නේ.
2: රස්සාව දීපු මිනිහා. ඉවරයි නේද?
1: මතක් වුණා.
2: රස්සාව නැතුව එහෙම එහෙ ඇවිද ඇවිද තාත්තේ දී ඉන්නකොට රස්සාව දීපු මිනිහා වෙන කවුද ඉතින්? රස්සාවක් නැතුව ඉන්නකොට රස්සාව දීපු මිනිහා වෙන කවුද ඉතින්
1: මේ? කවදාද මම මේ රටේ ජනාධිපති වුණත් කියයි? අම්මෝ මම රස්සාව දුන්නේ. ඕකම කියන්න එපා. අලුත් දෙයක් කරන්න මං වෙනුවෙන්. තජ් මහලක් හදන්න මං වෙනුවෙන් දෙයක් කරන්න.
2: තජ් මහලක් හදා ගන්නව රස්තාව දුන්නනේ.
1: මං නම් හදා දෙන්නේ නැහැ. මම නම් කෙලින්ම යන්නේ භූමි රියැලිටි හෝල්ඩින්ස් කියා ඕසි ප්‍රොජෙක්ට් එක. දැන් වැඩ පටන් අරගෙන තියෙන්නේ ලේඩිස් ඇන්ඩ් ජෙන්ටල්මන්. හරිද? ඔබ නිකන් හැරි ඉන්නකොට ගොඩක් මිනිස්සු වැඩේට අත ගහනවා. මේක හොඳ ආයෝජනයක් සහ මේ කඩුවෙල කියන්නේ කොළඹට ළඟ කොළඹ ඉන්නවා වගේ ජීවිතයක් ගත කරන්න පුළුවන් තැනක් තමයි කඩුවෙල කියන්නේ. අනිත් එක එතනත් තෝරගෙන තියෙන්නේ උසම තැන. ඒතකොට තට්ටු 16ක් වෙනකොට මාරුසයි නේ.
2: තට්ටු 16ක් වෙනකොට උසයි තමයි. උසම තැන තෝරගත්ත දැන් හැම වෙලාවෙම බලනවා ප්‍රයිම් වැඩක් කරද්දී භූමි කියන්නේ ප්‍රයිම් එකේ පූර්ණ අනුබද්ධිත ආයතනය. හැම වෙලාවෙම බලන්නේ ස්වභාවික අනතුරු උපද්‍රව නැති තැනක අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකක් වේවා නැත්නම් හවුසින් ස්කීම් එකක් වේවා එහෙම හදන්න තමයි බලන්නේ. ඒක මාර වැදගත්. මොකද අපිට මේ අනේ මේ ගම් අතුරු හිත දන්නේ නැහැ මේක මෙහෙම වේද. ඕව හිතන්න ඔබට වෙලාවක් නැහැ. ඒවා අපි ඔක්කොම හිතලා තියෙන්නේ.
1: රයිට්.
2: ඔබට තියෙන්නේ මේ වෙලාවේ කඩුවෙල ලස්සනම තැනේ ඔබේ අපාර්ට්මන්ට් එක රිසර්ව් කරගන්න මෙන්න මේ නම්බර එකට කෝල් කරලා.
1: 0.7.1.3.4.77.77 0.7.1.3.4.77 තමයි නම්බර එක.
2: දැන් ඔය ගොඩක් තැන්වලට ගිහිලා බලන්න. හොඳ ප්‍රොජෙක්ට්ස් කරන හැමෝ ගාවටම ගිහිලා බලන්න. ඒගොල්ල ගැන පොඩි අදහසක් ඔබට ගන්න පුළුවන්. ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන ඇලුමිනියම් වර්ග මොනවද කියන එක දිහා බලලා. සර්ටිෆයිඩ් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා තියෙනවා නම් ඔබ දන්නවා කන්ස්ට්‍රක්ෂන් එක හොඳ එකක්. දැන් අද ඇලුමිනියම් ගන්නව නම් ඇලුමෙක්ස් එකෙන් ගත්තනම් හරි කියන එක නිකන් සාමාන්‍යෙම ව්‍යවහාරයට ඇවිල්ලා තියෙනවා. ඒක දැන් සෑහෙන හොඳම මට්ටමක තියෙනවා. මොකද ඒගොල්ලෝ ඉස්සෙල්ලාම කරේ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් හදලා ලෝකෙටම පිළිගන්න පුළුවන් සර්ටිෆිකේෂන් එකක් ගත්තා. හැම ඇලුමිනියම් ප්‍රොඩක්ට් එකටම ඒගොල්ලන්ගේ දොරවල් වලට, ජනෙල් වලට, ජනෙල් ෆ්‍රේම්, දොරවල් ෆ්‍රේම්, ස්ලයිඩින් ෆෝල්ඩින් සිස්ටම්ස් වලට, ඇනේ මුරිච්චි රෝලර් එකේ ඉඳලා හැම කෑල්ලක් දක්වාම සම්පූර්ණ සිස්ටම් එකම ලෝකේ ඉහළම පැලැන්තිය ඇලුමිනියම් සර්ටිෆයි කරන ආයතනයට දීලා ඒගොල්ලෝ සර්ටිෆයි කරගත්තා. මේක ආකිටෙක්චරල් ඉංජිනියරින් වලට කියාපු බාණ්ඩ කියලා. කියාපු බාණ්ඩ?
1: Yes.
2: ආකිටෙක්චරල් වැඩ කරන්න බෑනේ ඔය හැම වැඩේම කරන ඇලුමිනියම් වලින්. ඔගොල්ලෝ දැකලා ඇති ඔය කඩවල් වල මේ පාම් බනිස් එහෙම තියන්න ඇලුමිනියම් පටි ගාලා හදලා තියෙන කබඩනේ. ඒ ඇලුමිනියම් වලින් ඇලුමි ජනල් දොරවල් හදන්න බෑ. ඒ තික්නස් එක ගැවෙන්නවත් මදි.
1: ඔව් ඇත්ත ඇත්ත.
2: දොරකට ජනේලකට ඇලුමිනියම් පාවිච්චි කරනකොට නියමිත තික්නස් එකක් තියෙනවා. ඒක ඔය ස්ට්‍රක්චරල් ඉන්ජිනියර්ස්ලා පිළිගත්ත සම්මත අගයක්
1: තියෙනවා.
2: ඉතින් ඇලුමෙක්ස් ඒගොල්ලන්ගේ නිෂ්පාදන හැම එකක්ම කරන්නේ අන්න ඔය ස්ට්‍රක්චරල් ඉන්ජිනියර්ස්ලා ඇප්‍රූව් කරපු සම්මත ඉලක්කම් වලට ගැලපෙන්න. ඒක නේක පාරක් දාපුවම ආයෙත් පාරක් බලන්න ඕනේ නැහැ කියලා කියන්නේ ඇලුමෙක්ස් පඩු දැම්මම. ඇලුමෙක්ස් පඩු දාලා අතපෙන සුණු කිසිම ඔළුවට වදයක් නැහැ.
1: යා යා යා.
2: වන් ෂොට් වැඩේ කරලා ඉවරයි.
1: හිතන ඉදහස්.
2: එහෙනම් අරනේ ඇලුමෙක්ස්.
1: ඇලුමෙක්ස් ඩෙෆිනිට්ලි. අපේ මේකසින් අයිය කෙනෙක් ඉන්නවා. එයා උත්සව භාණ්ඩ තමයි මේවා කරන්නේ. එයා ගාව තියෙනවා ඉසුසු ලොරියක්. ඒ ලොරියේ තමයි ඔක්කොම ටික දාගෙන යනවා කියලා ලස්සනට වැඩේ කරනවා, මේවා කරනවා.
2: මොනවද උත්සව දෙයක් කරන්නේ?
1: එක එක උත්සව තියෙනවා, දාන ඒවා තියෙනවා. ඊට පස්සේ අබ මංගල්‍ය වුණත් ඒකත් උත්සවයක්නේ. තේක තියෙනවා. ඉතින් ඔය එක එක වෙඩින්ස් තියෙනවා. එක එක පොඩි පොඩි පොඩි ඒවා ලස්සන කරගෙන යනවා. හැබැයි යාට මාර යාගේ නිකන් දකුණු අත වගේ ඉන්න කෙනා තමයි යාගේ ඉසුසු ලොරිය. බඩු ටික දාගත්තා, ගියා ඕන කන්දක, ඕන මේවකක ගියා, වැඩේ කරගත්ත ආවා. මම එයාටත් මේ ආරංචි පොඩ්ඩක් කිව්වා අරවින්ද. මම දැකලා තිනවා එයා යාගේ ඉසුසු ලොරිය සමහරක් තැන තැන දාලා හදනවා. මම දැකලා තිනවා ඕක නෝටිස් කරලා තිබුණු දෙයක්. මම එයාට කිව්වා අයියෝ මීට පස්සේ මේක සතුස මෝටර්ස් වලට දාන්න.
2: දාලා කුතුහලෙන් අහන් ඉන්නවා මම. බලනකො කිසිම බාධාවක් නැහැ. මැදින් පනලා නිකන් නේ මුදුන වෙන්නේ. ඈ යාළුවෝ එදිනදා වැඩ මම එදිනදාම කළා. තමන් පටන් ගත්ත එක තමන් ඉවර කරගන්න බැරුව මේ බලබල ඉන්න මන්දියා මට පේනවා.
1: නෑ නෑ මං එයාට ඒක කිව්වා. ඒකට එයා විස්තර ඇහුවම මං එයාට විස්තර ටිකක් කිව්වා. මොකද සාමාන්‍යයෙන් දැන් සතුසු මෝටර්ස් වලට තමයි බලය තියෙන්නේ. එයා තමයි ජපානයේ ඉඳලා දැන් ඉසුසු මෝට් මේ වාහන ආවම
2: මේ
1: පාගරදර කරන්න අරවින්ද
2: මෙතන
1: මෙතන දැන් ගෙවල් වල වගේ ඒ දේ ටික කියන්න කොහොමද
2: මම මොකටද ඉතුරු ඒවා කියන්නේ?
1: හරි. සතුසු මෝටර්ස් තමයි.
2: කවුරුත් කාලා ඉතුරු කරපු පිංගම් වල මේව
1: හොයලා. ඉසුසු ලොරිය වල බලයලත් නියෝජිතයා තමයි ජපානි ඉඳන්. එයාට තමයි මේ වගකීම දීලා තියෙන්නේ. ඒ වගකීමත් එක්ක තව තියෙනවා එයාට වගකීම් සෙට් එකක් පැවරිලා. සාමාන්‍යයෙන් ඉසුසු වාහනයක ඉසුසු ලොරියක මොකක් හරි සර්විස් එකක් කරන්න තියෙනවා නම්, මේන්ටේන් කරන්න තියෙනවා නම්, ඒකේ මොකක් හරි ලෙඩක් දුකක් තියෙනවා
2: නම්, ඒක බුදු සරණයි කියලා ගහන්න
1: ආවා. එහෙනම්
2: මොකද?
1: වන්නේ මේ මොකක් හරි වැඩක් කරනවා මේක පොඩි ට්‍රබල් එකක් ආවා. ප්‍රොබ්ලම් එකක්. ටක් ගාලා සතුස මෝටර්ස් ගාව තියෙනවා
2: ෆෝන් එකෙන් සද්දයක් ආවා.
1: ඒක සාමාන්‍ය වෙන දෙයක්.
2: ෆෝන් එකෙන් සද්දයක් එනවානේ.
1: ඒ කියන්නේ ඒගොල්ල ගාව තියෙනවා අවශ්‍ය
2: රෝද කරගෙන ගත්තා. රෝද කරගෙන නැද්ද ඔයගේ වාහනේ? ඔයගොල්ල අයියගේ වාහනේ රෝද කරගෙන නැද්ද? ඒක හදාගන්න කියන්නේ
1: කොහෙද? කරගෙන කරගෙන. ඒගොල්ලන්ට තමයි අවශ්‍ය ටූල්ස් ඒවා බලන්න පුළුවන් එක එක තියෙනවානේ. අර පොඩි නිකන් කැල්ලා කර ලැප්ටොප් එකක් වගේ එකක් තියෙන එක දාලානේ බලන්නේ මෙහෙම. ආ මේක මෙහෙම මෙහෙම ප්‍රශ්න
2: තියෙනවා. මොකද්ද මොකද්ද? ලැප්ටොප් එකක්. ස්කෑනර් එක
1: යස්
2: කතා කරන්නේ ජාතියේ නිවේදනයේ උල්පතනේ. ඕම් උල්පතගේ වැඩ. අර පෙට්ටියක් වගේ හතරස් එක වංගෙඩියක් වගේ අර කම්පියුටරයක් වගේ තියෙන එක ස්කෑනර් එක.
1: ස්කෑනර් එක. ඒගොල්ලෝ ගාව තමයි තියෙන ලෙඩ දුක් ඔක්කොම අඳුර ගන්න පුළුවන් ඒ සිස්ටම්ස්.
2: කියන්නේ ඉසුසු ට්‍රක් එකකට අදාළවම හදපු ස්කෑන එක. ඒකේ වෙන වෙනම ස්කෑන් කරන්න නෙමෙයි හදලා
1: තියෙන්නේ. ඔව් ඒකනේ.
2: මාකට් එකේ තියෙන ඒ වගේ ස්කෑනර්ස් ඕන තරම්. ඒවැය නිකන් හැම වාහනේම ටික ටික කරන්න හදලා තියෙන්නේ. ඒවයින් එක වාහනයක්වත් හරියට ඩයග්නොස් කරන්න
1: බැහැ. හරියට හරි ඒකනම් කතාව.
2: ඉසුසු වාහනයට හදලා ආපු ස්කෑනර් එකෙන් ඉසුසු වාහනේ ඕන ලෙඩක් දින තනක් තප්පරෙන් හොයා ගන්න පුළුවන්. ගලවොත් කැලක් හරිම තැනින් ගලවන්නේ ප්‍රශ්නේ තියෙනක විතරයි ගලවන්නේ
1: මුළු වාහනේම
2: තේරටම තට්ටු කර කර තට්ටු කර කර යන්නේ නැහැ ඒ අර කම්පියුටරයක් වංගෙඩියක් පොල්ගෙඩියක් මේකක් එහෙම කීකී ඉන්නේ නැහැ ඒගොල්ලෝ ඒගොල්ලෝ දන්නවද ස්කෑන් එක කියලා
1: ඒක ස්කෑන් එක අනිත්
2: එක තමාරයි දන්නේ හරිද තමාරයි
1: ඒක හරිම ලෙඩේ මොකද කියලා සහ ඊට අමතරව මම අහලා තියෙනවා ඒකේ අවශ්‍ය කරන
2: ටූල්ස් තවත් අර වගේ එකක් දන්නේ
1: අවශ්‍ය කරන ඔක්කොම ටූල්ස් සතුසු මෝටර්ස්
2: ගාව ටූල්ස් ඔක්කොම සතුසු තියෙනවා
1: ඒ ඔක්කොම
2: තියෙනවා
1: නැත්නම් සමහරක් වෙලාවට ඇණයක් ගලව ගන්න
2: ගියා
1: ගරාජ් එක සමහරක් වෙලාවට ඒගොල්ලෝ ගාවට අවශ්‍ය ටූල් එක
2: නැහැ ටූල් එක නැහැ
1: ඒගොල්ලෝ සමහරක් වෙලාවට අලවංගු අරවා මේවා පාවිච්චි කරනවා මේ ඇණ ගලවන්න
2: එතකොට
1: ඩැමේජ්
2: වෙනවා මන්ද කොගලන් වෙනවා
1: එතකොට ඩැමේජ් වෙනවා ඔයගලගේ වාහන ඕකේ
2: ඉතින්
1: මෙතන ඔක්කොම මම තමයි කරේ අන්තිමට ෂෝ එක
2: ආවා මෙතන
1: ලෙඩ වෙලා ආවිල්ලා
2: තත්තු වංගෙඩියක් පොල් ගෙඩියක් තල් ගෙඩියක් ස්කෑනර් එක ස්කෑනර්
1: එක
2: යන් යන් පචවුන ඇති ඉතින් ඔබේ වාහනේ ඔබේ ඉසුසු ට්‍රක් එක ඔබට ඕනේ ලක්ෂ 4න් 5න් නෙමෙයි ඊටත් එහාට යන කම අරගෙන යන්න නේද හරි නඩත්තුව කරා නම් ඔබ හිතනවට වඩා වැඩි සෑහෙන කාලයක් ඔබේ ඉසුසු ට්‍රක් එක පාරේ දුවවන්න පුළුවන් ඒකට උදව් කරන්න තමයි සතස මෝටර්ස් එක මෙච්චර මහන්සි වෙන්නේ ඒගොල්ලෝ කියනවා අරන් එන්න අපි ගාවට අතන මෙතන දාන්න එපා නඩත්තුවට දාන්න එපා ඕගොල්ලෝ ඉතුරු කරන සල්ලියක් නෑ ඕකෙන්. ඒ මේ දැම්මයි කියලා. එන්න පටස් ගාලා ලෙඩේ හොයාගත්තා. ටක් ගාලා ලෙඩේට ට්‍රීට් කරා. දවසක් දෙකක් යනවා නම් උණන් ඉසුසු තව ට්‍රක් එකකුත් දුන්නා. ඒ ගරාජ් එකේ තියෙන දවස් කීපේ වැඩ ටික දුවා ගන්න. මේ ටික ඔක්කොම ඔබට ලෑස්ති කරලා තියෙන්නේ. අපි කිව්ව නේද ඒගොල්ලෝ අලුතෙන්ම ඉසුසු ඕනම ලොරියකට ඕනම වර්ගයක බොඩි එකක් ලංකාවේම ඔරිජිනල් එක වගේ ගහන වැඩසටහන පටන් ගත්තා. ඕ පටන් අරන් තියෙන්නේ. ඒ ඔක්කොම තියෙන්නේ සතස මෝටර්ස් එකේ. ඒකට තමයි ඔබ යන්න ඕනේ. වෙන කොහෙවත් යන්න එපා.
1: කෝල් එකක් දීලාම යන්න. කතා කරන්න 0777 0225 225 ගින නම්බර් එකට.
2: ඉතින් මෙහෙමයි අපේ වැඩසටහන අද දවසේ ඉවරයි.
1: ඕ ඉවරයි.
2: මම අරවින්ද.
1: මම ආශාරය.
2: හෙටත් ආශාරය එනවා.
1: නෑ හෙට නෑ මාමේ.
2: හෙටත් ආශාරය එනවා.
1: හෙටත් නෑ අනිද්දත් නෑ. කෙලින් කතා කරන්න ඕනේ නැත්තම් මේ හරි.
2: ඔව්.
1: හෙටත් නෑ
2: අනිද්දත් නෑ. එහෙමම අනිද්දත් නෑ ඊට පස්සේ දිගටම නෑ. එහෙමනේ. හෙටයි අනිද්දයි නෑ සෙන්සුරයිද කොහොමත් නෑ. එතනින් පස්සේ දිගටම නෑ මේ කරදරෙත් නෑ අපිට ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරගෙන මේ ඉස්සරහට අපි ඉදිරියට යන්න නෑ නෑ එතන අනිද්දා ඉඳලා දිගටම නෑ ඉතින් අපිට ලොකු සේවයක් කරා හිටපු ටිකේ ඒක අපි ආගේ කරනවා අපි පිඟන් කට්ටලයක් ගෙදරට එවන්නම්
1: සුබ අනාගතයක්
2: ඔබට මට කලින් ඇවිල්ලා ඉඳ හිටුවේ

0: රාජකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
1: හරි ගියේ හරිම තැනට ගිහින්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157555 අමතන්න.
4: හා කොහෙද මේ දෙන්න උදේ වන්ද?
5: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්ට් බඩු සේරම ගන්න යනවා. තැන් කීයකට කියලා යන්නද?
4: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස් ටෙක් ඕතරයිස් ඩීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
6: දැන් ස්විස් ටෙක් ආවොයි සේරම තියෙනවද?
4: නෑ නෑ, හැබැයි ස්විස් ටෙක් ඩීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි මිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
5: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් ඩීලා ගාවට යමු. වැඩේ හරිනේ.
7: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 732 1000. NIBM The City University, the place to be.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි
8: වෙලා. අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
9: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි
10: මන්ත්‍රී බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 011 5411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාකාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
0: හොඳම දේ අඩුම මිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය, මාතලේ, නානම්මල, ධනේමුල්ල, ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්. හොඳම දේ අඩුම මිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්.
11: FM 98.4 දිවයින පුරා
12: උදේ 10 විනාඩි 19 දැන්
13: වේලාව ඔබ වෙත ගෙනාවේ
14: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන 011 114 700.

0: क्या था टॉप स्टोरी
1: බ්‍රිතාන්‍ය දරුවන්ට රාජ්‍ය සමාජ මාධ්‍ය භාවිතයට සීමා. අවුරුදු 16 සහ 17 වයස් සීමාවල පසුවන දරුවන් සඳහා රාත්‍රී කාලයේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කරන නව නීති හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. නව යෝජනාව අනුව අදාළ වයස් කාණ්ඩයේ පරිශීලකයින්ට මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 6 දක්වා සමාජ මාධ්‍ය යෙදුම් භාවිතය අවහිර කිරීමට නියමිතයි. එම කාල සීමාව අවශ්‍ය නම් පරිශීලකයාට වෙනස් කළ හැකි බවද එරට මාධ්‍ය වාර්තා කළා. මෙම පියවරගෙන ඇත්තේ වයස අවුරුදු 16 සම්පූර්ණ වීමෙන් පසු සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශය ලැබෙන දරුවන්ට රාත්‍රී කාලයේ අධික ලෙස සමාජ මාධ්‍ය භාවිතයෙන් ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීමේ අරමුණින්. බ්‍රිතාන්‍ය තාක්ෂණ අමාත්‍ය ලිස් කෙන්ඩල් ප්‍රකාශ කළේ මෙම නව නීති හේතුවෙන් ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමට අධ්‍යාපනයට වැඩි අවධානයක් යොමු කිරීමට සහ පෞල්‍ය සමාජිකයින් සමග වැඩි කාලයක් ගත කිරීමට දරුවන්ට අවස්ථාව හිමිවන බවයි. මෙම සමාජ මාධ්‍ය සීමා සම්බන්ධ පළමු කැටුම්පත මෙම වසර අවසන් වීමට පෙර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. නව නීති 2027 වසරේ සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි බ්‍රිතාන්‍ය රජය සඳහන් කළේ.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාරමකි.
1: Finishing වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
2: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000. NIBM The City University, The Place to Be.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකින්.

0: ಕಾನೂನ ನಸುದು ಕೊಟ್ಟಿಗೆನ ಏ ಡಿಸ್ನೇ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: Theatre Hot and Spicy with Sudhu Kochchi
1: ගොඩක් ආදරේ
3: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
5: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
10: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්. වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
11: ඇලුමිනියම්මනේ
12: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
13: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
14: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help
15: අපොස සාමාන්‍ය පිළිම පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 0.11 544 5000 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්
16: අපිට තොරතුරක් ලැබිලා තිනෝ පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන මේ මාසේ 24 25 දවස්වල
17: මනස්ගතද
18: Attention please there is a prison break all units respond immediately attention please
19: London prison break නුවර බෝකම්බරදී
3: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවීන් සරිත් සුරිත් with news
19: London Prison Break නුවර බෝකම්බරදී
3: ප්‍රවේශ පත්‍ර tickets ministry වෙතින් හෝ එදින දොරට වෙන්
19: විමසීම් 0856336
3: organizers and media partners
19: global events Seatha FM Seatha TV
10: සිටි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගා වට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරි රුපියල් 450යි සාරාස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 170යි මිරින්ඩා ඉතිරි රුපියල් 105යි ඊවා ඩ්‍රයි ටෙක්ස් වින්ග්ස් ඉතිරි රුපියල් 130යි කාගිල්ස් ෆුඩ් සිටි
7: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
0: මුළු පවුලටම මගේ ගානට
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
16: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
16: මියුසික් කතා කරන සත්තු
20: දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
21: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
20: එයාගේ නම සීතා.
22: සීතා!
20: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
23: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
24: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
25: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකියි.
24: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
26: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
27: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
26: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
27: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
28: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.

උදේ 10යි විනාඩි 48යි දැන් වෙලාව. මතක් කරන්න හදන්නේ ඔබට WhatsApp message එකක් විතරක් දාලා ලංකාවේ ඕනම තැනකට ඇතුමක් ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. මේ වැඩේ කරන්න ඔබට ඕන වෙන්නේ WhatsApp account එකකුයි Facebook account එකකුයි විතරයි. හරිද? මුලින්ම ඔබ යන්න ඕන තිලකවර්ධන textiles Facebook page එකට. එතනට ගියාට පස්සේ එයාලගේ online store එක වගේම තමයි, එහෙම නැත්නම් එයාලගේ outlet එකක් වගේම තමයි ඔබට ඕන තරම් ඇඳුම් බලන්න පුළුවන්. කියන දවස ගානේ පැයෙන් පැයට වගේ ඒගොල්ලෝ එයාලගේ තියෙන ඇඳුම් ಜಾති upload කරන Facebook එකට. මෙන්න මේ size එකකින් තියෙන, මෙන්න මේ material එකකින් තියෙන, ඔබට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔහොම විස්තර ගොඩාක් දාලා

හොඳමදේ තමයි කෑෂෝන් ඩිලිවර් ක්‍රමයට මේ ඕඩර් එකකට ගෙන්න ගන්න පුළුවන් කම තියෙනකොට කලින් සල්ලි දාන්න ඕනෙත් නෑ. එහෙම වැඩේ කොට දා ගන්න පුළුවන්. තාමත් යාලගේ ඔන්ලයින් ස්ටෝර් එකක් තියෙනවා www.tilakawardena.com වෙබ්සයිට් එක. එතනින්වත් ඔබට ලංකාවේ ඕනම තැනකට ඇඳුමක් ගෙන්න ගන්න පුළුවන් කම තියෙනවා. ඒ වගේම අපි හැමදාම මතක් කරන gift එකක් විදියට කාට හරි මොන හරි යවනවා නම් ඒක ලස්සන box එකක දාලා wrap කරලා ඒ විදියට ඔබ යවනෝ වගේ ආදරෙම්ම gift එකක් යවන්නත් යාලගේ ඔන්ලයින් ස්ටෝර් එකේ team එක ලෑස්ති වෙලා ඉන්නවා. නැත්තං ඉතින් වෙනද වගේම තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අවුට්ලට් එකකට ඔබ යනවනම් කිරිබත්කොඩ නිට්ටපුව ඡායල කුරුණෑගල මහනුවර මේකේ හැමතැනකම තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් තියෙනවා.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
1: හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාකා ජලයක් සමග මුල්ලේරියාව අතුරුකිරිය මාතලේ නානම්මල තනිමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
2: අරිගියේ හරිම තැනට ගියේ ඉන්න LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
1: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 233 444 සීත හදවත් දිනු හිතවත්කම
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Nadunwa Dina Rhino Premier Roofing Sheet Fetivistra Sandhal Dahatunai Anuhaya Amatana

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: 20 upgrade 20 upgrade.
2: අලුත් song එකක්ද?
1: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
3: Upgrade වෙන laptops ගන්න Singer එකට අදම එන්න.
4: ඔඩියෝ මගාරින්න බෑ. දැන් හිතන්නකෝ මම ගැන. දැන් මම මොකද කිව්වද? මං ගැන හිතන්නකෝ කියලා විතරද කිව්වේ? ඔයා මොකටද ටග්ගල් ප්ලේට් එකකට බෙදාගත්තේ? ආ මං තමයි මෙතන ඉන්න මොඩියා
5: කියලා. ඒ ඔයා බෙදන්න කලින් මම දාගත්තා.
4: දාගත්තා. ඒක තමයි. ඒකට විතරක් නුවණ
6: තියෙන. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
7: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
8: අනුග්‍රහය
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
10: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: උදේ 11 විනාඩි 4යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3 wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: কলকাতা টপ স্টোরি
1: ডেঙ্গু মরণ সংখ্যা বিহলট ডেঙ্গু মরণ 49 দাকওয়া হেলকোস তিবেনেপা වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 71,000 ඉක්මවා ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. ඒ රෝගීන් 71,235ක් වාර්තා වීමත් සමගයි. රෝගීන් 1,284ක් ඊයේ දින වාර්තා වූ බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 37,490ක්. බස්නාහිර පළාතේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම රෝගීන් සංඛ්‍යාව 14,736ක්. වසරේ ගත වූ කාලය තුළ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ජුනි මාසයේ වන අතර එම රෝගීන් සංඛ්‍යාව 21,538ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ කපිල කණ්ණංගර පැවසුවේ. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් නේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නැති නේද?
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011.7 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍රලාභී මුදල් සමාන
4: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ Alumex.
5: ඇලුමිනියම් ඕන තරම්, Alumex නම් ඉස්තරම්.
6: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ ආණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුළු සමාගමකින්.
8: කාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. පර්කෂන් එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය. රකිත වික්‍රම රත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලූ නූතන ප්‍රවේණියේ කිනිපුපුර. මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකේට ගෙන යන මහා සිහින දකින්නාගේ කතාව. රිද්මන්ත්‍ර මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී. ප්‍රවේශ පත්‍ර නැති, ආරාධනා නැති හැන්දෑවක්. මාධ්‍ය අනුග්‍රහය සියත. අනුවටයි දශම හතර. සියත දෙවයින පුරා.

උදේකොළහයි විනාඩි 26යි දැන් වෙලාව. හොඳ වොච් එකක් ගන්නකොට අනිවාර්යයෙන්ම ඔබ චෙක් කරන්න ඕන දේවල් හතරක් ගැන තමයි මේ කියන්න හදන්නේ. පළවෙනි එක, ඔබ ගන්න වොච් එක ඔරිජිනල් එකක්ද කියලා බලන්න ඕනේ. ඒක බලද්දී අනිවාර්යයෙන්ම බ්‍රෑන්ඩ් ලෝගෝ එක, ඒ වගේම මොඩල් ඩීටේල්ස්, මේ දේවල් පැහැදිලිව තියෙනවද කියලා බලන්න. අනිත් එක තමයි ඔබ ගන්න තැනින් වොච් එක ගන්නවා කියලා ඉන්වොයිස් එකක් හරි බිල් එකක් හරි ඔබ ගන්න ඕන. දෙවෙනි එක, වොච් එකට වොරන්ටි එකක් හම්බෙන්න ඕනේ. කෙනෙක්ගේ බ්‍රෑන්ඩ් එකට වොරන්ටි එකක් හම්බෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි, මේක තමයි වැදගත් මේක. ඔබ ගන්න වොච් එක කොයි වෙලාවට අඳින්ද කියලා, සාමාන්‍යයෙන් ඔබ ස්පෝර්ට්ස් කරන, ජිම් යන, අර ෆිට්නස් ට්‍රැක් කරන, ඒ වගේ ස්මාර්ට් ෆීචර්ස් තියෙන වොච් එකක්ද ඔබට ඕන. එහෙනම් ඔබ යන්න ඕනේ ඒ වගේ වොච් එකකට. එහෙම නැත්නම් ඔෆිස් යන්න, ඩේ ටු ඩේ යූස් එකට නම් ඔබ පාවිච්චි කරන්නේ ක්ලාසික ලුක් එකක් තියෙන සිම්පල් ඇනලොග් වොච් එකක් වගේ නම් ඔබට ගැලපෙනවා. එහෙමත් නැත්නම් ඔබ පාටීස් වලට නැත්නම් ස්පෙෂල් ඔකේෂන්ස් වලට නම් වොච් එක යූස් කරන්නේ අර හොඳ බෝල් ලුක් එකක් තියෙන ඒ වගේ ප්‍රීමියම් වොච් එකක් ඔබ ගන්න ඕන. ඔය ඔක්කොම දේවල් ටික බලලා ඔබ ඊළඟට බලන්න ඕන වොච් එකේ මැටීරියල් එක. දැන් අර ස්ට්‍රැප් එක අතේ දාගෙන ඉන්නකොට ඔබට ඒක අමාරුයිද, ඒක කොඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද, මේ කියන දේවල් හතර අනිවාර්යයෙන්ම බලන්න. තව ගොඩාක් දේවල් තියෙනවා බලන්න. සාමාන්‍යයෙන් වොච් එකක් ගන්නවා නම් ඔබ මේ දේවල් හතර අනිවාර්යයෙන්ම බලන්න ඕන. ඔය ඔක්කොමත් බලලා ප්‍රීමියම් වොච් එකක් ගන්නවා නම් ඔබ යන්න ඕන හොඳම තැන තමයි තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එක. අපි හැමදාම මතක් කරනවානේ ඔබේ ඩේ ටු ඩේ ලයිෆ් එක ලේසි කරගන්න ඕන කරන ගොඩාක් දේවල් තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකේ තියෙනවා. මේ මතක් කරේ වොචර්ස් ගැන. ඒ අරුණම ඔබට පුළුවන් ගෙදර ස්මාර්ට් වෙන්න ඕන කරන දේවල්, ඉලෙක්ට්‍රොනික ඓටම්ස්, ඒ වගේම ගෙදර ලස්සන කරගන්න ඕනමන්ස්, මේ වගේ ගොඩාක් දේවල් ඔබට තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකකට ගියොත් ගන්න පුළුවන්කම තියෙනවා. යන්න පුළුවන් ඔබට කිරිබත්කොට, මහනුවර, නිට්ටඹුව, චාලකුරුණෑගල තියෙන තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකකට.

0: අරිගියේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සේකෙන් ලෝන් එක ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13-96 අමතන්න.
4: අනුග්‍රහය
5: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් විත්

0: එක වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: Co-Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි Co-Bank Debit Cards ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හිත දවසකට පළමු පියවරයි
4: Bajaj Vigo Juli Vasi Bajaj Vigo Electric 3 Road රසයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි David Pierce E-Mobility වෙතින්
5: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
7: ඩෙංගු මාරාන්තිකයි මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ
8: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්වයකදී අපි මුලින්ම කියන්නේ විජලනයේ වීමෙන් ඇඟ වළක්වා ගන්න හොඳට දියර ආහාර ගන්න මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැගෙන තත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරේ කම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙයි.
7: මේ පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්
9: ඇඟ රිදෙනවා වගේ තාත්තේ
10: හිට මුලින්ම වැඩට යන දවස නේද එන්න
9: මං කාදරයක් නැතුව ආවා තාත්තේ
11: හරි පුතේ අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු
12: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්

0: ඉන්දන සමාගම් දෙකකින් ටෙන්ඩර් කැඳවයි. ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ වෘත්තිකයන්ගේ හිඟයක්. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස සජිත් ඉල්ලයි.
1: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.

0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමග.
1: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම single හෝ බලයලත් නියෝජිතයන් ගෙන් මිලදී ගන්න. ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: SDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75%ක් දක්වා සුපිරි පොලියක්. අමතන්න 0.115, 411, 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.

0: දැන් වෙලාව දවල් 12 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011147100.

0: සුවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඩෙංගු මරණ 49 දක්වා ඉහළට. රුසියානු ඉන්ධන සමාගම් දෙකකින් ටෙන්ඩර් කැඳවයි. ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ වෘත්තිකයින්ගේ හිඟයක්. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස සජිත් ඉල්ලයි.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඩෙංගු මරණ 49 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසරේ ගත වූ කාලය තුළ වාර්තාවු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 71,000 ඉක්මවා ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. ඒ රෝගීන් 71,235 වාර්තා වීමත් සමගයි. රෝගීන් 1284 ඊයේ දින වාර්තා වූ බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 31,490. බස්නාහිර පළාතේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම රෝගීන් සංඛ්‍යාව 14,736. වසරේ ගත වූ කාලය තුළ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ජුනි මාසයේ වන අතර එම රෝගීන් සංඛ්‍යාව 21,538ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ කපිල කණ්ණංගර පැවසුවේ.
3: රෝගීන් 71,235ක් වාර්තා වෙලා තිබෙනවා. මේකෙන් ජූලි මාසයේදී 15,856ක් වාර්තා වෙලා තිබෙන අතර වැඩිම වාර්තා වීම අපිට පේන්නේ බස්නාහිර පළාතේ. ඊට අමතරව ගාල් කියන රෝගීන් වාර්තා අඩු වීමක් කරනවා. IDHO වලින් කියන්නේ අවුරුදු 15 මරණ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් කරගෙන යනවා. ජූනි මාස 8 වෙනිදා තමයි පටන් ගත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශ.
1: රජයේ සහතික මිලට වියළුවි මණ්ඩලයේ ගබඩා වෙත වී මිල දී ගැනීම අද 3 වන දිනටත් ක්‍රියාත්මකයි. ගත වූ දින දෙක තුල මිල දී ගෙන ඇති වී ප්‍රමාණය මෙට්‍රික් ටන් 65ක්. මෙවන විට ගබඩා 36ක වී මිල දී ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වියළුවි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සමන් පාලිත බණ්ඩාර පැවසුවේ.
4: මෙට්‍රික් ටන් 40,000ක් ප්‍රමාණයක් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට ප්‍රමාණය තව අවශ්‍ය වුණු ඊට වැඩි කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව අපි 26 යලකන්නේ සඳහා ගබඩා 148ක් මේ සඳහා යොදවන්න බලාපොරොත්තු ඉන්නවා. දැන්ට අපි මේ අවස්ථාවෙන් ගබඩා 37ක වී මිලදී ගැනීම කටයුතු ආරම්භ කරලා තියෙනවා. අම්පාරින් 7ක්, ත්‍රිකුණ වලින් 2ක්, මඩකල්පේ ගබඩා 4ක, හම්බන්තොට ගබඩා 1ක, කිල්නොච්චි ගබඩා 1ක්, වවුනියා ගබඩා 3ක, මුලිතිය ගබඩා 3ක, මන්නාරම එකක් සහ අනුරාධපුර 15ක වශයෙන් ගබඩා 37ක වී මිලදී ගෙනින් මේ වෙනකොට ආරම්භ කළා තියෙනවා. ඊයේ දවසේ හවස වෙනකොට ඒතර අපි ඔක්කොම මෙට්‍රික් ටන් 65ක ඊතෝගයක් මිලදී ආරම්භ තියෙනවා. ඒකේ වටිනාකම වෙනවා මිලියන 7.8ක්.
1: නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කට, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කට සහ කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 140කට රජයේ සහතික මිල යටතේ මිලදී කඩුව ඇතේ. ඉන්ධන මිලදී ගැනීම සඳහා රුසියානු සමාගම් දෙකකින් මේ වන විට ටෙන්ඩර් කැඳව ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා පවසනවා. ඒ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාර පැවසුවේ අඩුම ටෙන්ඩර් මිල ගණන් යටතේ ප්‍රමිතියෙන් යුතුව ඉන්ධන ලබා දිය හැකි සමාගමක් ඒ අතුරින් තෝරා ගැනීමට නියමිත බවයි. ඉදිරියේදී තවත් සමාගම් කිහිපයක් මගින්ද ටෙන්ඩර් කැඳවනු ඇති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ.
5: අපි පෞගිය මාසයේ අලුතෙන් රුසියානු සමාගම් දෙකකුත් අපේ ටෙන්ඩර් ප්‍රොසෙස් එකට රෙජිස්ටර් කරගත්තා. එතකොට දැන් ටෙන්ඩර් ප්‍රොසෙස් එකට සහභාගී වෙන ප්‍රමාණය වෙනදට වැඩිය වැඩි ප්‍රමාණයක්. ඒ වගේම මේ වෙනකොට මැදපෙරදිග යුද්ධය කියන එක කොහොමද, නැව් සහ ඉන්ෂුරන්ස් සමාගම් කොහොමද ක්‍රියා කරන්නේ කියන එක පිළිබඳ හුරු වීමක් තියෙනවා. ඒකින් ද බොහෝලා ටෙන්ඩර් වලට වැඩි පිරිසක් සහභාගී වෙනවා. තුන්වෙනි මාසෙදි වගේම ගැටලුවක් නැහැ. තුන්වෙනි මාසෙ වගේ වෙද්දී එතන පොඩි ගැටලුවක් ඇති වෙමින් තිබුණා. සමාගම් වැඩිපුර සහභාගී වෙන්නේ නැහැ. නමුත් එහෙම ප්‍රශ්නයක් දැන්
1: යුදමය තත්ත්වයක් පැවතියද ඉන්ධන නෞකා ප්‍රමාදයකින් තොරව මෙරටට ළඟාවනු ඇති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාර පැවසුවේ.
5: නමුත් සාපේක්ෂව මිලේ වැඩිවීමක් තියෙනවා. අපි දිගටම නිරීක්ෂණය කරමින් ඉන්නවා කොහොමද මිලේ වැඩිවීම කියන එක. එතකොට අපි හිතන්නේ පෝලාවට මේ ප්‍රමාණයක් තිබුණොත් අපිට මේ මිල මේ මට්ටමින් පාත්වාගෙන යන්න පුළුවන් වෙයි කියලා. නමුත් එකම දේ ඊයේ දිනේදී ඒ වැඩි වෙච්ච ප්‍රමාණය අනුව අවිනිශ්චිතතාවයක් ඇති වෙලා තියෙනවා මිලේ වැඩිවීම සම්බන්ධයෙන්.
1: මේ අතර බොරතෙල් මිල පිළිබඳව WTI දර්ශකයට අනුව බැරලේක මිල සටහන් ඇත්තේ ඩොලර් 80ක් ලෙසයි. බොරතෙල් මිල පිළිබඳව බ්‍රෙන්ට් දර්ශකයට අනුව බැරලේක මිල සටහනුවේ ඩොලර් 85ක් ලෙසයි. සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් රට තුළ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ වෘත්තිකයන්ගේ දැඩි හිඟයක් මතුවී ඇති බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය TB සරත් පවසනවා. ලබන වසරේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ වෘත්තිකයන් දසදහසකට වැඩි පිරිසක් විදෙස් රටවලින් ගෙන්වා ගැනීමට සිදුවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. ලබන වසර ආරම්භයේදී ක්‍රියාත්මක වීමට නියමිත දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා වෘත්තිකයන් සොයා ගැනීම දුෂ්කර වී ඇති බවයි ඔහු පැවසුවේ. ඉන්දියාව සහ පාකිස්තානය වැනි කලාපීය රටවල් පවා අභිභවා යමින් ශ්‍රී ලංකාව බේවන විට දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධන වන රට බවට පත් වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය TB සරත් පැවසුවේ.
6: බාස්ලා, වඩු බාස්ලා, ඉලෙක්ට්‍රික් බාස්ලා, වේල්ඩින් බාස්ලා ගත්තත් අපේ රටේ දැන් ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ආරම්භ කරලා තියෙන ප්‍රමාණයට වැඩ ආරම්භ කරලා තියෙන ප්‍රමාණයට ඇත්තටම අඩුවක් තියෙනවා. ඒ නිසා අපි ඉදිකිරීම් අමාත්‍යාංශයත් ඒ වගේම අපේ වෘත්තීය පුහුණු ආයතනත් ඊට අමතරව පුද්ගලික අංශයේ මේ සඳහා පුහුණු වීම කරන ආයතනත් මේ සියලුම ආයතනවල 10,000කට ආසන්න ප්‍රමාණයක අවශ්‍යතාවයක් අපිට ඉදිරියේදී
1: අමරිකානු ඩොලරේ විකුණු මනුපාතය රුපියල් 340ක් ලෙස වාර්තා වී තිබෙනවා. අමරිකානු ඩොලරේ ගැනු මනුපාතය දැක්වෙන්නේ රුපියල් 331ක් ලෙසයි. රට තුළ පවතින බදු ක්‍රමය ආර්ථික වර්ධනයට හිතකර ලෙස වහම ප්‍රතිසංස්කරණය කළ යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසනවා. මහාචාර්යවරයා පෙන්වා දුන්නේ සංවර්ධනයට හිතකාරී වූ බදු ක්‍රමයක් රටට අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින්ද පෙන්වා දී ඇති බවයි.
7: මේ බදු ක්‍රමය තුළ ආර්ථික වර්ධනයට හිතකර නොවන බදු ක්‍රමයක් කියන කාරණාව මිතනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා පෙන්වා දීලා තියෙන කාරණාව. ඒතකොට මේ බදු ක්‍රමය වඩා වර්ධන හිතකාරී සංවර්ධන හිතකාරී වූ එකක් බවට පත් කිරීම කඩිනමින් කළ යුතු වෙනවා. මොකද ආර්ථික අර්බුදයෙන් පස්සේ මේ ගෙවියන්නේ තුන්වෙනි වසර.
1: ශ්‍රී ලංකාව ලෝක ප්‍රාග්ධන වෙළඳපොළට නැවත ප්‍රවේශය ලබා ගැනීමට අපේක්ෂා කළ යුතු බව ජාත්‍යන්තර මූල අරමුදල ප්‍රකාශ කළා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජන හමුවකට එක්වමින්.
8: අද වන විට වර්තමාන රජය අධිකරණයට විවිධාකාරයෙන් බලපෑම් එල්ල. එක පැත්තකින් ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස 65 සිට 67 කරන්නට, අභියාචනා අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස 63 සිට 65 දක්වා වැඩි කරන්නට, ඇත්ත වශයෙන්ම අපේ රටේ ශ්‍රේෂ්ඨ අධිකරණ අභියාචනා අධිකරණ ගරු විනිසුරුවරියන්ගේ ඒ ස්වාධීනත්වයට දැවැන්ත බලපෑමක් එල්ල කරමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙලසන්නට මේ රජයේ දරන උත්සාහ
1: අධිකරණයේ ස්වාධීනත්වයේ සදාණ්ඩුවේ මැදිහත්වීම ප්‍රතික්ෂේප කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත පැවසුවේ.
9: ආණ්ඩුව ක්ලීන් ෂීල් එකක් කියලා වැඩසටහනක් ආරම්භ කරන මුත් ආණ්ඩුවට ඒක ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තියෙනවා. ආණ්ඩුව තමන්ගේ වැඩසටහන තුළම ආණ්ඩුවේ ක්‍රියාවලිය අසාර්ථක බව පෙන්නු කළා තියෙනවා. ඒ කියන්නේ එහාට ගියාම ආණ්ඩුව මේ කරන්න යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුක්‍රම සංශෝධනය විශේෂයෙන්ම මේ රටේ අධිකරණ පද්ධති තුළ අධිකරණ විෂකාරක පවා පැහැදිලිව ඒ නොකළ යුතුයි.
1: මේ අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන් එම දූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. පෞද්ගලික හේතුවක් මත තමන් එම තීරණය කළ බවයි ඔහු පැවසුවේ. දිස්ත්‍රික් 6ක උණුසුම අද ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මුලතී, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්කවල දිවා කාලයේදී මිනිස්සුරුවට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි. අද දිනෙම දිස්ත්‍රික්කවල ජනතා වැඩි වශයෙන් හිරු එළියට නිරාවරණය කළහොත් දැඩි වෙහෙසකාරී බවක් හටගනු ඇති. තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් විචලනීය සහ මස්පිඩු පෙරලීම්ද සිදුවී හැකි බවයි සෞඛ්‍යංශ සඳහන් කළේ. ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් ජනතාවට දැනුම් දී සිටිනවා. මේ අතර එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් විවගාව ඇතුළු කෘෂිකාර්මික භෝගවල අස්වැන්නට බලපෑ මෙල්ල විය හැකි බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යා අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි බාරඹේ පැවසුවේ.
10: අපි කලින් වී වගා කටයුතු කරලා තිබ්බා නම් අපිට වී වගාවේ අස්වැන්නට දැඩි බලපෑමක් ඇති නොවි යම් පමණක හෝ වාර්යල සම්පාදනයකින් යුතුව අපිට හොඳ අස්වැන්නක් ලබා ගන්න අවස්ථාව කියලා වැඩි බලපෑමක් ඇති නොවි. නමුත් අපිට පසු කාලීනව මේ යලකන්නේ වී වගා කළා ඒ වී වගාවේ මන්තිපින අවධිය ජූලි අගෝස්තු කියන මාස දෙකට සම්පාත වුණොත් එම විශේෂයෙන්ම වියට කලාපේ වී වගාවේ පරාග මල්වල කියන පරාග වියලි යාම නිසා ඉස්තරී නම ඇහැල පුස්ස කියන වචනය පාවිච්චි කරනවා. ඇහැල කියන්නේ ජූලි මාසේ, පුස්ස කියලා කියන්නේ බොල්. ඒතර බොල් වී ඇක්සිඩේ ප්‍රවණතාවේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන්නට පුළුවන්. ඒ තුලින් අස්වැන්නේ අධ්‍යයනක් යම් පමණක බලාපොරොත්තු වෙන්න පුළුවන්.
1: මේකමෝ බන්ධනාගාරය තුළ ඇතු ගැටුම පාලනය කිරීම සඳහා බෙඩි තැබීමක් සිදු කළ බන්ධනාගාර නිලධාරියාට තාවකාලිකව ස්ථාන මාරුවීමක් ලබා දී තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ බෝකම්බර බන්ධනාගාරයේ වෙත හෝ තාවකාලිකව අනුයුක්ත කර ඇති බවයි. නිලධාරියාගේ ආරක්ෂාව සහ ඉදිරි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබුණා. මීගමෝ බන්ධනාගාරයේ තවදුරටත් රැඳවියන් 630 දෙනෙකු පමණ රැඳී සිටින බව බන්ධනාගාර කොමසාරි සේසි ගජනායක පවසනවා. ඔවුන්ද වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට නියමිතයි. සෙසු බන්ධනාගාරවලද ධාරිතා ඉක්මවා ගොස් ඇති බැවින් රැඳවියන් මාරු කිරීම අපහසු වී තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැවසුවේ සතියක කාලය තුළ බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර රැඳවියන් මාරු කර යැවීමට හැකියාව පවතින බවයි. මීගමෝ බන්ධනාගාර ගැටුමෙන් මියගිය සමස්ත බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 10ක්. මීගමෝ බන්ධනාගාර ඇති වූ ගැටුමෙන් රැඳවියන් 21 දෙනෙකු මිය ගියා. ඒ අනුව මේ වන විට බන්ධනාගාර ගැටුමෙන් මියගිය සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 31ක්. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලිට විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට නියෝග කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් මෙම නියෝගය නිකුත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයට පළල් බද සහිත නව ගුවන් යාන ඇණියක් ප්‍රතිෂ්ඨාපනය කිරීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක පමණ සිදු ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් එම වරෙන්තුව නිකුත් කළා. මුදල් වංචාවක් සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් දිසානායක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සුරාබදු බලපත්‍රයක් ලබා දෙන බව පවසා ප්‍රදේශීය පුද්ගලයෙකුගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත ලද පැමිණිල්ලක් අනුවයි. අවුරුදු 16 සහ 17 වයස් සීමාවල පසු වන දරුවන් සඳහා රාත්‍රී කාලයේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කරන නව නීති හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. නව යෝජනාව අනුව අදාළ වයස් කාණ්ඩයේ පරිශීලකයන්ට මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 6 දක්වා සමාජ මාධ්‍ය දුම් භාවිත අවහිර කිරීමට නියමිතයි. එම කාල සීමාව අවශ්‍ය නම් පරිශීලකයාට වෙනස් කළ හැකි බවද එරට මාධ්‍ය වාර්තා කළා. මෙම පියවර ගෙන ඇත්තේ වයස අවුරුදු 16 සම්පූර්ණ වීමෙන් පසු සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ ලැබෙන දරුවන්ට රාත්‍රී කාලයේ අධික ලෙස සමාජ මාධ්‍ය භාවිතය නැතිවන අහිතකර බලපෑම් අවම කිරීමේ අරමුණේ. බ්‍රිතාන්‍යයේ තාක්ෂණ අමාත්‍ය ලීස් කෙන්ඩල් ප්‍රකාශ කළේ මෙම නව නීති හේතුවෙන් දරුවන්ට ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීමට, අධ්‍යාපනයට වැඩි අවධානයක් යොමු කිරීමට සහ පවුලේ සමාජිකයන් සමග වැඩි කාලයක් ගත කිරීමට අවස්ථාව හිමිවන බවයි. මෙම සමාජ මාධ්‍ය සීමා සම්බන්ධ පළමු කෙටුම්පත මෙම වසර අවසන් වීමට පෙර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති. නව නීති 2027 වසරේ සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි බ්‍රිතාන්‍ය රජය සඳහන් කළේ. ඒත් විශේෂඥයින් පවසන්නේ වයස් සීමාව තහවුරු කිරීමේ ක්‍රමවේද නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට සමාජ මාධ්‍ය සමාගම් අපොහොසත් වී ඇති බැවින් මෙම තහනම මගින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා නොදෙනු ඇති බවයි. අමෙරිකා විසින් ඉරානයට එරෙහිව තවත් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. අමෙරිකානු මධ්‍යම හමුදා විධානය පැවසුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය සහ වෙල්ලපඩ ප්‍රදේශ අසල හමුදා ඉලක්ක රසකට ප්‍රහාර එල්ල කළ බවයි. ඒ සඳහා අමෙරිකාවට අයත් ප්‍රහාරක ගුවන් යානා, ඩ්‍රෝන් යානා සහ නාවික යාත්‍රා යොදාගෙන තිබුණා. අමෙරිකා විසින් ඉරානයට එරෙහිව අකණ්ඩ වෙල්ල කළ සිව්වන ප්‍රහාර මාලාව මෙයයි. හමුදා කඳුරු ආසන්නයේ පිහිටි විභාග මධ්‍යස්ථාන ආරක්ෂිත ස්ථාන වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බවයි ඉරානයේ අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. එව විභාග මධ්‍යස්ථාන, පොදුශාලා සහ ආගමික මධ්‍යස්ථාන වෙත ගෙන යන බව අදාළ නිවේදනයේ සඳහන්. ඉරානයට එළවෙන ප්‍රහාරවල ප්‍රතිප්‍රහාර ලෙස බහරේනිය, ජෝර්දානිය සහ කුවේට් රාජ්‍ය පිහිටි අමරිකානු කඳුරුවලට ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඉරාන් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ප්‍රකාශ කළේ බහරේනිය පිහිටි අමරිකානු නාවික හමුදාවේ පස්වෙනි බලෑණි කඳුරේ අණදෙන සහ පාලන මධ්‍යස්ථානීය නාවික සහාය මධ්‍යස්ථානීය ගබඩා සහින්දන ටැංකි කිහිපයක් තම ප්‍රහාරවලින් විනාශ කළ බවයි. ජෝර්දානයේ පිහිටි අමරිකානු ගුවන් හමුදා කඳුරට එල්ල කළ ප්‍රහාරයේදී ප්‍රහාරක යානා රඳවා තිබූ ආරක්ෂිත ස්ථාන මෙන්ම ඩ්‍රෝන යානා විනාශ කළ බවත්, කුවේටයේ පිහිටි අමරිකානු හමුදා මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කළ බවත් එම බලකාය පැවසුවා. අමරිකානු හමුදා සිය රටවල රැඳී සිටීමට විරෝධය පළකන ලෙස ජෝර්දානිය සහ කුවේටයේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ඉරාන් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කළේ. මේ අතර ඉරානයට සහ යෙමනේ හූති කැරලිකරුවන්ට යුදමය කටයුතු සඳහා භාවිත කළ හැකි බහණ්ඩ සහ තොරතුරු සැපීම වැළැක්වීමට චීනය ප්‍රමාණවත් පීවර නොගන්නා බවට අමරිකාව චෝදනා කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමරිකානු තානාපති මයික් වාල්ස් මේ බව සඳහන් කළේ ආරක්ෂක මණ්ඩලය අමතමින්. හූතිවරුන්ට අවිතහනමක් පනව ඇති එක්සත් ජාතීන්ගේ යෝජනාව ඉරානය මෙන්ම චීන ඇතැම් සමාගම් සහ ආයතනද උල්ලංඝනය කර ඇති බවයි ඔහු පැවසුවේ.
0: ආර්ථික සියත සියත බිස්නස් රිවියුස්.
1: කොමර්ෂල් බැංකුවට අනුබද්ධ CBC ෆිනන්ස් PLC සමාගම C24 වන ශාඛාව කෑගල්ලේදී විවෘත කර තිබෙනවා. කෑගල්ල සහයාවට වෙසෙන ජනතාවගේ මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවගේ දියුණූ දෙසා ඔවුන්ටම අනන්‍ය සුවිශේෂී මූල්‍ය වෙසඳුම් රැසක් සැපීම මෙම නවශාකාවේ ප්‍රධාන අරමුණයි. CBC ෆයිනන්ස් PLC සභාපති ෂර්හාන් මොක්සින්ගේ ප්‍රධානත්වයෙන් පැවති සමාරම්භක උත්සවයට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජකයෙන්ද එක්ව සිටියා. මේදි අදහස් දැක්වූ කළමනාකාරීත්වය ප්‍රකාශ කර සිටියේ කෑගල්ල නවශාකාව හරහා ලීසින්, ස්ථාවර තැන්පතු සහ රන් අය ඇතුළු පුළුල් පරාසයක විහිදුණු මූල්‍ය නිෂ්පාදන රැසක් පාරිභෝගිකයන් වෙත විවෘත වන බවයි. ශාකා විවෘත කිරීමට සමගාමීව CBC ෆයිනන්ස් ආයතනය විසින් කෑගල්ල බස් නැවතුම් පොළ පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් විශේෂ ප්‍රජාසත්කාරක ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කළා. එහිදී විධිමත් කසල එකතු කිරීම එකක බස් නැවතුම්පොළ පරිශ්‍ර තුළ ස්ථාපිත කිරීමට පියවරගෙන තිබෙනවා.
0: ක්‍රීඩා සියත සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවර විස ක්‍රිකට් තරගාවලිය අනිත් ආරම්භ කිරීමට මෙවන විට සියලු කටයුතු සූදානම්. පළමු තරගයේ යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. තරගාවලිය ආරම්භ කිරීමට පෙර විශේෂ සමාරම්භක උළෙලක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අනිද්දා සිට අගෝස්තු 8 වනදා දක්වා කොළඹ SSC රංගිරි දඹුල්ල මහනුවර පල්ලිකැලේ සහ කොළඹ ආර් ප්‍රේමදාසන ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතයි. යලි සිරස්තල ඩෙංගු මරණ 49 දක්වා ඉහළට. රුසියානු ඉන්ධන සමාගම් දෙකකින් ටෙන්ඩර් කැඳවයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකින්ගේ හිඟයක්. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස සජිත් තිල්ලයි. සේතු දැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කොෂාරි උඩුවනගේ. සේත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12:00 එතෙක් නැදී සිටින පෑන් පැපුවත් සමගින්.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the town.
1: රස්සට කෑම හදන ගමන් සිංදු කියන ඩොන් ෂාමන්ගේ අද බර්ත්ඩේ එක.
2: Happy birthday.

0: අද මොකද කරන්නේ ලංකාවේ ඉන්නේ?
1: ලංකාවේ ඉන්නේ මගේ අලුත් ඉන්ස්ටිටියුට් එකයි රෙස්ටෝරන්ට් එකයි මැනේජ් කරන්න මම ඇවිල්ලා දැන් අවුරුද්දක් විතර වෙනවා. ඉන්ස්ටිටියුට් එක හොඳටම දියුණු වෙනවා. ඒකේ දැනට ගොඩක් දෙනා ස්ටඩි කරනවා. මගේ රෙස්ටෝරන්ට් එක සිංගින් ෂෙෆ් රෙස්ටෝරන්ට් එකක් ජනප්‍රිය වෙමින් යනවා. ඉතින් බොහොම සතුටුයි ලංකාවේ ගත කරපු කාලේ.
2: අපි නොහිතපු ෆීල්ඩ් එකක් ඔයා එකට එකතු කළානේ. මොකද්ද ඒ ගැන හිතෙන්නේ?
1: මම බොහොම සතුටින් ජීවිතය ගත කරනවා. මම එදා ඉඳලා ගුරුදැත්ත මා ආහාර සහ සංගීතය කියන දෙකක් නෙමෙයි එකක්. ඉතින් ඒ දෙකේම ගත කරන කාලය ජීවිතය වගේ තමයි දකුණ වම වගේ තමයි ඇස් දෙක වගේ කන් දෙක වගේ රත් දෙක වගේ කකුල් දෙක වගේ ජීවිතය ගත කරමින් යනවා.
0: දැන් ලංකාවින් එකේ අලුත් සින්දුවක් එමහන්න පුළුවන් වෙයි.
1: අනිවාර්යෙන් පුළුවන්. දැන් මේ දවස්වල ගීත කීපයක් නිර්මාණය කරගෙන යනවා. ඒවත් එක්ක මම බලාපොරොත්තු වෙනවා ඒ ගීත ඉක්මනින්ම ඉදිරිපත් කරන්න.
3: Talk of the town.
2: Mission Impossible series එකෙන් ලෝකේ බේරපු Tom Cruise මේ පාරේන්නේ action hero කෙනෙක් විදිහට නෙවෙයි.
0: Powerful billionaire කෙනෙක්ගේ සම්පූර්ණයෙන්ම වෙනස්ම character එකකින් Digger. ඒ තමයි මේ දවස්වල මුළු ලෝකෙම කතා කරන Tom Cruiseගේ අලුත්ම movie එක.
2: හැබැයි trailer එකට වඩා හැමෝම කතා කරන්නේ Tom Cruiseගේ මේ අලුත්ම පෙනුම ගැන.
0: Tom Cruiseම කියලා තියෙනවා Digger Rockwell කියන මේ billionaireගේ character එක තමයි තමන්ගේ career එකේ හම්බුණු challenging character එක කියලා.
3: Talk of the town.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවේ. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.

0: Tidakhas bisipah masri SLIC Life GV Terakshan Oppo Himian Taimiruna 7th bonus pratilabe agaya Rupiah kuti ekdahas harasya hata ikmavai Sri Lanka Insurance Life Piyakumin Mavakumin
1: Apos samani pelimpasu goliye upadidari ekvanna NSBM harita sarasavye Upadipadanam patamalavu sampurna kar Lova ihala piligani maksahita Vides Vishwa Vidyalika upadikata praveshavanna Amatanna 0112-544-5000 NSBM harita sarasavye Obe anagateta chayagrahi ආරම්භයක්
2: අරිගියේ හරිම තැනට ගිහින්දා LOLC එකේ ලෝන් එකක් ගත්තේ
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
4: ඕනේ LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
5: මොළොමදී අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරු කිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳමදී අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
6: සමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
7: හා කොහෙද මේ දෙන්න උදේවාන්ද
8: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩෙසිව්ස් කීම් කෝට් වෝටර් ප්‍රූෆින් පේන් බඩු සේරම ගන්න යනවා දැන් කීයකට කියලා යන්නද
7: අයියෝ මොකටද වටේ යන්නේ අර ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ
9: දැන් ස්විස්ටෙක් ගාවෝයි සේරම තියෙනවද
7: නෑ නෑ හැබැයි ස්විස්ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි මිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්
8: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස්ටෙක් දීලා ගාවට යමු වැඩේ හරිනේ
10: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
11: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance We Help
12: ආලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත පර්කෂන් එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය රකිත වික්‍රම රත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලූ නූතන ප්‍රවේණියකි නිප්පුර මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකේට ගෙන යන මහා සිහින දකින්නාගේ කතාව රිද්මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක් මාධ්‍ය අනුග්‍රහය සියත
13: ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
14: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් ඉන්නවද?
9: මොකද මේ වගේ
13: කියන්නේ? සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
9: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ?
13: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණිතනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය.

0: පොලියක් 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Hadunwa Dina Rhino Premier Roofing Sheet Fetivistra Sandha Dhatunai Anuhaya Amatana
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011-832-1000 NIBM The City University The place to be
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි

0: ඔස්සේ තහගෙන ඉන්න දැන් වෙලාව තවල් එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: किया था टॉप स्टोरी
1: රට මේකට ජාතික මෙහෙයුමෙන් සැකකරන 855ක් අත්අඩංගුවට රට මේකට ජාතික මෙහෙයුමට තේ වත්ද්‍රව්‍ය සමග සිදු කළ වැටලීම් වලින් පුද්ගලයන් 855 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැසුවේ හෙරොයින් කිලෝග්‍රෑම් 892ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 11ක් සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග රැසක් සැකකරුවන් සතුව තිබී පොලිස් බහරයට ගත් බවයි. සැකකරුවන් අතරින් රැඳුම් නියෝග ලබාගත් පිරිස 7ක්, තවත් පුද්ගලයන් 55 දෙනෙක් පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා. පුත්කලින් 855 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ සිදුකල වැටලීම් 859කින්. දැන් නිදෙස් පුවතක්. මැතිවරණය සම්බන්ධයෙන් හෙට ඉතා දැවැන්ත නිවේදනයක් සිදු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු පැවසුවේ මෙම සතියේ ජාති අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරන බවයි. හෙට රාත්‍රී 9ට පැවැත්වෙන මෙම දේශනයේදී නිදහස් සහ සාධාරණ මැතිවරණ පිළිබඳ අවධානය යොමු කරන බව ට්‍රම්ප් සඳහන් කළා. මෙම ප්‍රකාශය නිකුත් කරනු ලබන්නේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මධ්‍ය මැතිවරණයට පෙර දැඩි ෆෙඩරල් ඡන්ද නීති සම්මත කරන ලෙස රිපබ්ලිකන් පක්ෂයට ට්‍රම්ප් දිගින් දිගටම බලපෑම් කරමින් සිටින පසුබිමකයි.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: අනුවටයි දශම දෙකෙන්, අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52%. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.75% පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011-832-1000 NIBM the City University the place to be.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011-787-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nadunwadena Rhino Premier Roofing Sheet. Pedivistra Sandha 13.96 amatanna.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු ට්‍රේඩින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකින්. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.

0: na nasudu ko tigena e disney
1: danin anna sathi dawasala hawasa dekata
2: theater hot and spicy with sudu kochi
1: goda kadare
3: na na na na na
4: kale kala avakashayata ganithaya mona gasena mohota percussion eki rhythmaya අවසන් කේශනාලිකා අන්තය දක්වාගෙන යන හෘද ස්පන්දනය රකිත වික්‍රමරත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලු නූතන ප්‍රවේණියකි නිප්පුර මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකේට ගෙනයන මහා සිහින දකින්නාගේ කතාව රිත්මන්ත්‍ර මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක් මාධ්‍ය අනුග්‍රහය සියත
5: ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
6: හැංගුණා
5: කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින්න නගරයක්
7: මට එහෙම ඕන නෑකි මට එහෙම ඕන මම මේ මිනිහ කසාද වෙන ගන්න නෑනි
5: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්
8: Love it now, never love because it now.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකියි.
0: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: අර ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
7: හිනා වෙන්න මෙන්න වෙලාව.
8: මං හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
9: පයිලට්, කෝ පයිලට්, කෝ කෝ පයිලට්.
8: නෑ නෑ, පයිලට්, කෝ පයිලට්, කෝ මේ පයිලට්.
10: ලටබතන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
11: පොළොවේ රන්නස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
12: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
13: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
14: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
15: සුබ දවසක්.
16: අලුත් වෙලා,
15: පහසු වෙලා,
16: තෑගි වැඩි වෙලා,
15: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
17: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
18: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
19: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
20: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ෆ්ලෝව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
21: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
22: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: Co-Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Co-Bank Debit Cards ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හිත දවසකට පළමු පියවරයි
4: Bajaj Vigo Jooli Vasi Bajaj Vigo Electric 3-Road රසයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි David Pierce E-Mobility වෙතින්
5: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
7: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් දාලා
8: ඈරාලා හමි
7: ඇහුන් නැද්ද මං කියපුවා
8: නෑ නෑ අහන් හිටියේ
7: මොනවද අහන් හිටියේ
8: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
7: හෑ
8: ඕරාලා හමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
6: අනුග්‍රහය
9: දැනෙන්න අඳින්න රිසිසේ
10: මනස්ගාතද?
11: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
12: London Prison Break. Nuwara Bokamberdi.
13: ජූලි 24 වස්ති යොහානි කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් විත් නිවුස්
12: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම්බරදි
13: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
12: විමසීම් 0156 336 331
13: Organizers and media partners.
12: Global events, Seetha FM, Seetha TV. Anuwatai Dashamadeken, Anuwatai Dashamahat.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම් තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්. ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
1: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
2: සියත පොකට් මනී. ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගාවට්ටම් හොන්රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 200යි. මැලිබන් ස්මාර්ට් ක්‍රීම් ක්‍රැකර් ඉතිරිය රුපියල් 115යි. මැජික් නුගා සහිත බටර්ස්කොච් ඉතිරිය රුපියල් 300යි. හාපික් 10X ඉතිරිය රුපියල් 145යි. කාගිල්ස් ෆුඩ් සිටි
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
5: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්. Original quality බාගෙට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග Biotech Solutions within Asta Toner, HP, Canon, Brother, Epson, Xerox සතුළු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Asta Toner original වගේම quality වියදම 150ක් දක්වා අඩු කරගන්න. දැන් මම තන්න 0777 133 021 Asta Toner print smart save more.
6: CB Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාකාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
7: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
9: මන් නම් හිතන්නේ නැහැ.
7: දකින හේන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
10: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
11: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
7: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
12: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.
13: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: දෙකයි වෙනඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0111 400 100.

0: Theater Top Story.
1: කුමාර ජයකුඩිගේ නඩුවේ සාක්ෂි ගනී. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කුමාර ජයකුඩිට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මාස 7 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩකවිල විසින්. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා. කුමාර ජයකුඩි 2014 වසරේ කටයුතු කර ඇත්තේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන්. එහි ගබඩා සංකීර්ණයේ කාපට් කිරීමේ කටයුතු පවරා තිබුණේ පෞද්ගලික සමාගමක් වෙතයි. එම සමාගමට වාසිදායකාකාරයට ක්‍රියා කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදුකර බවට චෝදනා කළමින් අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය කුමාර ජයකුඩි එරෙහිව මෙම නඩුව ගොනු කළා. දැන් තවත් දේශීය පුවතක්. රුහුණු මහා කතරගම දේපාලයේ ඇසළ පෙරහර මංකල්ලේ පළමු පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. මේ වන විටත් කතරගමට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි සියත ප්‍රාදේශීය වාර්තාකරු KD දේවප්‍රිය සඳහන් කළේ.
2: අද දැක්ගන් ලැබුණ උදෑසන හින්දු බැතිමුතු වීදු තම තමන්ගේ ජාතිවල ගාවනිකු උපුට පූජාවත් කටයුතු කරන ආකාරය එකම අද දවසේ අද උදෑසනටත් දසදහසකට වැඩි පිරිසක් බුදු භූමියේ රඳමන්දනාමා කරගන්න ආකාරය දැක්ගන් ලැබුණා. කතරගම් බුදු භූමියේ ගස් රට අංගනෙවි ස්ථානවල එකම බැතිමුතුන්ගෙන් පිරි ඉන්න ආකාර දැක්ගලා මේ දන්සල් රසක් පවත්වන පූජා භූමිය තුළ
0: Top Story අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

afternoon. හවස දෙකයි විනාඩි 10යි වෙලාව. ඉතින් කෙසේද තතු? ආ හොඳින් නේද? ඔ මට පේනවා වෙලාව කියපු සනින්. ඔන්න WhatsApp messages එන්න ගන්නවා. ඒ කියන්නේ මම කියන්න ඕනේ අමුතු වෙන්නේද? WhatsApp message එකක් දාන්න කියලා. හවස පහට ඔන්න මෙන්න වෙනකන් සුදු කොච්චි වහගෙන ඉන්න කියලා. කැමති සින්දුවක් තියෙනවා නම් ඒක මට කියන්න කියලා. කවහරි එකතු කරගන්න ඕන නම් ඒකත් message එකේ type කරලවන්න කියලා. මේක තමයි දවසේ සුපිරිම පැය තුන කියලා. සින්දු වලට අමතරව උම එකක් වුණත් ඉල්ල ගන්න පුළුවන් කියලා. මගේ පිස්සු කතා, මෝඩ කතා, ඊට පස්සේ උරතල් කතා, ආදර කතා අහන් ඉන්න කියලා. මේ කිසි දෙයක් මං කියන්න ඕනේ නැනේ. එනයි කිව්වේ කියන්න ඕනේ නෑ කියන එක අඟවන්න තමයි කිව්වේ. හරිනේ, පැහැදිලිය නේද? ඉතින් එනයි චරයිතේ.

0: ශිල්පී ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 8432000. NIBM The City University, the place to be.
1: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.

0: ලැබේ. ස්වභාවිකයි, ආරක්ෂිතයි.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: ත්‍රිබී බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115-411-411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
1: ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
3: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසෙ.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
5: City Road සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam, Fortune RBD Cooking Oil, ඉතිරි රුපියල් 450යි, Saras Chicken Sausages, ඉතිරි රුපියල් 170යි, Mirinda, ඉතිරි රුපියල් 105යි, Eva Dry Tex Wings, ඉතිරි රුපියල් 130යි, Cargill's Food City.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
7: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

විස්ස දෙකයි වනාඩිය විසි පහයි වෙලාව. අද මුලින්ම කියන්න ඕන කාගෙනමද? හැවන් පිරිස්! හයි සුදු පුතා, කොහොමද? ආදරේට හොඳේ පුතා කිව්වේ? නැත්තං ඔයා මට අයිය හරි අංකල් හරි තමයි වෙන්නේ. බොරුවට බොරුවට අංකල් කිව්වේ. ඔයා අනිවාර්යෙන් මට වැඩි අවුරුද්දක් හෝ දෙකක් වැඩිමල් ඇති කියලා මට හිතෙනවා. ඉතින් ඉතින් මොකද වෙන්නේ ජීවිතේ? දැන් තමයි ඉතින් වෙන දෙයක් නේද? මොකද මාවත් ඔයාට හම්බ වෙලා නැති තියෙන්නේ. සින්දු අහගෙන ෆුල් චලී ඉන්නයි තියෙන්නේ ඔයාටයි මටයි නේ. ඒ සින්දුවක් දුන්නේ නෑ, ඊයේ නම කිව්වේ නෑ කියලා කොල්ලට පොඩි අවුල් ගිහිල්ලා. එනිසා මං හිතාගත් අද පළවෙනියටම එයාව එකතු කරගන්න. හරිද? දැන් සතුටුද? දැන් චුට්ටකට කලින් අපේ ඔෆිස් එක ළඟට කවුරු හරි ආවා. කවුද ආවේ? මම ප්‍රෝග්‍රෑම් එකට එතකොට ඇවිල්ලා. මම සාමාන්‍යයෙන් දෙකට පහක් දහයක් වගේ තියෙද්දි අපේ බීම් එකට, එහෙම නැත්නම් ස්ටුඩියෝ එකට එනවා. අපිට එමයි කියලා තියෙන්නේ. කොහොම හරි මං ආවට පස්සේ තමයි ඒ කෙනා ඇවිල්ලා තියෙන මට ආයෙ එළියට එන්න පුළුවන්කමක් තිබ්බේ නෑ. මම මේ හොයනවා කවුද ආවේ කියලා. කො ඒ ආපු එක්කෙනා ඉන්නව නම් අහගෙන මේ වෙලාවේ මෙසේජ් එකක් දාන්න බලන්න. WhatsApp මෙසේජ් එකක්.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් ඉන්නවා
2: ගොඩාක් අද්දරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් ඉන්නවා
3: සාව ෆස් ටයි අපිට හන්න සීත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි තරංගේයෝ
1: ජපාන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සති දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: හේ යනු ඔයා අහගෙනද හිටිය සඳු මිතුරු යනකොට මං හිතුවේ නෑ ඔයා අහනවා ඇති කියලා ඒ වුණාට ඔයාමට මෙසේජ් එකක් දාලා නේද ස්තුතියි සඳු මිතුරි කියලා හොඳයි හොඳයි ඒ වගේ ඉඳලා හිටලා නොකිය සින්දු ප්ලේ කරන්න ඕනේ ආසාසේවා මතක තියාගෙන ඉඳලා මට ඇත්තටම සින්දු යනකොට ඔහො මතක් වුණා ඒ වුණාට මං හිතුවේ නෑ ඔයා සමහර වෙලාවට පොඩි එකනයික බිසි වෙනවා නේද එයාට කවනවා යාව වොෂ් තම්මනවා ඒ කතන්දර හින්දා මං හිතුවා ඔයා සමහර වෙලාවට අහගෙන නැතුව වද්ද කියලා බැලින්නම් හොර ගෙඩියෙක් වගේ අහගෙන ඉඳලා අක්කේ කියලා මෙසේජ් එකක් දාලා තිනවා කිඹුලා අනේ චූටි පැටියා මට අක්කෙලු කසාද බැඳලා මං හිතන්නේ ලොකු ළමයාට අවුරුදු 19ක්ද කොහෙද මට වැඩි අවුරුදු 3-4යි ලොකු ළමයා බාල මේ මට අක්කලු හරි විහිළුයි ඉතින් ඒ අතරේ මයිදෙයෝ අපි සියත දාගෙන ඉන්නේ මයිදෙයෝ ඔයා ආවද කියලා මෙසේජ් එකක් දාලා තිනු වොයිස් නෝට් එකක් මැලේෂියාවල අසංක වංගේ කැහුව මට හිනානේ ආවද කියලත් නෙවෙයි අහලා තියෙන්නේ ගෞරවාන්විත විදිහට තමයි ඒක අහලා තියෙන්නේ හැබැයි එච්චරම ඕනේ සුදු අසංක ඊට පස්සේ අසංක මට සුදු මැණික කියලා තියෙනවා සුදු මැණිකද දෙයියද හරියට කියන්න එකක් කියන්න තව ඔයා ආසෝ ඔයාට එනේන වචන හැම එකක්ම මට කියන්නද සුදු මැණික බබා මය දෙයියා පැටියා මගේ රත්තරන් පන මගේ පන ඩිංග මගේ චූටි බෝලේ සුදු පැටියා සුදු බෝලේ වස්තුව මගේ වස්තුව එමත් කියන්න හරිද කොයි වන්න බලන්න කියලා අර මේ අර ෆිල්ම් එකේ වගේ හොඳේ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් එකේ නේද එහෙම කියන්නේ මගේ වස්තුව එම කියලවන් අම්බෝ සද්ද වැඩි වුණානේ මේකේ අසංක ඔයා එහෙම කියලා වෙනකම් මම බලාගෙන ඉන්නවා හරිද කොල්ලු hina වෙනවලු යාට එයාගේ නම කිව්වේ නෑ කියලා පළවෙනි වතාවට එයාට අංකල් කිව්වලු මම ඔයාට නෙමෙයි අංකල් කිව්වේ හෙවන්ට ඒකට ආදරේට කිව්වේ අසංක ඔය අංකල් නෙවෙයි පැටියෝ ඔයා සීයා හරි හරි චූටි පැටියා ආදරෙන් ඔයාව එකතු කරගන්නවා හරිද මං කවුද ඔයාගේ වස්තුව මයි දෙයියනේ

වැස්සක් වැහලා පෑවා වගේනේ එක පාරට. හරි චුටි බ්‍රේකයක් ගමු, ඊට පස්සේ ආයෙ සින්දු හමු. දැන් වෙලාව 2:38.

0: ඩෙංගු මාරාන්තිකයි. වේලාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්ත්වයකදී අපි මුලින්ම කියන්නේ විජල්ණය වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්ත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්ත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරේ කම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙයි.
0: මේ පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: අපොස සාමාන්‍ය පෙළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදේශ විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011544500. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
3: 20 upgrade, 20 upgrade.
4: අලුත් සොන් එකක්ද?
3: නෑ, දැන් සිංගර් එකකින් ASUS HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
4: Upgrade වෙන laptops ගන්න සිංගර් එකට අදම එන්න.
5: සුබ දවසක්.
3: අලුත් වෙලා.
4: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
8: අපිට තොරතුරක් ලැබිලා තිනෝ පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
9: මනස්ගතද?
8: සෝරි සර්.
10: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
11: London prison break. Nuwara Bokamberdi.
12: ජූලි 24 වස්ති, යොහානේ, කයිසර්, දිනේෂ්, ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS, කාංචනා, රවීන්, සරිත් සුරික් with news.
11: London prison break nuwara bokamberdi
12: pravesha patra tickets ministry within ho edina doratwen
11: vimusim 0756336331
12: organizers and media partners
11: global events sita fm sita tv
13: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා.

නුගේකට නිලු හලෝ සුදු. ඔයා මට සුදු කියනවා, මං ඔයාට සුදු කියනවා. ඊට පස්සේ ඔයත් එක්ක ඉන්න අනිත් සුදු සමාලි, එයත් මට සුදු කියනවා, මාත් එයාට සුදු කියනවා. අපි ඔක්කොමනේ බලයන්ති සුදුලා. ඉතින් මොකද වෙන්නේ, ලංච් කක්කද? මේගොල්ලෝ නම් ගානට වෙලාවට ලංච් ගන්න අය. මොකද 12 මාරටද කොහෙත් තමයි මං හිතන්නේ ලන්ච් බ්‍රේක් එක ඒගොල්ලන්ට හම්බ වෙන්නේ. හැබැයි පැයක් විතර හම්බ වෙන්නේ නෑලු, පැය භාගයයිලු. ඒ කියන්නේ මෙහෙම කාගෙන කාගෙන යන්න තියෙන්නේ නේද? ආ මට නම් පැය භාගෙන් කන්න නිකන් අමාරුයි වගේ. පැයක් විතර තියෙන්න ඕනේ නේද අනේ? පොඩ්ඩක් රවුම දාලා එළිය බලලා මතින පොඩ නිකන් එක දිගටම ඔෆිස් එකේ ඉන්න කියොත් එහෙම පොඩක් එළිය බලන්න යන්න ඕනේ. කඩේ ගාවට පොඩ්ඩක් යන්න ඕනේ. මට එහෙම පොඩි සීන් එකක් තියෙනවා. මං ඉතින් එතකොට තනියෙන් යන්නේ. ඉන්න අනිත් කට්ටියවත් අරගෙන යන්නේ. මොකද මේ එක දිගට වැඩ කරන්න එහෙම හොඳ නෑනේ නේද? ඔය කම්පියුටර් එක දිහා බලාගෙන වැඩ කරනවා නම් කොහොමත් කියනවනේ අනිවාර්යෙන්. පොඩක් ඇස් දෙක වෙනතකට යොමු කරන්න ඕනේ. ඉතින් ඇස් දෙක වෙනතකට යොමු කරන්න කියලා කොළපාට පරිසරය එහෙම බලන්න තිබ්බනම් ඔන්න හොඳයි. ඒ නිසා තමයි මම පොඩක් එළියට යන්නේ. ඔෆිස් එකෙන් එළියට ගිහිල්ලා ගහක් කොළයක් දිහා බලලා පොඩක් ඉතින් ඇස් දෙක පොඩක් රීෆ්‍රෙෂ් කරගෙන ආයෙනෝ. එහෙම තමයි ඉතින් වෙන්න ඕනේ. පොඩි පොඩි බ්‍රේක්ස් ගන්න ඕනේ. කියන්නේ පොඩි බ්‍රේක් එකක් කියලා මෙතන විනාඩි 20-30-40 එහෙම මේ පැයෙන් පැයට එළියට ගිහිල්ලා විනාඩි 20-30ක් බ්‍රේක් එකක් අරගෙන ඉන්න කියලා නෙවෙයි මම කියන්නේ. හැබැයි එක දිගටම වැඩ කරනකොට නේද එහෙම පොඩි බ්‍රේක් එකක් තියෙන්න ඕනේ. දැන් නිලුයි සමාලි කමන්නේ පැය භාගික හරි ඉතින් නේ බ්‍රේක් එකක් ගන්න ඕනේ. නිලු නම් වැඩ කරන තැනම මේම පේන මානේ ඉන්නේ. එයාට ඉතින් ඔෆිස් යන්න කියලා අමුතුවෙන් ලෑස්ති වෙලා පාරේ විනාඩි 30-40 රස්තියාදු වෙලා යන්න දෙයක් නැහැ. වාසනාවන්ත ජීවිත. හරි ඔයා කෑවද කියලා අහලා තියෙනවා නිලු. අන්න මම ඉතින් එනකොටම කාලා නෙන්නේ. ඊට පස්සේ ඉතින් ප්‍රෝග්‍රෑම් එක කනවා. ඊට පස්සේ ආයෙ ගෙදර කියලා තමයි කන්නේ. හරිනේ වේල් තුන ගොඩ නේද? නේකයි සීන් එක. ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ වෙනදට හොරෙන් මා වහන එක්කෙනෙක් අද හොරෙන් නෑ එලි පිට මා වහනවා. මොකද අද එයාගේ ඕෆ් ඩේ එක. එයා කැමති සින්දුවක් මට ප්ලේ කරන්න කියලා තියෙනවා. මට මතක් වුණා සින්දුවක් මේ එක ඊයේද මන්දා අනු මගෙන් ඉල්ලපු සින්දුවක්. ඒක මට දෙන්න බැරි වුණා. මං හිතුවා ඒක ඊළඟට දෙනවා කියලා. ඉන්නක බලන්න. දැන් පොඩ්ඩක් මේ සද්ද වැඩි සින්දු විතරක් නෙවෙයි සද්ද අඩු සින්දුත් මම ප්ලේ කරනවානේ දෙකේ ඉඳන්ම. ඉතින් කවුද මන්ද කොළු පැංචෙක් මට කියලා තිබ්බා. එහෙම එපා, හතරෙන් පස්සේ විතරක් පොඩ්ඩක් ස්ලෝ කළාම ඇති. මොකද අපි සුදු කොච්චි වහන්නේ ගැම්මට ගැම්මට. ඩීජේ සුදු කොච්චිගේ මික්සින් අහන්න අපි ආසයි කියලා. මෙතන එහෙම ඩීජේ කරන්නේ නැහැ. මෙතනදී පොඩි සෙල්ලමක් දානවා ඉඳලා ඉන්න පොඩ බැක් ටු බැක් මැච්චන ටිකක් සින්දු ටිකක් ගහනවා. ඒක ඇත්ත. එහෙම ප්ලේ කරනවා. ඒ වුණාට ඒක තමයි ඕනි කියලා මේ කවුද කියලා තිබ්බ මට යාගේ නම මතක නැහැනේ. ඊ මට ඒ මෙසේජ් එක කියවන්න බැරි වුණා. එනිසා අද කියවන්න ඕනි කියලා හිතුවා. දැන් මතක නැහැ කවුද එව්වේ කියලා. හරි කොමාරි කමන්නේ. ඊළඟ සින්දුව සුජී ඔයාටත් එක්ක

මාතර කුමාර, ඔයා කාගෙද පළමු පෙම්වතා වුණේ? හා මං කාටවත් කියන්නේ නැහැ, මට විතරක් දැනගන්න නම කියනවද? ඔයා කාගේ පළමු පෙම්වතාද කියලා? මොකද කොල්ලට සින්දුව සෑහෙන්න වැදිලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා, ආසම සින්දුව කියලා. මතකයන් ඔබේ. ඉතින් මට ප්‍රශ්නයක් ඉතින් මතු වුණා, ඒකයි මං ඇහුවේ. ඔමට හිමීට නම දාලා තියන්න හොඳේ, නිකන් දැනගන්න. හරි, චුටි බ්‍රේක් එකක් ගන්නවා, ඊට පස්සේ ආයේ සින්දුවක් අහන්න පුළුවන් වුණොත් අහමු, නැත්නම් ඊළඟ පැයේදී අපි ආයේ හම්බ වෙමු. හවස 3ට තව තියෙන විනාඩි 4යි.

0: සෙනසුරාද උදේ අටට
1: අඩුනුගෙයියා අදත් ලේට් නේද?
2: මේකනි ෂෙෆ්, අද මගේ පස්සෙන් බොයි කෙනෙක් ආවා.
1: ඉතින් මං අහන්නේ ඇයි ලේට් උනේ?

0: ser, ea harim hemen zerene abe.
1: Eh?
2: Gintu pitie ema beno, gintu pitie ema beno.
3: Abe aduma milada, kasagala green super, den tepa vyapta shaka jalak samagin. Mulle eriyava, aturukiriya, matale, nanammala, tanimulla, gambala, kasagala green super, jeevithethi teriyak. හොඳම දේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිත හිටි තිරයක්.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515 අමතන්න.
6: වැඩටත් ගේමින් වලටත් world class performance එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC computer accessories දැන් ශ්‍රී ලංකාවේ Biotic Solutions වෙතින්. keyboards, mouse, headset සහ තවත් බොහෝ දේ. දැන් මමතන්න 077713021. AOC smart performance trusted worldwide.
7: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
8: කොල්ලෝ

0: සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: සතුට රස ගොනු මුසුමෙනා කැමවල රස සුරකෙනා.
5: කුකු ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
6: මුළු පවුලටම මගේ ගානටම
7: ඒක හරිම අපූරු ලෝකයක්.
8: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
7: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක බඩුවල ලස්සන.
6: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
7: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොටම මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
8: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
9: TB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාකාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
10: ඔඩියෝ මගාරින්න බෑ. දැන් හිතන්නකෝ මම ගැන. දැන් මම මොකද කිව්වද? මං ගැන හිතන්නකෝ කියලා විතරද කිව්වේ? ඔයා මොකටද ටග්ගල් ප්ලේට් එකට බෙදාගත්තේ? ආ මන් තමයි මෙතන ඉන්න මොඩියා කියලා.
11: ඒ ඔයා බෙදන්න ගලින් මම දාගත්තා.
10: ආ දාගත්තා. ඒක තමයි. ඒකට විතරක් නුවණ
12: තියෙනවා. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
13: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
14: අනුග්‍රහය
15: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
16: හවස 3:00 වෙනාඩියයි.
17: වේලාව ඔබ වෙත ගෙනාවේ
18: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: किया था टॉप स्टोरी।
1: විනිසුරු විශ්‍රාම වයසට නීතිජ්ජ සංගම්මල විරෝධය. විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් දිවයිනපුරා නීතිජ්ජ ප්‍රජාව විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා නීතිජ්ජ සංගමය පවසනවා. එම සංගමයේ සදහන් කළේ සිය විශාලතම ශාඛා සංගමය වන මහනුවර නීතිජ්ජ සංගමයද එම ස්ථාවරයේ සිටින බවයි. බලපනේ නුවරඑළිය සහ කෑගල්ල නීතිජ්ජ සංගම්ද විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විරෝධය පළ කළා. ශ්‍රී ලංකා නීතිජ්ජ සංගමයේ සදහන් කළේ සිය ස්ථාවරය සඳහා මෙරට මෙන්ම විදෙස් රටවල සිටින පාර්ශ්වකරුවන්ගේද සහාය ලැබිය ඇති බවයි. විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහි ප්‍රතිපත්තිමය ස්ථාවරය තවදුරටත් පවත්වාගෙන යන බවයි ශ්‍රී ලංකා නීතිජ්ජ සංගමයේ සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. ඉරානය එකගතාවකට නොපැමිණිය හොත් සිවිල් යටිතල පහසුකම් වලට ප්‍රහාර එල්ල කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. අමරිකාව මේ වන විට ඉරාන දකුණු වෙරළේ ස්ථානවලට ප්‍රහාර එල්ල කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුගිය දින කිහිපය තුළ ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 30 දෙනෙක්. ජනතාව වෙනුවෙන් සියලු ශක්තිය යොදවමින් පෙනී සිටින බව ඉරාන රාජ්‍යය සඳහන් කළා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

දෙකට ඔන්න වෙන්න තියෙද්දි මාව බලන්න ආපු එක්කෙනාව හොයාගත්තා. රංග අනේ ඔයා ආවා කියලා අස්සෙන් දන්නේ ඉතින්. ඔයාත් ඉතින් ඕන් නැති වෙලාවල් වලටනේ ඇවිල්ලා තියෙන්නේ. දෙකට කිට්ටු වෙනකොට මම ඉතින් ප්‍රෝග්‍රෑම් එකට එනවනේ. ඊට පස්සේ ආයේ පහෙන් පස්සම එළියට බහින්නේ. ඒ අතරමැද්දේ මට මෙතනින් එළියට එන්න බෑ. මාව මෙතන හිර කරලා වගේ තමයි තියෙන්නේ. නෑ නෑ, ඉතින් අපේ ජොබ් එක එහෙම තමයි ඉතින්. අය තුන ඇතුළත මෙතනින් එළියට යන්න no chance. මම නම් එමේ යන්න ආසත් නැහැ. මොකද මම මේ පැය තුන පුරාවටම ආයේ ප්‍රෝග්‍රෑම් එක වෙනුවෙන්ම කැප වෙලා ඉන්නේ. එන මෙසේජස් මට කියවන්න ඕනි, ඒවට රිප්ලයි කරන්න ඕනි. ඊළඟට මේ යන හැම සින්දුවක්ම මට විඳින්න ඕනේ. මට එහෙම පොඩි සීන් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ එක්කෝ එකයි කාලට එකහමාරට වගේ එන්න එහෙම මාව හම්බ වෙන්න බලන්න ඕනේ නම් නැත්තං අහෙන් පස්සේ තමයි. හරිද? මොනර කිරිල්ලිත් එක්කෝ අද යන ගමන් ඉන්නේ නේද? ඉතින් තරහයිද? ඔයා හිතුව මගේ එන ලොකු සීන් කියලානේ. ලොකු සීන් තමයි. ඒ වුණාට මගේ ප්‍රෝග්‍රෑම් එක අහනාට මම ලොකු සීන් දාන්නේ නැහැ. හරිද? තේරුණා නේද? ආය දවසක එන්න ඕනේ හොඳේ. කොල්ල කොහොම හරි ඉස්සතින් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. එයා කියපු සින්දු අඩංගු කරලා CD එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකක් දෙන්න බලාගෙන ඊට පස්සේ S2ට මාවත් දාකන්න බලාගෙන එම තමයි ඉතින් ඇවිල්ලා තියෙන්නේ රංග. අහගෙන දෙන්නේ. ඔයා කියපු සින්දුවක් අහන්න ආසයි. මම බලන්නම්කෝ CD එක ඉල්ලගෙන. හොඳේ කොමාරිය මෙතනට CD එක ගෙනල්ලා දීලා ගිහිල්ලා ආදරෙන් එකතු කර ගන්නවා. කෙසේකෝ දෙන්න නේද එච්චර මේ මාව හොයාගෙන මාව බලන්න ආපු එකේ. ආදරෙන් එකතු කර ගන්න ඕනි. ඊට පස්සේ ලලිත් මෙසේජ් එකක් දාලා කියලා තියෙනවා. ලස්සන කවියක්. මේක කතන්දරයක් අඩංගු කවියක්. හරිද? මෙමයි තියෙන්නේ. ඊයේ චොකලට් සමගින් ඔයාගේ ලස්සන පින්තූරයක් හදලා එව්වේ. මාෂි ඇවිත් ඒ රැගෙන ගිය බවකුයි රියදුරු මා හට කිව්වේ. ඒ ගැන ඔයා කිව්වා දැයි මමවත් නැහැ දන්නේ. මට සැනසෙන්න අදවත් ඒ ගැන කියනවද මගේ සුදු නෝනේ. මං කිව්වේ කතාවක් තනිකරම තියෙන්නේ මේ කවිය ඇතුලේ. ඒක එක ඉතින් වෙන එකක් නේද? ඇයි අනේ ඔයාට බැරි? ඔක නිකන් කවියක් විදිහට නේද තු හරියට වචනයෙන් විස්තර කරත් මට කවියෙන්ම කියන්න ඕනේ නේ හැමදේම. මං ඊ ඔයාට තෑන් කළා. අපි චොක්ලට්ස් කෑවා. ඊයෙත් කෑවා, අදත් කෑවා. අද ප්‍රෝග්‍රෑම් එකට ආපු ගමන්, ඒ කියන්නේ මං කියන්නේ දෙකට කලින් මං ආපු ගමන් ඔෆිස් එකට එකයි කාලට විතර මේ ඉස්සෙල්ලම කලේ අපේ ඉන්නවනේ මලපෙරේතයෝ ටිකක් බෙදුවා. මම ඉතින් බෙදා හදාගෙන තමයි කන්නේ බොන්නේ. ඒ හින්දා ලලිත් කට්ටිය කිව්වා ආට තෑන් කරන්න කියලා. Thank you so much. මගේ ෆොටෝ එකක් ෆ්‍රේම් කරලා එවලා තිබ්බා. My heart කියලා තමයි මේ ෆොටෝ එකේ යටින් ගහලා තියෙන්නේ. ඊට පස්සේ from Lalit කියලා තියෙනවා. ඔය වගේ මං හිතන්නේ ෆොටෝ 3-4ක් හදලා එවලා දැන් අපේ ගෙදර බිම ඉඩ නැහැ. ඒව තියලා අම්මා සමහර වෙලාවට එහෙට මෙහෙට යනකොට පය පැටලිලා වැටෙන්න යනවා ඒ ෆොටෝ ෆ්‍රේම් වල. ඔව්. ලාලි තෝමඩ පොරොන්දු වෙන්න. ආයි කවදාවත් කිසිම බර්ත්ඩේ එකට මට මගේ ෆොටෝ ෆ්‍රේම් කරලා එවන්නේ නැහැ කියලා. මට ආදරේනම් පොරොන්දු වෙන්න ප්ලීස්. මොකද ඔය හරියට දූවිලි හැමත් බැඳෙනවා. ඉතින් දවස ගානේ අස් කරන්න පිහදාන්න ඕනි. මමත් ඉස්සර මගේ යාළුවෙක්ට වෙනුක්ෂයාගේ නම. වෙනුක්ෂයට මමත් ඉස්සර අවුරුද්දෙන් අවුරුද්දට බර්ත්ඩේ එකට ওই වගේ ෆොටෝ ෆ්‍රේම් කරලා තමයි දෙන්නේ. අන්තිමට ඒගොල්ලෝ වෙනම මේකට අර ෆොටෝ ෆ්‍රේම්ස් තියන්න
වෙනම ඒකට එකක් ගත්තා, රාක්කයක් වගේ එකක්. ඒගොල්ලන්ගේ අප්පච්චි තාම උදේ හවස මාව සිහිපත් කරනවා. මොකද ඒකට දස්ටක බැඳුනෙන් පස්සේ පීදාන්න මල කරදරේ කියලා. අප්පච්චිගේ කීමට තමයි මම මේ ෆොටෝ ෆ්‍රේම් කරලා දෙන එක නතර කළේ. ඉතින් ලලිත්, අපේ අප්පච්චි කියනකම් මම ඔයාට කාලේ දෙන්නේ නැහැ. මම දැන් ඔයාට කියනවා වෙන මොන හරි තෑග්ගක් ලැබෙන බර්ත්ඩේ එකට දෙන්න. හැටිත පැටියෝ.

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383888 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී Thailand's ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ Thailand. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ Thailand ට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට Thailand ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 192 0721 132 77
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
5: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 2333 444. සීතා හදවත් දිනු හිතවත්කම.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.

0: ඔබට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
1: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
2: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
1: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
5: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය.
1: 13.19ට කෝල් එකක් ගන්නකො.
5: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉති නේද?
6: අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය රකිත වික්‍රමරත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලු නූතන ප්‍රවේණියේ නිප්පුර මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකේට ගෙන යන මහා සිහින දකින්නාගේ කතාව රිද්මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක් මාධ්‍ය අනුග්‍රහය සියතර
7: ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න
8: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ එයාගේ තාත්තා නම විල්
9: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්
10: රාජ්‍යරය ගොබ්බයා
11: එයි කටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ
12: නිලබල කරේති ඔලමුල පුරේ
13: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට
14: සියත ටීවී තුලින්

අඹිලිපිටියේ කළු කුමාර මර මැසේජ් එකක් දාලා. ඒයි කොහොමද? කොහෙදනේ හිටියේ මෙච්චර දවසක්? ආ ඔයා ගියානේ අඹිලිපිටියේ දන්නේද? අඹිලිපිටියේ දන් ගියානේ සවුත් කොරියාවලටනේ. ඊට පස්සේ නම වෙනස් කරගත්ත තුෂාර කියලා. කලබල වෙලා මගේ බර්ත්ඩේ එක තිබිලා ඉවර වෙලා කියලා. නෑ කලබල වෙන්න එපා, කලබල වෙන්න එපා. මේ එන්නේ ඉරිදා 19. ඒ කියන්නේ ඔයාට තෑග්ගක් එවන්න කල් තියනවා. හොඳේ මයි වෙන්න පය නිසා.

තුෂාර මගෙන් අහලා තියෙනවා බර්ත්ඩේකට මොනවද ඕනි කියලා. මං ChatGPT එකෙන් ඇහුවා බර්ත්ඩේකට මොනවද ඉල්ලන්න හොඳ කියලා කොරියාවෙ ඉන්න යාළුවෙක්ගෙන්. ChatGPT කිව්වා හොඳ වාහනයක් ඉල්ලන්න කියලා. ඔබගේ ළඟ රැඳී ගෙවුණු ජීවිතේ පනසෙම මට වටිනවා. තුෂාර හරිනේ නේද?

වචනයක් වචනයක් ගානේ මතකයි කටපාරං නවියට ලස්සනයිල සෝන් එක ලස්සන නිසා තමයි මනුස්සයෝ ප්ලේ කළේ අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා ඔගල ඔක්කොම එකතු කරගන්න හොඳේ මට ටයිප් කරලත් එවල සින්දුවේ වචන අන්ති යාලෝ ඉඳ හිටක් මුණ ගැහිලා ඔයා කෝ අහනවා මගෙන් ඉතින් කියන්නකො කෝ කියලා මලසමයා මං අර සවුත් කොරියාවේ තුෂාරට කිව්වනේ ෂැට් ජීපීටි එකෙන් ඇහුවම කිව්වේ කා එකක් ඉල්ලන්න කියලා කියලා ආ තුෂාරට කලන්තේ දැම්මා අනේ කවුරු හරි වතුර ටිකක් හිඳ

あめてくらぬべーにやんだんのかわでまんたきえらって言われてんば

සමීර කියලා තියෙනවා ඇත්තලු අමතක කරන්න බෑලු. අන්න එකයි ඉතින් මගේ රහස.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමා තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
0: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
6: අද කාලයේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 22,000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% අසමසම පොලියක් LP ස්ථාවර තැන්පතු විචේතින් LKA Outlook Stable ලියාපදිංචි මුල් සමග
8: අපොස සාමාන්‍ය පිළිම් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 011544500 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
9: හිනාවෙන්න මෙන්න වෙලාව.
10: මං හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
11: පයිලට්, කෝ පයිලට්, කෝ පයිලට්.
10: නෑ පයිලට්, කෝ පයිලට්, කෝ මේ පයිලට්.
12: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක 7FM

0: පවද හස් ගණනකින් ගන්න නිසයි මේ අඩුමවි.
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් Honor within Honor X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් within දැන් ලබාගත හැකි.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222 Prime Residences.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
11: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
12: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් විත්

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: Bajaj Vigo Julie Vasi Bajaj Vigo Electric 3 රෝද රසයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි David Pierce E-Mobility වෙතින්
5: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
7: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් එප දෙකකුත් ගහලා
8: ඈරාලහමි
7: ඇහුන් නැද්ද මං කියපුවා
8: නෑ නෑ අහන් හිටියේ
7: මොනවද අහන් හිටියේ
8: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
7: හෑ
8: ඔහුරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
6: අනුග්‍රහය
9: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ
6: Tilaka Vardhan Textile

හවස තුනයි විනාඩි 49යි. කැස්පර් ජනා, ඊයේ මෙසේජ් එකක් දාලා තිබ්බා මට සින්දු අදින්න බැරි වුණා සුද්දා. ඒකටත් හරියන්න අද ඔන්න. රත්නපුරේ ඉඳන් කඩුවට යන ගමන් ඒගොල්ලෝගේ සේරම ඩ්‍රයිවර්ස්ලා එකතු කරගන්න කියලා තියෙනවා. අනිවා Casper Cubs Chana etulu setteka Parissumade annone kollane

චයිනා ආවත්තකත කරගන්නවා සමගි පුර කරන්දනේ අස්සර නමත් තියෙන කොල්ලෙක්කින්නවා අරවින්ද සමගි පුර කරන්දන අරවින්දට උම්ම එක හොඳේ එක් ඔන්න ඔහේ අරවින්ද ලොක්කොටම කෙර හිතාගත්තු කමන්න

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ? මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
0: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Wood Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: CDB ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සමපොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
0: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 0111732000 NIBM The City University The Place to Be
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
6: ඔරිජිනල් ක්වොලිටි භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග Biotech Solutions within Asta Toner, HP, Canon, Brother, Epson, Xerox සතුළු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Asta Toner ඔරිජිනල් වගේම ක්වොලිටි වියදම 50%ක් දක්වා අඩු කර ගන්න. දැන් මම තන්න 0777133.21 Asta Toner Print Smart Save More.
7: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාකාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
8: ඔඩියෝ මගාරින්න බෑ. දැන් හිතන්නකෝ මම ගැන. දැන් මම මොකද කිව්වද? මං ගැන හිතන්නකෝ කියලා විතරද කිව්වේ? ඔයා මොකටද තංගල් ප්ලේට් එකට බෙදාගත්තේ? ආ මං තමයි මෙතන ඉන්න මොඩියා
9: කියලා. ඒ ඔයා බෙදන්න ගලින් මම දාගත්තා.
8: දාගත්තා. ඒක තමයි. ඒකට විතරක් නුවණ
10: තියෙනවා. ලාටන්. ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට.
0: අනුග්‍රහය
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
12: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp මැසේජ් එකක්.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
12: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
13: යප පොකට් මනි.

0: 8.4 හම්බන් තොටට සීයත
1: ලස්සනයි නේද මේ සින්දුව මන් දන්නව ගොඩක් අය ආසයි කියලා. මට කියන්න බැරුණානේ. ලලිත් මට තෑග්ගක් කියවුවානේ ඊයේ. මම කිව්වේ ඒක තමයි මට බර්ත්ඩේ එකට මේ පාර හම්බෙච්ච පළවෙනි තෑග්ග කියලා. නැහැ, හොමගම ආන්ටිගෙන් තමයි, ආන්ටි දයානිගෙන් තමයි මට මේ පාර බර්ත්ඩේ එකට පළවෙනි තෑග්ග හම්බුනේ. ආන්ටි මට ගෙනල්ලා තිබ්බා අස්සන ලස්සන ඇඳුම් ගොඩක්, දිග ගවුමකුත් තිබ්බා, අධික ෂර්ට්ස් වගේක් තිබ්බා. අනේ මන් හරියටම මටම සෙට් වෙන්න හොයාගෙන අරන් ඇවිල්ලා. ආන්ටි දිග ගවුමක් ගෙනාවු එකෙන් මට තේරුනේ
2: වාසනාවට රෝස මලක් පරවේ.
1: ආන්ටි කැමති නෑ මං කොටට අඳිනවට.
2: කඩා වැටෙන්නට කුණු කඳුලක් වැළපේ
1: නේද ආන්ටි?

ආන්ටි ආන්ටි රත්තරං, ඔයා රත්තරං වරදක් කළා නොවේ. අපේ අම්මත් ඔහොම තමයි හිතනව ඇත්තේ. මේ ළමයට දිග ඇඳුම් ටිකක් අරන් දෙන්න ඕනේ. හැමදාම ඇඳගෙන යන්නේ පොඩි කාලේ ඇඳපුවා වගේ ඒවා.

0: රත්තරං අපි අන්තිම පැයට යන්න හදන රත්තරං. හවස හතර ආයෙ වෙනාඩි දෙකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 4700.

0: यह था टॉप स्टोरी।
1: ගුවන් යානයක් හදිස්සියේ ගොඩබස්සවයි. සරුංගල් නූල් හේතුවෙන් රත්මලාන ගුවන්තොටුපලෙන් ගුවන්ගතෝ යානයක් නැවත ගොඩබස්සවා තිබෙනවා. මෙලෙස ගොඩබස්සව ඇත්තේ පුහුණුවීම් සඳහා ගුවන්ගතෝ Y12 වර්ගයේ ගුවන් යානයක්. කාර්මික පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ යානයේ වම්පස රෝදය සහ එන්ජින් ප්‍රදේශයේ සරුංගල් නූල් විශාලයේ වශයෙන් පැටලී ඇති බවයි. ගුවන් යානයක එන්ජිමකට හෝ ක්‍රියාකාරී පද්ධතියකට සරුංගල් නූල් හෝ කොටස් ඇතුළුවීමෙන් අනුතරයකට ලක්වීමේ ඍජු අවධානමක් පවතින බවයි ගුවන් හමුදාව සඳහන් කළේ. ගුවන්තොටුපළ හා ගුවන් දහවන පත ආශ්‍රිතව සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන් හමුදාව ජනතාවට දැනුම් දී සිටිනවා. දැන් තවත් දේශීය පුවතක්. අත්තනංකොටගත් හිටපු අමාත්‍ය එස්.බී. දිසානායකගේ සහෝදරයෙකු වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක අපමත මුදා හැර තිබෙනවා. එන්ඩුකේ කුඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. රුපියල් 50,000ක මුදල් අපයක් සහ රුපියල් මිලියන 10කින් වූ ශරීර අප දෙකක් මත සැකකරු මුදා හැර තිබුණා. ඔහුගේ විදේශ ගමන් තහනම්. සුරපතු බලපත්‍රයක් ලබා දෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 2,75,000ක මුදලක් වංචා කිරීමේ චෝදනා මත සකකරු අතනකොටගෙන තිබුණා.
0: සියතා ටොප් ස්ටෝරි.
2: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

හතරයි විනාඩි 13යි. නාලන්ද හොටෙල්ලකට මම යනවා මොරටුවේ. වැඩ කරන සෙට් එකම ආදරෙන් එකතු කරගන්නවා සඳුනුත් එක්කම. ආන්ටි ආදරේ හැමදාමත් නුඹට. ඒකයි ඇඳුම් අරගෙන ආවේ දිගට. ආන්ටි කැමති නෑ නුඹ ඇඳම කොටට. ආන්ටිගේ පුතුට හිත යන්නට ඇත නුඹට. ආන්ටිගේ පුතුට හිත ගියාට වැඩක් නැහැ. නැත්තං හැන්සම් කොල්ලා. වැඩේ තියෙන ආන්ටිගේ පුතා කසාද බැඳලා. බබිකුත් ඉන්නවා. ආන්ටිත් කැමැත්තෙන් හිටියේ පුතාව මට දෙන්න. මොනවා කරන්නද පුතා ඉතින්? වෙන කෙනෙක් හොයාගත්තානේ. දිනෝජ් කර්ටන්ස්වල නමින් තමයි කවිය හද ලෙවලා තියෙන්නේ. මේ කවිය මම යවනවා ආන්ටිට. හොඳේ හරිම ෂෝයි. අද මං ආසම සින්දු ටිකක් ප්ලේ වෙන්නේ කියලා රොමේනියාව ශාලිකා මැසේජ් එකක් දාලා තියෙනවා. එහෙනම් ඉතින් සද්ද වැඩි කරගෙන අහන්න කෙල්ලේ.

ලස්සනයි නේද? වැඩක් කරන්න හිතෙන්නේ නේද? මේ සින්දුටක මෙහෙම ප්ලේ වෙනකොට එනට එහෙම එපා. ඉතින් සින්දු අහගෙන වැඩ ටික කරන්න ඕනේ හරිද? කුසල් අහගෙනද සුද්දා? ඔයා අද ලස්සන පැත්තක යමින් ගෙමින්කම මම අහගෙන ඉන්න නේද? කොහෙද අනවා කිව්වේ? හොරණ පැත්තද? බුලත් සිංහල පැත්තනේ. මර ජොබ් එකක් ඔයා කරන්න ලංකාව වටේම යන්න තියෙනවානේ. ෂෝයි ෂෝයි මාවත් අහගෙන නිතින් යන්නේ. සමහර මිනිස්සුන්ට යන්න බැරි ලංකාව හැංගිච්ච තැන් කොච්චර තියෙනවද කියලා යාමයින් අහලා තියෙන. ඒකනේ එන්න. ඔයා ඒ තැන් වලටත් යනවද? අම්බෝ පරිස්සමින් හප්පෝ ඇති. ලෝකෙ ගැන දන්නේ නැහැ ලෝයා. ඒ වුණාට ලංකාවටම එකයිලු. ඒ මම කියලා තියෙන්නේ ඇත්තද? අනේ අනේ අනේ අනේ දරා ගන්න බෑ එක නම්. ලංකාවට මේකයි මේ වගේ මෝඩ ගහක්. එහෙමද? ආදරෙයි ති ටිකක් නෙවෙයි ගොඩාක් ආදරෙයි.

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
5: SLT Mobitel Pure TV නීල විකාශය
6: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද NIB in the city university සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011-732-1000 NIB in the city university the place to be
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු which rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල්ල සමාගමකි.
8: Finishing වහලක් ලෙස කලර ෆ්ලෝ වැජබෙනා.
9: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර තමයි.
10: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
11: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
12: Bajaj Vigo ජූලි වාසී. Bajaj Vigo ඉලෙක්ට්‍රික් 3 රෝද රථයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. David Pierce e-mobility
13: city road සමාජිකයන් සඳහා Cargills foot city within mega වට්ටම්. Honda Fit spread ඉතිරිය රුපියල් 200යි. Melbourne smart cream cracker ඉතිරිය රුපියල් 115යි. Magic නුගා සහිත butterscotch ඉතිරිය රුපියල් 300යි. Harpic 10X ඉතිරිය රුපියල් 145යි. Cargills foot city
14: අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance we help.
15: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
16: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
17: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
18: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
19: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
20: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
21: සියත පොකට් මනි. අනුග්‍රහය.
22: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමක ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
23: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
24: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔකට මේ වගේ අලුත් ඉන්නවද?
25: මොකද මේ වගේ කියන්නේ?
23: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්
25: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ
26: එයත් ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්
27: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
28: සියත දිවයින පුරා

අනිත් බැලුවාද මත්තකොට ජිම් එකේ කට්ටිය මාව අහගෙන නැද්ද කියලා. ඔව්. බැලින්නම් දිනු අහගෙන ඉඳලා හොර ගෙඩියෙක් වගේ. දැන් තමයි කියන්නේ දැන් පොඩකට කලින් මෙසේජ් එක දාලා තියන්නේ. මත්තකොට ක්‍රන්චස් ලේඩිස් ජිම් එක. කෝ ආවද? අපේ කෙල්ල ආවද? ඈ? මම මතක් කළා කියන්නේ ආව හරිද? ආදරෙන් එකතු කරගන්නවා දිනුයි ඊළඟට ජිම් එකේ ඉන්න අනිත් සුදු නෝනලා ඔක්කොම ටිකයි ත්‍යාගි එච්චරයිනේ වෙන කවුරුත් අපි එකතු කරගන්න ඕනෙද නෑනේ නෑනේ සුදු මහත්තුරු ඕ නෑනේ ලේඩිස් ජිම් එකේ ලේඩිස්ලා විතරනේ ඉන්නේ නේද දිනු ඔයාව ආදරෙන් එකතු කරගන්නවා ඊළඟට කවුද අම්බලන්තොට නෙවෙයි අම්බලන් ගොඩ අම්බලන්ගොඩ ගවේෂ් උම්මයිකකුත් ඉල්ලලා තියෙනවා එයාට නෙවෙයි හැබැයි චන්දනායට චන්දනායට ඇයි බැරි මට කෙනෙම මෙසේජ් එකක් දාන්න ඇයි එයා ඔයා ලව්ව මගෙන් උම්ම ඉල්ලවන්නේ එයාට ෆෝන් එකක් නැද්ද බොරුනේ තියෙනවනේ එයාට ලැජ්ජයිද පුදුම ලැජ්ජාවක් එයාට උම්ම ඉල්ලන්න ලැජ්ජයි මේ කෙල්ලෙක්ලා මට උම්ම දෙන්න ලැජ්ජ නෑ මාරයි නේද මේ ලෝකේ චන්දන අයියා ඊළඟ දවසේ ඔයා මට මෙසේජ් එකක් දාන්න ඕනේ හරිද ඊළඟට මේ අරවින්ද අයියා හම්බුණත් කියන්න උදේ දිස්නක්කව අයින් කරලා වෙන කෙල්ලෙක් ගේන්න ඕනේ කිව්ව එක අවුල් කියලා මෙන්න මෙන්න මෙන්න මෙන්න මෙන්න දිස්නක්කගේ නෑද්ද කොහෙද මෙසේජ් එකක් දාලා දිස්නක්කගේ වොයිස් එකත් වෙනස් වුණා පව්වානේ ඒ බොරුවට අනේ ඒගොල්ලෝ එහෙම දුක් වෙන්නේ නැහැ ඒ බොරුවට ඔගොල්ලෝ ඔච්චර සිරා ගන්න එපානේ ඒ දින ෆුල් ජොලියේ ඉන්නවා සතුටින් ආදරෙන් ඉන්නවා අනිත් එක ඔය ප්‍රෝග්‍රෑම් එකේ දිස්නා ආශ්චර්ය මුණසිංහ නැති වෙන්නෙත් නෑ අරවින්ද ලොකුගේ නැති වෙන්නෙත් නෑ මේ ෂෝ එක වගේ තමයි මේ ෂෝ එකෙන් මම නැති වෙන්නේ නෑ වගේම තමයි තේරුණාද පැහැදිලි නේද අන්න ඒකයි මීගමුවේ සුරා මෙසේජ් එකක් දාලා තියෙනවා කලවානේකේ ඒ එස් ස්ටෝස් එකේ කස්සම් ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා ඊළඟට තව කට්ටි ඉන්නවා පස්සේ කියන්න

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකි.
0: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟේ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්, අදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්නය එක ලයිට් වාටර් ෆෝන් බිලට සහනය මෙන්න.
7: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388. CDB රන්නය, රත්තරන්ය දෙන ඉස්තරම්ම තැන.
8: අපොස සාමාන්‍ය පිළිම් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය, ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
9: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත, රටටම සම්පත.
10: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං, විශ්වාසයේ ප්‍රමුඛයා.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
12: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝදරථය දැන් මාසික වාර්ෂික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත.
14: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
15: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
16: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.7118492492, 0.7111327. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
17: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
18: Sir, අපිට තොරතුරක් ලැබිලා තිනවා potential prison break එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
19: මනස්ගතද?
20: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
21: A London prison break. Nuwara Mokambaradi.
22: ජූලි 24, වස්ති, යොහානේ, කයිසර්, දිනේෂ්, ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25, BNS, කාංචනා, රවීන්, සරිත් සුරිත් with news.
21: අප ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක්, නුවර බෝකම්බරදී.
22: ප්‍රවේශ පත්‍ර, ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්.
21: විමසීම් 0756 336 331.
22: Organizers and media partners.
21: Global events, Seetha FM, Seetha TV.
23: Anuwatai Dashamahatharen, Meekamuwata.

ජීවිතේ පෙමින් අරන්නෙමි. ඔව්, ඔබේ නමින් පලන්දමි. හාද? හා නේද? රණව කරච්චි, අහගෙනද? ඔයත් ආසයි මෙසෙදුට මාත් ආසයි. මං හිතනවා අහගෙන ඇති කියලා. ඊළඟට නම් දෙන්නේ I think මේ ප්‍රෝග්‍රෑම් එකට මම ආවේ නැතත් වෙන කවුරු හරි මේ ෂෝ එක කළත් කමන්නේ වෙන මේ සින්දුව ප්ලේ වෙනවා. දැන් තියෙන එහෙම තත්ත්වයක් නේද? මේ මම ෆොටෝ එකක් එවුවා WhatsApp messages දාපු අයට. කාලෙකින් ෆොටෝ එකක් නෑ එව්වේ කිය කිය මට එක එකව කිව්වානේ. ඊයේ මට ලලිත් එවපු gift එක අතේ තියාගෙන ඉන්න ෆොටෝ එකක් තමයි එව්වේ. මං කිව්වේ ෆොටෝ එකක් ෆ්‍රේම් කරලා එව්වයි කියලා. හැබැයි එක දෙයක්, ලලිත් පොරොන්දු වුණා. ඔබත් මට පොරොන්දු වෙන්න ඕනේ. ආයෙ කවදාවත් මගේ බර්ත්ඩේ එකකට ෆොටෝ නම් ෆ්‍රේම් කරලා එවන්නේ නෑ කියලා පොරොන්දු වෙනවද? දැන් ඒ තෑග්ග හම්බල හම්බල ඇති වෙලා තියෙන්නේ.

මේ ගමේ කනිෂ්ක මට යන්න එපා කියලා කියලා තියෙනවා. ඒ වුණාට යන්න වෙනවා නිසුදු. අත ගියොත් තමයි මට හෙට හවස දෙකට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා යන්නම්. හා නේද? හා කියන්න මූණල්ලගෙන ඉන්නකොට යන්න හිතෙන්නේ නැහැ. ආ? අපි හෙට හම්බෙමු. හානේ? එහෙනම් සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. මං ආගේ සුදු කොච්චියා. ගොඩක් ආදරේ.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමග මුල්ලේරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක් හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහිම

0: මලකුයිත්.
1: අයිය මට මල් ගොඩාක් දීලා.
0: ඔව්වා මොනවද නම් යාර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
2: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.

0: මණ්ඩලය.
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
2: ඔඩියෝ මගාරින්න බෑ. දැන් හිතන්නකො මම ගැන. දැන් මම මොකද කිව්වද? මං ගැන හිතන්නකො කියලා විතරද කිව්වේ? ඔයා මොකටද ටග්ගල් ප්ලේට් එකට බෙදාගත්තේ? අමන්තම මෙතන ඉන්න මොඩියා කියලා.
3: ඒ ඔයා බෙදන්න ගලින් මම දාගත්තා.
2: දාගත්තා. ඒක තමයි. ඒකට විතරක් නුවණ
4: තියෙනවා. ලාටන්. ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට. අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
6: 98.4 ගම්පහට FM
5: සන්ධ්‍යාවක් හවස 5යි දැන් වෙලාව.
7: වේලාව ඔබ වෙත ගෙනාවේ.
8: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: किया था टॉप स्टोरी।
1: ගල්ලංගුරු ආනයනය පිළිබඳ පෙත්සම කැඳවයි. ප්‍රමිතියෙන් තොර ගල්ලංගුරු ආනයනය හේතුවෙන් නැති වූ අලාභය පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු වැඩි කිරීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම සල්කා බැලීම සඳහා අගෝස්තු මස 24 වනදා කැඳවන ලෙස නියෝග කර තිබෙනවා. ඒ අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු රොහාන් තබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පෙත්සම ඉදිරිපත් කර තිබුණා. වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ සඳහන් කළේ පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර ලේඛන ඉදිරිපත් කර කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි. ප්‍රමිතියෙන් තොර ගල්ලඟුරු හේතුවෙන් කිසියම් අලාභයක් සිදු වී ඇතනම් එය අයකර ගැනීම සඳහා නිසි පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. ඔහු පැවසුවේ එහි පීඩනය ජනතාව මත පැටවීමට රාජ්‍ය ක්‍රියා නොකරන බවයි. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා NSO සමාගම මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇතුළු පිරිසක් නම් කළා. පෙත්සම් කරු සඳහන් කළේ ප්‍රමිතියෙන් තොර ගල්ලංගුරු ආනයනය කිරීම හේතුවෙන් රාජ්‍යයට රුපියල් බිලියන 20කට අධික අලාභයක් සිදු වී ඇති බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිකුත් කළ වාර්තාවක සඳහන් වන බවයි. එම අලාභය පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීම සහ ජනතා මත බදු පැනවීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම් කරු ඉල්ලීමක් කළා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: සියත ටොප් ස්ටෝරි.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: හවස පහය විනාඩි 15යි.
1: සතුට රස ගුණ මුසුමනා කැමමල රස සුරකිනා.
2: කොකෝෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
3: මුළු පවුලටම මගේ ගානටම
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
0: පුංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නීල විකාශක.
8: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011 832 1000. NIBM The City University, the place to be.
9: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් loan එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
12: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.

0: ඔබේබි ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.76833 444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: අද කෑමක නම් කෑම රසටම තිබුණා
1: පොඩි වෙනස. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි ආර්.පී.ටී. පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්ක
3: නවතම විශේෂ අංගරසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236cc 4 valve engine idle start and stop switch full digital dashboard handle එමත් ඇතිරිවස් ගියරය brand new bajaj 3 road ratya david piris motor company private limited with
4: sri lankawe prathama wathawata rhino roofing within handunwa dena rhino premier jala prathirodhi matupita arakshane sahita roofing sheet rhino roofing within handunwa dena rhino premier roofing sheet pet vistara sandaha 1396 amana
5: onama deyak podda wedi unath prashnayak den balanda bata muttu wala gana poddak wedi කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
6: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
7: ගන්නවා ලයිසන් එක.
8: දැන් හරිනේ අමාරු.
6: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
5: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
6: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
5: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
9: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
5: 13.19ට කෝල් එකක් ගන්නකො.
9: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
10: චරිත
11: එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
12: මට එහෙම ඕන යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ.
11: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
13: සියත ටීවී තුලින්.
14: මේ සියත FM MMM real සින්දු නිතර ඇහෙන එන්න එන්න එන්න
15: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: මේ වලහෙක්ගට කතාව කියල පටන් ගත්තේ. දැන් ඔය කතාවේ පර කතාවන්නේ
1: ඇත්ත කතාව වෙනස් බලහනෙන්නේ
0: ඇත්ත කතාවද මං කිව්වේ අපි ජනප්‍රවාද හැදෙන්නේ ඇත්තෙන්නේ වෙරි පොඩ පොඩ වෙනස්තර. ඒ ඔය කතාවේ තියෙනවා වැදගත් කැලලක. ඒ තමයි අර
1: ගහට නගින එක.
0: වලහ එනකොට ගහට නගි දෙක නෙවෙයි වැදගත් කැලල. කඩ පිටිබ්බ යල්ල ගන්න ගහට නගි දෙක නෙවෙයි බං වැදගත් කැලල වලහ එනකොට බිම පුදිය ගන්න එක. ඒක ඇත්තටම වැඩ කරන ට්‍රික් එකක්.
1: ඒ කියන්නේ පණ නෑ මැරිලා වගේ හැසිරෙන එක.
0: පණ නෑ මැරිලා වගේ හැසිරෙන්නේ නැතුව නිකන් ඉඳින්න. හැසිරෙන්න කිව්වොත් හැසිරෙනවා කියද්දී අපි ආඩ බෑඩ චලනේ වෙලා හැසිරෙනවනේ. එතකොට පණ තීරෝ වගේ පේන.
1: නෑ නෑ. හරි.
0: කිසිම හැසිරීමකින් තොරව. හරි.
1: මැරිලා වගේ ඉන්න.
0: මැරිලා වගේ වැටලා ඉන්න. මේකේ තව විදියක් තියෙනවා. එහෙම උඩු බැලි අතර නෙවෙයි වැටෙන්න
1: ඕනේ. මුණින් අතට.
0: මුණින් අතට. මූණ පේන්නේ නැති වෙන්න වැටෙන්න ඕනේ. මොකද බැරි වෙලාවත් අලහ ඇටැක් කළොත් මූණම කනවා. මූණ උඩ අතට හරවගෙන හිටියොත් මූණ යට අතට හරවගෙන බෙල්ල වලහට අහුවෙන්නේ නැති වෙන්න අතහරි අත් දෙකම හරි මෙල්ල වටේට දාගෙන මලාසේ හිටියොත් වලහ මෙයා කාගෙන් වැඩක් නැහැ කියලා දාලා යන්න ඉඩ තියෙනවා. එහෙම බේරිච්ච මිනිස්සු ඉන්නවා කැලේ ගිහිල්ලා වලහට මුලිච්ච වෙලා ওই විදිහට මලාසේ වැතිරලා ඉඳලා බේරුණ අය
1: ඉන්නවා.
0: ඉන්නවා. දැන් වලහ කියන්නේ ටිකක් ඇග්‍රසිව් සතෙක්.
1: ලොකුයි නේ අනික.
0: ඔව් ලොකුයි. වසයි. සාමාන්‍යයෙන් කැලේ ඉන්න අනිකුත් හැම සතෙකුටම වැඩිය වලහ ටිකක් ගේම ඉල්ලන ගතිය
1: වැඩි.
0: වැඩි. දැන් මේ ලංකාවේ ඉන්න වලස්සු වර්ගයත් එහෙමයි. ලංකාවේ ඉන්න වලහ ග්‍රිස්ලි බෙයා වගේ ලොකු වලහක් නෙවෙයි. ඒත් හරිම ඇග්‍රසිව්. සාමාන්‍යයෙන් කැලේ ඇවිදින කට්ටිය දඩේ මේ යන අය සහ වෙනත් නිරීක්ෂණ කටයුතු වලට අර මේ කැලේ ඇවිදින්න කැමති කට්ටිය නිතර මගහරින සතෙක් තමයි
1: වලහ.
0: වලහ කියලා කියන්නේ. ඒක හරියද? අපි දැන් ඔෆිස් එකේ ඉන්න අය ඔයාව මගහරිනවා වගේ. දැක්කම යනනේ එහෙම නේ මම. පොල් සැන්ඩි පෝ සැන්ඩි කියලා. අන්න ඒ වගේ වලහ දැක්කහම කැලේ යන කට්ටිය ගස්වලට මුවා වෙලා අර මේ දැක්කේ නැහැ වගේ මාරු වෙලා
1: යනවා.
0: යන්න තමයි සාමාන්‍යයෙන් ට්‍රයි.
1: ඒතර කොටි අනිත් කවුද සිංහය එහෙම දැක්කොත්?
0: වලහවද?
1: නෑ මිනිස්සු.
0: ආ මෙහෙමයි.
1: ඒගොල්ලෝ ගාවින් කතා කර කර යනවද?
0: මම යන්නේ නෑ. හැබැයි ඒ සත්තුන්ට වඩා වලහෙක් දැක්කොත්
1: බය හිතෙනවා.
0: එහෙම තමයි ඒක හැදිලා තියෙන්නේ. කියන්නේත් වලහ එක්කනම්
1: සෙල්ලම්
0: කරන්න යන්න එපා. සෙල්ලම් කරන්න යන්න බෑ කොහොමද කැලේ සතු එකේ. එක පාට වලහෙන් දැක්කම ටක් ගාලා බට්ට කෝඩුවක් ඇදලා වලහෙන් බට්ට පයින්ද කියලා. එහෙම බෑනේ. මේ වලහ එක්ක එන්කවුන්ටර්ස් වලට මුලිච්චි වෙන්න හැප්පෙන්න යන්න එපා කියලා තමයි කියන්නේ. බැරි වෙලාවත් එහෙම අවස්ථාවක් ආවොත් එක විදියක් මලාසේ බිම දිගා වෙන එක. අනිත් විදිය තමයි පුළුවන් තරම් තමන්ව ලොකු කරලා පෙන්නන එක. ඔයාලට මේ රේඩියෝ අහන රසික හිතවතුනි අවාසනාවට මේකේ මේ ඕඩියෝ විතරයි යන්නේ. මෙතන තමන්ව ලොකු කරලා පෙන්නන්න දාපු සමයම දැක්කේ නෑනේ මෙතන. එහෙම ඔව් නෑ ඒකත් හරි. ඔය කරපු ටික කමන්නේ. ඒ වගේ හැසිරෙන්න අවුලන්නේ. තමන් ඉන්න ඔටිට සයිස් එක ලොකුයි කියලා පෙන්නන්න ඕනේ. පුළුවන් නම් පොළු කෑලි දෙකක් අතරටගෙන අත් දෙක තමන්ගේ අත් දෙකට වඩා දිගයි කියලා පෙන්නලා පුළුවන් තරම් උසට හිටගෙන කෑ ගහලා වලහව බය කරන්ඩ ට්‍රයි කරන්න ඕනේ. එතකොට වලහ
1: කන්ඩිඩ තියෙනවා.
0: හැබැයි බේරෙන්න තියෙන එකම විදිය තමයි ඔන්න ඕක. එකක් මරුණාසේ ඉන්න එක, අනිත් එක වලහට වැඩිය මම හෙන පොරක් කියලා
1: ගහ උඩට නගින
0: එක කියලා පෙන්නන එක. ගහ උඩට නගින එකත් ඒකත් සමහර විට වැඩ කරන්න ඉඩ තියෙනවා. මේ වලස් උණ්ඩිදී වෙන ලොකු වැඩක් නෑ. හොඳේ ඒක ගහ උඩ බෑපකෝ හිටියොත්
1: යටට වෙලා
0: නිකටම ඉන්නවා. ගහ උඩට කෑම ඕඩර් කරගෙන

0: අපි දවසපුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අසකරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV, Fridge, Washing Machine, මුල්තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් Side by Side Fridge, Laptop, iPhone ඇතුළු තවත් තෑගි රැසක්. කරන්න තියෙන්නේ Shopping, Bill Payments, ඕනම දෙයකට Cash වෙනුවට Card use කරන එක විතරයි. Combank debit cards. Gewanna gewanna dinanna.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: අපොස සාමාන්‍ය පෙළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance, we help.

0: City Road සමාජික යන සඳහා Cargill's Food City within Megawatt Town Fortune RBD Cooking Oil ඉතිරි රුපියල් 450යි Saras Chicken Sausages ඉතිරි රුපියල් 170යි Mirinda ඉතිරි රුපියල් 105යි Eva Dry Tex Wings ඉතිරි රුපියල් 130යි Cargill's Food City
1: හා කොහෙද මේ දෙන්න උදේවන්ද
2: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩ වලට වැලී සිමෙන්ති ටයිල් ඇඩෙසිව්ස් කීම් කෝට් වෝටර් ප්‍රූෆින් පේන් බඩු සේරම ගන්න යනවා දැන් කීයකට කියලා යන්නද
1: අයියෝ මොකටද වටේ යන්නේ අර ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියානම් හරිනේ
3: දැන් ස්විස් ටෙක් ආවොයි සේරම තියෙනවද
1: නෑ නෑ හැබැයි ස්විස් ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි විලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්
2: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් දීලා ගාවට යමු වැඩේ හරිනේ
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණ.
4: සතුට රස ගුණ මුසුමෙනා, කැමවල රස සුරකෙනා.
5: කුකුල් ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
6: මුළු පවුලටම මගේ ගානට.

0: මටත් ආසයි මගලෝ. බලහෙක්කු මුලිච්චි වෙලා මැරුණ වගේ උන් බිමිනි දාගෙනදලා එහෙ එක්ස්පිරියන්ස් එක ගන්න ආසයි.
1: මාත් ආසයි ඔයා ගිහිල්ලා බලහෙක්කු මුලිච්චි වෙලා එහෙම මැරුණ වගේ ආවට කරි හොඳ එක්ස්පිරියන්ස් එකක් ගන්න වෙලා
0: නෑ මම මැරෙන්නේ
1: නෑ
0: එක්ක ගහවුඩට නගින නැත්තම් අගේ ඉන්න
1: ලොකුයි කියලා මෙර වලහ බය වෙයි බය විල්ලා බලහට පේන එකක් නෑ ඔයා
0: අපි යනවා මාලබේ පුංචි කාර නිවස පැත්තට. ඒ පැත්තට ගියොත් වාහන අපිට තියෙනවා බලාගන්න සෑහෙන ලොකු ප්‍රමාණයක්. වාහන 400ක් විතර එතන තියෙනවා. ඔයාට ගන්න ඕනේ ලොකු කාර් එකක්ද, පොඩි කාර් එකක්ද, සාමාන්‍ය කාර් එකක්ද, ඒ ඕන කාර් එකක් මාලබේ පුංචි කාර් නිවසේ තියෙනවා.
1: හැබැයි මගේ උපදෙස තමයි ඔයාට ගන්න ඕන වාහනේ ගෙදරදී ඩිසයිඩ් කරගෙන යන්න. මං ගන්නේ මෙන්න මේ જાතියේ, මෙන්න මේ පෙනුම තියෙන මේ පාට වාහනයක් කියලා හිතාගෙන යන්න. මොකෝ නැත්තම් ඔයා පුංචි කාර් නිවසට ගිහිල්ලා අනිවාර්යෙන්ම කන්ෆියුස් උංගා බංගා වෙනවා. එතන තියෙන වාහන 3-400 දිහා බලලා දෙයියනේ මේකෙන් ගන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව අර අර දිව්‍ය ලෝකෙ ගිය චන්න ඇමතිට වෙච්ච දේ තමයි
0: අන්තිමේදී.
1: ඒ හින්දා ගෙදරදී තීරණය කරලා යන්න මම මෙන්න මේ විදිහේ වාහනයක් තමයි ගන්නේ කියලා. ගිහිල්ලා බලන්නේ ඔයා ගෙදරදී තීරණය කරගෙන ආපු වාහනේ පුංචි කාර් නිවසේ තියෙනවද කියලා කැට තියලා කියන්නම්. අනිවාර්යෙන්ම තියෙනවා. වාහනේ සියලුම පද්ධති ටික චෙක් කරලා, වාහනේ හිස්ටරි එක චෙක් කරලා, වාහනේ ඩොකියුමෙන්ට්ස් ටික චෙක් කරලා, වාහනේ ඇක්සිඩෙන්ට් වෙලා තියෙනවද, ඇක්සිඩෙන්ට් හදලා තියෙන්නේ කොහොමද, ඒව හරියට හදලා තියෙනවද කියලා චෙක් කරලා බලලා හරි වැලියුවේෂන් රිපෝර්ට් එකක් අරගෙන ඔයාට ඕන නම් වාහනේ ලීස් එකක් දාගන්න ඒකටත් උදව් කරලා, ඔයාට ඕන නම් වාහනේ ඉන්ෂුරන්ස් එක ගන්න ඒකටත් උදව් කරලා, මේ වැඩ ටික කරන අතරතුරේ ඔයාට ඕන නම් තේ එකක් බීලා කිඹුල බඩිස් ගෙඩියක් කන්න ඒකටත් උදව් කරලා තමයි මාළුවේ පුංචි කාර් නිවස වැඩේ ඉවර කරලා දෙන්නේ.
0: ඒ තමයි මාළුවේ පුංචි කාර් නිවස. අපි ඇඩ්‍රස් එක මතක් කරන්න. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දේ, පුංචි කාර් පාර මාළුවේ.
2: ලන්ඩන්

0: koşarak kısa.
1: Lardan.
2: දෙදහස් දා හත අවුරුද්දේ
3: හරි
2: ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තේ ඕලැන්ඩු කියන සිටියගේ මේ ඕලැන්ඩු සිටියගේ තියෙනවා මොස්පාක් කියලා තැනක්. ඕකේ තියෙන ජලාශයක නොගැඹුරු වතුරේ පිහිනමින් විනෝද වෙමින් ඉන්නවා අවුරුදු 10ක පුංචි දැරියක් ජුලියානා ඔසා මේ නොගැඹුරු ජලයේ පිහිනමින් ජල ක්‍රීඩා කරමින් විනෝද වෙමින් කාලය ගත කරන අතරතුරේ
3: ජොබ් ජොබ් ජොබ් ජොබ් ගා ඉද්දි
2: අන්න හරි තවරක් එක
3: නේද
2: වරක් යන්නේ
3: ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ගා ඉද්දි
2: ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ගා ඉද්දි හරි මෙතනට එනවා සැන්ඩි
3: මං
2: සැන්ඩි නෙවෙයි මෙතනට එනවා සැන්ඩි කියලා මම ආව
3: මට කතා කරන්න
2: ආමන්ත්‍රණය කළා තඩි කිබුලේ පොඩි එකෙක් නෙවෙයි තඩි එකෙක්
3: ලොකු එකෙක්
2: ලොකු කිබුලෙක් ඇවිල්ලා කකුලෙන් අල්ලගන්නවා ජුලියානා ඔසාගේ.
3: ඊට පස්සේ
2: දැන් අවුරුදු 10යි මේ දරුවට.
3: හා
2: සාමාන්‍යයෙන් නම් ඉතින් විශාල ඇලිගේටර් කෙනෙක්ගෙන්
3: එක කටට
2: මේ දරුවට එහෙම බේරෙන්න කිසිම චාන්ස් එකක් තියනවා කියලා හිතන්න
3: අමාරුයි.
2: හැබැයි ඊට සතියකට දෙකකට කලින් ඉස්කෝලේ කවුරු හරි ගුරුවරයෙක් මේ ජුලියානට කියලා දීලා තියෙනවා කිඹුලන්ගේ ඉතාම සෙන්සිටිව් තැන් දෙකක් තමයි ඇහැයි නහයයි කියලා කියන්නේ.
3: හා
2: මේ ළමයාට ඒක හදිස්සිය මතක් වෙලා තියෙනවා මේ කලබලය ඇස්සේ. එයා කලබල වෙන්නේ නැතුව කලබල වෙලා දඟලන්න යන්නේ නැතුව කිඹුලා කකුලෙන් අල්ලගෙන ඉන්න අතරේ ඇඟිලි දෙක දානවා කිඹුලගේ නහය ඇතුළට.
0: ඒලගේ නහය ඇතුළට ඇඟිලි දෙක
2: යේ ගාලේ වුහම එහෙනම් මේක පස්සේ මේ අන්තර්ජාලයේ වාර්තා වෙන්නේ කිඹුලට හුස්ම ගන්න බැරුව ගිහිල්ලා කිඹුලා ළමයාව අතෑරියා කියලා. එහෙම වෙන්න විදියක් නැහැ. සාමාන්‍යයෙන් කිඹුලෙකුට වතුර යට සෑහෙන වෙලාවක් හුස්ම අල්ලගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා මේ නහයට ඇඟිල්ල ගහපු ගමන් හුස්ම ගන්න බැරුව යන්නේ නැහැ කිඹුලෙකුගේ. හැබැයි කිඹුලි හරි අකමැති නහයට ඇඟිලි දානවාට. ඒ නහය හරි සෙන්සිටිව්. හුස්ම ගන්න බැරුව යන එකට වඩා සංවේදී වැඩි. එතකොට හිසිස් වෙනවා, දඟලන්න හිතෙනවා, ගසන්න හිතෙනවා. ඒකට අවධානය ගිය ගමන් ජූලියානව අල්ලගෙන හිටිය ග්‍රිප් එක බුරුල් වෙලා ජූලියානට ඇලිගේටගෙන් බේරිලා පලා යන්න පුළුවන් වුණා කියලා කියනවා. ඉතින් මේ කතාව හැමතැනම ඉන්ටර්නෙට් එකේ තියෙන එකක්. මේක ඉගෙන ගන්න තියෙන කෑල්ල ගම් වතුර එනවා. ජලාශවලට සමහර වෙලාවට නොහිතපු වෙලාවක වෙන තැනකින් කිඹුල්ලු ඇවිල්ලා ඉන්න පුළුවන්. ඔයා හදිස්සිය පාන් ගේන්න කඩේට යනකොට කිඹුලත් තේකක් බොන්න කඩේට එන ගමන් ඔයාට පාරේදි මුණ ගැහෙන්න පුළුවන්. අන්න එහෙම වෙලාවට කිඹුලෙක්ගෙන් ඔයාට කරදරයක් වුණොත්
3: නහයට ඇඟිල්ල දාන්න.
2: එක්ක ඇහැට අනින්න නැත්තම් නහයට ඇඟිල්ල දාන්න. මෙමය මේක ගැරන්ටීඩ් නෑ. ඔයා නහයට ඇඟිල්ල දාගෙන ඉද්දිත් ඇයි ඇයි මොකද නහය ඇඟිල්ල

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: පුංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.
2: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
1: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් business, computing, interior හෝ fashion designing, AI and data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011 732 1000. NIBM The City University, the place to be.
4: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: ඇලුමිනියම්මනේ
6: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
4: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
2: සමාගමකි.
7: කොකොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
8: සුබ දවසක්
2: අලුත් වෙලා
8: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
8: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
7: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි
3: වලටත් ගේමින් වලටත් වර්ල්ඩ් ක්ලාස් පර්ෆෝමන්ස් එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC කම්පියුටර් ඇක්සසරීස් දැන් ශ්‍රී ලංකාවේ පියෝටෙක් සොලියුෂන්ස් වෙතින්. කීබෝඩ්ස්, මවුස්, හෙඩ්සෙට් සහ තවත් බොහෝ දේ. දැන් මම තන්න 0777 133 021 AOC ස්මාර්ට් පර්ෆෝමන්ස් ට්‍රස්ටඩ් වර්ල්ඩ් වයිඩ්.
1: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
3: අපොස සාමාන්‍ය පිළිම පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය, ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
9: ඔබගේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්. හොඳම දේ අඩුම විලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්.
2: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
1: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
4: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
10: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
4: මියුසික්. කතා කරන සත්තු, දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
11: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
4: එයාගේ නම සීතා.
12: සීතා
4: මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
3: ලොව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
13: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා.
1: දැන් වෙලාව හවස 6යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අදම එන්න අදම අරන් යන්න. අමතන්න 0114700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: කටුනායක වෙඩි තැබීමක් සරුංගල් නූලක් නිසා ගුවන් යානයක් ගොඩබස්වයි සාධාරණයේ ඉටු කරන්නේ සජිත් ඉල්ලයි
3: පයින් ගහලා පැත්තකට තල්ලු කරන්න ඔබව පත් කරගත්ත ගොවි ජනතාව වෙනුවෙන් සාධාරණ ප්‍රශ්න කරන්න
2: විමල්ගේ සොහොයුරා රිමාන්ඩ් SBගේ සොහොයුරාට ඇප
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
4: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී

0: ladang.
1: අපි වලහැක්ගෙන් බේරෙන හැටි කියලා දුන්නා.
2: ඔව්.
1: කිඹුලෙක්ගෙන් බේරෙන හැටි කියලා දුන්නා.
2: ඊළඟට අපි බේරෙන්නේ
1: අලියෙක්ගෙන්. අලියෙක් આવොත් බේරෙන්නේ කොහොමද?
2: මම නම් දන්න එකක්.
1: මොකද්ද?
2: අලියා පස්සෙන් දුවනකොට සිග්සැග් ක්‍රමයට දුවන්න ඕනේ කියන එක දන්නවා මම.
1: ඔව් අලියට ළඟ හැරෙන්න බෑ කියලා කියනවනේ. ඇත්තටම සිග්සැග් ක්‍රමයට දුවනවට වඩා දුවගෙන දුවගෙන ගිහිල්ලා එකපාරටම හැරිලා කොහෙට හරි මුවා වෙන්න පුළුවන් වුණොත් අලියට මගේ ඇරෙනවා.
2: සිග්සැග් ක්‍රමයට මෙහෙම.
1: ඔව් සිග්සැග් ක්‍රමයට දුවන්න කියලාත් අලි සම්බන්ධ කියලා අලිය විතර නෙවෙයි මේ මීහරක් ඊට පස්සේ ගෝන්නු එහෙම සමහරලාට මිනිස්සුම එලෝගෙන එන්න ඉඩ තියෙනවා.
2: එතකොටත් එහෙමද?
1: ඒත් එහෙම තමයි. ඒත් ඔය සත්තු තුන්දෙනාටම ළඟ හැරෙන්න අමාරුයි.
2: ඇඟ ලොකුයි.
1: ඒගොල්ලන්ගේ දුවන පැටර්න් එක හැදිලා තියෙන හැම ළඟ හෙට්ට හැරි දුවන්න නෙවෙයි. එක පැත්තට කෙලින් හයියෙන් දුවා ගන්න තමයි ඒගොල්ලන්ගේ දුවන රටාව. ඇඟ හැදිලා තියෙන්නේ එච්චර ඇජයිල් නෑ. ඇජිලිටි එක මදි. මේ යන ගමන් ටක් ගාලා අනිත් පැත්තට හැරෙන්න, ටක් ගාලා මේ පැත්තට හැරෙන්න වගේ අලියෙකුට කරන්න අමාරුයි. ඒ හින්දා අලියෙක් කෙනකොට එක විදියක් ඕක. අනිත් එක තමයි හැමදෙස්සො ගහක් හරි වාහනයක් හරි මොකක් හරි ටිකක් ලොකු හයිය හත්තිය තියෙන දෙයක් තමනුයි තමන්ව එලවගෙන එන අලියයි අතරමැද්දට ගන්න පුළුවන් නම් හරි. ඒ කියන්නේ දුවගෙන දුවගෙන ගිහලා වාහනයක් පිටිපස්සේ හැංගෙන ගලක් පිටිපස්සේ ගහක් පිටිපස්සේ එහෙම හැංගෙන්න පුළුවන් නම් අන්න ඒකත් අලියෙක්ගෙන් බේරෙන්න හොඳ වැඩක්. හැබැයි ඔය මොකක්වත් නෙවෙයි. ඇත්තටම අලියෙක්ගෙන් බේරෙන්න කරන්න පුළුවන් නියම වැඩක් තියෙනවා.
2: සුපිරි වැඩක්.
1: ඔව්.
2: මොකද්ද?
1: අලියා මෙහෙම දුවගෙන එනකොට අලියා ඉස්සරහට ගිහිල්ලා දකුණු අත මෙහෙම දාලා අලන්ත්‍ර කයිෆා අප්පුක බිහස්සා බිෆි කියලා කිව්වම අලියා ආහ් ඒ අපේ විපක්ෂ නායකතුමා ගිහිල්ලා එන්නකෑ කියලා අලියා එනවා.

අවසහයයි විනාඩි 9යි වෙලාව කසාගල ග්‍රීන් සුප්ප ගැන මතක් කරන්න ඕනේ. හොඳම බඩුමිල තියෙන හොඳම තැනක් තමයි කසාගල ග්‍රීන් සුප්ප කියලා කියන්නේ. ඉතින් ඔබට අවශ්‍ය කරන ග්‍රොසරි අයිටම්, එතකොට ෆ්‍රෙෂ් එළවලු පළතුරු, මේ හැම දෙයක්ම ඔබට මිලදී ගන්න පුළුවන් හොඳම තැනක් තමයි කසාගල ග්‍රීන් සුප්ප කියලා කියන්නේ. අනිත් එක දැන් මේ දවස්වල මාතලේ අතුරු කිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගනේ මුල්ල, ගම්පල ඇතුළු දිවයින පුරා නවතම ශාඛා ජාලයක් ආරම්භ කරලා තියෙනවා කසාගල ග්‍රීන් සුප්ප. ඉතින් අනිවාර්යයෙන්ම ඔබේ ගෙදරට අවශ්‍ය දේවල් මිලදී ගන්න අනිවාර්යයෙන්ම පියන ගන්න ඕන තැනක් තමයි කසාගල ග්‍රීන් සුප්ප කියලා කියන්නේ.

0: කාගෙන් බේරුණත් මකලෝ
1: අලියගෙන් බේරෙන්න බෑ. ඒයින්ද ඇත්ත අලිමන්තරයක් කියලා දෙනවා. අද ප්‍රෝග්‍රෑම් එකේ ඉවරන කාලේ ඇත්ත අලිමන්තරයක් කියලා දෙනවා. හරි, ඒක කියලා අලි ගැහුවා කියලා අපිට කියන්න එපා. හරි, ඉවර වෙන කාලේ අලිමන්තරයක් කියලා දෙනවා.
0: හරි හරි,
1: ඒක නිකන් පාඩම් කරගෙන හිටියා වැඩි. අලින්ට කියන්න යන්න
0: එපා
1: එපා. අලිමන්තරේ කියන්නේ වෙන හම්බෙන මිනිස්සුන්ට. මම අලිමන්තරක් දන්නවා, ඔයාට කියලා දෙන්නද? මාමලට සීයලට මේ අලිමන්ත්‍රී කියන්න. අලින්ට නම් කියන්න එපා. මං හවස හයාපාර වෙන්න කලින් අලිමන්ත්‍රී කියලා දෙනවා වහගෙන ඉන්න.
0: රයිට්, ඕකේ. එතකොට දැන් මං කියාගෙන ආවේ ඇත්තට මකලෝ, දැන් ඔය කාගෙන් බේරුණොත් මකලෝ, සමහර වෙලාවට අර කැඩිච්ච ඇක්සිඩන්ට් වෙච්ච එකලස් කරපු වාහන විකුණන මිනිස්සුන්ගේ බේරෙන් ටිකක් අමාරුයි.
1: හරි අමාරුපු, හරි බබාරු.
0: ඒ මිනිස්සු අපේ
1: රාවට අඳලා දෙනවනේ.
0: අඳනවනේ. අපේ මිනිස්සු ඇත්තටම ඇඳ ගන්නවා.
1: අපිට මොලේ කලදක්වත් නැහැ නේ.
0: ඇඳ ගන්නවා.
1: අපි ඇඳ ගන්න ඩොඩක්.
0: ඉතින් ඒ හින්දා අපි ඔබට කියන්නේ එහෙම ඇඳ ගන්න එපා. ඔයාට අහුවෙන්න යන්න එපා. එක එක තැන් වලින් වගකීමක් නැති තැනකින් වාහනයක් ගන්න කි ඇඳ ගන්න එපා.
1: උගුල් අටවපු තැන් වලට ගියොත් නේ උගුල් වල අහුවෙන්නේ.
0: අනිවාර්යෙන්.
1: උගුල් අටවන්නේ නැහැ කියලා හොඳටම ෂුවර් තැනකට ගියොත් උගුල් වල පැටලෙන්නේ
0: නැහැ නේ.
1: ආ, ඉතින් මේක මේ මේ
0: මන්තරේ වගේ අපි මේ කියන්නේ.
1: මේ හැමදාම කියන්න බෑ, ළඟ හිටියනම් මම හොම්බට ඇනලා
0: කියන්නේ.
1: ජනක වාඩයක් ගන්න බාද මේ පුංචි කාරියෝ.
0: අනිත් එක දැන් වාහනේ අරගෙන අනිත් වැඩ ටිකත් කරගන්න පුළුවන්. ලීසින් පහසුකම්, තක්සේර සේවා, ඉන්ෂුරන්ස් මේ ටිකත් එතනින්ම වැඩේ කරගෙන එළියට බහින්න තමයි තියෙන්නේ. අනිත් එක තමයි මකලෝ, වාහනේ ගාන කතා කරගන්න යනකොට ඔය මාළඹේ පුංචි කාර්නිවස් කට්ටිය මැද්දට එන්නේ නැහැ.
1: මැද්දෙන් පයින්නේ. අයිතිකාරයව මුට්ටු කරලා දෙනවා. අයිතිකාරය එක්ක තමයි ගාන කතා කරගන්නේ. ඔයාට කැමති ගානක්, ඔයාට කැමති ගානක් කතා කරගන්න බෑ. ඒ අයිතිකාරයත් කැමති වෙන්න ඕනේ. ඉතින් දෙන්නත් එක්ක එක තැනකට එන්න පුළුවන්. අනික මාළඹේ පුංචි කාර්නිවස් හරිම පුංචි කමිෂන් එකක් තියාගෙන තමයි වැඩේ කරන්නේ. ඒකයි අපි කියන්නේ, වාහනයක් විකුණන කෙනෙකුට උනත් හරිම විශ්වාසවන්තයි, හරිම ලාභයි, හරිම විනිවිද භාවයෙන් යුතුව තමයි ගනුදෙනුව සිද්ධ වෙන්නේ. වාහනේ ගන්න කෙනෙකුට උනත් ඉතින් ආයේ හිතේ තින්න දෙයක් නැහැ. හිතේ කිසිම සැක සංකාවක් නැතුව වාහනේ අරගෙන ඇවිල්ලා රජෙක් වගේ පාවිච්චි කරන්න පුළුවන් පුංචි කාර්නිවසෙන් ගත්තොත්.
0: පුංචි කාර්නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය, පුංචි කාර් පරමාලබේ.

0: අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 0111 832 1000. NIBM The City University, the place to be.
2: අරිගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 815 555 අමතන්න.
4: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
5: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
6: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
7: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නෑ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
11: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
12: කාලය, කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. Percussion, එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය. රකිත වික්‍රමරත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලූ නූතන ප්‍රවේණියේ කිනිපුපුර. මේ ඒ උසාඩම්බරය තෙක්බේරි හරහා ලෝකයට ගෙන යන මහා සිහින දකින්නාගේ කතාව. රිද්මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී. ප්‍රවේශ පත්‍ර නැති, ආරාධනා නැති හැන්දෑවක්. මාධ්‍ය අනුග්‍රහය සියත
13: ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
14: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙන මන්නම් හිතන්නේ නැහැ.
13: දකින හීන පිනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
15: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
16: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
13: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
17: බලන් ඉන්න, බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

හැබැයි විනාඩි 19යි වෙලාව. අපි යනවා කසාගල ග්‍රීන් සුපර් එක පැත්තට. අලුත් මෙලවලු පළතුරු, අපිට ඕන කරන ග්‍රොසරි අයිටම්, මේ හැම දෙයක්ම අඩුම මිලට හොඳම මිලට ගන්න පුළුවන් හොඳම තැනක් තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ ඇතුළු ලංකාවේ දිවයින පුරා කසාගල ශාඛා ජාලයක් විවෘත වෙලා තියෙනවා. ඉතින් ඔබටත් පුළුවන් කසාගල ග්‍රීන් සුපර් එකෙන් ඔබට අවශ්‍ය ගෙදරට ඕන කරන හොඳම දේවල් අඩුම මිලට හොඳම මිලට මිලදී ගන්න.

0: Padang.
1: අද අපි මේ එක එක සත්තුන්ගෙන් බේරන හැට කිව්වා. උඟ දෙනකොට වෙන්න පුළුවන් කරදරයක් තමයි සැන්ඩි මී මැස්සෝ අනින එක.
2: මී මැස්සෝ.
1: මේකටදී කැලේ යන්න අරහෙමේ ඕනේ නැහැ. ඔය හෙට්ටි පොළ වත්ත පහල ඇවිදිනකොට නම්
2: අපේ ගෙදර තියෙනවා මී වද හතරක් විතර. අපි හැම හදනවා.
1: ආ ඒකද මී පෙට්ටි මී මැස්සෝ පෙට්ටි.
2: ආ
1: උඟෙද්දි නැහැනේ එකපාරටම එම.
2: ඔව් එකපාරටම නැහැ. ඉතින් ඉන්නවා කියලා කිව්වේ.
1: ගස්වල බැදලා තියෙන වදේක ඉන්න මී මැස්සෝ උලප්පු වෙන්න පුළුවන්.
2: බම්බර වද මී වද දෙබරු එහෙම සරයි.
1: හුඟ දෙනෙක් කරන වැරද්දක් තමයි දුවලා දුවලා ගිහිල්ලා වතුරට පයින්නෝ.
2: එතකොට
1: මී මැස්සෝ එළවගෙන එනකොට දුවලා දුවලා ගිහිල්ලා වතුරට පයින්නෝ.
2: වැරදි ඒ වැඩේ.
1: ඒක වැරදි. මොකද මී මැස්සන්ගේ පුරුද්දක් තියෙනවා උන්ට තරහා ගිහිල්ලා කවහරි එළවගෙන ආවොත් කන්න, يعني අනින්න ඒ හාදේ හරි සතා හරි වතුරකට පැන්නොත් මී මැස්සෝ ටික ටික උඩට වෙලා කරකි කරකි ඉන්නවා. ඔළුව වතුරේ උඩට ගත්ත ගමන් ඔළුවේ වහන්න බලන්න.
2: ඔළුවට අනගෙන අනගෙන.
1: එතකොට මේ ඒක අමාරුයි. අපිට වතුරයට ගොඩක් කළා ඉන්න බෑනේ මිනිස්සුන්ට. එතකොට අපි ඔළුව උඩට ගත්ත ගමන් මී මැස්සෝ ටික වහනවා. මූණේ ඔළුවේ. ආයි යට යනවා ආයි උඩට ආයි වහනවා. ඒ හින්දා සෑහෙන පරිප්පුවක් සෙට් කරනවා වතුරට පැනලා.
2: දැන් වැවක වගේ බැස්සොත් නම් අවුලක් නෑ නේ මකලෝ.
1: හයි.
2: පීනගෙන පීනගෙන ඈතට යන්න පුළුවන්.
1: ආ මී මැස්සන්ට පියාඹන්න බෑ. උන් ආවි උරුලා බලාගෙන ඉන්න ඔබ වරෙන්කෝ. මේ ගණින් අර කේල් කොටක මේ ඔරුව ගණින් අරුව අල්ලන්න ටැක්ද උන්ට පියාඹලා ආවේ හැකි. ඔයව මැද්ද මොනවා කියවන්නද? අනිත් එක තමයි දැන් අපි කියවනේ අලියා හරකා ගෝණ එලවංගනකොට සිග්සැක් ක්‍රමයට දුවන්න කියලා.
2: ආ
1: මී මැස්සා එලවංගනකොට සිග්සැක් ක්‍රමයට දිවුවොත් විනාසයි. වාහනයක් ඇතුළට ගෙයක් ඇතුළට වගේ වැහිලා ඉන්න පුළුවන් තැනකට යන්න ඕනේ. අන්න එහෙමයි මී මැස්සන්ගෙන් බේරෙන්න.
2: අද අපි සත්තුන්ගෙන් බේරෙන විදිය තමයි කතා කරේ. ඉතින් කිඹුලාගෙන්, වලහගෙන්, ඊට පස්සේ අලියාගෙන්, ගෝනාගෙන් මී මැස්සන්ගෙන් බේරෙන විදිය අපි කියලා දුන්නා. ඉතින් අනිත් දවසේ කවුරු හරි ওই සත්තුන්ගෙන් එක්කෙනෙක් ඔබට ඇටැක් කරන්න આવොත් මේ ක්‍රම අත්හදා බලන්න.
1: ඔය මොන සතාගෙන් බේරුණත් උඹලට කවදාවත් ගෑනු සතාගෙන් බේරෙන්න බැහැ. මේ වෙන්න තීර කරදරයක්. මං ඒ හින්දා ඒ ගැන කල්පනා කරගෙන අතහැරලා දාලා
2: ඉතින් අපි ක්‍රමයක් හොයාගමු.
1: මොකද්ද? ගෑනු සත්තුගෙන් බේරෙන්නද? හොයාගත්තොත් කවුරු හරි මට කියන්න. හරි. මම දැනට කියලා දෙන්නම් අලි මන්තරයක්. අලියගෙන් බේරෙන්න ඈ. මේක අලින්ට කියන්න එපා. මේක දන්න අඳුර අනිත් මිනිස්සුන්ට කියන්න.
2: එනේ මං කොලේක පෑනකේ ගන්න.
1: අරන් ලියාගට දන්න අඳුර මිනිස්සුන්ට කියවම වාට ලකුණු ටිකක් වැටෙනවා අලි මන්තර දන්න හදි කියලා. අලින්ට කියන්න යන්න එපා පාගයි.
2: හරි.
1: එයා හයියෙන් කියන්න තෝ නෑ.
2: සද්දට.
1: මර කරලා බය නැතුව හයියෙන් සද්දට.
2: ඔයා එහෙනම් මයික් එකෙන් පොඩ්ඩක් තව ටිකක් පස්සට.
1: සද්දට ගන්නෝ නෑ. ඉච්චට වල්ලයි පච්චට වල්ලයි දෑතට වල්ලයි හිටු අලියා හිටු කියලා අත්ත මෙහෙම ඉස්සරහට දාලා කියන්න ඈ. ඉච්චට වල්ලයි
2: පච්චට වල්ලයි
1: දෑතට වල්ලයි
2: හිටු අලියා හිටු
1: හෙට හම්බු
2: හිටු
1: නෙවෙයි දැන් යමු.
2: මම සන්නේ
1: මං මකලෝ.
0: Mm-hmm.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: කටුනායක වෙඩි තැබීමක්. සරුංගල් නූලක් නිසා ගුවන් යානයක් ගොඩබස්වයි. විමල්ගේ සොහුරා රිමාන්ඩ්. SBගේ සොහුරා ටැප. ඩෙංගු මෙහෙයුමේදී පොලිසිය නීතිමය පියවර.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: කටුනායක දැවමොට්ටාව ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටහාසය සඳහන් කළේ සැකකරුවෙකු විසින් පොලිස් නිලධාරියාගේ රාජකාරී ගිනිඅවිය පැහැරගෙන වෙඩිතැබීම සිදු කර ඇති බවයි. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. ඉන්පසු එක් නිලධාරියෙකු ගොස් ඇත්තේ සැකකරු පැමිණි යතුරුපැදිය රැගෙනීමටයි. එම අවස්ථාවේදී සෙසු පොලිස් නිලධාරියා සමග සැකකරු පොරබදා නිලධාරියාගේ රාජකාරී ගිනිඅවිය රැගෙන වෙඩිතැබීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඉන් පාදයකට තුවාල ලැබූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා ඇතුළත් කළේ මිනුවන්ගොඩ රෝහල වෙතයි. පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුවන බවයි පොලිසිය සඳහන් කළේ. ඩෙංගු අවදානම අධික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටහාස 63ක හෙට සිට විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ සෞඛ්‍ය අංශ හමුදාව සහ පොලිසිය සහභාගීත්වයෙන්. ජනාධිපති අතිරේක ලේකම් SPC සුගීෂ්වර සඳහන් කළේ අතිරේක නිලධාරීන් යොදා ගනිමින් මෙහෙයුම් සිදු කරන බවයි. ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
3: විශේෂ මෙහෙයුමට අපි කලින් ගත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 23යි. දැන් 63ක් දක්වා ඒක හෙට ඉඳලා පුළුල් වෙනවා. හැබැයි මේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂවල ඩෙංගු මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ කියන්නේ සුවිශේෂ අවධානයකින් යුතුව වෙනත් වෛද්‍ය නිලධාරී කොට්ටාෂවලනුත් ගෙනල්ලා මේ ඩෙංගු අවධානම අධික කොට්ටාෂවල සිදු කරන මෙහෙයුම්. එහෙම නැතුව කලින් මෙහෙයුමේ ප්‍රතිඵල නැතුව නෙමෙයි, ඒකේ ප්‍රතිඵල තියෙන නිසා තමයි මේක තවත් එක්ස්පෑන්ඩ් කරන්න කියන කාරණය තමයි අවධාරණය කරන්න වෙන්නේ.
1: ඩෙංගු මතුරුවන් බෝවන ස්ථාන සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල පොලිසියද නීතිමය පියවර ගන්නා බවයි පොලිස් පරිසර ආරක්ෂණ කොට්ටාෂයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා සඳහන් කළේ.
4: එත දිනේ සිට ආරම්භ වෙන වැඩසටහනට පොලිස්පතිතුමා නියෝග කරලා තියෙනවා. වෛද්‍ය කාර්යාල 63ට එක් කොට්ටාෂයකට නිලධාරීන් දස දෙනා බැගින් නිලධාරීන් ලබා දෙන්න. නොසලකා හැරීමක් තියෙනවා නම්, තමන්ගේ වගකීම් පැහැර හැරීමක් තියෙනවා නම් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කිරීම. මේදී ප්‍රධාන වශයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සිදු කරන්නේ සෞඛ්‍ය අංශවලින්. නමුත් යම් යම් අවස්ථාවලදී ශ්‍රී ලංකා පොලිසිය විසින් නඩු ලබා ගැනීම කරනවා.
1: ඩෙංගු මර්ධන මෙහෙයුම් සඳහා යුද හමුදා සමාජිකයන් 2000කට ආසන්න පිරිසක් යොදවා ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් වරුණ ගමගේ පැවසුවේ.
5: සෑම දිනකම 1500ක් 2000කට ප්‍රමාණයක් මේ සඳහා යොදවලා තියෙනවා. ඒ අනුව බලනකොට මේ පසුගිය මාස කාලික සීමාව තුළ අපි මිනිස් ප්‍රය වශයෙන් ගත්තොත් මිනිස් ප්‍රය 170,000ක් පමණ වැය කළා තමයි මේ ව්‍යාපෘති සඳහා අපි දායකත්ව ලබා දෙන්නේ. එහෙදී අපි මූලික වශයෙන් ඉලක්ක කරගන්නේ අපේ දිවයිනේ තියෙන පොදු ස්ථාන වල තියෙන ඩෙංගු මර්ධන සම්බන්ධ
1: ඩෙංගු මතුරුවන්ට මාසයක ආයු කාලයක් පවතින බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර පැවසුවේ.
6: මතුරුවන්ගේ ගැහණු සත්වයන් සම්බන්ධ, මොකද ඒ ගැහණු සත්වයා තමයි දෂ්ට කරන්නේ සහ ලේ උරා බොන්නේ. එතකොට මතුරුවට මාසයක පමණ ජීවන කාලයක් තිබෙනවා. වාර්තා වෙන රෝගීන් අතරම සති දෙකකට ඉස්සෙල්ලා පමණ දෂ්ට කිරීමට ලක් වෙච්ච නිරෝගී පුද්ගලයන් තමයි දැන් රෝගී වෙලා ඉන්නේ. ඒ දෂ්ට කිරීමෙන් පස්සේ තව සතියක් විතර රෝග ලක්ෂණ මතුවීමට කාලයක් යනවා. මේ මාසයක කාලයක් මදුරුවා ජීවත් වෙන අතර කාලය තුළදී ඒ වගේ විශාල සංඛ්‍යාවකට මේ රෝගය පතුරවන්න පුළුවන්. මේ කාලය කරපු ක්‍රියාන්විතයේ තියෙන ප්‍රතිඵල අපිට දකින්න ලැබෙන තව සතියක් කාමාරක් දෙකක් විතර ගියාට පස්සේ.
1: දින දෙකක් තුළ වී මෙට්‍රික් ටොන් 65ක් මිලදී ගෙන ඇති බව වියළවි මණ්ඩලය පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සමන් පාලිත බණ්ඩාර පැවසුවේ මෙවර වී මෙට්‍රික් ටොන් 40,000ක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බවයි.
7: මේ අවස්ථාවෙන් ගබඩා 37ක වී මිලදී ගැනීම කටයුතු ආරම්භ කළා තියෙනවා. අම්පාරින් 7ක්, ත්‍රිකුණවලින් 2ක්, මඩකල්පි ගබඩා 4ක, හම්බන්තොට ගබඩා 1ක, කිල්නොච්චි ගබඩා 1ක්, වවුනියා ගබඩා 3ක, මුලිතිය ගබඩා 3ක, මන්නාරම 1ක් සහ අනුරාධපුර 15ක ශේ ගබඩා 37ක වී මිලදී ගැනීම මේ වෙනකොට ආරම්භ කළා තියෙනවා. ඊයේ දවසේ හවස වෙනකොට ඒකට අපි ඔක්කොම මෙට්‍රික් ටොන් 65ක ඊතෝගෙක්
1: නාඩු වී කිලෝවක් රුපියල් 120කට, සම්බා වී කිලෝවක් රුපියල් 130කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140කට රජයේ සහතික මිලට යටතේ මිලදී ගනු ඇති. රජයේ සහතික මිලට වී මිලදී ගැනීම සඳහා වී අලවි මණ්ඩලය හරහා රුපියල් මිලියන 6000ක් වෙන් කෙරුණා. පුද්ගලික අංශය සඳහා වී මිලදී ගැනීමට ණය යෝජනා ක්‍රමය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 10000ක්. වීමිල සම්බන්ධයෙන් ගොවින් සමග කිසිදු අමාත්‍යවරයෙකු සාකච්ඡා සිදු නොකළ බවයි අනුරාධපුර ගොවිජන එකමුතුවේ සභාපති සුනිල් රාජපක්ෂ සඳහන් කළේ.
8: ඇමතිවරයෙක් ඇවිල්ලා ගොවියත් එක්ක සාකච්ඡා කරන්න ඇවිල්ලා තියෙනවා. හැබැයි මේකේ සැබෑ ගොවියා ගාවට එන්නේ බිමට බහින් බහලා බලන්න මේ අරුබුදේ මොකද්ද කියලා. එතකොට ලාල්කාන්ත කුෂිකර්ම ඇමතිවරයා, නාමල් කරුණාරත්න නියෝජ්‍ය ඇමතිවරයා ඔය තුන්දෙනාට සැබෑ ගොවියාද කියලා බලන්න පාරට වරෙල්ල. හැබැයි ඔය නැත් වැඩි ඈතක නෑ. පාරේ ඇවිද්දන කාලේ වැඩි ඈතක නෑ.
1: කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ගැටලු දේශපාලනිකව භාවිත කරන පිරිසක් සිටින බව කෘෂිකර්ම මාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
9: කෘෂිකාර්මික ශේෂයේ පෑව්වත් ප්‍රශ්න, වැස්සත් ප්‍රශ්න, ගම් වතුරාවත් ප්‍රශ්න, මිල අඩු වුණත් ප්‍රශ්න, මිල වැඩි වුණාම පාරිභෝගිකයන්ට ප්‍රශ්න. ඒ නිසා කෘෂිකාර්මික ශේෂයේ ප්‍රශ්න කියන ඒවා ලේසියෙන් අවසන් වෙන ඒවා නෙමෙයි. ඒවා දේශපාලනිකව පාවිච්චි කරගන්න මැදිහත් වෙන අයත් ඉන්නවා සංවිධානාත්මකව. ඒකත් එහෙම තමයි. බොරුත් කියනවා. සමහර ඒවාස්සේ අත්තක් තියෙනවා. ඒ වගේම ගත්තම ගොවීන්ට ඇත්ත ප්‍රශ්නක් තියෙනවා. ඒවා තාම අවසන් වෙලා නැහැ. ගොවි ජනතාව අමතක කරලා කාටවත් යන්න බෑ.
1: වීමිලදී ගැනීමේ ක්‍රමවේදය විධිමත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
10: වී මිලදී ගැනීමේ වැඩපිළිවෙලට සාධාරණ ස්ථාවර මිලක්, ගොවියාගේ පිරිවැයට වියදමට ගැළපෙන සාධාරණ මිලක්, පුංචි ලාභයකට එකතු කරගන්න පුළුවන් සාධාරණ මිලක් ලබා දෙනවා සේම. වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට කුඩා හා මධ්‍ය පරිමාණයේ මෝල්කරුවන් සම්බන්ධ කර ගැනීම. ඒ කුඩා හා මධ්‍ය පරිමාණයේ මෝල්කරුවන්ට සහන පොලියට ණය ලබා දීලා මේ වී ටික මිලදී ගැනීමේ ක්‍රමවේදය වඩාත් ක්‍රමවත් කිරීම, වඩාත් කාර්යක්ෂම කිරීම අත්‍යවශ්‍යම රජීතුක. කරුණාකරලා ඔබට ලැබුණු ජනවර පයින් ගහලා පැත්තකට තල්ලු කරන්න නැතුව ඔබව පක් කරගත්ත ගොවි ජනතාව වෙනුවෙන් සාධාරණත්වය ඉෂ්ට කරන්න.
1: ගොවි ගැටලු පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමු ඇති බවයි නියෝජ්‍ය මාත්‍ය ටීවී සරත් පැවසුවේ.
11: හැම ගොවියෙකුටම පාර්ලිමේන්තුවට යන්න බැරි නිසා ගොවියෝ නියෝජනය කරමින් අපි පාර්ලිමේන්තු ගියා. ගොවිය වෙනුවෙන් අපි කතා කරනවා. මේ ගොවි දිස්ත්‍රික්කවල තියෙන හැම පාසලක දරුවෙකුටම රුපියල් 6000ක චෙක් එකක් දෙනවා ආණ්ඩු. සපත්තු දෙක දාන්න අපි මුදල් දුන්නා. පාසල් නිල ඇඳුම් කට්ටල දෙකක් දෙනවා. මේ අවුරුද්ද ඉඳලා ගැහණු දරුවන්ගේ සනීපාරස්සක ඇඳුම් කට්ටලයේ අවුරුද්දටම නොමිල දෙනවා.
1: සංවර්ධනය පිළිබඳ ආණ්ඩුවට අවබෝධයක් නොමැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ කියා සිටියේ.
12: රටේ ලොකු සංවර්ධනයක් කරනවා, ඒක නිසා මිනිස්සු නැල්ලු. රටේ සංවර්ධනය කෙසේ වෙතත් රටේ සංවර්ධනය ගැන ඉතින් මිනිස්සු දන්නවා. මේ පාර්ක බස් එකෙන් පස්සෙ කොහොමද සංවර්ධනය වෙන්නේ කියලා. මේ බෝක්කුවක් හදලා පීත්ත පඩි කපන එක පාර්ක බස් එකක් දාලා පීත්ත පඩි කපන එක නෙවෙයි රටේ සංවර්ධනය කියන්නේ. ඒ වගේම තමයි කලින් ආණ්ඩුවල කරපු ඒවට තින්ත ගාලා පීත්ත පඩි කපන එක නෙවෙයි රටේ සංවර්ධනය කියන්නේ.
1: ආණ්ඩුව පිළිබඳ ජනතාව අවබෝධයෙන් සිටින බවයි නියෝජ්‍ය මාත්‍ය ගමගෙදර දිසානායක පැවසුවේ.
13: මේ මෑත කාලීන හඳුන්වා දුන්න දේශපාලන සංස්කෘතිය ආර්ථිකමය පැත්තෙන් අපි පෙන්නපු ඒ ආදර්ශයන් ඒව ගත්තාම මං හිතන්නේ මෙතෙක් ඉතිහාසයේ කිසිම පාලකයෙක් විසින් නොපෙන්නපු ආදර්ශයන් ඒ තත්ත්වයන් පිළිබඳව ජනතාවට අවබෝධයක් තියෙනවා. ඉතින් අපි මේ සුන්බුන් වෙච්ච කල්ලි කණ්ඩායම් වලට කියන්නේ එදිනෙදාට අර තමන්ගේ පාර්ශ්විකයන් ටූන් කිරීම සඳහා දේවල් කරමින් ඉන්න පුළුවන්කමක් තිබෙනවා. හැබැයි යථාර්ථයේ තේරුම් ගත්ත ජනතාව මේ රජයේ වැට්ටීම සඳහා කටයුතු කරන්නේ නැහැ කියන විශ්වාසය අපිට තිබෙනවා.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ යෝජනාවට එල්ල වී ඇති විරෝධය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කළ බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසුවේ.
14: එකක් අධිකරණයේ යෝජිත ප්‍රතිසංස්කරණ ගැන. දැන් අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියාට කිව්වේ කිසිම කෙනෙක් මේක ඉල්ලුවේ නැහැ. නීතිඥ ප්‍රජාව මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි. සිවිල් සමාජය විරුද්ධයි. කාගේ වුවමනාවටද මේක කරන්නේ? අනේක තමයි මේ සම්පූර්ණ ක්‍රියාදාමයේ කිසිම විදිහක විනිවිදභාවයක් නැහැ. අනේක තමයි ඇයි විනිශ්චයකාරවරුන් පමණක් ඒක ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව පටහැනි. අවුල් ජාලාවක් නැති ප්‍රශ්න ඇති කිරීමක්.
1: උතුරු මැද මහ ඇල වාරි උමගේ ඉදිකිරීම අවසන් කර තිබෙනවා. එහි දිග කිලෝමීටර් 28ක්. මෙය සැලකෙන්නේ දකුණු ආසියාවේ දිගම වාරි උමග ලෙසයි. පරිසරයට අවම බලපෑමක් වන පරිදි උමගේ ඉදිකිරීම සිදු කළ බවයි මහවැලි ජල සුරක්ෂිතතා හා ආයෝජන වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂ NUK රණතුංග සඳහන් කළේ.
15: සීගිරිය සංචරුවෙකුඩින් සැලියුඩින් යන්නේ සීගිරිය හරහා යන්නේ. නමුත් සීගිරියේ කිසිම හානියක් නොවි මේක ඇටින් ගිහිල්ලා තියෙනවා. ටනල් බෝටින් මැෂින් එක කරන අතරතුරම අපි කොන්ක්‍රීට් ආස්තරණ වගේයක් දානවා. ඒ කියන්නේ ලයිනින් කියන එක. අපි හොඳ පාෂාණයක් තිබ්බොත් අපිට ගැටලුවක් නැහැ, වතුර එන්නේ නැහැ. නමුත් දුර්වල පාෂාණයක් තිබ්බොත් සමහර වතුර එන්න පුළුවන්. පස්සේ මේ යන අතරතුරම ඒ කොන්ක්‍රීට් ආස්තරණ දාගෙන ගියා.
1: ප්‍රමිතියෙන් තොර ගල්ලංගුරු ආනයනය හේතුවෙන් නැති වූ අලාභය පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු වැඩි කිරීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 24 වනදා කැඳවර ලෙස නියෝග කර තිබෙනවා. ඒ අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පෙත්සම ඉදිරිපත් කර තිබුණා. වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ සඳහන් කළේ පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර ලේඛන ඉදිරිපත් කර කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි. ප්‍රමිතියෙන් තොර ගල්නගුරු හේතුවෙන් කිසියම් අලාභයක් සිදුවී ඇත්නම් එය අයකර ගැනීම සඳහා නිසි පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. ඔහු පැවසුවේ එහි පීඩනය ජනතාව මත පැටවීමට රජය ක්‍රියා නොකරන බවයි. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයන් විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා NSO සමාගම මහජන උපයෝගිතා කොමිසම ඇතුළු පිරිසක් නම් කළා. පෙත්සම් කරු සඳහන් කළේ ප්‍රමිතියෙන් තොර ගල්ලංගුරු ආනයනය කිරීම හේතුවෙන් රාජ්‍යයට රුපියල් බිලියන 20කට අධික අලාභයක් සිදු වී ඇති බවට මහජන උපයෝගිතා කොමිසම නිකුත් කළ වාර්තාවක සඳහන් වන බවයි. එම අලාභය පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීම සහ ජනතාව මත බදු පැනවීම වළක්වන ආක්ෂාවක් නිකුත් කරන ලෙස පෙත්සම් කරු ඉල්ලීමක් කළා. පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ පසුගිය මැයි මස 9 වනදා විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ රීට් ආක්ෂාවක් නිකුත් කරන ලෙසයි. ප්‍රමිතියෙන් තොර ගල්ලංගුරු ආනයනය හේතුවෙන් රජයට සිදු වූ අලාභය ඊට වගකිව යුතු දේශපාලන අධිකාරිය රජයේ නිලධාරීන් හා ආනයනය කළ සමාගමින් අයකර ගැනීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලීමක් කළා. මේ අතර දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 7 වනදා කැඳවර ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල විසින්. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා. කුමාර ජයකොඩි 2014 වසරේ කටයුතු කර ඇත්තේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන්. එහි ගබඩා සංකීර්ණයේ කාපට් කිරීමේ කටයුතු පවරා තිබුණේ පුද්ගලික සමාගමක් වෙතයි. එම සමාගමට වාසිදායක ආකාරයට ක්‍රියා කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව මෙම නඩුව ගොනු කළා. විමල් වීරවංශගේ සොහයුරු සරත් වීරවංශ ලබන 22 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින්. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 9ක අලාභයක් සිදු කළ බවට සැකකරුට චෝදනා එල්ල වුණා. මේ අතර අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය SB දිසානායකගේ සහෝදරයෙකු වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක ඇප මත මුදාහැර තිබෙනවා. ඒ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැර තිබුණා. ඔහුගේ විදේශ ගමන් තහනම් සුරබදු බලපත්‍රයක් ලබා දෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 2,75,00,000 මුදලක් වංචා කිරීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා. සරුංගල් නූල් හේතුවෙන් රත්මලාන ගුවන්තොටුපලෙන් ගුවන්ගත වූ යානයක් නැවත ගොඩගස්වා තිබෙනවා. මෙලෙස ගොඩබස්වා ඇත්තේ පුහුණුවීම් සඳහා ගුවන්ගත වූ Y12 වර්ගයේ ගුවන් යානයක්. කාර්මික පරීක්ෂාවේදී අනාවරණ වී ඇත්තේ යානයේ වම්පස රෝදය සහ එංජින් ප්‍රදේශයේ සරුංගල් නූල් විශාල වශයෙන් පැටලී ඇති බවයි. ගුවන් යානයක එංජිමකට හෝ ක්‍රියාකාරී පද්ධතියකට සරුංගල් නූල් හෝ කොටස් ඇතුළුවීමෙන් අනතුරකට ලක්වීමේ ඍජු අවධානමක් පවතින බවයි ගුවන් හමුදාව සඳහන් කළේ. ගුවන් තොටුපළ හා ගුවන් ධාවනපත ආශ්‍රිතව සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන් හමුදාව ජනතාවට දැනුම් දී සිටිනවා. ඉරානය එකකතාවකට නොපැමිණිය හොත් සිවිල් යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. අමෙරිකාව මේ වන විට ඉරාන දකුණු වෙරළේ ස්ථානවලට ප්‍රහාර එල්ල කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුගිය දින කිහිපය තුළ ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 30 දෙනෙක්. ජනතාව වෙනුවෙන් සියලු ශක්තිය යොදවමින් පෙනී සිටින බවයි ඉරාන රාජ්‍ය පැවසුවේ. අමෙරිකා විසින් ඉරානයට එරෙහිව තවත් ප්‍රහාර මාලාවක් එල්ල කළා. අමෙරිකා මධ්‍යම හමුදා විධානය පැවසුවේ හොමු සමුද්‍ර සන්ධිය සහ වෙරළබඩ ප්‍රදේශ අසල හමුදා ඉලක්ක රැසකට ප්‍රහාර එල්ල කළ බවයි. ඒ සඳහා අමෙරිකාවට අයත් ප්‍රහාරක ගුවන් යානා, ඩ්‍රෝන් යානා සහ නාවික යාත්‍රා යොදාගෙන තිබුණා. අමෙරිකා විසින් ඉරානයට එරෙහිව අඛණ්ඩව එල්ල කළ සිව්වන ප්‍රහාර මාලාව මෙයයි.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: LPL තරගාවලියෙන් නවක ක්‍රීඩකයන් පිරිසකට ජාතික කණ්ඩායමට එක්වීමට හැකිවනු ඇති බව කොලම්බෝ කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
16: පොහොම් කරන කෙනාට ටීරුන් ටීම් එකටත් වන්ඩේ ටීම් එකටත් එයාට සෙල්ලම් කරන්න පුළුවන් ඉස්සරහට අපිට වර්ල්ඩ් කප් දෙකක් තියෙනවා. ඉතින් එක්ස්පීරියන්ස් තියෙනත් ප්ලේයර්ස්ලා ටීම් එකට අවශ්‍යයි, ජූනියර්ස්ලත් අවශ්‍යයි. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ ටූර්නමන්ට් එකේ ඉවරෙද්දී තව ජූනියර්ස්ලා කිහිප දෙනෙක් අපේ නැෂනල් ටීම් එකට ලැබෙයි කියන එක.
1: මේ හිදී අදහස් දැක්වූ ගෝල් කණ්ඩායමේ නායක දසුන් ශානක.
17: වැදගත් වෙන්නේ තමන්ගේ පෞද්ගලික ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගැනීම. ඉතින් මම හිතන්නේ ජොබ් රෝල් එක ගත්තොත් මට හැම ටෝර්නමන්ට් එකම කරන්න තියෙන එකම ජොබ් රෝල් එක. ඉතින් ඒක කාලයක් දිස්සේ ක්‍රීඩා කරලා මම පුරුදු වෙලා ඉන්නවා පොසිෂන් එකේ ක්‍රීඩා කරන්න. බලාපොරොත්තු වෙනවා උපරිමය ලබා දෙන්න මෙම තරගාවලිය තුළ.
1: ලංකා ප්‍රීමියර් ලීග් 15/20 ක්‍රිකට් තරගාවලිය අනිද්දා ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම්. පළමු තරගය යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. තරගාවලිය ආරම්භ කිරීමට පෙර විශේෂ සමාරම්භක උළෙලක් පැවැත්වීමටද සැලසුම් කර තිබෙනවා. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අනිද්දා සිට අගෝස්තු 8 වනදා දක්වා කොළඹ SSC රංගිරි දඹුල්ල, මහනුවර පල්ලෙකැලේ සහ කොළඹ R. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතයි. යලි සිරස්තල කටුනායක වෙඩි තැබීමක්. සරුංගල් නූලක් නිසා ගුවන් යානයක් ගොඩබස්වයි. විමල්ගේ සොහොයුරා රිමාන්ඩ්. SB ගේ සොහොයුරාට ඇප. ඩෙංගු මෙහෙයුමේදී පොලිසියෙන් නීතිමය පියවර. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමාය. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබරාත්‍රිය.
0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: sound. රස්සට කෑම හදන ගමන් සිංදු කියන ඩොන්ෂාමන්ගේ අද බර්ථඩේක
1: හැපි බර්ත්ඩේ
2: කියන දෙනාටම ගොඩක් ස්තුතියි. අහන අයටත් මේ සෙෂන් එකට ගොඩක් ස්තුතියි.
3: හැපි බර්ත්ඩේ, හැපි බර්ත්ඩේ, හැපි බර්ත්ඩේ ටු යූ.
0: අද මොකද කරන්නේ ලංකාවේ? දින්නේ
2: ලංකාවේ ඉන්නේ මගේ අලුත් ඉන්ස්ටිටියුට් එකයි රෙස්ටෝරන්ට් එකයි මැනේජ් කරන්න මම ඇවිල්ලා දැන් අවුරුද්දක් විතර වෙනවා. ඉන්ස්ටිටියුට් එක හොඳටම දියුණු වෙනවා. ඒකේ දැනට ගොඩක් දෙනා ස්ටඩි කරනවා. මගේ රෙස්ටෝරන්ට් එක සිංගින් ෂෙෆ් රෙස්ටෝරන්ට් එකක් ජනප්‍රිය වෙමින් යනවා. ඉතින් බොහොම සතුටුයි ලංකාවේ ගත කරපු කාලේ.
1: අපි නොහිතපු ෆීල් දෙකක් ඔයා එකට එකතු කළානේ. මොකද්ද ඒ ගැන හිතෙන්නේ?
2: මම බොහොම සතුටින් ජීවිතය ගත කරනවා. මම එදා ඉඳලා ගුරුදැත්තම ආහාර සහ සංගීතය කියන දෙකක් නෙමෙයි එකක්. ඉතින් ඒ දෙකේම කරන කාලය ජීවිතය වගේ තමා, දකුණ වම වගේ තමයි, ඇස් දෙක වගේ, කන් දෙක වගේ, රත් දෙක වගේ, කකුල් දෙක වගේ ජීවිතය ගත කරමින් යනවා.
0: දැන් ලංකාවේ ඉන්න එකේ අලුත් සින්දුවක් එමහන්න පුළුවන් වෙයි.
2: අනිවාර්යෙන් පුළුවන්. දැන් මේ දවස්වල ගීත කීපයක් නිර්මාණය කරමින් යනවා. ඒවත් එක්ක මම බලාපොරොත්තු වෙනවා ඒ ගීත ඉක්මනින්ම ඉදිරිපත් කරන්න.
3: Happy birthday, happy birthday, happy birthday to you.
0: Talk of the town.
1: Mission Impossible series එකෙන් ලෝකේ බේරපු Tom Cruise මේ පාරේන්නේ action hero කෙනෙක් විදිහට නෙවෙයි.
0: Powerful billionaire කෙනෙක්ගේ සම්පූර්ණයෙන්ම වෙනස්ම character එකකින්. Digger. ඒ තමයි මේ දවස්වල මුළු ලෝකෙම කතා කරන Tom Cruise ගේ අලුත්ම movie එක.
1: හැබැයි trailer එකට වඩා හැමෝම කතා කරන්නේ Tom Cruise ගේ මේ අලුත්ම පෙනුම ගැන.
0: Tom Cruise ම කියලා තියෙනවා Digger Rockwell කියන මේ billionaire ගේ character එක තමයි තමන්ගේ career එකේ හම්බුණු challenging character එක කියලා. Talk of the town.

0: ඔබ නොදන්න මෙඩිසින්.
1: මොනව කළත් බර අඩු වෙන්නේ නැද්ද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
1: සිරුරේ බර වැඩි වෙලා ඉන්න බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි බර අඩු කරගන්න ගියාම මොන දේ කළත් එකවර බර අඩු නොවීම. කොපමණ ආහාර පාලනය කළත් දිනපතාම හොඳින් ව්‍යායාම කළත් සමහරුන්ගේ බර එකවරම අඩු වෙන්නේ නැහැ. මේ සඳහා හේතු කිහිපයක් බලපාන්න පුළුවන්. මුලින්ම කියන්න ඕන කාරණාව තමයි ඔබගේ බර අඩු කරගන්න ඔබට හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ කියන කාරණාව. ඒ සඳහා කාලයක් ගත වෙනවා වගේම ඔබට ඒ සඳහා හොඳ කැපවීමක් තියෙන්න ඕනේ. ආහාර පාලනය වගේම දිනපතා ව්‍යායාම කිරීමත් හොඳ නිින්දක් ලබා ගැනීමත් ඔබට ඇතිවන මානසික පීඩාකාරී තත්ත්වයන් හොඳින් පාලනය කරගන්න ගැනීමත් ඔබ අනිවාර්යයෙන්ම කරන්න ඕන කාරණා කීපයක්. ඒ වගේම ඔබ ආහාර පාලනය කරන විට ඔබ ගන්න ආහාර ප්‍රමාණයට වඩා ඔබ ගන්න ආහාරවල තියෙන කැලරි ප්‍රමාණය ගැන සැලකිලිමත්කමක් දක්වන්න ඕනේ. සමහර විට ඔබ වැඩිපුර හිතන්නේ නැතුව ගන්න පුංචි පුංචි ආහාරවලින් ඔබට වැඩිපුර කැලරි ප්‍රමාණයක් ලැබෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ පැය ගණන් වරු ගණන් කරන ව්‍යායාම වලිනුත් ඔබගේ කැලරි දහනය වෙන ප්‍රමාණය ඔබ හිතන තරම්ම සිදු නොවනවා වෙන්න පුළුවන්. ඒ නිසා බර අඩු කර ගැනීමේ ක්‍රියාවලියේදී ඔබ තනියම කරනවට වඩා ඒ ගැන දැනුමක් ඇති කෙනෙකුගෙන් උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්. සිරුරේ බර අඩු කරගන්නවා කියන්නේ ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ. පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ. මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. ආ, තේක්ක බඩුවල ලස්සන.
1: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
0: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
3: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල.
4: මනස්ගතද?
3: සෝරි සර්.
5: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
6: London prison break. Nuwara bokambarade.
7: ජූලි 24 වස්ති, යොහානි, කයිසර්, දිනේෂ්, ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS, කාන්චනා, රවීන්, සරිත් සුරික් with news.
6: London Prison Break Nuwara Bokambarade
7: Pravesh Patra Tickets Ministry within ho edina torata wen
6: Vimaseem 0756336
7: Organizers and Media Partners
6: Global Events Seetha FM Seetha TV Anu Atai Dasha Mahatarain Gampa

0: ද වෙලාවරාත්‍රී 7යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3 wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

ඉතින් ඉතින් කොහොමද? හොඳින් ඉන්නවා නේද? මහන්සිත් ඇති චුට්ටක්. හැබැයි මහන්සි අමතක කරලා ඉස්සර කාලේ ලස්සන සින්දු කවර්ස්, එතකොට දැන් ජෙනරේෂන් එකේ ආටිස්ලාගේ ලස්සන සින්දු, මේ හැමදේම එක්කම ආදරේ රසතන් කතා කරන, හිත රිදුනනම් රිදුණු හිත හදාගන්න, තනියෙන් ඔයත් එක්ක මතක ගොඩක් තියෙනවා නම් ඒ ලස්සන මතක තව කෙනෙක් එක්ක බෙදාගන්න, ඔයාටම විතරක් මාත් එක්ක කතා කරන්න ඕනේ නම් ඒ දේවල් කතා කරන කෙනෙක්ගේ පුංචි වචනවලට හිත රිදිලා ඉන්නවා නම් ඒවා මතක කරලා එයාගේ හොඳ විතරක් මතක් කරගෙන ඔයාගේ ලස්සන හිත තවත් ලස්සන කරගන්න පුළුවන් වෙන හොඳම පැය දෙක තමයි සියත ආදර රේඛා විශ්මිත් එක්ක කතා කරන මේ පැය දෙක. සමහරක් අය ඉන්නවා ළඟින් ඉන්න බැරි වුණත් දුර ඉඳන් දකින්න හරි මං ඉන්නවා කියන විශ්වාසයට. ඉතින් විශ්මි කියන්නේ ඔයා කොතන කොහොම හිටියත් දුර ඉඳන් ඔයා හිනා වෙලා දකින්න ආස කෙනෙක්. එන්න මේ පැත්තට. මේ පැය දෙකේ හිතට දැනෙන ඕනම දෙයක් සතුටින් සැනසීමෙන් කතා කරමු. 0711982894 අපේ WhatsApp නම්බර් එකට මට මැසේජ් එකකුත් එවන්න ඉතින්.

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383888 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
2: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
3: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444. සීත හදවත් දිනු හිතවත්කම.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-8232-1000. NIBM The City University, the place to be.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමගමකි.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
8: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 071-8492-402 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
9: හරි ගියේ, හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.

0: una da sudu kotigena e disney
1: danin anna sati tawassala hawassa dekata
2: theater hot and spicy with sudu kotchi
1: godak kadare
3: ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන කීයද? 1 25 2 22
1: 22 CTF පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ජයලින් සිතාරා නිල්විණි.
4: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරේ 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
2: Theater Pocket Money.
1: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
5: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය Theater Voice of Family. Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන Theater Voice of Family. ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට Theater TV තුලින්. උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

පැය භාගයකුත් ඉවර වෙන්නයි හදන්නේ. රාත්‍රී 7යි විනාඩි 26ක් වෙද්දී WhatsApp එක පිරෙන මැසේජස් ඇවිල්ලා තියෙනවා. ඒ මම පෝස්ට් එක මතක් කරන්නත් කලින් මං එයාගේ කමෙන්ට්ස් මැසේජස් කියවන්නත් කලින්ම දැන් දැන් ටික ටික මට තේරෙනවා කට්ටිය රෑ 7 වෙද්දී වෙනදටත් වඩා වැඩියෙන් ආදර රේඛාවලට මේ තැනට මේ වෙලාවට ගොඩක් ආදරය කරනවා කියලා. දන්නවද මං විශ්වාස කරන දෙයක් තියෙනවා? ඇත්තටම ආදරය කරන කෙනෙක් තමන් ආදරය කරන කෙනාගේ හිතේ සතුට, ඒ කෙනාගේ සාමය පරිස්සම් කරන්න, රැකගන්න, ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. ඒයාගේ හිත රිදෙනම තැන අඳුනගත්තට පස්සෙත් නැවත නැවත ඒ හිත රිද්දන්න උත්සාහ කරන්නේ නෑ කියලා. අපි කතා කරද්දී, අපි වැඩ කරද්දී වචනකින් හරි නොදනුවත්ව අපිට තේරෙන්නේ නැති වුණාට කෙනෙක්ගේ හිතක් අනිවාර්යෙන් රිදෙන්න පුළුවන්. මොකද අපි මිනිස්සුනේ, අපි දන්නේ නැහැ ඒ ඒ අය හිතන් ඉන්න විදිහ. අපි දන්නේ නැහැ ඒ ඒ අය බලාපොරොත්තු වෙන විදිහ. හැබැයි ඔයා හොඳටම දන්නවා, ඔයා වැඩ කරද්දි, ඔයා කතා කරද්දි ඔයාගේ හිත රිදෙන්නේ මොන විදිහටද, මොන වගේ තැන්වලදීද කියලා. ඒ තැන් ඒ විදිහ කොමන් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ හිත රිදෙන දෙයක් තව කෙනෙක්ට හිතලම කරනවා නම් කියනවා නම් ඒකට දඩුවම් ලැබෙන්න වැඩි කල් යන්නේ නැහැ. චුට්ටක් බය කරලම තමයි පෝස්ට් එක මතක් කරන්න යන්නේ. නැත්තම් හරියන්නේ නැහැ. මොකද ආදරේ කියන්නේ හැමදාම මේ කඳුළු පුරෝගෙන දුකින් ඉන්න ඕන දෙයක් නෙවෙයි. මම දන්න කීප දෙනෙක්ම, මං ළඟින් ආශ්‍රය කරන කීප දෙනෙක්ම ඉන්නවා හැම වෙලේම ආදරේ හින්ද හිත රිද්දගෙන ඉන්නේ. එහෙම වෙන්න බෑ හරි ආදරයක් නම්. මං කියන්නේ වැරදි ආදර කියලා. ආදරේ අඩුපාඩු තියෙන පුංචි පුංචි තැන් තියෙනවා. ඒව අඳුනගෙන ලස්සන කරගන්න ශක්තිය ඔයාට ලැබිලා තියෙද්දිත් ඇයි දුකින් ඉන්නේ? ළඟින් ඉන්න බැරි වුණත් දුරින්දන් දකින්න හරි මං ඉන්නවා. ඔය දුරින්දන් ආදරය කරන ගොඩාක් දෙනෙක්, දුරින්දන් ඒ ආදරේ දිහා බලාගෙන ඉන්න ගොඩාක් දෙනෙක් සියත ආදරය කහනවා කියලත් මං දන්නවා. ඒ හින්දම තමයි පෝස්ට් එකට අද මං ලිව්වේ ළඟින් ඉන්න බැරි වුණත් දුරින්දන් දකින්න හරි මං ඉන්නවා කියලා. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ, දැනෙන්නේ? ඒදේ රෑ 9ට කලින් 0711 98 2 98 4 අපේ වට්සප් නම්බරකට හරි ආදර රේඛාවන් සියත FM අපේ ෆේස්බුක් පේජ් එකට ඇවිත් කමෙන්ට් එකකින් මට එවන්න ඕනේ, හරිද? ලැස්ති කරගත්තා යසස්කේ අපි ගොඩාක් දෙනෙක් ආදරය කරන මෙන්න මේ සින්දුව. හලෙමු මේ සින්දුව මැද්දෙන් කීප දෙනෙක් ඉන්න එකතු කරගන්න. හැබැයි එයා තේරුම් ගන්න ඕනේ මේ වෙලාව.

අදත්තිතින් අපේ මොරටුව රුක්ෂාහන් සේත ආදරය කහගෙන ඉන්නේ. එය ගොඩාක් ආදරය කරන ඇල්පිටිය සඳ මාලිවත් එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් හොඳයි නම්බවන් සියත FM කියලා. ආදර රේඛාවලට මේ විදිහට අපේ රුක්ෂා නාතරය එකතු කරලා තියෙනවා. ඒ ඇස්සේ අපේ කවුද දන්නවද ශානුක හැමදාම අනුන්ගේ ආදර කතා කියවනවනේ. අද වෙනසකටත් එක මගේ ආදර කතාව කියන්නලු. හොඳ ප්‍රශ්නයක්.

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: මගිටත් අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා. පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
3: පයිලට්, කෝපයිලට්, කෝකෝපයිලට්.
2: නෑ, පයිලට්, කෝපයිලට්, කෝමේ පයිලට්.
0: ලොකම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල
0: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
6: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි
7: සුබ දවසක්
8: අලුත් වෙලා
9: පහසු වෙලා තෑගි වැඩි වෙලා
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
11: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716066222 Prime Residences
12: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා ඔයත් වහලට වකි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳව ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center world place colombo 7 with හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: Bajaj Vigo Jooli Vasi Bajaj Vigo electric 3 road රසයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි David Pierce e mobility වෙතින්
5: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
7: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් දාලා
8: ඈරාලහමි
7: ඇහුන් නැද්ද මං කියපුවා
8: නෑ නෑ අහන් හිටියේ
7: මොනවද අහන් හිටියේ
8: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
7: හෑ
8: ඔහුරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
6: අනුග්‍රහය
9: දැනෙන්න අඳින්න රිසිසේ
6: අපිට
10: තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන මේ මාසේ 24-25 දවස්වල
11: මනස්ගතද
12: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
13: London prison break. Nuwara bokambaradi.
14: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් විත් නිවුස්
13: London Prison Break Nuwara Bokambaradi
14: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
13: විමසීම් 0756336
14: Organizers and media partners
13: Global Events CFM CTV

සින්දු තමයි සින්දු. හිතාගන්න බැරි විදිහට මිනිස්සුන්ගේ හිත් වෙන පැත්තකට අරන් යන ලස්සන සින්දුනේ දැහෙන්නේ. දවසක් ඇවිලා ආයෙත් සුපුරුදු පරිදි රැක උදාව. සුපුරුදු තනිකමත් එක්කම සමහර ජීවිත ලං වුණේ ජීවිතයට විඳවීම දෙන්න විතරමද කියලත් හිතනවා. ඒත් ඉඩෝරයට කවිලියන පතොක් මල් වැලට වසන්තය ආවත් එකයි නාවත් එකයි. මේ විදිහට ලියන්නේ අපේ චන්ද්‍රසේන.

රාත්‍රි 7:51. ඔන්න යන්න හදන්නේ WhatsApp එක පැත්තට. කවුද ආදරේ කහන් ඉඳලා මැසේජස් එවුවේ කියලා බලන්න. ඔන්න ඉතින් අදත් සුපුරුදු විදිහට මං ගැන කවියක් ලියලා තියෙනවා. හැබැයි මං ගැන කියන්න කලින් මට ඔයගලගේ මැසේජස් කියවන්න ඕනනේ. මං ගැන කවිය ඊළඟ පැයද කියන්න ජගත්. හරිද? බොහොමත්ම ස්තුතියි හැමදාමත් ආදරේ කහන් ඉඳලා මේ විදිහට මැසේජස් එවනවට. අදත් සුපුරුදු විදිහටම අපේ දයානි අපි වහන් ඉන්නවා. එයාට මොබයිල් එකෙන් රේඩියෝ එක ඔන් කරන්න බැරි වුණත් මාව කොහොම හරි අහන කෙනෙක් තමයි මේ දයානි කියන්නේ. ඔයත් හොඳින් නේද? පුළුවන් හැම වෙලේම මෙහෙම අපි වහනවට ඔයාටත් thank you so much. අතීතයෙන් මං කතා කර කර හිටියේ ළඟින් ඉන්න බැරි වුණත් දුර ඉඳන් දකින්න හරි මං ඉන්නවනේ කියන දේනේ නේද? එහෙම කියartifactId අපිට කමෙන්ට්ස් ඇවිල්ලා තියෙනවා වෙනද විදිහටම. ඉස්සලාම කමෙන්ට් කරලා තියන්නේ අපේ ඉසුරු. ඉසුරු කියනවා හිමි නැතත් ළඟ නැතත් නුඹ, නුඹේ සතුට ගැන නුඹටත් වඩා හිතන කෙනෙක් ඉඳීවි මේ ලෝකේ. නුඹවත් නොදැනම ඒක නොදැන හිටියත් කමක් නෑ. අවසාන හුස්ම යන තවසට මාව බලලා යන්න. එහෙම හිතන කී දෙනෙක් ඇතිද? කෙනෙක් ඔයාගෙන් අහනවා ඔයා හොඳින්ද? ඔව් මං හොඳින්. සතුටෙන් හිනා වෙලා උත්තර දෙනවා. හැබැයි ඔයා ඇත්තටම හොඳින්ද? කා වෙනුවෙන්වත් නෙවෙයි. ඔයා ඔයාගේ හීන වෙනුවෙන්, ඔයාගේ හිත වෙනුවෙන් ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක්ද? එහෙම උත්සාහ කළොත් බලාපොරොත්තු අඩුයි. ජීවිතේ හරිම සැහැල්ලුයි. ඕනම දෙයකටම හිනාවෙලා උත්තර දෙන්නත් පුළුවන් වෙයි එහෙම ජීවත් වුණොත්.

හම්බ වෙන්නේ අලුත් පැයකින්. එතකං 0112928 අපේ වට්සප් නම්බරකට ඕනම දෙයක් මැසේජ් එකකින් එවලා තියන්න. අපි හිමීට හිමීට කතා කරමු. මොකද පැයක් කියන්නේ ලොකු වෙලාවක් නේ.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: අනම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සයිතයි.
7: හරි අවදානම් දෙයක් කරන්න තියෙනවා නම් අපිට ෂුවර් නැත්තම් ඉස්සෙල්ලා සත්තු තමයි අල්ලගන්න
8: වෙන්නේ.
7: හරි නැත්නම් පොඩ්ඩක් ඇනිමල් රයිට්ස් ගැන කතා කරන ඇක්ටිවිස්ට්ලා ඉන්නවා. ඒගොල්ලෝ හිටියා විරුද්ධයි සමහර තැන්වලදී මේවට. ඒහිඳ දැන් ටික ටික ඒක වෙනස්.
8: හැබැයි කවදාවත් දාලාද කරන්නේ?
7: දැන් ඔයා වගේ සත්තු අල්ලගත්තොත් ලෝකෙට වැඩකුත් නැහැ, අපිට වැඩකුත් නැහැ. ඔන්න ඔය කරලා බලමු.
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
11: See you there.

0: වෙලාවරාත්‍රියා ටයි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් CT100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0111 400 100.

රාත්‍රියටයි විනාඩියටයි ඔන්න අද රේක හංග ඉන්න විශ්මිත් එක්ක ඕනම දෙයක් කතා කරන දෙවනි පය මිනිස්සු ආදරේ හොයන්නේ ජීවත් වෙලා ඉන්නකම් විතරයි. සැර වැඩිද මන්ද මම මේ කියපු දේ. හැබැයි ඉතින් ඇත්ත කතාව ඒක තමයි. ජීවත් වෙලා ඉද්දි තමයි අපි ආදරය කරන අය ගැන හොයලා බලන්න ඕනේ. ජීවත් වෙලා ඉද්දි තමයි අපි මේ ආදරය විඳින්න ඕනේ. ජීවත් වෙනවට ඔහේ ජීවත් වෙන්නේ නැතිව මීනින්ෆුල් විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් හැම ජීවිතයක්ම හිතනවටත් වඩා වැඩියෙන් ලස්සන වෙනවා කියන එක තමයි මගේ විශ්වාසය. ඉතින් ඒ මිනිස්සු ආදරේ හොයන්නේ ජීවත් වෙලා ඉන්නකල් කියලා දැන දැනම ඇයි සමහරක් අය ඒ අයව රිත්තන්නේ? ඇයි ඔයා විහිං වගේ හිත රිද්ද ගන්නේ? වෙනස් වෙන්න හේතු දීලා ඇයි වෙනස් වුනේ කියලත් කෙනෙක්ගෙන් අහන්න හිතෙයි. ඔයාම හිතලා බලන්න, ඔයා කෙනෙක්ව වෙනස් කරන්න කලින් ඔයාගේ අඩුපාඩු හදාගෙන දෙන්නේ ඔයා වෙනස් වෙලා දෙන්නේ. සමහරක් අය ඉන්නවා හිත කොහොම කිව්වත් මුරණ්ඩු වෙන. මුරණ්ඩු වෙන හොඳ නෑ, හරිද?

මට කියන තියෙන තෙච්චරයි. ඔයාට හිමි කෙනා කොතැනක හරි ඇති. ඔයාව හොයාගෙන මෙයි. ඔයාගේ අගය දන්න, ඔයාගේ ආදරේ දැනෙච්ච කෙනා අනිවාර්යෙන් ඔයාව හොයාගෙන එනවා. එන්න මේ පැත්තට ඇවිත් මැසේජ් එකක් තියන්න.

0: ඉල්ලීමක් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුළු සමාගමකි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nandunwadena Rhino Premier Roofing Sheet Petivistra Sandha 13.96
1: City Road Samajikyan Sandha Cargills Foot City within Megawattam Pondre Fat Spread Itiriya Rupial 200 Maliban Smart Cream Cracker Itiriya Rupial 115 Magic Nugasaita Butterscotch Itiriya Rupial 300 Harpic 10X Itiriya Rupial 145 Cargills Foot City
2: Hari giye harima tanata giye inda LOLC eken loan ekak gatte
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
8: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9කමයි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
11: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම වෙයි.
13: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
14: ගාජිරිය ගොබ්බයා.
15: එයි, කටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
16: නිලබල කරේති ඔලමුල පුරේ.
17: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.
18: විමතන මිතේ

කෙනෙක්ගේ හිතක් කැඩුනට පස්සේ බිඳුනට පස්සේ ඒක අය හදාගන්න එක ඒ කෑලි ටික එකතු කරන් හිටියටත් වඩාක් ශක්තිමත් වෙන්න ටිකක් අමාරු ප්‍රොසෙස් එකක්. ඒක හොඳටම දන්නේ ආදරේකහන් ඉන්න සංවේදී හිත තියෙන අය වගේම තමයි. මේ වෙලාවේ කොහේ කොතනක හරි ස්ට්‍රෙස් වෙලා ඩිප්‍රෙෂන් වලට බෙහෙත් ගන්න කෙනෙක් ආදරේ කහගෙන ඉද්දී ඒක ටිකක් වෙනස් වෙනවා. හැබැයි ඒ කෙනා ගොඩාක් හිත ශක්තිමත් කෙනෙක්. එයා මාතක මැසේජ් කරන ගමන් ඉන්නේ. කම්මැලි වෙලාවට සියත FM මහනවා වගේම තමයි එයා ආදරේ කත් අහනවා.

ජීවිතේ පුංචි පුංචි දේවල් වලට ඕනාවට වඩා ඔයාගේ වෙලාව දීලා ඔයාගේ ඔළුව විකාර කරගන්න එපා හරිද? මොකද ඔයාට තියෙන මේ ලෝකෙ තියෙන ඕන ලස්සනම ශක්තිමත්ම හට් එක. ඉතින් your most welcome money බලන්න ඔයා කාලෙකට පස්සේ hina වුණාලු නේද? ඉතින් විශ්මිත කොහින්ද ඊට වඩා සතුටක්. මේ සින්දු ස්පෙෂලි ඔයාට

ළඟින් ඉන්න බැරි වුණත් දුර ඉඳන් දකින්න හරි මං ඉන්නවා. එහෙම කී දෙනෙක් හිතනවා ඇතිද නේද? වෙලාව චුට්ටක් මතක් කරන්නම්කෝ. රාත්‍රී 8:24ක් වෙද්දී මම ඉතින් මැසේජස් වලින් කට්ටියට උත්තර දෙන ගමන්. සමහර අය හිතන විදිහ කියන දේ මට මෙහෙම කිව්වට ඒ කතාවේ හැම දෙයක්ම දන්නේ ඒ කෙනානේ. ඒකනේ ඒ කෙනාට හිතෙන්න පුළුවන් මොකුත් හරියන්නේ නැහැ අක්කේ. එනිවේ මම බලන් ඉන්නවා. හැම දෙයක්ම හරියයි. ඔයාට ලැබෙන සුදුසු දෙයක් නම් ඒක කොහොම හරි අනිවාර්යෙන් ඔයාට ලැබෙනවා. හැබැයි ඔයාට ලොකු වේදනාවක් එක්ක, ලොකු කඳුලක් එක්ක, ලොකු ගලක් එක්ක ඔයාගේ පැත්තෙන් ඔයා තනි වෙලා ඔයා විඳවනවා නම්, එවෙනුවෙන් බලන් ඉන්නවා නම්, ඔයා හොඳට කල්පනා කරලා බලන්න ඔයාගේ කතාවත් එක්ක ඒ කෙනාගේ අතින්, ඒ කෙනාගේ වචන වලින් හැමදාම ඔයාගේ හිත රිදිච්ච කෙනෙක්ද? එහෙම නැත්නම් විතරක් එයාව ඔයාට ගැළපෙනවා නම් විතරක් කවුරු කොහොම මොනවා හිතුවත් ඔයාට ඒ කෙනාව ලැබෙනවමයි. ඒක මැජික් එකක්. බලන්නකෝ ඔයා හිතලමනේ. ලස්සන ප්‍රෝග්‍රෑම් එක, ගුඩ් ලක් මෙහෙම වූ ඔයාට. තැන්ක්යූ සෝ මච්. එතකොට මොරටුවේ ඉඳන් තව යාළුවෙක් අහන් ඉන්නවා අපේ රුක්ෂාන්ගේ ගෙවල් පැත්තේද කොහෙද? වර්ජීනිය අපි වහගෙන ඉන්න ගුඩ් ලක් කියලා තියෙනවා මට. තැන්ක්යූ සෝ මච්. එතකොට නිවෙන හඬක් ඔයාට තියෙන්නේ. අනේ තැන්ක්යූ. කවුද මේ? ඔයාගේ නම කුමාරද? WhatsApp එකේ පේන්නේ මේ විදිහට. එතකොට අපේ දයානි කියනවා විශ් ඔයාව දකින්න ආසයි පැටියෝ කියලා. මාත් කැමතියි ඔයාව බලන්න. තැන්ක්යූ සෝ මච්. ඉන්න ඉන්න කමෙන්ට්ස් ටික කියවන්න. නැත්තම් මේ මං ගැන කතා කර කර ඉන්නවා කියලා හිතයිනේ. හැබැයි ඉතින් ඔයා කියන දේ ඔයා එවන දේනේ නේද මං බෙදාගන්නේ. වෙනද වගේම අපේ කසුන් නාගහවත්ත අපි වහගෙන ඉන්නවා. සේත ආදරේ කහන්ින යාළුව ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ හැමෝවම මෙන්න මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. තව දවසක්, තව එක දවසක් මේ භවයේදී කොහෙද යාරි අපිව හම්බ වෙයි නේද? ඔයා ළඟින් ඉන්නවා නම් මට ඒ ඇති ඉතින්.

ආයේ chance එකක් ලැබුණොත් කතා කරලා සමා වෙන්න කියන්න. chance එකක් ලැබුණත් නැතත් අවස්ථාවක් තියෙනවා නම් එකිනෙකාට සමාව දෙන්න. හැබැයි ආදරේ කියන්නේ නැතුව හිතේ තියන් ඉන්නවා නම් ඒව පරක්කු වෙන්න හොඳ නැති දේවල්. අනිවාර්යෙන් ආදරේ කියන්න.

0: ඩීබී බැංකුවෙන්නුබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0111 411 411. නැතහොත් ළඟම ඇති ස්ටීබී බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
1: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0711 492 492 0711 427 777.
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් කල්පි ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.

වෙලාව හිමීට හිමීට ඉක්මනට ගිහින් හිමින් හිමින් ඉක්මනට වෙලාව යනවා කියද්දී හිතාගන්න බැරි දේවල් අපේ ජීවිතවලට ලැපෙන්න පුළුවන්. ආදරේ බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන හිතට හිතන්නවත් නැති විදිහ ආදරයක් තමයි ලැබෙන්න ඕනේ. හරියට මේ මට ඇවිල්ලා තියෙන මැසේජ් එක වගේ. අවුරුදු ගාණක් බලාගෙන හිටිය ආදරයක් එයාගේ ජීවිතයට ලැබිලාලු. ඉතින් තව කොහෙද මේ වගේ සතුටක් නේද? Congratulations. මැසේජ් කියවලා තියෙන අපේ සචිනි, සචින්ටයි, කෙවින්ටයි. සියත ආදරේකවලි විශ්මි. ගොඩක් ආදරෙන් විශ් කරනවා. සතුටින් ඉන්න ඕනේ හරිද? ආදරෙන් චුටි චුටි රණ්ඩු වුණාට ඒව ඔක්කොම හරි ගස්ස ගන්න ඕනේ. ආදරේ තියේ දේවල් තියෙන්නත් ඕනේ. එහෙනම් again congratulations.

රාත්‍රිය 8යි විනාඩි 44යි බලන්න ඉතින්. විශ්මිත අදට ඔයාලගෙන් යන්න වෙලාවත් මේ විදිහට ඇවිත් තියන්නේ. යන්න කලින් ඉතින් මට මේ මැසේජ් එක ඔයත් එක්ක බෙදාගන්න හිතෙනවා. නිදි තෙවුදුව වැළඳ ගන්න තව හෝරා කිහිපයක් තියෙනවා. සීත සුළං අතරේ නැලවි නැලවි එන මේ මිහිරි හඬ අතරේ මොහොතක් නෙවෙයි රාත්‍රියේ නිමාවනතුරු ආදර රේඛා අහන් ඉන්න පුළුවන් නම් කියලා හිතනවා. සවන්පත් සනහාලන මිහිරි වදන් ඒ මිහිරි කටහඬ ආදර හදවත් අවදි කරනවා. විඩාපරිත හදවත් වලට සිසිලක් කැනෙනවා. ඔබ ඇත්තටම විශ්මී ආලෝකයේ දෙන සඳක්. රිදුණු හදවත් බිඳුණු හදවත් අලුත් කරනවා. සියත කැදැල්ලෙන් මතුවුණු ලස්සනම ලස්සන පුංචි සමනලි ඔබයි. බොහොමත්ම ස්තුතියි. මං ගොඩක් ආදරෙයි. බෑනිදින් මේක කරන්න. සතුටටත් ඇඬෙනවා දුකටත් ඇඬෙනවා. හැබැයි මේ විදිහට වචන කරලා කෙනෙක්ව අගයන්න තරම් ඔයාගේ හිත කොච්චර ලස්සන ඇතිද ජගත් නේද? එහෙනම් අපි හෙට මුණ ගැහෙමු රාත්‍රී 7 වෙද්දි. විශ්වාසයෙන් ඉන්න බලාපොරොත්තු වෙන ආදරයේ ඔයාට හරිම වෙලාවෙදි ලැබෙනවා. ඔයා ඔයාට ආදරය කරන එක අඩු කරගන්න එපා හරිද? එහෙනම් ගිහින් එන්න. සුබ රාත්‍රියක්. විශ්මී හිතනටත් වඩා වැටියෙන් ආදරෙයි.

0: සිය දපත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන 2025 SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ල ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: මොන හරි අවදානම් දෙයක් කරන්න තියෙනවා නම් අපිට ෂුවර් නැත්තම් ඉස්සෙල්ලා සත්තු තමයි අල්ලගන්න
5: වෙන්නේ.
4: හරි. නැත්නම් පොඩ්ඩක් ඇනිමල් රයිට්ස් ගැන කතා කරන ඇක්ටිවිස්ට්ලා ඉන්නවා. ඒගොල්ලෝ හිටියා විරුද්ධයි සමහර තැන්වලදී මේවට. ඒ හින්දා දැන් ටික ටික ඒක වෙනස්.
5: හැබැයි කාව දාලාද කරන්නේ?
4: දැන් ඔයා වගේ කට්ටියට අල්ලගත්තොත් ලෝකෙට වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැහැ. ඔන්න ඔය කරලා බලමු.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
8: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 8 32 2000 NIBM The City University The place to be.
0: CDB එක run ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට run සහනයක්. CDB run ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සැම තැන ඇති සැමට හමුව ඇති දෙහතක බැඳී සුඳුරු ආදරයක කතාවක්.
5: සහස් ලංකාවට වෙල්ලා කුමතන මව හොයාගත්තේ.
7: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: දැන් වෙලාව රෑ 9යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011 4700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0721 132 77. ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන කීයද? 1 25 2 22.
1: සියතෙස්සේ පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ජයලින් සිතාරා නිල්මිණි.
3: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 දැන්ම WhatsApp කරන්න.
4: සියත පොකට් මනි.
1: හෙට උදේ 5යි කාලට සියතහන්න.
4: අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: නුන්නන් ද සුදු කොච්චි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්
4: මට එහෙම ඕන නෑකි මට එහෙම ඕන මම මේ මිහිල කසාද වෙනගන්න නෑනි
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත TV තුලින්

0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222 Prime Residences.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
8: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
9: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විත්

0: හැට වසරකට වැඩි විශ්වාසය.
1: මුළු පවුලටම මගේ ගානටම.
2: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට.
0: කෝ බැංක් ඩෙබිට් කාඩ් චලේ.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. මොනහරි අවදානම් දෙයක් කරන්න තියෙනවා නම් අපිට ෂුවර් නැත්තම් ඉස්සෙල්ලා සත්තු තමයි අල්ලගද්දි වැඩේ. හරි. එන්න පොඩ්ඩක් ඇනිමල් රයිට්ස් ගැන කතා කරන ඇක්ටිවිස්ට්ලා ඉන්නවා. ඒගොල්ලෝ හිටියා විරුද්ධයි සමහර තැන්වලදී මේවට. ඒහිඳ දැන් ටික ටික ඒක වෙනස්.
4: හැබැයි කවදාවත් දාලාද කරන්නේ?
3: දැන් ඔයා වගේ කට්ටියට අල්ලගත්තොත් ලෝකෙට වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැහැ. ඔන්න ඔය කරලා බලමු.
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: පුංචිකාරනිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාරනිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාරනිවස
6: සෙනසුරාද උදේ 8ට
7: ආඩුනුකෙයියා අදත් ලේට් නේද?
8: මේකනේ ෂෙෆ් අද මගේ පස්සෙන් බොයි කෙනෙක් ආවා.
7: ඉතින් මං අහන්නේ ඇයි ලේට් උනේ?
8: මේකනේ ෂෙෆ් එයා හරිම හිමින් සැරේනේ ආවේ.
7: ඈ?
9: ජින්තු පිටියේ මොවෙනෝ
10: ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන්නේ ලෝන් එක ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
13: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
5: දැන්ම තරවගේ 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියත Pocket Money.

0: නවරත්‍රී 10යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Assetline Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. helmet එකකුත් නොමිලේ. Assetline Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011147100.

0: ගීතයයි.
1: හැමෝටම සුබ දවසක් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ හැන්දෑවේ රෑ 10යි ගී 10යි මම කැමතිම සින්දු 10ක් අරගෙන CFM රෑ 10යි ගී 10යි වැඩසටහනට අද මට එකතු වෙන්න අවස්ථාව ලැබුණ සහ මට ආරාධනා කළා. ඉතින් මම මේ සුන්දර ආරාධනාවත් එක්ක ආවේ. ඉතින් ඔයාලත් එක්ක මම කැමතිම සින්දු 10ක් තෝරගෙන ඔයාලත් එක්ක කතා බහ කරා. මගේ හිතේ තියෙන මම බොහොම ආස කරන වඩාත් උචිත ගී 10ක් මම කැමති තෝරගත්තා. ඉතින් මෙතන ඉඳලා මේ ගී 10 ඔයගොල්ලොත් එක්ක රස විඳින්න මම සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මගේ ගම ශිෂ්‍යන් කියන්න ඕන මම ඇඹිලිපිටිය. මම ඉගෙන ගත්තේ මරගටි මහාවිද්‍යාලයේ මගේ පාසල. එතනින් පටන් ගත්ත ගමන සංගීත ලෝකේ හද වෙනකොට ලොකු ගමනක් එන්නවට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මාව කටහඬින් අඳුර ගන්න පුළුවන් වුණොත් මම වාසනාවන්තයි. ඉතින් අද රෑ 10යි ගී 10ට CFM එකේ එකතු වෙන මම MG ධනුෂ්ක. මම අද දවසේ 10 වෙනි ගීතය තෝරගන්නේ මගේ ජීවිතයේ ආයවතාවක්.

දහයකට පස්සේ අලුත් පිම්මක් ගෙනාපු මගේ ජීවිතේ මං කැමතිම ගීතවලින් මම අද තෝරගන්නේ මගේම ගීතයක්. මේක පද රචනය කළා සමන් ඉදිරිමුණි, ඒ වගේම සංගීත කළා උදාර සමර වික්‍රමති. මගේ ජීවිතේ ආයි වතාවක් අලුත් තැනකට ගෙනල්ලා දුන්නා. මගේ අවුරුදු 10ක් පැරණි සින්දුව සඳවතහසින් වැටිලා ඔයාලත් එක්ක මම අහන්න බෙදා ගන්න කැමතියි.

0: ගීතායයි.
1: අද සුඳුරු මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පී එම්.ජී. තනුෂ්ක.
2: ඉතින් අද දවසේ රෑ 10:10 100FM අහගෙන ඉන්න මගේ රසිකයෝ හැමෝටම ඊළඟට මම තෝරගත්ත 9 වෙනි ගීතය හැටියට මේ ගීතේ විශේෂ ගීතයක්. ඉතින් විශේෂයෙන්ම මේකේ පද රචනය, සංගීතය, කලාකරුවාගේ හඬ මේ හැමදේටම විශේෂ ආදරයක් මගේ තියෙනවා. සහ මේ ගීතය බොහොම ආදරය කරපු මිනිස්සෙක්ගේ ආදරණීය ආයාචනයක්. ඉතින් මේ සින්දුව අහන හැම වෙලාවකම ඉතින් මේ අර හැමෝටම තියෙනවනේ ජීවිතේ ලබා ගන්න බැරි වෙච්ච දේවල්, අත්දැකීම්, අමතක කරන්න බැරි සිදුවීම් අපි ඕන කෙනෙක්ට තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මට උනත් එහෙම අත්දැකීම් තියෙන්න පුළුවන්. ඉතින් මම මේ ගීතය අහන හැම වෙලාවකම මට සෑහෙන්න දැනිච්ච ගීතයක්. මම හරි ආසයි මේ ගීතයට. මේක ඇවිල්ලා ඔගොල්ලොත් බොහොම ආස කරන ගීතයක්, බොහොම පරණ සින්දුවක්. ඉතින් අද අපි අහමු මේ සින්දුව. ඔබ එන්න, ඔබ ඇවිත් යන්න එන්න.
1: අංක 9.

0: ගීතායයි.
1: අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී එම්.ජී. තනුෂ්ක.
2: ඉතින් ඔන්න අද සියත FM ප්‍රය 10 ගී 10 වැඩසටහනයි වලත් එකින් ඉන්න මම එම්.ජී. තනුෂ්ක. ඉතින් මට ආදරය කරන රසික වෙනුවෙන් මම ඊළඟට 8 ගීතයට තෝරගන්නේ සුනිල් දසිංහ මහත්මයාගේ බොහොම රසවත් ගීත අතුරින් මං වඩාත්ම ප්‍රියමනාප වෙච්ච ගීතය හදේ කොතැනක කියන ගීතය. ඉතින් මේක විශේෂයෙන්ම මේ මතක් වෙන්නේ එකම සිදුවීමක් මගේ මේක ඇත්තට මගේ යාළුවෙක්ට වෙච්ච සිදුවීමක්. ඉතින් අවුරුදු ගානක ඔය ත්‍රිවිච්ච ආදර කතාවක ගැවසානේ මගේ යාළුවා මට පෙන්නනවා අන්තිමට ආපු මැසේජ් එක. ඉතින් එයාලා සෑහෙන්න ළඟින් හිටපු යුවලක්. ඉතින් මටත් මේ ගීතේ සෑහෙන්න දැනෙන හේතුව ඒ කතාවත් එක්ක. ඉතින් මටත් ඇත්තට මේ ගීතේ සෑහෙන්න විශේෂයි. ඒ සිදුවීමත් එක්ක අන්තිමට එපු මැසේජ් එක, මේක තමයි අන්තිමට එපු මැසේජ් එක. එදායින් පස්සේ මං හිතන්නේ ඒ සම්බන්ධකම ඊට පස්සේ මම දැක්කේ නැහැ. දැන් ඉතින් මගේ යාළුවත් මැරි කරලා ඉතින් සතුටින් ඉන්නවා. ඒ කෙනත් මං හිතන්නේ කොහරි මත රටක තමයි ජීවත් වෙන්නේ. මං හිතන්නේ එයාගේ ෆෝන් එකට එපු අන්තිම මැසේජ් එක තමයි හදේ කුතැනක හෝ හිඳී ඔබ නිදානෝ නිදාමෙන් ඉන ගීතේ. ඉතින් මේක බොහොම මේ අර ආදරය කරන අයට අද කාලේ විවිධ ප්‍රශ්න ගැටලු මැද තරහ වෙලා විරසක වෙලා ගහමරාගෙන අයින් වෙන කාලෙක සුනිල් සිංහ මහත්මයාගේ මේ ගීතේ මේක පද රචනයත් එක්ක ගත්තම මේ කවදාවත් ආදරේ පරාදුනා කියලා මිනිස්සු ගහමරාගත්තේ නැතුව බොහොම ආදරණීය ඉදිරි සමුදීමක් තමයි මේ ගීතේ මම හිතන්නේ තියෙන්නේ. ඉතින් මමත් හරි ආසයි මිනිස්සු හැමෝම එහෙම වෙනවනම්, ඔයාලත් එහෙම වෙනවනම් ආදරේ හැමදාම හිතවල තියෙයි. ඉතින් හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදාමේ.

0: ගීතායයි.
1: අද සුඳුරු මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පී එම්.ජී. තනුෂ්ක.
2: හත්වෙනි ගීතය ඉදිරි තෝරගන්නවා බොහොම ආදරය කරපු ලංකාවේ අති දක්ෂ කලාකරුවෙක් ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පිරිස් මහත්මයාගේ ලස්සන ගීතයක්. විශේෂයෙන් මේ ගීතය තෝරගන්න ප්‍රධාන හේතුව ජීවිතයේ අර අපිට තියෙනවා තින් ඔය යම් වගකීම් මට්ටමකට එන්න කලින් ජීවිතයේ අපිට දැනෙච්ච හැඟීම් සම්බන්ධතා අපි හැමෝටම තියෙනවා. ඉතින් මටත් ඒ වගේමයි. අවුරුදු කීපයකින් එහෙම පාසල් යන කාලේ යම් මට්ටමකට කියන්නේ අපි පවුල් ජීවිතය ඇතුළත් වෙන්න කලින් තිබුණ එහෙම සම්බන්ධකමක් උඩින් මම ඉතින් ඒ කාලේ හරි ආසයි මේ ගීතයට. ඒ කියන්නේ ලොකු බූට් එකක් ඉතින් කාලා තියෙනවා. බොරු කියන්න ඕනේ නැහැ නේද? ඔබම ආදරණීය වේදනාවක් හිතර දැනුණු කාලේ මං අහපු සින්දුවක් මේක. ඉතින් අපි කලාකරුවෝ විදිහට අපිට එහෙම හැඟීම් ඇති වෙන්න පුළුවන්. ඒකත් එක්ක මම බොහොම ආදරය කරපු ගීතයක්. සමහරවිට මේ සින්දුව අහලා මේ සෑහෙන හිත හදාගෙනක් තියෙනවා. හැමෝටම දැනෙලා ඇති මේ ගීතය හැමෝම අහලා ඇති. මමත් හරි ආදරේ. ඉතින් මේ ගීතය නැවත නැවතත් මං හරි ආසාවෙන් අහන සින්දුවක්. අතීතයේ සිදුවීම් ඉතින් සිහි ගන්නවන බොහොම ආදරණීය ගීතයක්. අහලා බලන්න. බලත් බොහොම ආස ආදරය කරන ගීතයක් වෙයි මේක.

0: සියත දෙවයින පුරා රැදායයි කීදායයි
1: අද සුන්දර මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පී එම්ජී තනුෂ්කා

0: මේ ගීතය දශ ගණනාවක් තිස්සේතින් අපේ කංවලට හැච්ච සිින්දුවක්. මගේ වසත්තක මත් මහිතන් මේ සිින්දුව සෑහෙන්න කාලක් තිස්ස හන සිින්දුවක් ගුණදස් අපගේ මහත්ම ගානා කරපු දැවන්ත ගීතවලින් මම බොහෝම ආදරය කරන ගීතයක්. මේක මට අර අදරණීය විශේෂ මතක් කිරීමක් නැති වුණත් මේකේ වචන ටික මගේ හිතට මගේ කනට එහෙද්දි දැනෙද්දි මොකද්දෝ කියාගන්න බැරි අමුතු වේදනාවක් සහ තනියම අහන්න පුළුවන් යන් තනි වෙන්න හිතනා වගේ ගීතයක් සහ තනි වෙලා ඉන්නකොට අහන්න මං හරිම කැමති ගීතයක්. ඉතින් මගේ ගීත කොන්නේ මේ සින්දුව මේ ගීතය බොහොම මගේ ජීවිතේ උඩින්ම තියෙන ගීතයක්. අද රෑ 10:00 ආගෙන ඉන්න ඔයාලා අතරින් හැමෝටම මේ ගීතය බොහොම වැදගත් එකක් වෙයි, මතක අවසන ගීතයක් වෙයි, බොහොම ආදරය කරන ගීතයක් වෙයි. ඔයාලා හැමෝටම ජීවිතයේ ආදරණීය අත්දැකීම් ඇති, මතක අලුත් කරන, මතක වලින් අපිට රිදෙන තැන් ඇති. ඉතින් එහෙම ඒ රිදෙන තැන් අවස්සන්න පුළුවන් ගුණදාස කපුගේ මහත්මයාගේ බොහොම ආදරණීයම ගීතයක් අද රෑ 10:00 ඔස්සේ මම ඔයාලත් එක්ක අහන්න සූදානම් මෙතනින්.
1: අංක 6.

0: ගීතායයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී එම්.ජී. තනුෂ්ක.
2: මේ වැඩසටහනේ මම තෝරගත්තු වෙනස්ම ගීතය. මේ යන රටාවත් එක චුට්ටක් විතර වෙනස්. හැබැයි තින් ආදරය කියන මාතෘකාව ඇතුළේ බොහොම අපි හැමෝටම ළඟින්ම දැනෙන ගීතයක් මේක. මාතෘකාවක්. ඉතින් මගේ ජීවිතේත් එහෙමයි. මගේ ජීවිතේ ප්‍රධාන තැනක් මට දෙන්න පුළුවන් එකම කෙනා මගේ තාත්තා. එයා ගැන මට දැනෙන හැම මොහොතකම මම මේ ගීතය තමයි විශේෂයෙන්ම අහන්නේ. ඉතින් මම බොහොම ආදරය කරන ගීතයක්. ඉතින් මේ ලෝකේ හැමෝම අපි කටහැරියොත් වැඩිපුර කියන්නේ අම්ම ගැනනේ. හැබැයි තාත්තා ගැන කියනවා අඩුයි. හැබැයි මේ ලෝකේ අපි ජීවත් වෙද්දී අපේ සියලු දේ දරාගෙන සියලු කැපකිරීම් කරගෙන අම්මා වගේම අපට දෙවරි නැතුව ඉතින් මේ හැම දුකක්ම විඳ දරාගෙන යාට දැනෙන වේදනාවල් මහන්සිය මේ කිසි දෙයක් අපිට දැනෙන්න නොදී යා තනිවම දරාගෙන කිසිම බලාපොරොත්තුවක් නැතුව මුළු ජීවිත කාලෙම ළමයි වෙනුවෙන් කැප කරන්න පුළුවන් පුද්ගලයා තමයි තාත්තා කියන්නේ. මට මේ ගීතේ සෑහෙන්න වේදනාත්මක ගීතයක්. මොකද මේ මගේ තාත්තා තාම ජීවිතේ අතර ඉන්නවා. හැබැයි මට නැති කාලෙක සෑහෙන දරාගෙන අමාරුයි. මොකද මගේ ජීවිතේ මම අද තරුවක් වෙලා ඉන්නවනම් එතන ප්‍රධාන තැනක් දෙන්න ඕනේ මගේ ආදරණීය තාත්තට. ඉතින් හැමදාම මගේ පස්සෙන් හිටියා. වැදගත් එයා කිසිදා බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයා එයාගේ ලෝකේ තනියම යා ජීවත් වෙනවා. ඉතින් මේ එයා අමුතු කෙනෙක්. ඉතින් මම හරි ආසයි මේ ගීතේ නිතරම මම අහන ගීතයක්. ඔයාලටත් මේ ගීතේ සෑහෙන දැනේ. මොකද තාත්තලා ඉන්න නැති හැමෝටම මේ ගීතේ දැනෙන ගීතයක්. ඉතින් අහලා බලන්න. ගීතේ පද රචනය, සංගීතය, ගායනය මේ තුනම අපේ ජීවිතවල කොච්චර දැනේද, තාත්තා කියන්නේ කවුද කියන එක මේ ගීතය අහුවම දැනේ.

0: ගීතායයි.
1: අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී එම්.ජී. තනුෂ්ක.
2: ඊළඟට සියත රෑදාහය ගීදාහයයි වැඩසටහනට මම තෝරගත්ත ගීතයක් තමයි. මම සෑහන කාලයක් තිස්සේ මේ මගේ සංගීත ජීවිතයේ මම කැමතිම සහ මට යම් දැනුමක් සංගීත ජීවිතයේ යම් දෙයක් පොඩ්ඩ පොඩ්ඩ හරි තේරෙන කාලේ ඉඳලා මම ආස කරපු බොහොම ගෞරව කරපු කලාකරුවෙක් තමයි රූකාන්ත කුන්දලික මහත්මයා. එතුමාගේ ගීතවලුන් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා මම ආස. හැබැයි මම අද දවසේ තෝරගත්ත මම ටිකක් විශේෂ කැමැත්තක් තියෙන ගීතයක් ආදරේ කරලා නැති වෙලා පැත්තකට ගියපු දෙන්නේ ගේ එතකොට සහ ඊට පස්සේ දෙන්නගෙන් කෙනෙක් කවුරු හරි විශේෂයෙන්ම ආදරය කරන අපිටම කෙල්ල කියලා. එහෙම යුග ජීවිතය ඇතුළත් වෙද්දී ප්‍රේමවන්තයර දැනච්ච මම දැන විශේෂ සිදුවීම් මම මේ සින්දු ඇතුළේ තියෙන්නේ. මුතුකයට වැටෙන පෝරු අභියස මනමාලියනේ අඬනු එපා. මේ වගේ අත්දැකීම් මම හිතන්නේ ලංකාවේ නෙමෙයි ලෝකේ ඕන කෙනෙක්ට තියෙන්න පුළුවන්. අපි ආදරය කරන කෙනාම අපිට කවදාවත් ජීවිතේ කසාද බඳින්න වෙනවා කියන තැනට කවදාවත් හැමෝටම ඉන්න බෑ. 100%ක් විතර තමයි හැම වෙන්නේ. දැන් එහෙම තැන්වලදී ගොඩක් වෙලාවට ප්‍රේමන්තයා විඳින වේදනාවක් මේ ගීතය ඇතුළේ තියෙනවා. ඉතින් මට එහෙම කියන අපි හැමෝටම එහෙම අත්දැකීම් තියෙන්න පුළුවන් නේ. කියන අපි ඔය පාසල් කාලේ වෙන්න පුළුවන් ජීවිතේ කොතනේ ආදරය කරලා අපිට කවදාවත් ජීවිතේ අපේ හිමිකාරිය කරගන්න බැරි අවස්ථාවලදී තව කෙනෙක්ගේ ජීවිතයට ඇතුළත් වෙද්දී එහෙම දැනෙන වේදනාවල් සාමාන්‍යයෙන් පිරිමින්ට දැනෙනවා. ඒක ඕන පිරිමින්ට දැනෙන්න පුළුවන් කියන අත්‍තරම ආදරය කරලා අවුරුදු ගානකට ජීවත් වෙලා එහෙම ඉඳලා එහෙම ගියාම ඕන කෙනෙක්ට දැනෙන්න පුළුවන්. ඉතින් එහෙම දැනෙන්නේ නැත්නම් ඒක බොරු ආදරයක් වෙන්න ඕන. ඉතින් එහෙම ගොඩාක් අයට 90%ක් අතර එහෙම අත්දැකීම් තියෙන අය අද රෑ 10යි 10යි අංගින අයත් ඕන තරම් මෙතන ඇති. ඉතින් මම මේ ගීතේ විශේෂයෙන් මාස පද රචනය සහ සංගීතය රුගන්තු කුණතිලක මහත්මයාගේ හඬ ඇත්තටම එහෙම වේදනාවක් ගෙනාපු පිරිමි පාර්ශවයේ ප්‍රේමවන්තයන්ට මේ ගීතේ සෑහෙන දැනෙයි. අපි අහමු රෑ 10යි 10යි රුගන්තු කුණතිලක මහත්මයා ආදරණීය වේදනාත්මක ගීත.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා රැදායයි ගීතායයි
1: අද සුන්දර මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පී එම්.ජී. තනුෂ්කා

ඉතින් අද රෑදාහය ගීදාහය මේ කාලේ ටික ටික ටික ටික ඉක්මනට ඉක්මනට යනවා. ඉතින් කතා කරන්න ගොඩක් දේවල් සින්දු නම් සෑහෙන දින තෝරගෙන අපිට අද සින්දු 50ක් විතර තිබුණා නම් මං කැමතිම ගීත 50 කියලා ප්‍රෝග්‍රෑම් එක තිබුණා නම් මං හරි කැමතිම. මොකද තව සෑහෙන ජීවිතේ තියෙනවනේ අපිට අත්දැකීම්. මට ඔයාලට අපි හැමෝටම බෙදා ගන්න මේ අපි ඇත්තටම සින්දුවක් අහනකොට මේ අපි ගොඩක් කලකට ගීත අහන්නේ අපේ වේදනාවක් සතුටක් ජීවිත තනිකමක් පාළුවක් කාන්සියක් කියන තැනදී අපි අනිවාර්යෙන්ම කරන එකම දේ තමයි පාඩුවේ පැත්තටලා සින්දුවක් අහන ගෙදී. මමත් ඒ වගේ, ඔයාලත් ඒ වගේ. ඉතින් අද මම ඊළඟට තෝරගත්තේ තුන්වෙනි ගීතය හැටියට මම තෝරගත්තා මවින් පෙරේරා මහත්මයාගේ බොහොම ආදරණීය ගීතයක්. තුමාගේ ගීත ගොඩාක් තියෙනවා. ඒ ගීත ගොන්න අතරින් මම හරි ආස සින්දුවක් තමයි අපි අර කොල්ලු කාලේ මේ ෆෝන් එකක් අතර ගත්ත කාලේ ඉස්සර ඉතින් මේ ගෑනුරමෙක් මේ අලු කරගන්න බැරි වුණාම මගේ යාළුවන්ටත් එහෙම වෙලා තිනවා, අපිටත් එහෙම වෙලා තිනවා. බොරුවට ඉස්සර මේ පන්ති යන කාලේ නිකන් ෆෝන් එකක් අතර වුණාම බොරුවට නම්බර්ස් එහෙම ගහලා බැලුවම කෙල්ලෙක් කතා කරොත් එහෙම කතා කරන්න හරි කැමති, කොල්ලෙක් කතා කරොත් ටග්ගල් කට්කන, ඒ වගේ ජිල් මට්ටඩ කරපු කාලයක් තිබුණනේ අපිට. ඒ වගේ කාලෙක මේ බොහොම මේ මගේ යාළුවෙක්ට වෙච්ච සිදුවීමක්. අද මං හිතන්නේ මේ මනුස්සයා විවාහ ජීවිතයත් කරගෙන තියෙනේ එහෙම කතා කරලා අම්මච්ච කෙනෙක් තමයි. මෙහෙම අත්දැකීම් ඇති මං හිතන අද මේ රෑ 10 ගී 10 අහගෙන ඉන්න ඕන තරම් අයට එහෙම දේවල් වෙලා ඇති. සමහරලාට දන්නතෝ එක එක වැරදි නම්බර්ස් වලට කතා කරලා කටහඬ ඇහිලා එහෙම ආදරේ හිතිලා දිගට දිගට කතා කරලා අන්තිමට විවාහකින් කෙලවර වෙච්ච සම්බන්ධකම් ඕන තරම් තියෙනවා. මගේ යාළුවෙක්ටත් එහෙම බොහොම ආදරණීය සිද්ධියක් වුණා. ඉතින් එයා අන්තිමට කතා කරලා අන්තිමට විවාහ දිවියට යනකම් මේ ආදරේ දුරදිග ගියා. ඉතින් ඒ හැඟීමත් එක්ක අදත් අපි පොඩ්ඩක් සෙට් වුණාම මේ සින්දු අනිවාර්යෙන් කියන තැන් සෑහෙන වැඩි. මේක අනිවාර්යෙන් අපි කට්ටිය අපි හම්බෙච්ච වෙලාවට මේ ගීතය කියනවා. මචං ඔබට මතකයිනේ ඔබටත් මෙහෙම සිද්ධවීමක් නේ උනේ කියලා මම මේ සින්දු ගොඩක් වෙලාවට අපි සෙට් වෙන හැම වෙලාවකටම මේ ගීතය ගානා කරලා තියෙනවා. ඉතින් මේක බොහොම සුන්දර ගීතයක්. මම හිතන්නේ මේ පද රචනයත් ඒ වගේම බොහොම ලස්සනයි, මෙලඩිකත් බොහොම ලස්සනයි. ඉතින් මම පෙර මහත්මය බොහොම ආදරයෙන් මේක ගානා කරලා තියෙනවා. ඉතින් අදහම් මගේ තුන්වෙනි ගීතය හැටියට එක් දිනක් සැන්දෑවකම අංක

0: ගීතායයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී එම්.ජී. තනුෂ්ක.
2: මෑත කාලයේ මම බොහොම ආසාවෙන් රෑට නිදාගන්න කලින් මගේ දුරකථනයේ මම නිතර අහන ගීත කීපයක් තියෙනවා. ඒ ගීත අතුරින් උඩින්ම අදවතේම තියෙන ගීතයක් මේක. මේක අහද්දී ආදරයක් තියෙන කෙනෙක්ට හෝ නැති වෙච්ච කෙනෙක්ට හෝ තනියම ජීවත් වෙන කෙනෙක්ට හෝ කොහොම හරි ඕනෑම කෙනෙක්ට දැනෙන්න පුළුවන් ගීතයක්. ඒ කියන්නේ මේ අර මම මුලින් කිව්වා වගේ මගේ ආදරණීය යාළුවන්ට මිනිස්සු ආදරය කරලා ආදරේ නැති වුණාම අනිත් කෙනාට චෝදනා කරලා අනිත් කෙනාගේ ජීවිතය විනාශ කරලා චරිතය ඝාතනය කරලා එතකොට තව ජීවිතයකට යන්න බැරි තැනට පත් කරන්න පුළුවන් ගැහෙනවා ඇත් ඉන්නවා පිරිමි ඇත් ඉන්නවා. නමුත් අවංකව ආදරය කරලා Tamanට දැනුණ හැඟීමක් පිළිසිදුව දැනිලා යම් මොහොතක මොන තැනකදී හෝ කඩාවැටුණු තැනකදී අනිත් කෙනාගේ ජීවිතයට හිංසාවක් පීඩාවක් නොකර අයින් වෙන්න පුළුවන් නම් අනිත් අයගේ සතුට වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරලා තමන්ට පැත්තරලා සතුටින් හිනා වෙන්න පුළුවන් නම් ඒක තමයි ආදරේ. නමුත් අද වර්තමාන වෙනකොට ඒක එහෙම නැහැ. ඕනතරම් චරිතහානි ජීවිතහානි මේ ආදරේ හරියට තේරුම් ගන්න බැරුව මිනිස්සු ආදරේ නිසා අනිත් මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන්න තත්ත්වෙටපත් වෙලා තියෙනවා. මොකද සමාජයේ ආදරේ කියන එක මොකද්ද කියලා ගොඩක් අයට තේරෙන්නේ නැහැ. ආදරේ කියන එක කැපකිරීම විශ්වාසය අනිසහානිත් කිනා වෙනුවෙන් පිනී සිටීම ගෞරවය කියන එක මිනිස්සුන්ගේ අතින් ඇත්තටම නැතිලා තියෙනවා. අද වෙනකොට ගොඩාක් 90%ක් විතර. ඉතින් මම හැමදාම ඉල්ලන්නේ තමන් ආදරය කරන කෙනා තමන්ට නැති වෙන්න පුළුවන් මොනම තැනකදී හෝ නොගැලපීම් ඇති වෙන්න පුළුවන්. ඒ හැම වෙලාවකම අපිට පුළුවන් නම් ඇත්තටම මූණට කෙලින් කතා බහ කරලා තරහාවක් අවනාපයක් ක්‍රෝධයක් අනිත් කෙනාගේ ජීවිතේ විනාශ කරන්න ඕනේ කියන හැඟීමක් නැතුව බොහොම ආදරණීය විදිහට සමුදෙන්න එතන තමයි සදාකාලික ආදරය තියෙන්නේ. ආදරය කියන හැඟීම් කියන දේවල් මතක කියන දේවල් මිනිසුන්ට නැති වෙන්නේ නැහැ. ඒක ජීවත් වෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සු මතක කියන දේවල් මිනිස්සු හැමදාම ජීවත් කරන මොටිවේට් කරන ඒක නිසා මේ ගීතය ඇතුලේ තියෙන්නේ සේනාංග දිසානායක වායු සංගීත කණ්ඩායමේ බොහොම අග්‍රගන්න නිර්මාණයක්. මේක මිතුන් SK තමයි මේක ලියලා තියෙන්නේ. මම බොහොම ආදරය කරන ගීතයක්. දාලා ගියත් නැති වුණත් තාමත් ඒ මතකයන් මතක් වෙද්දි තාම සුන්දරයි. ඒ මතකයන් එක්ක මිනිසුන් ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි මේ ගීතය ඇතුලේ කියලා තියෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් නම් ආදරය වෙනුවෙන් ඒ කැපකිරීම කරලා අනිත් අයගේ සතුට වෙනුවෙන් නොගැලපෙනවා නම් බොහොම ආදරණීය විදිහට තීන්දුවක් කරන පැත්තක වෙලා අනිත් අයගේ සතුට දිහා බලාගෙන හිරිහැරයක් නොවනසේ ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි ඇත්තම ආදරය. අද අහන්න මේ සින්දුව ලංකාවේ මේ වෙනකොට බොහොම ජනප්‍රිය ගීතයක් කවදාවත් නැති වෙන ගීතයක් නෙමෙයි කියලා මට හිතෙනවා. මමත් හරිම ආදරය කරන ගීතයක්. අපි අහමු.

0: හයයි ගීතායයි
1: අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී එම්.ජී. තනුෂ්ක.
2: එහෙනම් අද රැදහය ගීතායයි වටසරහනට මම තමයි වරත ගේතුනේ. ඉතින් ඔයාල නිසා තමයි අද කලාකරුවෙක් විදියට සමාජයේ යම් දෙයක් කරගෙන බොහොම සතුටින් ජීවිතය ගත කරන්න. ඉතින් අද මම බොහොම සතුටු වෙනවා මේ රැදහය ගීතායට ඔගොල්ලෝත් එකතු වෙන ලැබුණාට. මට බොහොම ස්තුතියි සීත FM මම වැඩසටහනට ආරාධනා කරාට. අද මම මගේ පළවෙනි ගීතය සහ වැඩසටහනේ ඔයගොල්ලෝ වෙනුවෙන් දෙන අන්තිම ගීතය මම මේක තෝරගන්න විශේෂිතව තමයි අද මේ වෙනකොට. විශේෂයෙන්ම පෞද්ගලික හේතුව සුනිල් සුමංග මගේ ආදරණීය සහෝදරයා මමත් එක්කම මේ රියැලිටි වේදිකාවේ බිහිවෙච්ච කලාකරුවෙක්. සෑහෙන කාලයක් එයත් ලොකු කට්ටක් කෑව ජීවිතේ ගොඩ දාගන්න එහෙම ආපු ගමනක බොහොම සාර්ථක කලාකරුවෙක් විදිහට ලංකාවේ දක්ෂ කලාකරුවෙක් විදිහට බිහිවලා ඉන්නවා. ඉතින් බොහොම සතුටුයි. ඉතින් මේ ගීතය තමයි මම මුලින් කිව්වා වගේම බොහොම ආදර්ශමත් ආදරණීය ගීතයක්. මම හිතන්නේ ලංකාවෙන් පිට ඉන්න සියලු දෙනාම බොහොම ආදරෙන් වැළඳගත්තු සුනිල් සුමංගගේ ගීත අතුරින් තවත් ආදරණීය ගීතයක්. මේක මේ කපිල අපරැක්ක, නාරද විජේසූරිය, සුනිල් සුමංග මේ තුන්දෙනා තමයි මේ වැඩේ අපිට දීලා තියෙන එළියට අහන්න. ඉතින් බොහොම ආදරණීය ගීතයක්. ඉතින් නිලාගෙනුමට නොහැකි වූද අත්හැරීමත් නොවේ ප්‍රේමය. ඒ කියන්නේ ජීවිතයේ

හරහත් එක දැන් එකතු වෙලා හිටියා ලොකු වෙලාවක්. බොහොම සතුටුයි මම කැමති ගීත ටිකක් අරගෙන ඔයාලත් එක්ක කතා බහ කරන්න සෑහෙන කාලයකට පස්සේ 100 FM එකට මඩ එන්න ලැබුණට සතුටුයි. ඉතින් මේ ගීතයත් අහගෙන හැමෝම සෝදායක ඉන්නකට යන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් හැමෝටම බොහොම ස්තුතියි. බුදු සරණයි. ජය වේවා. අද දවසක හම්බෙමු.

0: වත්‍රේ 11 විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3 wheel එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 011 4 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 402 492 0718 111 377. Global University Partners, No. 221 Dharmapala Mavata, Colombo 7.

0: Luna da sudu kontigena e Disney.
1: Denen Anna. Sati tawassala hawas dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Theater teli depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: හතර දිනාගෙන පොඩි කුස්සක් තියෙනවා. මං නම් හිතන්නේ නැහැ.
3: දකින හීන පිනින මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
5: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
6: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ආ, ඒ මැදට ඩබල් දාලා. කන් අප දෙකකුත් ගහලා.
1: ඈරාලහමි?
0: ඇහුන් නැද්ද මං කියපුවා?
2: නෑ නෑ, අහන් හිටියේ.
0: මොනවද අහන් හිටියේ?
2: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
0: හෑ?
2: ඕරාලහමි, one and only සින්දු සියත.
3: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
4: අනුග්‍රහය.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: සෙනසුරාදා උදේ 8ට
4: දුනුකෙයියා අදත් ලේට් නේද?
5: මේකනේ ෂෙෆ්, අද මගේ පස්සෙන් බොයි කෙනෙක් ආවා.
4: ඉතින් මං අහන්නේ ඇයි ලේට් උනේ?
5: මේකනේ ෂෙෆ්, එයා හරිම හිමි ෂෙරිනේ ආවේ.
4: ඈ
0: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න. 98.4 මෙගාවාට්ෂයට
6: සියත FM.

98.4 කළුතරට FM.

වත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහැෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීම

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවී

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසිම විටකත් බියක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැන්වීමක් සිදු නොවේ.

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවති වන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනය වේ, ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම